0: Money. උදේ 5යි විනාඩි 35යි වෙලාව දැන් ඉන්න අපිත් එක්ක කතා කරන්න බණ්ඩාරගම ඉඳන් අශේන්. Good morning අශේන්.
1: Good morning.
0: අශේන් නිදිමතේ වගේ දින්නේ නෑ නේද?
1: නෑ.
0: හරි, ලෑස්ති නේද එහෙනම් තරම් කරන්න?
2: හරි, පොකට් මනි දින රුපියල් 5000ක්, ප්‍රශ්න තියන හතරක්. එතකොට අපි දෙනවා තප්පර පහක්, උත්තර දෙකකුත් දෙනවා. ඉතින් මේ ඔක්කොමත් එක්ක අපි යන්න හදන්නේ අපේ පළවෙනි ප්‍රශ්නෙට.
0: හරි, අශේන් උන පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. ශාක කඳක ප්‍රධාන කොටස් පොළවට යටින් තියෙන ශාක භූගත කඳන් සහිත ශාක විදියට තමයි අපි විද්‍යාවේ ඉගෙන ගන්නේ. මං අහන්නේ මේ අතරින් භූගත කඳක් සහිත ශාකයක් නොවන්නේ 1. ලූණු 2. රතු තම්පලා.
2: අශේන්, අපි තප්පර 5යි දෙන්නේ. තප්පර 5 ඇතුළත හොඳට කල්පනා කරලා උත්තරේ දෙන්න ඕන. අපි අහුවේ මේ අතරින් භූගත කඳක් සහිත ශාකයක් නොවන්නේ කියලා. හරි උත්තරේ වෙන්න ඕනි රතු තම්පලා. හරි, තව ප්‍රශ්න තුනක් තියෙනවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: අශේන්, ඔන්න දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. අපි ටිකක් සද්දෙට උත්තරේ දෙමු. එතකොට තමයි අපිටත් ලේසි. හරි, බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුව නිදන් කරලා ඉදි කරලා තියෙන චෛත්‍ය මොකද්ද? 1. මිරිස වැටිය 2. ථූපාරාමය.
2: ථූපාරාමය. අශේන්, පළවෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි වුණාට කමක් නැහැ. දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ දුන්නනේ. දැන් 250ක් අතේ තියෙනවා. තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ අශේන්. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: හරි අශේන්, මේක තමයි වට හම්බෙන තුන්වෙනි ප්‍රශ්නේ. සිංහල සබ්ජෙක්ට් එකෙන් තමයි මේක හම්බෙන්නේ. අනුරාධ බේගල් ඇදබාන්නෙකු බව කාගෙත් අදහස විය? බේගල් ඇදබාන්නෙකු යන්නෙන් අදහස් කරන්නේ 1. විශාල ලෙස බොරු කියන්නේක් 2. පුරසාරම් දොඩවන්නේක්.
1: පුරසාර දොඩවන්නේක්.
2: බේගල් ඇදබානවා කියලා කියන්නේ අශේන් විශාල ලෙස බොරු කියන කෙනෙකුට. හරි, කමක් නෑ. අශේන් 250ක් තියෙන නිසා දැන් බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්කම තියෙනවා. බෝනස් ප්‍රශ්නට යමුද?
1: හා.
0: හරි අශේන්, මේක තමයි ඔයාට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. අපි අවසාන ප්‍රශ්නේ. සූර්යයා තුල වැඩිපුරම ඇති වායුව මොකද්ද? 1. හයිඩ්‍රජන් 2. නයිට්‍රජන්.
2: සූර්යයා තුළ වැඩිපුරම ඇති වායුව මොකද්ද කියලා තමයි ප්‍රශ්නය ඇහුවේ. වැඩිපුරම තියෙන්නේ හයිඩ්‍රජන් වායුව. සූර්යාගේ ස්කන්ධයෙන් 74% වගේ ප්‍රමාණයක් හයිඩ්‍රජන් වායුව තමයි තියෙන්නේ. අශේන් ගතේ තිබි රුපියල් 250යි. 250 අඩු වුණා. දැන් මුදල් දිනා ගන්න බැරි වුණා. හැබැයි අපි ආයෙමත් දවසක උත්සාහ කරනවා නේද අශේන්? හරි, එහෙනම් ආයෙමත් දවසක උත්සාහ කරමු. ජය වේවා.
3: දැනුමෙන් පොකට් මනි දිනාගන්න දරුවගේ නමයි කමයි වසරයි 0711 2928 2894 දැන්ම WhatsApp කරන්න.
4: සියතා පොකට් මනි අනුග්‍රහය
5: ආදිමාන්සින් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
6: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook

0: සමහර දේවල් තියෙනවා අපි ඒක නොකර හිටියොත් වැරදි. අනිවාර්ය කරන්න.
1: නාන්න නැතුව හිටියොත් වැරදි. ඒ වගේ කතා.
0: නාන්න නැතුව ඉඳ කරයි ඇතර වැරදි. බම්බේ කරන්නේ නැද්දද කවුද ඉන්නේ? මේ නීතියක් නැහැනේ. නැත්තම් මේ හැමදාම මේක මේ වැඩතර නහය වහගෙන කරන්න අමාරු.
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
3: අනුග්‍රහය
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
5: සෙනසුරාදා උදේ 8ට
6: අක්කට තාම කොල්ලෙක් නැහැ බා.
7: කොල්ලෝ කී දෙනෙක් නම් අපේ අක්කගේ පස්සෙන් ආවද බා? වැඩක්ුනේ නැහැ. එකේ කුටුවක් බැරිුණා අපේ අක්කා වල්ලකට.
6: එහෙමකෝ ඒ
7: උන් සේරම පයින්නේ ආවේ. එකේ කුටුවක් වාහනයක්
6: නැහැ. ඈ?
8: ජින්තු පිටියේ මොවෙනෝ? ජින්තු පිටියේ මොවෙනෝ?
9: සල්ලිත් වැඩි යතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට. ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
10: 98.2 98.4

0: Siapa Pocket Money?
1: උදේ 5:54 වෙලාව දැන් ඉන්නවා අපිත් එක්ක කතා කරන්න නුවරින් මදූෂ. Good morning මදූෂ.
2: Good morning.
1: මදූෂ අපි තව ජුට්ටක් සද්දෙන් කතා කරමු. ලැස්සේ නේද තනං කරන්න?
2: ලැස්සේ.
3: හරි මදූෂ රත්න ප්‍රශ්න හතරක්. මේ ප්‍රශ්න හතරට උත්තර දෙන්න තියෙන්නේ මදූෂ තප්පර 5යි. තප්පර 5ක් දෙනවා අපි එක ප්‍රශ්නකට හරියට උත්තර තෝරන්න. උත්තර දෙකකුත් අපි දෙනවා. හොඳට කල්පනා කළ උත්තර දුන්නොත් රුපියල් 250න් පටන් අරන් රුපියල් 5000න් වාට ඉවර කරන්න පුළුවන්. අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
1: මදූෂ ඔන පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ භූගෝල විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. හයිඩ්‍රජන් සහ හීලියම් වලින් සෑදී ඇති ග්‍රහලෝකය මොකක්ද? 1. බ්‍රහස්පති 2. අඟහරු.
3: මදූෂ හරි උත්තරේ දුන්නා අපිට. එතකොට අඟහරු ග්‍රහය හැදිලා තියෙන්නේ පාෂාණමය සංයුතියකින්. හරි අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකකින්. ලෝහක ලක්ෂණ අවමව පෙන්නුම් කරන රසායනික මූලද්‍රව්‍ය රසායන විද්‍යාවේදී අලෝහ විදියට තමයි හඳුන්වන්නේ. අපි අහන්නේ අලෝහ මූලද්‍රව්‍යයක් නොවන්නේ මේ අතරින් 1. සල්ෆර් 2. සෝඩියම්.
3: හරි උත්තරේ තමයි දෙවැනි උත්තරේ. සෝඩියම් තමයි උත්තරේ වෙන්න ඕන. හරි අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: තුන්වෙනි ප්‍රශ්නේ ඔන්න හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. සිංහල ජනකතා ඇසුරෙන් නිර්මාණය වුණ ජනප්‍රිය වේදිකා නාට්‍යයක් තමයි නරි බෑන වේදිකා නාට්‍යය. නරියෙක් ගමදුවක් විවාහ කරගන්න හාස්‍යජනක කතාවක් මේ නාට්‍ය පුරාවටම තියෙනවා. අපි අහන ප්‍රශ්නේ නරි බෑන වේදිකා නාට්‍ය නිර්මාණය කළේ කවුද? 1. හෙන්රි ජයසේන 2. දයානන්ද ගුණවර්ධන.
3: නරි බෑන වේදිකා නාට්‍ය නිර්මාණය කරේ දයානන්ද ගුණවර්ධන. ඒ කියන්නේ දෙවැනි උත්තරේ තමයි හරි උත්තරේ. හරි කමක් නැහැ. අතේ රුපියල් 250ක් තියෙන නිසා බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. අපි යමුදු බෝනස් ප්‍රශ්නෙට.
2: හරි යමු.
1: හරි මේක තමයි වාට හම්බෙන අවසාන ප්‍රශ්නේ, අපේ බෝනස් ප්‍රශ්නේ. රුධිරයේ සීනි මට්ටම පාලනය කරන ප්‍රධානම හෝමෝනිය තමයි ඉන්සියුලින්. ඉන්සියුලින් දියවැඩියා රෝගීන්ට එන්නතක් විදිහටත් ලබා දෙනවා. අපි අහන ප්‍රශ්නේ ශරීරයේ ඉන්සියුලින් නිපදවන්නේ කොහෙද? 1. අක්මාවේ 2. අග්න්‍යාශයේ.
3: අතේ රුපියල් 250ක් තිබ්බා. බෝනස් ප්‍රශ්නෙට හරියට උත්තර දීලා 255 ගුණයකින් වැඩි වෙලා රුපියල් 1250ක් මදූෂ අල්විස් ඔන්න දිනා ගන්නවා.
1: මදූෂ දැන් ඉස්කෝලේ යන ඇස්සලා දින්නේ.
2: අද
1: නිවාඩු නේද? ඒකනේ. හරි එහෙනම් ඉස්කෝලේ ගියාම යාළුවන්ටත් කියන්න ඕන සියදප කොට මණි වල මැසේජ් එකක් දාලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. ජය වේවා.
2: Thank you. ජය වේවා.
3: මදූෂේ විදියට පොකට් මනි දිනාගති. අපි ආයමත් සරයක් නම්බ එක මතක් කරන්න ඕන 0714-151-151ට එවන්න අපිට මැසේජ් එකක්. 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ ඒ නංගිලම් මලිලාට තමයි මේ චාන්ස් එක.
1: රයිට්. අපි දැන් සර්බෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ගැන හැමදාම මතක් කරනවානේ. සිත පොකට් මනිත් එක්ක හැමදාම ඉන්න ආයතනයක් තමයි මේ සර්බෝදය ආයතන.

0: කියලන්න එහෙම පාවිච්චි කරන ඇති ඉන්නවනේ. හැබැයි මේ ස්ථාවර තැන්පතුවක් දානවා කියන තැනදී හරිම තැනක් තෝරගන්න ඕන, නැත්නම් අමාරුවේ වැටෙන්න වෙනවා. මොකද ස්ථාවර තැන්පතුවක් කියන්නේ අවුරුදු ගාණක් එක දිගට තමන්ගේ අතේ තියෙන මහන්සියෙන් හම්බ කරන සල්ලි ටික එකතු කරන තැන. ඒ වගේ තැනක් අපිට නොසලකා හරින්න බෑ. හිතුණ තැනක සල්ලි ඉතුරු කරන්න විදිහක් නැහැ. හොඳම තැනක් තෝරගන්න ඕනේ. වෙනුවෙන් මොන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ආයතනය ස්ථාවර තැන්පතුවකට, මේ ආයතනයේ ස්ථාවර තැන්පතුවකට ආයෝජනය කරොත් එහෙම වාසි ගොඩක් ලෑස්ති කරලා තියෙනවා. මේ සේරමත් එක්ක දරුවන්ගේ අනාගතේ වෙන්න පුළුවන්, නැත්නම් කවදාහරි ගයක් හදාගන්න හිතන් ඉන්නවනම් තමන්ගේ දරුවට කවදාහරි කසාද බඳිනකොට මම ලස්සන ගයක් හදලා දෙන්න ඕනේ. මේ වගේ හීන තියෙනවා නම් මේ වගේ දේවල් වලට දරුවගේ කසාදයක් ලස්සනට කරන්න ඕනේ, බෙඩින් එක දෝක බෙඩින් එක ලස්සනටම ගන්න ඕනේ. අන්න එහෙම අදහසක් තියලා ඔන්න ෆික්ස් ඩිපොසිට් එකක් දාන සල්ලි ඉතුරු කරනවා නම් හොඳම තැන තමයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් තෝරගන්න තියෙන හොඳම තැන. හොඳ විශ්‍රාම දිවියක් ගත කරන්නත් අනිවාර්යයෙන්ම ඔයාට මුදලක් වඩ වෙනවා. ඒ වෙනුවෙනුත් ඔන්න සර්වෝදය ආයතනයේ තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ගන්න කෝල් එකක් 13:19ට වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්.
1: ඉස්කෝලේ යන්න කලින් විනාඩියෙන් දෙකෙන් පොකට් මනි දිනා ගන්න.
2: සියතා පොකට් මනි. අනුග්‍රහය.
3: ආදී මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
4: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
5: සීතහඟින දැන් වෙලාව 10:06.
6: වේලාව ඔබ වෙත ගෙනාවේ
7: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3-5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: și iată Pocket Money.
1: දෙහය විනාඩි පහයි වෙලාවද වෙන පැය තමයි ඉන්නේ. දැන් ඉන්න අපිත් එක්ක කතා කරන්න රශ්මිත. ගුඩ් මෝර්නින් රශ්මිත. ගුඩ් මෝර්නින් කියනකොටම රශ්මිතගේ ෆෝන් ලයින් එක කට් වුණා. මං හිතන්නේ රශ්මිත ඉන්න පැත්තට පොඩ්ඩක් වහිනවා වගේ නේද?
2: ඔව්, අපිට කිව්වා පොඩ්ඩක් වහිනවා මේ වෙලාවේ, සිග්නල් ප්‍රශ්නකුත් තියෙනවා කියලා. හරි, අපි ආයමත් රශ්මිතව සම්බන්ධ කරගමු.
1: ඔව්, රශ්මිතව සම්බන්ධ කරගමු. අපි එතරම්දි මතක් කරන්න මේ පණිවිඩයකුත් තියෙනවා. අපි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ආයතනය ගැන අපි මතක් කරගෙන ආවා. ඒ පණිවිඩේ සාමාන්‍ය මාෂේ අපි සමහර දේවල් තියෙනවා, කොච්චර මතක් කරත් ඒ වගේ තියෙන වටිනාකම නැති වෙන්නේ නැහැ. මොකද අහගෙන ඉන්නකොට තේරෙනවා මේ chance එක ගත්තොත් අපේ ජීවිතේ අනාගතය කියන දේ අපිට සාර්ථක කරගන්න හරිම ලේසි. මොකද පසුතැවෙන්න ඕනේ නැහැ. මුදල් කියන කාරණාවේදී පසුතැවෙන්න වුණොත් එහෙම අනිවාර්යයෙන්ම මොකක් හරි කඩාවැටීමකට ලක් වෙන සිද්ධ වෙනවා. ඉතින් මම මතක් කරා ස්ථාවර තැන්පතු යෝජනා ක්‍රමයේ මේ ඩෙවලොප්මන්ට් සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ආයතනයේ ප්‍රතිලාභ ගොඩක් තියෙනවා. විශ්වාසදායක සේවාවක් එක්ක දාඩි මාංශින් හම්බ කරන මුදල හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරන එක අනිවාර්යෙන්ම ඔයාගේ වගකීම. වගේම ඔයා මුදල් ඉතුරු කරන තැන වගකීම වෙනවා. ඔයාට හිතන්න දෙයක් නෑ, සර්වෝදය ආයතනයේ ඒ 100%ක් හොඳින්ම ඔප්පු කරලා තියෙනවා. විශ්වාසය, ඒ වගේම ප්‍රතිලාභ, මේ හැමදේමත් එක්ක ඔන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ආයතනයේ වඩ පුළුවන්කම තියෙනවා. ස්ථාවර තැන්පතුවකට මුදල් ආයෝජනය කරන්න අපි මතක් කරන්න ඕනේ පොලි අනුපාතිකයේම වසරක් කල්පිරෙනකොට 10.5% පොලියකුත් ලෑස්ති කරලා තියෙනවා. දැන් මේ පොලිය වෙනස් වෙනවා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට, ඊට ඇදිට පොලිය අඩු වෙනවා. මේ කාරණාත් එක්ක සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ආයතනයේ වාට පුළුවන්කම තියෙනවා ෆික්ස් ඩිපොසිට් එකක් ආරම්භ කරන්න ස්ථාවර තැන්පතුවක්. දැම්ම කෝල් එකක් ගන්න 13:19ට වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්. අපිත් ලෑස්ති, තව විස්තර කියන්න ගන්න කෝල් එකක් 13:19ට.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
2: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
3: මේ දියසැලියේ නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
2: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
5: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
6: තලලේ ගහන්න ඕනේ හැම එකක් කියලා අපි පතමදියට හොරු කියලා.
2: උඩු රවුල තිබ්බට බෙඩ නැහැ නම කියන්නේ කියලා. මොකටද ගෑකන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්න එක නිතෙන්න බෑ.
7: sorry.com ඒ වටිනක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ දේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0711 327 777. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
1: Finishing වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා. සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් කලරම් තමයි.
2: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට. ලොකු සයිස්, පොඩි ප්‍රයිස්.
3: එන්න එන්න මේ පැත්තේ ලංසුතියන්න.
4: රුපියල් 150,000ක් වටින කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්නේසියෙන්.
3: ගන්න ගන්න මේ බ්‍රේස්ලට් හොඳද බලන්න.
5: සත්මහල් ජුවලර්ස් එකෙන් ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
4: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසීට රෙජිස්ටර් වෙන්න.
5: ආරීචි හෙස්තනක් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
6: සියත ක්‍රේසි වෙන්දේසි හේට හවස පහට.
7: Powered by Bid to Win.
8: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026.
5: කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
8: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 මැයි මස 30 වනදා සිට ජුනි මස 2 වනදා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී.
5: අලංකාර වෙසක් පුරණ, වෙසක් පහන් කූඩෝ, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
8: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
5: බැතිබර දායකත්වය උතුම් දම්සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
9: ශීල සමාධි ප්‍රඥාවෙන් නිවන් මඟ පසක් කරගනිමු. කසාකල සමූහ ව්‍යාපාර ජාලයෙන්.
10: මගේ මතේ රන්ගහට, රන්ගහට මගේ මතේ.
11: අදමෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකමට කැපවී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයි බීකුමෙන් මමකමෙන්.
12: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
13: සියත දෙවයින පුරා.

0: Siapa Pocket Money?
1: දෙහය විනාඩි 18යි වෙලාව. අද දවසේ අවසාන තරඟ කරුව තමයි දැන් එකතු වෙලා ඉන්නේ ගිලි ඔයින් සස්මිත. ගුඩ් මෝර්නින් සස්මිත. සස්මිත ගුඩ් මෝර්නින්. සස්මිත අපි තව චුට්ටක් සද්දෙන් කතා කරමු. ලෑස්ති නේද රුපියල් 5000ම වින් කරන්න?
2: හරි සස්මිත, තව චුට්ටක් අපි සද්දෙන් කතා කරන්න ඕන. ප්‍රශ්න හතරට උත්තර දෙද්දි සද්දෙන් උත්තර දෙන්න බෑ නේද? හරි සස්මිත, ප්‍රශ්න හතරයි තියෙන්නේ. අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
1: හරි සස්මිත, පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකකින්. කොඳුවට පෙළක් නොමැති සතුන් අපෘෂ්ඨවංශීන් විදියට හඳුන්වනවා. ලෝකෙ සිටින සත්ව විශේෂ වලින් 95%කට වැඩි ප්‍රමාණයක් මේ ගණයට අයත් වෙනවා. මං අහන්නේ මේ අතරින් කොඳුවට පෙළක් හෙවත් කශේරුකාවක් රහිත ජීවියා කවුද? 1. පත්තෑයා. 2. පාත්තෑයා.
2: සස්මිත, හරි උත්තරේ වෙන්න ඕනේ පත්තෑයා. පළවෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි වුණා. කමක් නැහැ, අපි දෙවෙනි ප්‍රශ්නෙට උත්තර දෙමු.
1: හරි සස්මිත, ඔන්න දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ පුරවැසි අධ්‍යාපනයේ සබ්ජෙක්ට් එකකින්. රාජ්‍ය කැමැත්ත හා මහජන අපේක්ෂා ක්‍රියාවට නංවන නියෝජිතයා ලෙස සැලකෙන්නේ 1. ජනාධිපතිවරයා. 2. ආණ්ඩුව.
2: සස්මිත අපිට හරියටම උත්තරේ දුන්න, හැබැයි චුට්ටක් සද්දේ අඩුවෙන් තමයි උත්තරේ දුන්නේ. කමක් නැහැ, සද්දෙට උත්තර දෙමු. තව ප්‍රශ්න දෙකක් තියෙන, අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: හරි තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. සස්මිත, නිෂ්පල උත්සාහයක් ගැනීම සම්බන්ධව යෙදී හැකි ප්‍රස්තාව පිරුල මොකක්ද? 1. කිරි ගහට ඇන්නා වගේ. 2. කූනිස්සන්ට දැල් දැම්මා වගේ.
2: කෝනිස්සන්ට දැල් දැම්ම වගේ කියන උත්තරේ තමයි හරි. ඉතින් සස්මිතත් අපිට උත්තරේ හරියටම දුන්නා. සස්මිතගේ අතේ දැන් රුපියල් 500ක් තියෙනවා. සස්මිත, අපි බෝනස් ප්‍රශ්නේ තෝරගමුද?
1: හරි සස්මිත, මේක තමයි ඔයාට හම්බෙන බෝනස් ප්‍රශ්නේ, අපේ අන්තිම ප්‍රශ්නේ. සෞරග්‍රහමණ්ඩලයේ සීතලම ග්‍රහලෝකය මොකද්ද? 1. සෙනසුරු. 2. යුරේනස්.
2: සෞරග්‍රහ මණ්ඩලයේ සීතලම ග්‍රහලෝකය මොකද්ද කියලා තමයි අපි ප්‍රශ්නේ අහුවේ. හරි උත්තරේ වෙන්න ඕනි යුරේනස්. ඉතින් අතේ තිබ්බ රුපියල් 500ක් 500 250ක් වෙනකන් අඩු වුණා.
1: කමක් නැහැ සස්මිත, ආයෙම දවසක ට්‍රයි කරමු නේද? ජය වේවා.
2: ප්‍රශ්න හතරයි, පොකට් මනි රුපියල් 5000යි.
0: සියත පොකට් මනි අනුග්‍රහය.
3: නාඩි මාංශින් ඔබ උපයගන් මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
4: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: පස්වන සහ හයවන සමාලෝචනය සඳහා IMF අනුමැතිය. බැසි සමග මෙනින්ජයිටිස් පැතිරයාමය අවධානමක්. සහ ගැටලුවක් ඇතිවන ලකුණු. හෝමෝස්හි පාලනය ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්.
0: දේශීය සියත. Local News on Theater.
1: හජ් උත්සවය අදට යෙදී තිබෙනවා. මෙරට මුස්ලිම්වරුන් අද හජ් උත්සවය සමරන්නේ දුල් හිජ්ජා හෙවත් හජ් මාසය සඳහා අඩසඳ දර්ශනය වී ඇති බැවින්. ඉස්ලාමීය දූ අල් හිජ්ජා මාසයේ ආරම්භය සඳ බැලීමෙන් සනිටුහන් වන අතර එම කාලය තුළ හජ් වන්දනාව සිදු කරනු ලබනවා. ඉස්ලාමයේ කුළුණු පහෙන් එකක් වන හජ් යනු සෞදි අරාබියේ මක්කම වන්දනාව සිදු කරන සමයයි. සෑම මුස්ලිම්වරයෙකුම ඔවුන්ට හැකිනම් අවම වශයෙන් තම ජීවිත කාලය තුළ එක්වරක් හෝ මක්කම වන්දනාව සිදු කළ යුතු වනවා. ආත්මාර්ථකාමීත්වය වෙනුවට පරාර්ථකාමීත්වය රජයන සමෙන් සහ සමගින් පිරි සහකම්පනයෙන් යුතු ජන සමාජ ගොඩනැගීම රජය අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ හජ් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින්. සාමය, සහෝදරත්වය සහ පරිත්‍යාගය සංකේතවත් කරන හජ් සමරුවේ මඟ පෙන්වීම තවදුරටත් ජීවිතවලට සමීප කරගන්නා ලෙස ජනාධිපතිවරයා ඉල්ලීමක් කර සිටිනවා. සැමට ප්‍රතිලාභ හිමිවන සංවර්ධිත රටක් ගොඩනැගීම සඳහා සියල්ලන්ට ආරාධනා කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. පටුබේද පසෙකලා සාමය සහ සහජීවනයේ පිරි සමාජයක් නිර්මාණයට සියල්ලන් අදිටන් කරගත යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. ඇය මේ බව සඳහන් කළේ හජ් උත්සවය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින්. සහෝදරත්වයෙන් සහ සාමූහිකත්වයෙන් නැගී සිටීම වැදගත් බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ. ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ ණය පහසුකමේ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචනය සම්පූර්ණ කරමින් ඊට ජාත්‍යන්තර මූල අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ ජාත්‍යන්තර මූල අරමුදලේ විධායක මණ්ඩලය ඊයේ රැස්වූ අවස්ථාවේදී යනුව ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 695ක මුදලක් හිමිවනු ඇති. 2025 දෙසැම්බර් අවසානය වන විට ශ්‍රී ලංකාව සියලුම ප්‍රමාණාත්මක කාර්යසාධන නිර්ණායක සපුරා ඇති බවයි ජාත්‍යන්තර මූල අරමුදල සඳහන් කළේ. මැද පෙරදිග යුද්ධය සහ දිට්වා සුලකුණාටුවෙන් පසු තත්ත්වය අවාසි අවධානම් ඇති කළද ආර්ථිකය ඊට ඔරොත්තු දෙන ලෙස පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවද ජාත්‍යන්තර මූල අරමුදල ප්‍රකාශ කළා. ඕන උපයෝජිත රජයේ වතු ඉඩම් සහ දේපල ආයෝජනයට දීමේ දෙවන අදියර ආරම්භ කර තිබෙනවා. ජනතා වතු සංවර්ධන මණ්ඩලය ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ඇල්කඩුව වැවිලි සමාගම සතු ඌන උපයෝජිත ඉඩම් සහ දේපල ප්‍රශස්ත ලෙස සංවර්ධනය කිරීමට නියමිතයි. මෙම ආයෝජන අවස්ථා සඳහා අභිලාෂ ප්‍රකාශ කිරීම කැඳවා ඇත්තේ සුදුසුකම්ලත් දේශීය මෙන්ම විදේශීය ආයෝජකයින්ගෙන්. මෙම ව්‍යාපෘති යටතේ මහනුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල, මොනරාගල, කෑගල්ල සහ ගාල්ල වැනි දිස්ත්‍රික්කවල පිහිටි විශාල වතු ඉඩම්, තේ කර්මාන්ත ශාලා සහ බංගලා සඳහා ආයෝජනය කිරීමට අවස්ථාව හිමිවනු ඇති. මේ අතර ඇමරිකානු ඩොලරයක විකුණුම් වටිනාකම රුපියල් 331% බවට පත්ව තිබෙනවා. එහි ගෙනුම් අනුපාතය රුපියල් 320%. මුදල් වෙළඳපළ දැඩිව පාලනය කළහොත් අර්බුදකාරී තත්ත්ව උද්ගත විය හැකි බවයි පෙරාදිනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා පැවසුවේ.
2: මේ මුදල් වෙළඳපළේ හැසිරෙන ආර්ථික කාරකයන්ට මහ බැංකුව පාලනය කරන්නට ගියොත් එහෙම ඒවලදී අපි නොහිතන දේවල් සිදුවිය හැකි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අපිට බ්ලැක් මාකට්ස් වගේ දේවල්, උන්දියල් ක්‍රම වගේ දේවල් නැවත ප්‍රචලිත වෙලා අර පරණ 2022 අමිහිරි තත්ත්වයන් මා මතක් කිරීමට කැමති නැහැ. ඔබ දැක්කා කළු කඩේ වල තිබුණු තත්ත්වය.
1: වැසි සහිත කාලගුණ තත්ත්වය සමග මෙනින්ජයිටිස් රෝගය පැතිරයා හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ තුෂානි දබරේරා පවසනවා. ඒ සඳහන් කළේ පාසල් ආශ්‍රිතව රෝගය බෝවීමක් නිරීක්ෂණය වන බවයි.
3: මේ වෙනකොට මුළු රෝගීන් ප්‍රමාණය 200ක් පමණ වාර්තා වෙලා තියෙනවා. මරණ එහෙම වාර්තා වුණේ නැහැ. හුඟක් වෙලාවට පාසල් ආශ්‍රිතව මේ රෝගය වැළඳී තියෙනවා. දෙනියාය කියන ප්‍රදේශයේ මේ තත්ත්වය පහ වෙලා තියෙනවා. රිකිල්ල කඩ ප්‍රදේශය අපි විශේෂයෙන්ම විමසිල්මත් වෙලා ඉන්නවා. මොකද ඒක විශේෂයෙන්ම දෙවනියට පටන් ගත්ත ප්‍රදේශය නිසා. මෙනින්ජයිටිස් හෙවත් මොලේ වුණ කියන රෝගය අනිවාර්යයෙන්ම බෝ වෙන රෝග ගණයේ දැනුම් දිය යුතු රෝගයක්. එළඹෙන වැසි සමය සහ දැනට පවත්නා කාලගුණක තත්ත්ව එක්ක මෙම රෝගය සහ වෙනත් වැසි කාලයේදී බෝ වෙන රෝග වගේම මේ රෝගයත් බෝ වීමට පුළුවන්.
1: මෙම උනරෝගය පාලනය සහ වැළැක්වීම සඳහා වසංගත රෝග විද්‍යායතනය මගින් විශේෂ උපදෙස් මාලාවක් ද නිකුත් කරනු ලැබුවා. උන හිසරදය සහ වමනය මෙනින්ජයිටිස් රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණයි. අපවිත්‍ර වූ ජලය, ආහාර සහ දෑත් නිසිලස පිරිසිදු නොකිරීම මගින් මෙන්ම රෝගීකුගේ කැස හෝ කිවිසීමේදී පිටවන බිඳිත මගින්ද රෝගය පෝවිය හැකි බවයි වසංගත රෝග විද්‍යායකගේ සඳහන් කළේ. පළමු රෝගිය අප්‍රේල් 15 දෙනියාය ප්‍රදේශයෙන් වාර්තා වුණා. මේ අතර රජය රෝහල් වෙත පැමිණෙන රෝගීන්ට පිටතින් ඖෂධ මිලදී ගැනීමට සිදුව ඇති බවයි ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටිය සුගතානන්ද හිමි සඳහන් කළේ.
4: අද රෝහලට පැමිණෙන ඔබට සමහර වෙලාවට මාස 5කින් 6කින් අවුරුද්දකින් හමාරකින් තමයි ඒකට අදාළ දිනේ හම්බ වෙන්නේ. ඒ කියන්නේ ඒක එතන තියෙන ප්‍රශ්නේ තමයි ඒ පරීක්ෂණ කරන්න අවශ්‍ය කරන යන්ත්‍රෝපකරණවල තියෙන ප්‍රබල හිඟය අඩුපාඩු එක පැත්තකින්. අනිත් පැත්තෙන් රෝහල්වල ඖෂධ සම්බන්ධයෙන් ඖෂධ කිහිපයක් අරුණාම බොහෝ ඖෂධ වර්ග ප්‍රමාණයක් රෝගීන්ට ගන්න සිද්ධ වෙලා තියෙනවා එක පැත්තකින් ෆාමසිවලින්.
1: වී අලෙවි මණ්ඩලය සතු වීතොග අලෙවි කිරීමට ගත් තීරණයෙන් ආණ්ඩුවට රුපියල් බිලියන 4ක ආලාභයක් සිදුවන බව ජාතික ගොවිජන එකමුතුව පවසනවා. එහි සභාපති අනුරාධ තෙන්නකෝන් සඳහන් කළේ ඉන් වී මිලටද බලපෑම් එල්ලවන බවයි.
5: ඊයලේ මණ්ඩලයට වෙන පාඩුව අපි ගණනය කිරීම අනුව නම් රුපියල් බිලියන 4කට ආසන්න ප්‍රමාණයක් රජයට පාඩු ඒ අස්තරේදී මේ සාකච්ඡා යනවා. මර්ධගහමුල ජාතික සහල් මේ වගේ තොගගබඩාවල සහල් මෙට්‍රික් ටොන් 10ක් පියර් කම්පැනි වලට දෙන්න සාකච්ඡා කරමින් පවතිනවා.
1: වී අලෙවි මණ්ඩලයේ සතු වීතොග අලෙවි කිරීමෙන් ඉදිරියේදී සහල් හිඟයක් ඇතිවිය හැකි බවයි එක්සත් සහල් නිෂ්පාදකින්ගේ සංගමේ සභාපති මුදිත පෙරේරා සඳහන් කළේ.
6: ලෙහින්ද ආණ්ඩුවෙන් අපි ඉල්ලනවා යල කන්නේ VS වෙන නෙල්ල ඉවරණකල් මේ රජයේ ආරක්ෂිත වී තොගය වෙළඳපොළට මුදාහරින්න විකුණන්න එපා. එහෙමනොත් වී මිල තවත් පල්ලෙහාට එවි. එහෙමනොත් මේ වී තොගය ඇඹරිලා කුකුල් කෑම් වලට ගිහිල්ලා වසර අවසාන වෙද්දි නාඩු සුදු සහ රතු නාඩු හිඟියක් ඇවිල්ලා ආයිසරයක් නරේන්ද්‍රගේ මොහොදිගේ පිහිට පටන්න වෙන්නත් පුළුවන්.
1: වී අලෙවි මණ්ඩලයේ සතු වී තොග අලෙවි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා. වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් මිලදී ගන්නාලද වී තොග මෙට්‍රික් ටොන් 115,000කට ආසන්න ප්‍රමාණයක් පවතින්නේ මණ්ඩලය ගබඩා තුළයි. ඉදිරි යලකන්නේ ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය ගබඩා ඉඩකඩ සහ අරමුදල් සලසා ගැනීම වෙනුවෙන් එම වී තොගෙන් ප්‍රමාණවත් ආරක්ෂිත තොගයක් රඳවාගෙන ඉදිරිය අලෙවි කිරීමට සැලසුම් කෙරුණා. වී සඳහා ඉදිරියේදී නව සහතික මිලක් අවශ්‍ය බවයි අනුරාධපුර මහාවාරි මාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති පුංචිරාල රත්නායක කියා සිටියේ.
7: වී වලට සහතික මිලක් අඩුම මතෙන් නාඩුවට රුපියල් 140ක්, සම්භාවයට 150ක්, ඒ වගේ කීරි සම්භාවයට 160-170 වගේ වැටෙන්න වී වලට මිලක් දෙන්න ඕනේ. මේ මිලදීලා ඔබතුමාලා කාට දුන්නත් කමක් නැහැ, ඉන්දියාවට පැටවුවත් කමක් නැහැ මේ වී ටික. හැබැයි කනගාටුවට කරුණ තමයි හැම කන්නකම අපි දකින දේ, හැම ආණ්ඩුවක්ම කරන දේක් තමයි ගොයියගේ ගොයල් ටික කපන වෙලාවක වී යලේ මණ්ඩලයේ සතු වී ටික දානවා එළියට මහ මෝල් හිමියන්ට. ඊළඟට පිටරටින් හාල් ආනයනය කරනවා.
1: පළාත් සභා ඡන්දය පැවැත්වුවහොත් විපක්ෂය එක්ලැස්තුවකින් තරඟ කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වමින්.
8: පළාත් සභාව තිබුවොත් අපි විපක්ෂයෙන් ඒකාබද්ධ ලයිස්තුවක් ගේනවා. ඒ ලයිස්තුවට එන්නේ නැත්නම් ඔවුන් මේ රටේ ද්‍රෝහීන් බවට පත් වෙනවා. එක අපිට සන්දාන අරවමය ඕනේ නැහැ. ඒව ගහන්න ඕනේ නැහැ. එක පොදු ලයිස්තුවක්. අර සම්ප්‍රකාරයට අපි ඉදිරිපත් වුණා වගේ පළවෙනි සම්ප්‍රකාරය අපි ඉදිරිපත් වුණේ බේරු වලින් අපි ජයග්‍රහණය කළා පෙන්නුවා. සම්ප්‍රකාර ඡන්දයට වගේ එක පොදු ලයිස්තුවක් ගත්තා අපි සටන් කරා.
1: ආණ්ඩුවේ පාර්ශ්ව පරස්පර විරෝධී ප්‍රකාශ කරන බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ් රහමාන් පැවසුවේ.
9: තිල්වෙන් සිල්ලා කියනවා ඡන්දේ තියන්නේ නැහැයි කියන. ඊළඟට මාධ්‍ය ප්‍රකාශකතුමා නලින්ද ජාතිස කියනවා නෑ මුදල් තියනවා කියලා. තිල්වෙන් සිල්ලා කියනවා මුදල් වියදම් කරා කියලා. තා හතර බීරි කතාවක් තුන් දෙනාම කියන්නේ. ඉතින් මට නම් තේරෙන්නේ නැහැ මේ මොකද්ද මේ හතර බීරි කතාව කියලා. නමුත් මම මාධ්‍ය ප්‍රකාශකතුමාගෙන් ඉල්ලනවා අනිත් දවසේ මාධ්‍ය ප්‍රකාශ දිනකොට තිල්වෙන් සිල්ලාවත් ළඟ තියාගෙන කියන්න. මොකද තිල්වෙන් සිල්ලාව කියලා වෙන වෙන දේවල් කියනවා.
1: පළාත් සභා ඡන්ද විමසීම කල්දමන බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා ප්‍රකාශ කර නොමැති බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන වැලපිටිය සඳහන් කළේ.
10: ප්‍රධාන ලේකම්තුමා කියන්නේ මේ වෙලාව මැතිවරණයකට සුදුසුම වෙලාවක් නෙමෙයි කියලා. හැබැයි ඒකෙන් කොයි වෙලාවකවත් කියලා නැහැ ඡන්දේ කල් දානවා කියලා. එහෙම නැහැ. ඡන්දේ නීති ටික හදා ගන්න ඕනේ. දැන් නීතියක් නැහැ පළාත් සභා ඡන්දේ තියන්න. ඒකට ඕන කරන නීති ටික හදා ගන්න ඕනේ. ඒකට පාර්ලිමේන්තුවේ කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටුවේ නිර්දේශات එක්කලා ඒ ක්‍රියාමාර්ගට යන්න ඕනේ.
1: ටිල්වින් සිල්වාගේ ප්‍රකාශයට විරුද්ධ මත ආණ්ඩුව තුළින්ම ප්‍රකාශයට පත්වී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා පැවසුවේ.
11: ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයාට කිසිම බලයක් නැහැ කියලා. නැත්තම් ඒ බලය ඒ ප්‍රකාශයට එහාගේ ප්‍රකාශය මේ අමතරු දෙන්න කරන්නේ නැහැ. ඒ කියන්නේ මේ යාට කිසිම බලයක් නැහැ. මෙයා ඔහේ කියවන පුද්ගලෙක් විතරයි. ඊට වඩා වක් කියමින් අපි ප්‍රකාශ කරන්න ඕනේ කියලා තමයි එතුමල්ලා කියන්නේ අපිට අවශ්‍ය කරන මුදල් තියෙනයි කියලා. ඒ අමතරු දෙන්නම කියන්නේ. එතුමා කියන ප්‍රකාශය අපිට ගණන් ගන්න එපයි කියන එක මේ ප්‍රකාශ වලින් අපිට පැහැදිලි වෙන්නේ.
1: ජාතික ජනබලවේගයේ නියෝජිතයින් සතු විදේශ සම්බන්ධතා මත විදේශ විනිමය රටට රකින්න යුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදයගමන් පිල සඳහන් කළේ.
12: අමතක කරන්න බෑ අපේ උගන්ඩා කුමාරිකාව ඉලන්තී කොට්ටහච්ච මන්ත්‍රීතුමියනි. අර ඔබතුමිය දන්න අපි නොදන්න උගන්ඩාවේ සංගවා තිබෙන තැන ඔබතුමිය හරියටම දන්න ඒ ඩොලර් බිලියන 20 අටට ගේන්න මේ තරම් හොඳ කාලයක් ආයි කවදාවත් උදා වෙන්නේ නැත. දේශපාලකෙක් නොවුනත් අපට අමතක කරන්න බෑ අප මිත්‍ර සංගීත් විජේසූරිය මැතිතුමා. එතුමගේ එංගලන්තේ යාළුවෙක් ඉන්නෝ ඩොලර් මිලියනක් අතේ තියාගෙන හිටියා. එයා දෙන්න හදනවා අනුර ජනාධිපතිතුමා එපා කියනවා. එහෙම පස්ස ගහන්නේ නැතුව සංගීත් විජේසූරිය මැතිතුමනි අන්න ඩොලර් මිලියනේ අරන් එන්න වෙලාව හරි.
1: බලපත්‍ර නොමැතිව සෝදු ක්‍රීඩාව යෙදී සිටි විදේශීය ජාතිකයන් 6 දෙනෙකු පොලිසිය විසින් අතරංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පවසුවේ ගාලුපාරේ පවත්වාගෙන ගිය සමාජ ශාලාවක් වටලා බලපත්‍ර නොමැතිව මුදලට සූදු ක්‍රීඩාවේ යෙදවීම සම්බන්ධයෙන් විදෙස් ජාතිකයන් 6 දෙනා අතරංගුවට ගත් බවයි. සකකරුවන් අවුරුදු 27 48 අතර වයස්වල පසුවන චීන ජාතිකයින්. හෝමුස් සමුද්‍ර සන්ධිය කිසිවෙකුගේ පාලනයකට යටත් නොකරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. කැබිනට් රැස්වීමේදී අදහස් දක්වමින් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඉරානය සමග සාකච්ඡා කරන ගිවිසුමේ කොන්දේසි පිළිබඳව තමා තවමත් සෑහීමකට පත් නොවන බවයි. ගිවිසුමකට එළඹීමට ඉරානයට දැඩි අභිප්‍රායක් පැවතියද මෙතෙක් එහි ප්‍රගතියකට ළඟාවීමට නොහැකි වී ඇති බවද ඔහු කියා සිටියා. ඉරානය කිවිසුමකට එළඹීමට අපොහොසත් වුවහොත් යළි ප්‍රහාර එල්ල කරන බවයි ට්‍රම්ප් ප්‍රකාශ කළේ. ට්‍රම්ප් විසින් මෙම ප්‍රකාශය සිදු කළේ හෝමු සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සහ කලාපෙන් ඇමරිකානු හමුදා ඉවත් කර ගැනීම ඇතුළත් කෙටුම්පත් කිවිසුමක තොරතුරු ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ වාර්තා කිරීමෙන් පසුවයි. එම වාර්තාව සම්පූර්ණ ප්‍රබන්ධයක් බව ධවල මන්දිරය ප්‍රකාශ කළා. කලම්පිය සහයෝගීතාවය මේ මොහොතේ ඉරානයට අතිශය වැදගත් බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චී පවසනවා. ඊද් උත්සවය වෙනුවෙන් සිය පණිවිඩය නිකුත් කරමින් ඔහු සඳහන් කළේ සාමය කරා මඟ පෑදීමට සියලු දෙනා එකවන්ව නැගී සිටිය යුතු බවයි. මේ අතර ඉරානයේ වරාය නගරයක් වන බණ්ඩාර අබාසී පීටි හමුදා මධ්‍යස්ථානයකට ඇමරිකාව විසින් ප්‍රහාර එල්ල කර තිබෙනවා. අදාළියම එම මධ්‍යස්ථානයට ප්‍රහාර 3ක් එල්ල වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. යලි සිරස්තල. පස්වන සහ හයවන සමාලෝචනය සඳහා IMF අනුමැතිය. වැසි සමග මෙනින්ජයිටිස් පැතිරියාමේ අවදානමක්. සහල් ගැටලුවක් ඇතිවන ලකුණු. හෝමුස් හි පාලනය ගැන ට්‍රම්ප්කින් ප්‍රකාශයක්. සියත උදැස්සන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරල. සියත මෙළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට එතෙක් රැඳී සිටින්න පැන් පේපුවත් සමක.
0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: වෙනස් විදිහේ කැරක්ටර්ස් වලින් ගොඩක් දෙනෙක්ගේ ආදරය දිනාගත්ත ජනප්‍රිය රංගන ශිල්පී ගයාන් වික්‍රමතිලක අද බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරනවා.
1: Happy birthday! සියත අපි ඔයාට ගොඩක් ආදරෙන් wish කරනවා.
2: හැමදාම අහන channel එකක් සුපිරි කතා කරන්න.
3: Happy birthday! Happy birthday! Happy birthday to you!
0: අදත් විසිරු නේද? පාටියක් එහෙම නැද්ද?
2: බර්ත්ඩේ දවසේ සම්පූර්ණ ෂූට් එකේ ඉන්නේ. බොහෝ දුරින් දැකලා මොනවා හරි ප්ලෑන් කරන්න.
1: කරපු characters වලින් ඔයාගේ කැමති මේක?
2: ආසම චරිතයක් තමයි දීපාලිකාගේ නැටියේ පහන් කියන්නේ. ඒ ළඟදි කරා චිත්තපටියක් හදාකොලා ඉදි පළවෙනිවතාවට තිබුණා දැම්මා. ඉතින් මම මේකට සල් කැමති.
0: කවද හරි කරන්න ආසාවෙන් ඉන්න කැරක්ටර් එක.
2: අන්න ඉන්නේ කැරක්ටර් එකක් කරන්න ආසයි.
1: අලුත් වැඩක් ගැනත් ආරංචි.
2: ජූනි මාසේ ඉඳලා මම අධ්‍යක්ෂණය කරන වැඩක් ලෑස්ති කරගෙන ඉන්න සුපිරිකා බිස්කට් එකක්. මම ඉතින් ලස්සන නිර්මාණයක් වෙයි කියලා.
0: Talk of the town. අම්මයි දොල දෙන්නකෝ ඉන්න ගෙදර කිචන් එකෙන් හදිසියෙම ඩෙඩ් බොඩි එකක් හම්බ වෙනවා.
1: මේ තුන්දෙනාම එකතු වෙලා සිද්ධිය හංගන්න ට්‍රයි කළාට වටේ පිටේ ඉන්න නෑදෑයොත් එක්ක මේ වැඩේ කරන්න පුළුවන් වෙයිද? පොලිසිය මේ ගැන හොයාගනීද?
0: අපිට ඒ ගැන බලන්න පුළුවන් ළඟදිම Netflix වල රිලීස් වෙන මා බෙහෙන් මූවී එකේ. කාලෙකට පස්සේ මధుරි ඩික්සිත් තමයි මූවී එකේ අම්මගේ කැරක්ටර් එක කරන්නේ.
1: දුවල දෙන්නගේ කැරක්ටර්ස් කරන්නේ ත්‍රිප්ති දිම්රි එක්ක ඉන්දියාවේ ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් වුණු ධර්ණා දුර්ගා.
0: මේ ස්ක්‍රිප්ට් එක ලේසි පහසු එකක් නෙවෙයි. 2017 ඉඳන් මේ වෙනකන් ඩෙවලොප් කරපු වෙනස්ම විදිහේ ස්ක්‍රිප්ට් එකක්. එහෙම කියන්නේ ඩිරෙක්ටර් සුරේෂ් ත්‍රිවේණි.

ඔබත් ඒලෙවල් අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Anshikin සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be. සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.

0: සෙනසුරාද උදේ 8ට.
1: අක්කට තාම කොල්ලෙක් නෑ නේවා.
2: කොල්ලෝ කී දෙනෙක් නම් අපේ අක්කගේ පස්සෙන් ආවද බා? වැඩක් උනේ නෑ. එකේ කුටුවක් බැරිුණා අපේ අක්කවල්ලකට.
1: එහෙම කොයි?
2: උන් සේරම පයින්නේ ආවේ. එකේ කුටුවක් වාහනයක් නෑ.
1: ඈ?
3: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
4: වටයි 0.2 අමු වටයි 0.4

0: Tripura.
1: Mummy's Pocket Money.
2: Mashi, උත්සාහය තියෙනවනම් අපිට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ. පොඩි කාලේ ඉඳන් අපිට උගන්වන්නේ එහෙමනේ.
3: අනිවාර්යයෙන්ම රවිෂ්ක. ඒකනේ කියන්නේ උත්සාහවන්තයා ජයගනී කියලා. උත්සාහය තියෙනවනම් ඕනම දෙයක් අපිට කරන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම අපි කරන්න ඕනේ උත්සාහ කරන එක.
2: හරියටම හරි. ඔන්න අද දවසේ අපේ ප්‍රශ්න හතරට හරියටම උත්තර දෙන්න උත්සාහ කරන්නේ කඩවතින් නදීෂා. Good morning නදීෂා.
4: Good morning.
2: නදීෂා, ලෑස්ති නේද එහෙනම් තරඟ කරන්න?
4: ඔව් ලෑස්ති.
3: නදීෂට තියෙන ප්‍රශ්න හතරයි. නදීෂ උත්තර දෙන මේ ප්‍රශ්න හතර නිසා නදීෂගේ අතේ තියෙන පොකට් මනි ගාණත් වැඩි වෙනවා. නදීෂගේ දැනුමත් වැඩි වෙනවා. එහෙනම් නදීෂා, මේ තමයි ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
2: දැන් ජාතික වෙසක් සති ආරම්භ වෙලානේ තියෙන්නේ. වෙසක් බලන්න යනවා කියන්නේ අපි අනිවාර්යයෙන්ම තොරණක් දෙකක් බලන්න යනවාමයි. ඔන්න පළවෙනි ප්‍රශ්නය අහන්නේ මේ තොරන් ගැන. ඉන්දියාවේ Hindu සහ බෞද්ධ සංස්කෘතියත් එක්ක තමයි තොරන් ආරම්භ වෙන්නේ. ඒ වගේම මේ තොරන් එක්ක දන්සැල් සම්බන්ධයි. 2025 වසරේදී දන්සැල් 7400ක් ලියාපදිංචි වෙලා තියෙනවා ලංකාවේ. අපි අහන්නේ මේ අතරින් ලංකාවේ සෑම වසරකම ඉදිවන පැරණිම තොරණ මොකක්ද? 1. තොටළඟ තොරණ. 2. දෙමට ගොඩ තොරණ.
3: අදීෂාගේ උත්තරය හරි. 1955 ඉඳලා මේ තොරණ නොකඩවාම ඉදිවෙනවා. හරි නදීෂා, එහෙනම් අපි අමු දෙවැනි ප්‍රශ්නෙට.
2: අදීෂා, බොහොම භක්තියෙන් අපි වඳින්න යන පළාතක් තමයි අනුරාධපුරේ. ගිහිලා තියෙනව නේද?
4: ඔව්, ගිහින් තියෙනවා.
2: ලංකාවේ ප්‍රථම අගනුවර තමයි අනුරාධපුරය. රජවරු බොහෝ ප්‍රමාණයක් රජකම් කරපු ඓතිහාසික නගරයක් තමයි මේ අනුරාධපුර නගරය. අපි අහන්නේ මේ අතරින් අනුරාධපුර නගරය අතීතයේ හැඳින්වුවේ 1. අභයපුර. 2. ගඟසිරිපුර.
3: නදීෂගේ අතේ තිබු රුපියල් 250,500 උනා. හරි උත්තරෙත් අපිට හම්බුණා. අතීතයේ ගඟසිරිපුර කියලා හඳුන්වලා තියෙන නදීෂා ගම්පොළ නගරයට. නදීෂා, තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ. අපි අමු තුන්වෙනි ප්‍රශ්නෙට.
2: නදීෂා, වෙසක් කියවම අපිට මතක් වෙන්නේ මුලින්ම දන්සල්. දන්සල් කියවම අපිට අතාරින්නම බැරි දෙයක් තමයි මේ මඤ්ඤොක්ක දන්සලක් එහෙම කන එකනේ. ලෝපුරා මිලියන 500කට අධික ජනතාවකගේ දෛනික ආහාරය මඤ්ඤොක්ක. අධික නියඟයකට උනත් හොඳින් ඔරොත්තු දෙනවා මේ මඤ්ඤොක්ක භෝගය. අපි අහන්නේ මේ අතරින් මඤ්ඤොක්ක සමග ආහාරයට නොගත යුත්තේ 1. ඉඟුරු. 2. සුදුළූරු.
3: තුන්වෙනි ප්‍රශ්නෙටත් නදීෂා හරි උත්තරේ දීලා රුපියල් 1000ක් පොකට් මනි මේ වෙනකොට දිනා ගන්නවා. නදීෂා, මඤ්ඤොක්කවල ඉතාමත් සුළු ප්‍රමාණයක් සයනයිඩ් අඩංගු වෙනවා. ඒ නිසා පිසීමේදී සැලකිලිමත් වෙන්න ඕන. නදීෂාගේ අතේ දැන් පොකට් මනි රුපියල් 1000ක් තියෙනවා. නදීෂාට පුළුවන් බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්න තෝරගෙන අතේ තියෙන පොකට් මනි ගාන 5 ගුණයකින් වැඩි කරගන්න පුළුවන්. හැබැයි බෝනස් ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි වුණොත් ඔය අතේ තියෙන පොකට් මනි ගාන රුපියල් 500ක් වෙනකන් අඩු වෙනවා. අපි අමුද බෝනස්

0: പ്രതീക്ഷയിട്ട്.
1: അറിയാമോ
2: അദീഷ, മികതമായി വാട്ട ഹബിന്റെ ബോണസ് പ്രാശ്നി ലോക വിശാലതമ രടതമായി റുസിയാവ് റുസിയാവെ സമസ്ത ജനഗഹനയെ വർത്തമാന വിനക്കൊട്ട് മില്യന എക്കസിയ ഹത്തലിസ്തുനായി ദശമ ഹാത്തറ അപ്പൊ യഹാന്നേ റുസിയാവെ അഗനുവര മൊക്കാത്ത് എക്ക് ശാന്ത് പീറ്റേഴ്സ്ബർഗ് ദേക്ക് മോസ്കൌ.
0: නදීෂා ප්‍රශ්න හතරයි අපි අහුවේ. ඔන්න බෝනස් ප්‍රශ්නටත් හරියටම උත්තරේ දීලා රුපියල් 5000ක් පොකට් මනී දිනා ගන්න. ඒ වගේම රුසියාවේ විශාලතම මූල්‍ය කේන්ද්‍රස්ථානය වෙන්නේ මොස්කව්. නදීෂා රුපියල් 5000ක් පොකට් මනී දිනා ගන්නවා.
1: ගොඩක් සතුටුයි මාව සම්බන්ධ කරගත්තට. ඇත්තටම මේක හොඳ ප්‍රෝග්‍රෑම් එකක්. මේ අපේ බබාලත් හරිම ආසාවෙන් තමයි උදේට මේක අහන්නේ.
0: බොහොම ස්තුතියි නදීෂා අපිත් එක්ක සම්බන්ධ වුණාට. ජය වේවා.
1: ජය වේවා.
3: Siyata Pocket Money.
2: මාෂි, අනාගතය වෙනුවෙන් ඔයා කරන මුදල් ආයෝජනය කියන්නේ ඔයාගේ ඉදිරි ජීවිතයේම තීරණය වෙන විශේෂ තැනක්. සුරක්ෂිතව විශ්වාසයෙන් ප්‍රතිලාභ එක්ක ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න තියෙන හොඳම තැන තමයි සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතුව. හොඳම හොඳ පුලියකුත් එක්ක දවසක විශ්වාසයෙන් ඔයා ඉතුරු කරන මුදල මහන්සියෙන් හම්බ කරපු මුදල ඔයාගේ අතට ගන්න පුළුවන්කම තියෙනවා. හීන කියන දේ අනිවාර්යයෙන්ම ගොඩනගා ගන්න එක බොහොම ලේසි. ගන්න කෝල් එකක් 13:19 වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්.
0: හීන වෙනුවෙන් ඉතිරි කරන විදිය මතක් කරනකොට අපි අයමත් සැරයක් කියන්න ඕන. තමන්ගේ දැනුම වැඩි කරගන්න ගමන් තමන්ට පොකට් මනී දිනා ගන්න ලේසිම ක්‍රමයක් නිතින් සියත පොකට් මනී කියන්නේ. ඒ නිසා අපිට මැසේජ් එකක් එවන්න කියලා අපි අයමත් සැරයක් මතක් කරන 0714 151 151 තමයි අපේ වට්ස්ඇප් නම්බර් එක. මේ වෙලාවේ අපි වහගෙන ඉන්න නංගිල මල්ලිලා එවන්න අපිට මැසේජ් එකක්.
2: රයිට්. එහෙනම් අපි හදට සමගන්න තමයි හදන්නේ. සුබ දවසක්. මම රවිෂ්ක.
0: මාෂී.

0: හයි, ගුඩ් මෝනිං. කවදාවත් ඔයාගේ උත්සාහය අතාරින්න එපා. අද අමාරුවේ, හෙට තවත් අමාරුවේ. අනිද්දා සෙනසුරාදානේ, හොඳට නිදාගන්න. ඔන්න අපේ උත්සාහයනේ. වෙරි ගුඩ් මෝනිං. දැන් වෙලාව උදේ 7:00.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3-5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ, හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700.

0: ඇයි සිත නිවන බොදු වෙත කීතය ඔබ වෙත කෙනෙන්නේ?
1: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.

0: FM.
1: දේවඩියාව රෝගීන්ගේ තුවාල හොඳ වෙන්නේ නැතේයි.
2: ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
1: දේවඩියා රෝගීන්ගේ සීනි මට්ටම හොඳින් පාලනය කරගත්තේ නැතිනම් ඇතිවෙන්න පුළුවන් ප්‍රධාන සංකූලතාවයක් තමයි ඔවුන්ගේ ඇතිවන තුවාල සුව නොවීම. මේ හේතුව නිසාම ඉතාම අවාසනාවන්ත විදිහට සමහර අවස්ථාවලදී ඔවුන්ගේ තුවාල සුව නොවීම නිසා මෙවැනි රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා ඔවුන්ගේ දෙපා ඉවත් කරන්න සිදුවෙනවා. දේවඩියා රෝගීන්ගේ සීනි මට්ටම හොඳින් පාලනය කරගත්තේ නැතිනම් මේ විදිහට තුවාල සුව නොවෙන්න හේතු කීපයක් බලපානවා. එයින් ප්‍රධාන තැනක් ගන්නවා දේවඩියා රෝගීන්ගේ තුවාල ඇති ස්ථානවලට, විශේෂයෙන්ම පාදයේ ඇති තුවාලවලට හොඳ රුධිර සැපීමක් නොලැබී යාම. අපිට තුවාලයක් වුණාම ඒක හොඳ වෙන්න ප්‍රධාන වශයෙන්ම හොඳ රුධිර සැපීමක් තියෙන්න ඕනේ. විශේෂයෙන්ම රුධිරයේ ඔස්සේ හොඳ ඔක්සිජන් සැපීමක් වගේම හොඳ පෝෂණයක් ලැබෙන්න ඕනේ. නමුත් හොඳින් පාලනය නො දියවැඩියා රෝගීෙක්ගේ මේ තත්ත්වය ඇති වෙන්නේ නැහැ. ඒ නිසාම ඔවුන්ගේ ඇතින තුවාල හොඳ වෙන කාලයක් ගත වෙනවා. මීට අමතරව දියවැඩියා රෝගීන්ගේ ඇති වෙන පෙරිපෙරල් නියුරෝපති විදිහට අපි හඳුන්වන ස්නායු පද්ධතියේ ඇතිර සංවේදන හැකියාවේ තියෙන දුර්වලකම නිසාත්, ඊට අමතරව දියවැඩියා රෝගීන්ගේ අඩු ප්‍රතිශක්තකරණ හැකියාව නිසාත් මේ තත්ත්වයන් ඇති වෙනවා. මේ හේතු නිසා තමයි දියවැඩියා රෝගීෙක්ගේ හොඳින් සීනි මට්ටම් පාලනය කරගත්තේ නැතිනම් තුවාල හොඳ වීමට කලක් ගත වීමත්, ඒ වගේම නිතර නිතර ආසාදනයට ලක්වීමත් නිසා ජීවිතයට හානිදායක විය හැකි සංකූලතා, එහෙම නැත්නම් ආසාදන තත්ත්වයන් වැනි තත්ත්වයන් ඇති වෙන්නේ. මෙවැනි තත්ත්වයක් උග්‍ර වූ අවස්ථාවකදී තමයි තුවාලේ ඇති පාදයේ ඉවත් කරන්න සිදු වෙන්නේ.
0: ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
2: ඔබෙන් නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: ලයිෆ්ස්ටයිල්ලකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙර ඩුවා එක්සියා ලීටරයකට කිලෝමීටර් 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරාපේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
1: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිංගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
2: සිරි බෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් ෆෝචුන් RBD කුකින් ඔයිල් ඉතිරි රුපියල් 400යි. වෛරහා චිකන් සොසේජස් ඉතිරි රුපියල් 285යි. මෙස්ටමෝල්ට් පවුච් ඉතිරි රුපියල් 210යි. මැජික් වැනිලා ඇන් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 250යි. කාගිල්ස් ෆුඩ් සිටි
3: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝධ රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 011 4 700 550.
4: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
5: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
6: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
7: ඔබත් A-level අවසන් කළ සිසුෙක්ද NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology, Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011 732 1000. NIBM, The City University, The Place to Be.
8: Business වලට එහෙම යන්න අලුත් වාහනයක් ගත්තනම් හරි නේද?
9: ඔව් සර්. හොඳ ඉතුරුවක් තියෙන වාහනයක් ගන්න ඕනි.
8: මොකක්ද?
9: ඇයි Bajaj Electric 3 Wheel එක? එක චාර්ජ් එකෙන් කිලෝමීටර 150ට වඩා දුරක් යන්නත් පුළුවන්. ඕනම තැනකින් චාර්ජ් කරන්නත් පුළුවන් නේ.
8: Business වැඩවලට හොඳම ආයෝජනය Bajaj Vigo Electric 3 Road රථය. David Pierce E-Mobility.

0: තේරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: අතිවිශ්වසනීය ගමනකට Jetac Electric Scooter. Kilowatt පැය 3.5ක lithium ion battery. Kilowatt 3.1ක මෝටරය. ලීටර 35ක storage පහසුකම. David Pierce e-mobility වෙතින් වැඩි විස්තර සඳහා 0112147550.

0: රශ්මි ජාතික වෙසක් කලාපය 2026
1: කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 මැයි මස 30වනදා සිට ජුනි මස 2වනදා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
1: බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
2: ශීල සමාධි ප්‍රඥාවෙන් නිවන් මඟ පසක් කරගනිමු. කසාකල සමූහ ව්‍යාපාර ජාලයෙන්
3: මගේ මතේ රන්ගහට රන්ගහට මගේ මතේ අතමෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකවට කැපවී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමෙන් මමකමෙන්
4: ඔබේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයිනපුරා පේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
5: වෝක් ජුවලර්ස් වෙත ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112 414 414 කොන්දේස සහිතයි. වෝක් ජුවලර්ස් සැමදා ඔබ සමගයි.
6: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙන සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න.
7: ඔන සමග 5G රෙවලූෂන් එකට එකතුවන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
8: අතේ මිටේ තියෙන කාලෙට එකකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නැති.
9: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්.
10: චූටි ගර්ල් දැන් කරන්නේ ලොකු වැඩනේ. එයාද වින්ඩෝ එක උඩින් ටොයිස් තියලා ඒන ෂැඩෝ එකෙන් ලස්සන ඩ්‍රොයිං එකක් කරලා තිබ්බා.
11: එයා තාත්තා වගේම දක්ෂයි.
10: තව අම්මයාට නැන්ග්‍රු කිරි දෙනවනේ. ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික්, ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3-5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය. මිල රුපියල් 2098.2
12: 98.4

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දෙවයි නපුරා
1: ඒ ණය ලැබුණා ණය ලැබුණා ඩොලර් ණය ලැබුණා අයියේ මේ ෆාවා
2: යස්
1: නියමට කරන් කලින් කරානත් වැඩිය හොඳට කරනවා කො මොන ප්‍රශ්න තිබ්බත්
2: හරි අපි හොඳටම උදව් කළා මේ වැඩේට ජනතාව විදිහට
1: නේ අපි උදව් කරේ නේ
2: ඇයි
1: අපිට කරගන්න දෙයක් නැහැ
2: ඉතින් කැමැත්ත අකමැත්ත වැඩක්
1: නැහැ
2: කළානේ
1: මේව තමයි ආයෝජන නැහනේ ණය ලැබුණා ණය
2: ලැබුණා
1: ණය ණය ණය ණය ණය ණය
2: ඉස්සර ණය ගන්නකොට අපේ අම්මලේම නිකන් ණය ණය එහෙම කරනවා
1: ණයට ණය පොතට
2: ඕනේ
1: ගමේ මිනිහා පවා බයයි
2: බයයිනේ නේද
1: නේද ඒකනේ කොල්ලෝ කෙල්ලෝ රට යන්නේ
2: යස්
1: ඔය බැලුවොත් එහෙම අපේ වැඩියෙන්ම රට ගිහිල්ලා තියෙන්නේ ශ්‍රමිකයෝ කොහෙන්ද ගිහිල්ලා බැලුවොත් එහෙම ගමෙන් ගිහිල්ලා
2: තියෙන්නේ යස්
1: ගමෙන් ගිහිල්ලා තියෙන්නේ කොළඹින් ගිහිල්ලා තියෙන්නේ නිකන් ගමෙන් තමයි මිලියන ගාණක් ගිහිලා තියෙන්නේ. දැනට තියෙන රෙකෝඩ්ස් වල හැටියට පිටරට ගිහිලා තියෙනවා ශ්‍රමිකයෝ විදියට පදිංචි ඉන්නේ නෙමෙයි. ශ්‍රමිකයෝ විදියට 115කට වැඩි.
2: හරි.
1: දැනට තියෙන රෙකෝඩ්ස් වල හැටියට මේ ගණන් වල පොඩි පොඩි වෙනස්කම් ඇති 115කට වැඩි. ඒකෙන් මිලියනයකට වැඩි ගමෙන් තමයි ගිහිලා තියෙන්නේ.
2: ආ ඕකේ.
1: ගිහිල්ලා ඉස්සෙල්ලාම කරන්නේ කඩේ ණය පියවන එක. ගත්ත ණය බේරන එක.
2: බේරන එක.
1: පොලී මුදලාලිගේ ණය බේරන එක.
2: හරියට හරි.
1: උගස් වෙච්ච ගේ බේර ගන්න එක. කුඹුරු කෑල්ල බේර ගන්න එක. ඕක තමයි කොල්ලෝ ගිහිල්ලා කරන්නේ. අපිට කොරියාවේදී හම්බුණා නේද කොල්ලෝ?
2: ඔව් නේද?
1: අට ගේමක් ජීවිතේ ගහන සෙට් එකක් තමයි.
2: Definitely.
1: මතක තියාගන්න. අපිව හම්බ වෙලා hina වෙලා කරේ අත දාලා කතා කරලා
2: හරි.
1: පොඩි වෙලාවක් ඉන්නකොට තමයි හරිම කතාව දැනගන්න හම්බෙන්නේ. ලකේට ඉන්නවා. ලකේටම ඉන්නවා කොල්ලෝ ටික.
2: හැබැයි වැඩ.
1: වැඩ විනාඩි 5කට හම්බ වෙන්න එනවා කියලා කිව්වොත් එන්නේ හිනෝ රෑ වෙලා.
2: යස්.
1: ඒ වෙලාවට තමයි වැඩ ඉවර වෙන්නේ. අපිත් ඉතින් අපරාධ කියන්න බෑ හැරගෙන හිටිය හම්බෙන්න. අපි කතා කර කර හිටියේ ණය ගැන කරන්න දෙයක් නැහැ. IMF එක එනවා. IMF එකේ නීති රීති වෙනස් කළා. IMF එකට ඕන විදිහට රටවල් කරන්න දෙන්න පුළුවන්ද කියලා ආවත් IMF එකට ඕන විදිහට තමයි මේ ටික කරන්න වෙන්නේ.
2: අනිවාර්යයෙන්.
1: ඒ ඇයි කියලාත් කියන්න. අපි කිව්වේ නැහැ කාටවත් මේ IMF එක පරද්දන්න කියලා. මොකද අපි විහිං අමාරුවේ වැටිච්ච තැනක්නේ. කවුරුත් අපි අමාරුවේ දාලා නෙමෙයි. අපි විහිං අමාරුවේ වැටලා ඉන්න වෙලාවේ තමයි අපිට IMF එකේ උදව් ගන්න ඕන උනේ.
2: හරි.
1: පොඩ්ඩක් ඒකෙන් ඔලූස ගත්තට පස්සේ උන්දල වෙලෝල දාන්නයි. අනේ උන්දල කියන කෙනෙක් නටන්න අපි ලෑස්ති නැහැ කියලා.
2: හරි.
1: අපිට ඒවා ඉතින් ඒ වගේ පුම්බ ගන්න අපිට එහෙම පුම්බන්න බෑ. අපි හන් මොකදනේ මූණ පොම්බගනේ. එහෙම පොම්බන්න බෑ IMF එකට. මොකද මේ තරමින් හරි මේක ගොඩ දාන්න පුළුවන් උනේ
2: හරි.
1: ඒක නිසා කියලා කොච්චර අකමැති වුණත් පිළිගන්න ඕනේ. හැබැයි IMF එකේ තියෙන නීති රෙගුලාසි මේ ලේසි පහසු ඒවා නම් නෙවෙයි. ලිස්ට් එක කියවගෙන යන්නම් පොඩි අයිඩියා එකක් අරන් තියාගන්න. පස්සේ දොස් කියන්න ඕනේ නැහැ. මොකද වෙන්නේ කියලා මම ඔබට කලින්ම කියන්න.
2: හරි ඕකේ.
1: දැන් IMF එකේ කට්ටිය පෙරේදාව පස්වන සහ හයවන සමාලෝචනය කරා කියලා කියන්න. මට ඒක තාම තේරෙන්නේ නැහැ මේ පස්වන සහ හයවන කියන්නේ එක්ක ප්‍රෝග්‍රෑම්ස් දෙකක්
2: එකට කරා වෙන්න ඇති නේ
1: ඔව් එකක පහ අනිත් එකේ හය කරා වෙන්න දැන් පහයි හයයි
2: කරා කිව්වම
1: හා හය ඕනේ කෙලින්ම එක හය එක පහ නේ
2: රයිට්
1: කොමාරි හොඳයි තත්ත්වේ ඒගොල්ලන්ගේ ඇහෙන් ලංකාවේ ආර්ථිකය දිහා බලපුවාම තත්ත්වේ හොඳයි ඒ නිසා ඇමරිකානු ඩොලර් මිලියන 695ක ණය වාර්කිකය වහම ලබා දෙන්න අනුමැතිය දුන්නා.
2: හරි.
1: ඇත්තටම මේ පොඩි ඩවුට් එකක සමහර වෙලාවට ඉන්නත් ඇති මේ පාර ඇවිල්ලා වෙන මොනවා හරි කියලා මේ ණය දෙන්න බැහැයි කියලා IMF එකෙන් කියයිද කියලා. මොකද අපි එකපාරම අමුතු අංගුවක් අරන් මේ ඉන්නේ.
2: ඒක හරි.
1: පහුගිය සතිය ගත්තොත් අද බ්‍රහස්පතින්ද ගිය බ්‍රහස්පතින්ද අපි සඳ වංගුවක් ඩොලර් එක 354.70 කියන වංගුව අපි අරගෙන ආවේ. ඒ ප්‍රයිස් එකත් මහ බැංකුවෙන් දීපු එකක්නේ. ඒක එළිය ඩොලර් හැටියට ඇත්තටම ගන්න ගියාම ඒවට කමිෂන් වැඩිලා මිනිස්සුන්ගේ ලාභ එකතු වෙලා ওই පොඩි පොඩි මනී එක්ස්චේන්ජ් තැන් ගොඩ තියෙනවනේ මේ වැල්ලවත්ත හරියෙන් පටන් ගත්තාම ඔය ගිහිල්ලා පිටකොටුව දිහා ගිහලා ඔක හෙන ඊරියා එකක මහ විශාල බිස්නස් එකක්නේ ඔක. ඔගොල්ලෝ බිස්නස් එක. ඉතින් මේ
2: ඒ
1: තැන් වලට ගියාම ඉතින් ගණන් ඩොලර් තිබ්බේ නැහැ.
2: හරි.
1: ඒව ඔක්කොම 360 ගණන් වලින් තමයි එහෙ තිබුණේ. ඒවා රෙගියුලේට් කරන්න පුළුවන්ද බැරිද මන් දන්නේ නැහැ. මොකද කොහොමත් කමිෂන් එක කියන එක යනවනේ.
2: හරි.
1: 2% කමිෂන් එකක් එයාපෝට් එකේදීත් ගන්නවා. ගිය බ්‍රාස්පතින්ද ගිහිල්ලා ඩොලර් තිබ්බ තැනකින් ගන්න ගියාන. 354.70 කමිෂන් ගහලත් ගන්න ඩොලර් තිබුණ නැණ එක පාට්ටම. මුළු මාකට් එකේම හිටපයක. අපි කා ඩොලර් නැහැ කිව්වා. එහෙම තමයි. කඩාගෙන ඩොලරක උඩට යනවා පේනකොට සට පට ගාලා තියෙන ඩොලර් හංගනවා. දැන් දෙන්න ඕනේ නැහැ. 450ටම ගියම දෙනවා කියලා තමයි. එහෙම තමයි මේ බිස්නස් එක වෙන්නේ.
2: හැබැයි ඉතින් අඩු වුණා නේ. මාළ වැඩේ.
1: ඔව්. තාම දන්නේ නැහැ මේ මාර වැඩේ උනේ කොහොමද
2: කියලා. Yes.
1: තාම දන්නේ
2: නැහැ. හරි ඔකේ.
1: ආඩම්බරකාරයෝ කියන්නේත් නැහැ. කොච්චර හෙවත් කොහොමද නේ කරේ කියන්නේ. අපි යන අහනවනේ. මූණ මාර ලස්සන නම් මොනවද නේ ගෑවි කියනවා. අපාර
2: ඒ වගේ නේ.
1: ඔව්. අනේ ඔයගොල්ලන්ගේ මේ මේ මේ මේ මේ හරි ලස්සනයි අර ගෙදර දාලා තියෙන කර්ටන්ස් එක නේ කොහෙන්ද නේ ගත්තේ කියන්නකෝ.
2: අයියෝ.
1: මේ මතක නැහැ අනේ.
2: කවදා හරි කියයි.
1: ගෑනු ළමයි වගේ තමයි. ගෑනු ළමයි ලස්සන උනේ කොහොමද කියලා කියන්නේ නැහනේ. ඒ වගේ තමයි.
2: හරි.
1: අදටත් හරියට කියන්නේ නැහැ කවුරුවත්. කොහොමද බන් 354 තිබිච්ච ඩොලර් එක එක පාට්ටම 330 ගණන් වලට ගෙනාවේ කියලා.
2: හදවත ලස්සන හින්දා අරවෙන්ද?
1: මොන ආඩම්බර කමද කියන්නේ?
2: හදවත ලස්සන ඒකයි.
1: මට පොඩි සැකයක් තියෙනවා සංචිතව තිබිච්ච සංචිතේට පොඩි පොඩට අත තිබ්බවද්ද කියලා. හරි.
2: සැකයක්
1: විතරයි.
2: හරි.
1: ඉතින් මේ වෙනකොට IMF එක කොහොම හරි කරලා ඩොලර් බිලියන 2.4ක් මේ වෙනකොට අපිට ප්‍රතිපාදන විදියට ණය විදියට දෙලා තියෙන මේක ණය වාරිකයක්. මේක ගෙවන්න ඕනේද නැද්ද?
2: ගෙවන්න ඕනේ.
1: ගෙවන්න ඕනේ. හරි. එතකොට IMF එක කියනවා හොඳයි. 2025 වෙනකොට දීපු ආර්ථික ඉලක්ක සියල්ලම වගේ සම්පූර්ණ කරලා
2: තිබ්බා.
1: අපි ආවේ IMF කියන එක කරන්නේ නැහැ කියලා තමයි.
2: හරි.
1: IMF එක කියනවා 2025 දී අපි කියන කරන්න කියපු ටික ඔක්කොම කරලා තියෙන්නේ.
2: Congrats.
1: Congratulations.
2: එතන.
1: බොහෝ සංශෝධන වැඩසටහන් ක්‍රියාත්මක කරලා තිබුණා. IMF එක කියනවා. ඔව් ඔව් ඔව් ඔව්.
2: අරේ අරේ අරේ අරේ අරේ.
1: ඉන්ධන සහ විදුලි මිල ගණන් වියදම් ආවරණය වන මට්ටමට කොන්දේසි සම්පූර්ණ කළා තිබුණා.
2: හරි.
1: එනිසා IMF එකට සතුටු. ඒ කියන්නේ අපිට ඩොලර් මිලියන 695ක ණය වාරිකය දෙන්න අප්‍රූවල් එක දුන්නේ.
2: Yes.
1: IMF එක පොඩි පොඩි චුටි චුටි ප්‍රශ්න වගේක් ගැන කතා කරනවා. ඒගොල්ලෝ කියනවා විදේශ ගෙවීම් හිඟය.
2: ඒ කියන්නේ
1: විදේශ ගෙවීම්
2: හිඟය
1: පොඩ්ඩක් තියෙනවා ඉතින්. ඇයි ඉතින් දෙන්න ඕන මිනිහට දෙන්න තිබිච්ච සල්ලි ටික වෙන කවුදෝ අරගෙනනේ. අපි මෙහේ ඒකත් මෙච්චර කාල බලාගෙන හිටියා. මෙන්න මේ ගෙවන්න තිබුණේ ඔස්ට්‍රේලියාවට.
2: හරි.
1: ඔස්ට්‍රේලියානු රජයට. ඒක හැකරේ කිස්සුවා කියලා ආවා. පස්සේ හොර ඊමේල් එකකට අහුවෙලා සල්ලි දාලා තිබුණා.
2: හරි.
1: හැකරේකට බහැලා කරන්න වැඩක් තිබුණේ නැහැ. හැකරයාට හරි හැකරල්ලට හරි කරන්න තිබුණේ හොර ඊමේල් එකක් account number එක මාරු කරලා එවන්. සාමාන්‍යයෙන් ඒ වගේ දෙයකට තියෙන බරපතල ප්‍රොසීඩි එකක් agreement එකේ නැති අලුත් account number එකක් ඇයි propose කරේ කියලා හොයාගන්න ඕනි ඉස්සෙල්ලා.
2: හරි ඔකේ.
1: හොරාගේ අම්මගෙන් තමයි පේන අහලා තිබුණේ. හොරාටම email එකක් දාලා අහලා තිනවා. මේ account number හරිද කියලා. හොරාම ඔව් කියලා. හොරාට සල්ලිද? ඒක මෙච්චර කාලෙ ඉතන් හිටියේ සල්ලි ඔස්ට්‍රේලියාවේ තියෙනවා කියලා.
2: Yes.
1: ඊයේ පෙරේ දාරන් තියෙනවා. ඒ සල්ලි ටික දුන්නේ US වල Delaware වල. USA Delaware තමයි.
2: Delaware නේ.
1: USA Delaware ප්‍රාන්තයේ account එකක සල්ලි account එකකට තමයි සල්ලි ගිහිලා තියෙන්නේ. ඒකේ සල්ලි තියෙනවා. කීයක්ද තියෙන්නේ? කීයක්ද තියෙන්නේ? ඩොලර් 200ක් තියෙනවා කියලා. ඒකත් ගන්න උත්සාහ කරනවා මිසක් ඒක ගත්තද කියලා 200ක්. ඩොලර් ලක්ෂ 25ක් ඇදලා 200ක් ඉතුරු වෙලා තියෙනවා. ඉතුරු එකක් තව කොහෙද account එකට ඇමරිකාවේ කොහෙද වෙන ප්‍රාන්තයකට ගියා කියලා කියනවා. කමන්නේ. ගිය තැන හරි හොයාගත්ත එක. ඉතාම වටිනවා.
2: අනිතික වැරදීමක් කරවෙන්ද?
1: ඔව්. වැරදිලා තමයි දැන් ගොඩක් ඒවා වෙලා තියෙන්නේ. අපිට හැම තැනම වැරදිලා. ආගම දහමේ පටන්ම වැරදිලා ඉන්නේ. කතා කරන්න එපා. පිරිහීම ගැන අපි දවසක්
2: කතා කරමු.
1: මේවා ධර්මයේම දේශනා කරලා තියෙනවා.
2: Yes.
1: හරිනේ?
2: හරි, okay.
1: Right. එතකොට විදේශ ගෙවීම් හිඟය ගැන කතා කරලා තියෙනවා. ඒකට සතුට නැහැ කියලා. ඊට පස්සේ ආනයන සීමා. ආනයන සීමා පණවන්න උනානේ අපිට.
2: හරි.
1: ඇයි මේ ඩොලර් එක මේ කුවක්කඩ කැඩුවා වගේ ගස ගස ගස ගාලා එළියට යනවා? තියෙන උන් ටික හංග ගන්නවා. ඉම්පෝට් බඩු ලංකාවට ගෙන්න ණය ඩොලර් 20 කරලා වියදම් කරලා ලංකාවට බඩු ගෙන්න ණය. තව වැඩි වෙන්න කලින් ඩොලර් අරගෙන තියෙන ඩොලර් ටිකත් පටවලා දැම්මා එළියට.
2: හරි.
1: එන ඩොලර් හිඟයක් ආවා. ඒ නිසා ආනයන සීමා පණවන්න උනා. ඔය ටැක්ස් වැඩි කරපු එකෙන් අපි අනියමාර්ථයෙන් කරලා තියෙන්නේ ආනයන සීමා තමයි. ඒකන ඒවා තවදුරටත් දැඩි කිරීම හෝ ආනයන සීමා පැනවීම පිළිබඳව ඒ කොන්දේසි පොන්දේසි සම්බන්ධයෙන් ඒගොල්ල සතුටු නෑ.
2: හරි, ඕකේ.
1: ඒගොල්ල කොයිවත් කොයි වෙලාවකවත් ලෝකේ ආර්ථිකෙත් එක්ක අපිව සමපාත කරනවා මිසක් අපිට මේ කටුවක් ඇතුළට ගිහිල්ලා තනියම ජීවත් වෙන්න තැනකට හදන්නේ නෑ.
2: හරි, ඕකේ.
1: අපි විවෘත ආර්ථිකය ඇතුළේ ඉන්නේ. නිකන් වැට ගහලා මේක ඇතුළෙන්ම ජීවත් වෙනවා. එළියත් එක්ක සම්බන්ධයන් එහෙම යන්න බෑ. මොකද එළියත් එක්ක තමයි අපි කොහොමත් සම්බන්ධ වෙලා ණය අරගෙන ඒ ණය තමයි අපි මේ ගෙවන්නේ.
2: හරි, ඕකේ. තවම නේද ඒගොල්ලෝ සතුටු නැහැ.
1: ඒගොල්ලෝ එච්චර තමයි. කාරණා දෙකක් සම්බන්ධයෙන් තමයි ඒගොල්ලෝ එහෙම කියලා තියෙන්නේ. IMF එක අනාවැකි කීපයක් කියලා තියෙනවා. මේවත් දැනන් ඉන්න. ආර්ථික වර්ධනය 2025 ආර්ථික වර්ධනයේ 5%. 2026 සඳහා පුරෝකථනය. පස්සේ බයිලා ගහන්න එපා එක එක තැන්වල ප්‍රෙස් තියලා. මේගොල්ලෝ කියලා තියෙනවා ආර්ථික පුරෝකථනය 3% කියලා. ආර්ථික වර්ධන වේගය 2025 5%ක් තිබ්බා. 2026 3%ක් වෙයි කියලා.
2: 3%යි.
1: මේ වර්ධනය හොඳේ. ආර්ථික මර්ධනය නෙමෙයි. අඩු වෙලා තියෙනවා. ඉතින් හැබැයි මේ හේතු ටිකත් ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා.
2: හරි.
1: ගෝලීය ආර්ථික අස්ථාවරත්වය. එමෙකක් තියෙනවනේ.
2: ඔව්, ඒක බලපානවනේ.
1: ඒක බලපානවා. එතකොට මැද පෙරදිග යුද තත්ත්වය.
2: Yes, definitely.
1: ඉහළ යන තෙල් මිල.
2: බලපානවා.
1: ඒ ටික බලපානවා. එතකොට අපි නිකන් සාමාන්‍ය ආර්ථික ගැන කතා කරද්දිත් අපි කියනවා ලෝකයේ තියෙන කිසිම දෙයක් අඩු වෙන්නේ නැහැ. තියෙන සම්පත් සීමිතයි. මේ මිනිස්සු බිලියන 8ක් ලෝකේ එකතු වෙලා මේ සම්පත් පරිභෝජනය කරන වේගයට ලෝකේ සම්පත් හැදෙන්නේ නැහැ.
2: Yes.
1: හැමදේම එහෙමයි. තෙල්වල වතුරවල ඉඳන් මේක එහෙම තමයි තත්ත්වය.
2: කියන්නේ නැති වෙලා යන පැත්තට තමයි යන්නේ මේ.
1: හැමදේම අඩු වෙලා දවසක නැති වෙලා තමයි යන්නේ. එතකොට මොකද වෙන්නේ? මිනිස්සු වැඩි වෙමින් යනවා. සම්පත් අඩු වෙමින් යනවා. තෙල් විතරක් නෙමෙයි ලෝකේ අපි දකින අහලා කරන තියෙන සියලුම දේ වැඩි වෙන පැත්තට යනවා. ගණන් ඒව අඩු වුණාම ඒවැ ගාන වැඩි වෙනවා. මිනිස්සු ගාන වැඩි වෙනවා. ඒ කියන්නේ ඔය සමහර කාලවලදී එක එක ආයතන ලොකු ලොක් කවිලා කියන්නේ දැන් නම් මිනිස්සු වැඩි. එහෙම කියපු ආයතන තියෙනවා.
2: Yes.
1: එහෙම කියපු දේශපාලන අධිකාරීන් තියෙනවා ලෝකේ. මිනිස්සු වැඩි ඈ. මිනිස්සු වැඩි. පොද ලෝකේ තියෙන ඕනම සත්ත්ව ප්‍රජාවක් ගහනයක් පාලනය කරන්න ක්‍රම මිනිස්සු ගාව තියෙනවා. මිනිස්සු ගහනය පාලනය කරන්න තියෙන ක්‍රමය මොකක්ද? ලෝක එක එක රටවල් එක එක දේවල් ඒ සම්බන්ධයෙන් කරලා
2: තියෙනවා. හරි.
1: Stop at 1. ඔය මගේ මතකයේ විදිහට සිංගප්පූරුවේක නීතියක් තිබුණා. එක ළමයයි හදන්න පුළුවන්. දැන් නම් අපිටත් හිතන්න එක ළමයෙක් හදාගෙන ඉන්න හොඳයි.
2: ලේසි දෙන්නේ ද ලයිෆ් එක.
1: අපේ තාත්තලගේ අම්මලගේ පවුල්වල ළමයි 11. ළමයි 14. 100ලට වෙන වැඩක් කරන්න වෙලා තිබිලා
2: නේ. ලොකු ලොකු පවුල් තමයි තිබිලා තියෙන්නේ. දැන් කොහොමද දෙක තමයි උපරිම.
1: ඉතින් ජනගහන වර්ධන වේගය පාලනය කරා.
2: හරි.
1: දැන් මේ වෙනකොට මරණ අනුපාතය අඩුයි. ලදරු මරණ අනුපාතය අඩු වෙලා. අපේක්ෂිත ජීව කාලය වැඩි වෙලා. ඉතින් මිනිස් ප්‍රජාව වැඩි
2: වැඩි වෙලා තියෙනවා.
1: එතකොට තමයි ඔය ලෝක නැති එක එක ලෙඩ එන්නේ.
2: හරි.
1: වැරදි ඉන්ජෙක්ෂන් එන්නේ.
2: හරි.
1: ඒ ඉන්ජෙක්ෂන් වලින් ලෙඩේ හොඳ වෙන්න ගහපු ඉන්ජෙක්ෂන් එකෙන් මැරෙන්නේ ලෙඩෙන් මැරෙන්නේ නැතුව මේවත් අපි දන්නේ නැති කොන්ස්පිරසි තියරිස් තමයි. අපිට ඒව අහුවෙනව අඩුයි.
2: හරි.
1: ඒව කියන කොටත් හරි පරිස්සමෙන් කියන්න ඕනේ. මොකද ඒව කියලා ගෙදර යන්න හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්.
2: ඔව්.
1: එහෙම තමයි. මේ අපේ රටේ ප්‍රශ්න නෙමෙයි. ඒක ගෝලීය ප්‍රශ්න.
2: හරි, ඕකේ.
1: හරි.
2: ඒවල තියනවා වෙන වෙන
1: සමහර ඉන්ජෙක්ෂන්ස් ගැන මේ දැනටත් සමහර නඩු යනවා. මේ වෙලාවෙත් යන නඩු තියෙනවා සමහර දීපු ඉන්ජෙක්ෂන් පිළිබඳව. දැන් තමයි සෙනෙට් එකෙන් ක්වෙස්චන් කරන්නේ. තමුසෙල හියුමන් ට්‍රයල්ස් කරලා නෙමෙයිද මේක එළියට දැම්මේ? කොහමද ඔය තරම් ඉක්මනට එළියට දැම්මේ? ඔයා ගහගත්ත ඉන්ජෙක්ෂන් එක හදපු මිනිස්සුන් ගන්න ඒගොල්ලෝ ගහලා නැහැ. හරි, ඒ වෙන කතා.
2: හරි, ඕකේ.
1: ඉතින් මේ මම ඇයි මෙහෙම කියන්න ගියේ? මේ ගෝලීය ආර්ථික අස්ථාවරත්වය, මැද පෙරදිග යුද තත්ත්වය, ඉහළ යන තෙල් මිල. මේක ගැන අර බ්ලැක් රොක් එකේ CEO එක තැනක කියනවා. මේ වැඩි වෙච්ච තෙල් මිලට හුරු වෙන්න මේක තමයි අලුත් කාර්තුවේ තෙල් එක. තෙල් වල තෙල් මිල කියලා. අලුත් කාර්තුවේ තෙල් මිල ඕක තමයි කියලා. දැන් මේ ට්‍රම්ප් ලොක්ක ඇවිල්ලා මේ සාකච්ඡා පටන් අරගෙන ඉරානෙත් ඔන්න දැන් පොසිටිව් වෙලා. ඒ අස්මේ ඔමානේ මොකක් දෙකක් පටලවගෙන ඔමාන් ට්‍රයි කරලා තියෙනවා මේ වෙලාවේ ඉරානය එක ඉල්ලීමක් කරලා තියෙනවා. ඒගොල්ලන් ඉල්ලීම අතර බරපතලම ඉල්ලීම තමයි හොමුස් සමුද්‍ර සන්ධිය හරහා යන නැව් පාලනය කරන්න. ඒවැන් ගාස්තු අය කරන්න ඒගොල්ලන්ට අයිතියක් තියෙනවා. ඒ කොන්දේසිය ඒගොල්ලෝ දාලා තියෙනවා මේ සාම සාකච්ඡා සටන් විරාම ඇතුළට. ඔමාන් ගිහිල්ලා ඉරාන් එක්ක පොඩි ටෝකක් දා තිනවා. අපි දෙන්නම එකතු වෙලා ඒක කරමුද? අපි දෙන්න මේක කරමුද? ඔයා ওই පැත්තෙන් කරනවා, මම මේ පැත්තෙන් කරනවා. ට්‍රම්ප් කියන දැන් කන පැලෙන්න කියලා දැන් ඔය කතා කරන්නේ. ට්‍රම්ප් කිය එකම අරමුණ තමයි හොමුස් සමුද්‍ර සන්ධිය නිදහස්
2: කලාපයක් කරන එක.
1: කලාපයක් විදිහට නැව් ගමනාගමනට විවෘත කළා
2: තියෙනවා.
1: ඒක හවුරත් කන්ට්‍රෝල් කරන්න හරි නැව් වලින් ගාස්තු ගන්න හරි වැඩේ කරන්න බැහැ කියන තැන තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ඇමරිකාවේ මතය. අපි දන්නේ මේක කොහොම විසඳේද කියලා. දැන් ඉරානෙට ඔමානේ වගේ රටකුත් හේතු වෙනවා. ටිකක් වැඩේ ඝනකම
2: වෙනවා.
1: ඇමරිකාවට ප්‍රශ්න විසඳ ගන්න තා පොඩ්ඩක් අමාරු වෙනවා. ඔමාන් කියන තියාට දෙනවා නම් අපිට දෙන්න, අපි මේ පැත්තේ ඉන්නේ, ඒගොල්ලෝ මේ පැත්තේ, අපි මේ පැත්තේ, අපිට දෙන්නකෝ. එහෙම එකක් නෙමෙයි යන්නේ.
2: හරි, ඕකේ.
1: හරි, සාමාන්‍යයෙන් ඔමාන් කියලා කියන්නේ මේ වාට මතකනම් මේ යුද්ධයේදී ඉරානය සහ ඇමරිකාව අතර මේ සාකච්ඡා පටන් අරගෙන මේ මේක සමතේට පත් කරන්න මැදට ආපු රට හොඳ හරි න්‍යූට්‍රල් කන්ට්‍රි එකක් ඔමාන් කියලා
2: කියන්නේ.
1: ඔන්නක තමයි ඔමාන් වල තත්ත්වය. දැන් අපි ආපහු IMF එකට එමු. එතකොට 2026 දී උද්ධමනයේ 5% දක්වා ඉහළ යයි කියලා IMF අනාව එකක් ගෙනහැල්ලා තියෙනවා.
2: හරි.
1: තමනවා කියන්නේ.
2: අපි ඒක දැනගෙන නතර කරා නේ. අපි අර කතා කරානේ මේ මේ ලෝක තෙල් ප්‍රශ්නේ.
1: ඔව් ඔව්, ආ යනවා පල්ලෙහාට.
2: ආ රයිට්
1: රයිට්. ඒක ලංකාවේ උද්ධමනය කියන කාරණේ 5% දක්වා ඉහළයයි කියලා. අපි උද්ධමනය කියන එක සෑහෙන පල්ලෙහාට ගෙනල්ලා තිබුණා. වසර කීපයකට කලින්.
2: හරි, ඕකේ.
1: දැන් ආපහු මේ ගෝලීය ප්‍රශ්න රෝමේවා. මම කියන වෙලාවට ගෝලීය ප්‍රශ්නයක් ආවේ.
2: ඕ නැත්තයි දෙන්නේ.
1: මොනවා වුණත් මැද පෙරදිග පෙන්නලා ඉවර ගන්න
2: පුළුවන්. ඔව් ඇත්තත්.
1: ඕන ප්‍රශ්නයක් ආවම මේ හොමුස් එක මේ හින්දා ඔළුව ඔළුවත් විදිනවා මේ හොමුස් හින්දා කිව්වම එකක් ගාලා ඒ ඔන්නයක් මේව කරගන්න
2: පුළුවන් ඒක
1: හොඳ වෙලාව. ඊට පස්සේ රජයේ වියදම් ගැන නැවත ගොඩ නැගීම් වියදම් නිසා 2026 දී
2: හරි
1: දිප්වායක නිසා රජයට ලිහිල් ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න සිද්ධ වුණා. ඒකල්ලා IMF එක කියනවා 2027 අවුරුද්ද ඉඳලා දැඩි මූල්‍ය ඉලක්කවලට යා යුතුයි. රජයේ ආදායම් වැඩි කරගත යුතුයි.
2: ඒ සඳහා
1: හොඳ හයියෙන් අල්ල ගන්න.
2: හරි, ඕකේ.
1: පුටු අල්ල ගන්න. බදු ආදායම් වැඩි කළ යුතුයි.
2: ඈ
1: තවත් ටැක්ස් ගහනවට නම් වඩා හොඳයි පොල්ලක් අරන් අපිට පොලිම වල තියලා ගහගෙන ගියාන. රාජ්‍ය මුදල් කළමනාකරණය ශක්තිමත් කළ යුතුයි. රාජ්‍ය සේවයේ නිලතර වෙලා ඉන්න අද නිවාඩු පිටින්න මහත්තුරුන්ට කියන්නේ. උගලන්ගේ වැඩේ හරියට කරා.
2: හරි, කවුන්සල් දසාලි දා.
1: මේ මහ විශාල සල්ලියක්. ඕගලන්ට පඩි වැඩි කරන්න, ඕගලන්ව නඩත්තු කරන්න, ඕගලන්ට ඔෆිස් හදලා දීලා AC දාලා දෙන්න වේදම් කරනවා. ඕකට එනවා මිනිහෙක් පොඩි වැඩකට ඇප්‍රූවල් එකක් ගන්න, පොඩි බිස්නස් එකක් පටන් ගන්න. මේ මිනිස්සයාට දෙන්න පොඩි සතුටක්. මොකද මේ මිනිස්සයා හොඳ ව්‍යාපාරයක් කළා. ඔයාගේම දරුවන්ට, ඔයාගේ නෑයුන්ගේ, ඔයාගේ පුතාගේ වාගේ සමහරට වාගේ පුතාටම රස්සාව
2: දෙනවා.
1: ඒ මිනිහත් මේ ආර්ථික ප්‍රවාහයට දරුවවත් එකතු කරගන්නවා. ඔය මිනිහා ටැක්ස් එකක් ගෙවලා ඒ ටැක්ස් එකත් මහ භාණ්ඩාගාරයට යනවා.
2: හරි.
1: ඒගොල්ලෝ සමහර වෙලාවට ඒක මේ මයි කියනවා.
2: එතර දුරට යන්න ඕනේ
1: නැහැ. ඔව්. ඉතින් ඒකෙන් පඩි ගෙවනවා රාජ්‍ය සේවකයන්.
2: හරි.
1: පඩි වැඩි කරනවා ඔයගොල්ලෝ පාරවල දියව් දියව් කොහම පඩි වැඩි කරලා දෙන්නේ. අර ව්‍යාපාරයක් කරලා බොහෝ විට ව්‍යාපාර කරලා මැරීගෙන බිස්නස් එකක් කරලා හම්බ කරලා ඒකෙන් ටැක්ස් ගෙවන මිනිහාගේ බදු සල්ලි වලින් තමයි අපි හැමෝම අඩු වැඩියට ටැක්ස් ගෙවනවා. වැට් කියලා ගෙවන්නෙත් ඉතින් ටැක්ස් තමයි.
2: තමයි ඔව්.
1: වැලියු ඇඩඩ් ටැක්ස් වැට් කියලා කියන්නේ. ඉතින් මේ කියන්නේ රාජ්‍ය සේවයන් ඕගොල්ලෝ කෙනක වැඩේ හරියට කරලා දෙන්න. ළඟට එන මිනිහෙක්ගේ වැඩේ තප්පරයක් හරි කලින් ඉවර කරලා දෙන්න. ඒ මිනිස්සයාව මිනිත්තුවක් හරි කලින් ගෙදර යවන්න. ආශිර්වාද කළා යයි දරුවන්ටත් ලැබෙයි ඒ ආශිර්වාදේ. හුඟක් රජයේ තැන් වලට ගියාම සමහර තැන් හොඳයි. සමහරු කියනවා ඉස්සරනම් අත යටින් ගානක් දීලා මැච්චක් ගහගත්තා. දැන් පගාව ගන්නෙත් නැහැලු වැඩේ කරලා දෙන්නෙත් නැහැ. මිනිස්සුන්ගෙන් ඇහෙනේ. ඔව්
2: ඒක හරි.
1: මම මේ අහවල් ආයතනය කියලා කියන්නේ යන්නේ නැහැ.
2: මටත් ඇහිලා තියෙනවා මේ වගේ කතා.
1: දැන් ගානක් දෙන්නත් බෑ වැඩේ
2: කරන්නෙත් නැහැ කියලා.
1: නිකන් යන මිනිහගෙන් පලිය ගන්නා වගේ එහෙම කරන තැන් තියෙනවා කියලා. ඒවා ඉතින් අල්ලන්න පුළුවන්. ඔය බොඩි බොඩි කැම්ස් ටිකක් දීලා සීක්‍රට් කැමරා ටිකක් දීලා යවන්නකෝ රජයේ කාර්යාලවලට. මම මේ රජයට යෝජනා කරන්න. ඕගලන්ගේ නියෝජිතයෙක් යවන්න බොරුවට වැඩක් කරගන්න. පොඩි බොඩි කැම් එකක් දීලා යවන්න ඔය රජයේ කාර්යාලවලට. මේ චීනින් ගෙන්න ගන්න රුපියල් 4-500 තියෙන පොඩි කැමරා.
2: ඔව් නේ.
1: පෑනක් වගේ එකක් බොත්තමක් වගේ එකක් හොයන්න බෑ ඒව ලොවෙත්. දීලා යවන්න. සීක්‍රට් නියෝජිතව යවන්න රාජ්‍ය කාර්යාලවලට.
2: සර්විස් එක කොහොමද
1: කියලා සර්විස් එක කොහොමද කොහොමද ගේම ගහන්නේ මැච් එක ගහන්නේ ඉස්සරට වැඩිය හොඳට වැඩේ යනවද කියලා ඕච්චර දඟලන්න ඕනේ නැහැ. ඕ හැන්න හොයන්න ඕනෙම නම් හොයන්න ඕනේ නැත්තම් ඉතින් ඔය ගැන මේ මෙහෙම මෙහෙම කේකේව කී කී ඉන්න පුළුවන්. හොයන්න ඕන නම් ක්‍රම අපෙන් අහන්න අපි කියන්න ඕ හොයන ක්‍රම.
2: එතකොට අර කාර්යක්ෂමතාවය
1: මේ ටීවී චැනල් වල තියෙන එක එක පක්ෂීන්ට පුළුවන් නම් ගිහිල්ලා අතන මෙතන සිද්ධ වෙන අක්‍රමිකතා හොයන්න.
2: ඕනේ
1: රජයකට කොහොම හොයා ගන්න බැරිද මෙයා?
2: ඒකනේ
1: හිතගෙන හෙව්වේ හැකි. සත්‍යයකට සැරයක් දෙයක් සාමාන්‍ය මිනිහෙක් වැඩක් කරගන්න යනවා වගේ ෆයිල් එකකුත් තරම් යවනවා රාජ්‍ය කාර්යාලයකට. ගිහිල්ලා දවසක් හිටියාම මුළු කාර්යාලයේම සම්පූර්ණ චිත්‍රය වීඩියෝ කරන් ආවේ හැකි. ආන් එතනින් එහාට කරනව නම් වැඩ තියෙනවා. මං කියන්නේ කෙරෙන්නේ නැත්තා ඊට වඩා ලේසි අපි වැඩ කළා.
2: හරි.
1: මේ යාන්ත්‍රණයට පොඩි හරි සපෝට් එකක් දෙන එක. පොද රාජ්‍ය සේවකයා පිළිබඳව සහ මේ වැඩක් කරගන්න ගියාම මිනිස්සු අතර තියෙන ආකල්පය කිසිසේත්ම හොඳ එකක්
2: නෙවෙයි.
1: දැන් අන්ටික වැඩේ දිගට ගියා.
2: හරි ඕකේ.
1: හැබැයි ඉතින් මේවා ගැන කියන්න
2: ඕනේ. කියන්න වෙනවනේ.
1: ඉතින් මම අපිට වැදගත් කියලා හිතනවා කියන්නේ. ඉතින් සරලව කියනවා නම් මේකේ හොඳ පණිවිඩය මම කියන්නම්. IMF එකට තාමත් ලංකාවේ ආර්ථික යාත්‍රණය පිළිබඳව විශ්වාසයක් තියෙනවා. එහෙම IMF එක මේ වෙලාව නිකන් ගහලා එළවලා නිකන් IMF එකට යන්න අපිට ගන්න ඒව කරන්න බෑ. ඒගොල්ලෝ මේගොල්ලෝ මේ වෙන කවුරු හරි ගොල්ලක් ආවත් තාම යන්න තියෙන්නේ මේ වැල්පාලෙමම තමයි කියලා මට නම් තේරෙන්නේ.
2: හරි ඕකේ.
1: ඉතින් ඒගොල්ලෝ සතුරු නිසා තමයි මුදල් වාරිකේ දුන්නේ. ඒගොල්ලන්ගේ වැඩසටහන හුඟාක් කාරණා අපි උල්ලංඝනය කරලා තිබුණා මේ වාරිකේ හම්බ වෙන්නේ නැහැ. නමුත් මතක තියාගන්න මේවා සියල්ල ණය මේවා අපි ඔක්කොම සතේට ආපහු ගෙවන්න
2: ඕනේ.
1: මේවත් අපේ ණය කන්දට එකතු වෙනවා. සාමාන්‍යයෙන් රුපියල ඩොලරකට සාපේක්ෂව රුපියලකින් අවප්‍රමාණය වුණොත් ඒක අපේ ණය කන්දරාවට බිලියන ගානක බරක් වෙනවා. මතක තියාගන්න. 336න් 337 වුණොත් බිලියන ගානක ණය කන්දරාවක් රුපියල් වලින් අපේ ගෙවන්න තියෙන ණයට වැඩි වෙනවා. ඒක මතක තියාගන්න හොඳයි.
2: ඒකත් බලපානවා කියන්නේ නේ.
1: සමහරවල් මේ පණිවිඩ යන්නේ නේ.
2: හරි.
1: ඉතින් මේක තියෙන හොඳ දේ තමයි IMF එක අපිව විශ්වාස කරනවා කියන්නේ. ජාත්‍යන්තරයේ ඉන්න ආයෝජකයෝ අපිව විශ්වාස කරනවා කියන එක. ආයෝජකයෝ අපිට පිටරට වැඩ කරන මිනිස්සුන්ගෙන් හම්බෙන සල්ලි,
2: හරි,
1: අපනයනය කරලා හම්බෙන සල්ලි,
2: සංචාරක
1: කර්මාන්තෙන් හම්බෙන සල්ලි වලට අමතරව අපිට කරගන්න ඕන නම් කරගන්න තියෙන්නේ ආයෝජකයෝ ගෙනහැල්ලා ලංකාවට ඩොලර් පම්ප් කරන එක. ඒක තමයි කෑල්ල. අනිත් එක කරන්න මේ කවුරුවත් ලොක්කො ඉන්න ඕනේ නැහැ. පිටරට ගිහලා වැඩ කරන මිනිස්සු දුක විඳලා සල්ලි එවනවා. අපනයනය කරන මිනිහා පස් කාල හරි අපනයනය කරනවා. සංචාරක වඩ ගැහුවාම නේ උන්ට උණු වෙලාවට නුන් එන්නේ. ඇවිල්ලා මේවා කරලා බලලා යනවා. ඒ සංචාරක මේ ආකර්ෂණ තියෙන තැන් ටික අඩුම තරම එක තැනක් හදන්න පටන් ගන්න. පඩි පෙලක් ගහලා බිමට ලක්ෂණ පොඩි ලීඩෙක් එකක් ගහලා ටිකට් එකක් කඩලා එතන අර තියෙන ඔය වළං වගේ කඩ වෙනුවට කඩයක් හදාගන්න විදිහ මේ මිනිසුන්ට කියලා දීලා ඕව තමයි මේ සංචාරක අමාත්‍යංශෙන් කරන්න
2: ඕනේ වැඩ.
1: හැම තැනම මේ මේ මේ වම් බොටු එල්ලලා මේ මොනවද බඩීරුංගු එල්ලලා ඒ මිනිස්සුන් කියලා දෙන්න පෙනුමට ලස්සන පොඩි කඩයක් කරන විදිය කියලා දෙන්න. එක තැනකින් ලස්සන හදලා අර රාවණා එල්ලගාව එතන ලස්සන ආදර්ශයක් හදලා දෙන්න. අපි කඩ ටික මෙහෙමයි ගහන්නේ. මෙහෙම තමයි කඩේ පෙනුම. මෙතන බඩු ටික තියන්නේ. ගමේ මිනිහට එක කියලා දෙන්න. එක පාරක් කියලා දෙන්න.
2: මිනිස්සු කරයි.
1: අපේ මිනිස්සු ලස්සනට මාර කැමති. මං
2: කියන්නේ.
1: ලස්සන කියන එක අපේ අපේ උන්ට ටග් ගාලා අහු වෙනවා. අටේ මේක ලස්සනයි මේක අපි කරන්න ඕනේ. ලස්සන දෙයක් කරන්න එක තැනක ලංකාවේ මාසයක් කරනකොට හැමතැන මේ ලස්සන දේ තියෙනවා. අපි දැකලා තියෙනවා. ඉතින් එක තැනක් හදලා පෙන්නන්න. ලෑල්ල ගහලා ඈ ගෝණි එලලා කරු ගහලා ලනු ඇදලා මේක චුට්ටක් වෙනස් කරලා පෙන්නන්න. ඒ මිනිස්සුන්ට කොහොමද කරන්න කියලා දෙන්න. ඒ මිනිස්සු කරයි.
2: ඒතරි වේම ලස්සන වෙයි හැම දෙයක්ම නේ.
1: එක තැනකින් පටන් ගන්න. ගොඩක් කොට බදාගත් වගේ සේරම කරන්න යන්න එපා. අපි ඕගලන්ට අවවාද දෙන වයසින් ඉඳ මිනිස්සු නෙමෙයි. ඕගොල්ලෝ ඉන්න පොරවල්. ඒක හරි. නමුත් ඉතින් සමහර වෙලාවට
2: මේ දකින්න දෙයක්
1: ඕල් බෙටිත් බෙහෙතට ඕන වෙනවනේ. ඉතින් මේකේ මොකක් හරි තිබුණොත් අරගන්න. මම හැමදාම හිතනවා ලංකාවේ එක ලස්සන ආදර්ශ ගම්මානයක් නගරයක් හදන්න පුළුවන් නම්.
2: හරි.
1: මේ රට ඒක දිහා බලලා හූල්ලලා අනිත් මිනිස්සු තමන්ගේ පැත්තේ වගේ හදා ගන්නවා.
2: යස්.
1: අපේ මිනිස්සු ලස්සනට කැමති. එතකොට අවදානම් තියෙනව බඩු මිල ඉහළයයි, තෙල් මිල ඉහළයයි, විදේශ ණය පීඩනය වැඩි වෙයි. දැඩි ආර්ථික සංශෝධන ගේන්න වෙයි කියලත් IMF එක කියලා ගිහිලා තියෙනවා. ඉතින් හොඳයි නරකයි දෙකයි ඔක්කොම තියෙනවා. මම වෙලාවම අරන් මම මේක කියවෙන මොනවටත් නෙමෙයි. අන්ධිය වගේ ජීවත් වෙන්න තුව වෙන්නේ මොකද්ද කියලා දැනගෙන ජීවත් වෙන්න. ස්ටේජ් වල ඇවිල්ලා ගහන බයිලයි සින්දුයි නෙමෙයි. මහ පොළොවේ ඇත්තටම සිද්ධ වෙන දේ ඔබ දන්නවනම් ඔබට ලොකු කලබලයක් එන්නේ නැහැ.
2: ඒක හරි.
1: ඒතර ඔබට තියෙන ඇත්ත දැනගෙන කවුරු හරි ඇවිල්ලා බොරු කියනවා නම් ඒවට යටිහිතින් hina වෙවි බලවල ඉන්න.
2: Yes okay.
1: ඇත්ත දැනගෙන ඉන්න මිනිහට බොරු කියන අහන එක මීපෙනි වගේ සනීපයි. ඒක ආතල්.
2: Fun. මරු මාරයි.
1: වෙලාව 7:48. සෝ එක ඉවර කරන්න වෙන්නේ හෙට. අද නෙමෙයි.
2: ඒ කියන්නේ අපි අර වීදුරු පාලමේ යන්නේ නේ උල් සපත්තු දාගෙන.
1: බලන්නයි.
2: ඕනි
1: ඒ වගේනේ. මොකේ යනවාද කියලා දැන් මම දන්නේ නැහැ මේ මොකේද යන්නේ.

0: හඳුන් කූරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
1: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.
3: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්.
4: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: උදේ 7:52 වෙලාව අපි ඇලුමෙක්ස් ගැන අද දවසෙත් කතා කරනවා. ඒ වගේම අපි චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූටර් එක ගැන කතා කරන්න ඕනි. එක චාර්ජයකින් කිලෝමීටර් 121ක් දුවන පුළුවන් චෙතක් එකට. පැල්වත්ත කිරි ගැන මතක් කරනකොට මේක අපේ රටේ නිෂ්පාදනයක් කියලා අපි හැමදාම ඔබට කියනවානේ. ඒ කියන්නේ පිට රටට ඩොලර්ස් කිරි ගේන ඩොලර්ස් යවන එක අපිට නතර කරගන්න පුළුවන්. මේ වගේ අපේ රටේ ව්‍යාපාර තව තවත් නේ ශක්තිමත් වුණොත්, එහෙම ශක්තිමත් වෙන්න අපේ පැත්තනොත් පාරිභෝගිකයේ පැත්තනොත් පොඩි වැඩක් තියෙනවා. ඒ නිෂ්පාදන මිලදී ගන්න එක රයිට්. ඉතින් පැල්වත්ත හරිම රස උකු කිරි තේකක් ඔබට හදාගන්න පුළුවන්. පිටි එකක් පැල්වත්ත කිරි පිටි. අපි අද කමර්ෂල් බැංක් එක ගැන අලුත් ආරංචියක් ඔබත් එක්ක ෂෙයා කරගන්න ඕනි. ඊට පස්සේ අපි විෂන් කෑ එක ගැන කතා කරනවා. ඊයේ දවසේ විශේෂ වැඩකුත් සිද්ධ වුණා. අපි ඒ ගැනත් විස්තර කියන්න. ප්‍රයිම් ගෲප් එකේ දන්නවනේ මේ දවස්වල අපි කතා කරන ප්‍රොජෙක්ට් එක තියෙන්නේ පෝට් සිටි එකේ. ඉතින් පෝට් සිටි එකේ ඕන තරම් උගල දකින්නවනේ, ඉඩ තියෙනවා, ඉඩම් තියෙනවානේ. හැබැයි ප්‍රයිම් ගෲප් එක තමයි තෝරගත්තේ හරිම තැන, ලස්සනම තැන, හොඳම තැන. ඉතින් ඒ නිසා තමයි අපි මෙච්චර කියන්නේ. මෙතනින් ඔබට ප්‍රොපර්ටි එකක් ගන්න මිස් වුණොත් ආයි කවදාවත් කොච්චර සල්ලි තිබ්බත් ඔබට ඒ වැඩේ කරගන්න වෙන්නේ නැහැ කියලා. ඉතින් නිකමට හරි හිතනවා නම් ප්‍රයිම් ගෲප් එකට කෝල් එකක් දෙන්න, අපි කන්ටැක්ට් කරන්න ඕනේ විස්තර දෙන්න. ඊළඟට කාගීල්ස් ෆුඩ් සිටි ගැන මතක් කරන්න ඕනි. බඩුමිල අඩුම තැන තමයි කාගීල්ස් ෆුඩ් සිටි කියලා කියන්නේ. එළවලු පළතුරු ගත්තත්, මස් මාළු ටික ගත්තත්, ඊට පස්සේ අනිත් නිෂ්පාදන ගත්තත් ඔබට හැම අතින්ම වාසි දෙන්න කාගීල්ස් එක බලාගෙන ඉන්නවා. පෙරඩුවා වාහන ගැන කොහොමද ඔබේ දැන් කල්පනාව? ඔබ හිතනවද පෙරඩුවා වාහනවල මිල ගණන් දැන් වැඩි වුණා කියලා? නෑ, සීමිත කාලයක් වෙයි ඉතින්. මොකද මේ වාහන ටික ඉවරුණාට පස්සේ ඒගොල්ලෝ අලුතින් වාහන ගෙන්නන්න ගත්තට පස්සේ ඉතින් ගණන් වෙනස් කරන්න වෙයි. හැබැයි දැනට ඔගලන්ට අවස්ථාව තියෙනවා පෙරඩුවා ෂෝරූම් එකට ගිහිල්ලා බලන්න. ඒ වාහන ගන්න ඔබට අවස්ථාව තියෙනවා පරණ ගානට. ඒ නිසා මේක ලැබුණ හොඳ අවස්ථාවක්. ඒකෙන් ප්‍රයෝජන ගන්න පෙරඩුවා හයිඩ් පාර්ක් කෝන ඒගොල්ලන්ගේ ප්‍රධාන ශාඛාව තියෙනවා, ෂෝරූම් එක තියෙනවා. ඊට පස්සේ තව ලංකාවේ තැන් තැන්වල තියෙනවා. අපි ඒ ගැනත් විස්තර කියන්නම් තව පොඩි වෙලාවකින්. වෝග් ජුවලර්ස් වල අර විශේෂ දීමනාව හෙට දවසින් අවසන් වෙනවා, 29 වෙනිදා. ඒ කියන්නේ අද දවසේයි හෙට දවසේයි තමයි තියෙන්නේ. ඉතින් අද පුළුවන් නම් පොඩි වෙලාවක් තියෙනවා නම් පොඩ්ඩක් යන්න වෝග් ජුවලර්ස් එකට. අපි සිංගේ එකේ ෆ්‍රිජ් ගැන මේ දවස්වල කතා කරනවා. දොර දෙකේ ෂෝක් ෆ්‍රිජ් එකක්. විශේෂම කාරණාව තමයි විදුලිය 50% ඉතුරු කරලා දෙන්න මේ ෆ්‍රිජ් එකට පුළුවන්කම තියෙනවා. සිංගේකට ගිහිල්ලා බලන්න, ගෙවන්න ගන්න පුළුවන්. ඒ වගේම ඔනර් ෆෝන්ස් උත් ගන්න යන සිංගේකට ඒකත් ගෙවන්න ගන්න පුළුවන්. සහ බලලත් අලෙවි නියෝජිතවරු ගාවත් ඔනර් ෆෝන්ස් තියෙනවා. සහ අදත් අපි NLB ගැන කතා කරමු, ඔබේ වාසනාව ගැන. බලමු අද කොයි වගේද කියලා නේද? මොකද NLB කියලා කියන්නේ දිනන්න තියෙන සම්භාවිතාවය වැඩිම වැඩි ලොතරැයියක්. ඉතින් ලොතරැයි ගන්නකොට එක ලොතරැයියකින් 5ක් වගේ ගන්න. ඒ කියන්නේ එක ජාතියක් හිතන්නකෝ ජය ගත්ත කියලා එකෙන් 5ක් ගන්න. එතකොට එකකට දිනන්න තියෙන සම්භාවිතාවය තියෙනවා. සහ අනිත් එක තමයි එකක් කියලා කිව්වට 5ම දිනන්නත් පුළුවන්නේ නේ. ඒ හින්දා විශ්වාසය තියාගෙන ලොතරැයියක් ගන්න NLB 7:55.
6: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්. දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රථයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර්. ඔබත් අදම මිලදී ගන්න.
7: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට. ලොකු සයිස්, පොඩි ප්‍රයිස්.
8: ඔබේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා. ලීටරයකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට. දිවයින පුරා පේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
9: ඇපල් මලක් දෙන්න.
10: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
9: අයියා මට මල් ගොඩක් දීලා.
10: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
9: හච් 15 පිස්සුවක්ම තමයි.
7: අතුලතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති, පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
11: ඩිමාන්සින් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස්.
12: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
13: පුංචි කාර් නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචි කාර් නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචි කාර් නිවස.

0: හ්15 මාකට්කට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ඇප්ස් වල අපි වැඩ කරන කොච්චර අපි ඩේට පාවිච්චි කරත් ඒවා අන්ලිමිටඩ් අපිට හම්බ වෙනවා. හ්15 පැකේජ් එක රුපියල් 1199යි මාසිකම වියදම. ඊට පස්සේ අපි තවමනාද අපි කලර් අප් ස්ට්‍රිප් සීලින් ගැන අද දවසෙත් කතා කරමු. මේ දවස්වල ඉතින් වහල ගැන ප්‍රශ්න ඔබට මතුවෙන කාලේනේ වහලේ ප්‍රශ්න ටික. ඊට පස්සේ මොන හරි සිවිලිමේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒවා. ඉතින් ඔය ලී වලින් ෆිනිෂින් සිවිලිමක් එහෙම ආසාවට දාගෙන හිටියොත් වහලේ කොහේ හරි සිදුරක් තිබුණත් ඔතන ලීක් වෙලා වතුර සිවිලිමට ඇවිල්ලා ලී එක තෙත බරිත වෙලා යනවා නේද? ඉතින් ඒක කේස්. ඉතින් අනිත් එක සමහරකට අමුතු ස්මෙල් එකකුත් එනවා. ඉතින් කොහොමනත් ප්‍රශ්න වැඩි කරගන්නේ නැතුව ප්‍රශ්න අඩු කරගන්න විදියන් අපි බලන්න ඕනේ. ඒ හින්දා අලුතින් ගයක් හදනවා නම් කලර් අප් ස්ට්‍රිප් සීලින් එක දාන්න ඕගලන්ට ලී පෙනුමටම ගන්න පුළුවන්. මේක ලී නෙමේ, ලී ආදේශකයක්. රයිට්? අපි ඔක්කොම විස්තර කියලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් නිදහසේ පත්‍රය බලන්න.
1: හතර වටේම පත්තර තප්පරේට 100ට.
2: 100ට පත්තරේ විත් හසා.

0: වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: Hi Hasa, good morning.
2: Good morning Ashcharya. අද මේ
1: අදටයි
2: නේද?
1: වෙලාවටයි
2: අපි ටක් ගාලා බලමු පත්‍ර ටිකට. එන්න කලින් අපේ අනුග්‍රහක බවතුන් දිහාව පොඩ්ඩක් CDB Gold Loan අදත් පුරුදු විදියට අපිත් එක්ක ඉන්නවා. ඉතින් සල්ලි හදිසියක් ආපු වෙලාවට අතේ තියෙන රත්තරන් ටික ගිහිල්ලා හිතේ නිදහසෙන් CDB එකේ තියලා එන්න පුළුවන්කම තියෙන එක ඇත්තටම හිතට ලොකු සහනයක්. රුපියල් 325,000ක ඉහළ අත්තිකාරම් මුදලක් CDB වෙතින් ඔබට ලබා ගන්න පුළුවන් අඩුම පොලියකට. ඒ විතරක් නෙවෙයි, දැන් පළමු මාසයේ පොලියෙන් භාගයක් ඔබේ අතට ලබා ගන්නත් CDB අවස්ථාව දීලා තියෙනවා. වැඩි විස්තර දැනගන්න පුළුවන් 0117 388 388 දුරකථන ඇමතුමක් දුන්නොත්. CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. ස්විස්ටෙක් ඇලුමිනියම් වෙතින් තියෙනවා පණිවිඩයක් ඔයාලට මතක් කරන්න. ඉස්සෙල්ලම මෙහෙම පටන් ගමුකෝ. වෙලාවක් තියෙන වෙලාවක යන්න නාරහැම් පිට නාවල පාරේ ස්විස්ටෙක් ඩිසයින් ස්ටුඩියෝ එකට ගිහිල්ලා මේ ස්විස්ටෙක් හඳුන්වා දෙන ස්ලිම් ලයින් රේන්ජ් එක එහෙම පොඩ්ඩක් බලන්න. බලලා එතරම්දි අඳුර ගන්න ඒගොල්ලෝ ළඟ තියෙනවා ප්‍රීමියම් ක්ලාස්, සුපීරිය ක්ලාස් සහ ක්ලාසික් ක්ලාස් කියලා ඔගොල්ලන්ගේ බජට් එකට හරියන ප්‍රඩක්ට් රේන්ජස් කීපයක්. ඉතින් ඊට පස්සේ වාට පුළුවන් ඔයා මේ දවස්වල හදාගෙන යනවා නම් ගයක්, හදාගෙන යනවා නම් ඔෆිස් එකක්, මේ දවස්වල මොකරි අලුත් වැඩියා කටයුත්තක නිරත වෙලා ඉන්නවා නම් ඔයාගේ ඇලුමිනියම් ෆැබ්‍රිකේටර්ට කතා කරලා කියන්න මෙතන තියෙන ඇලුමිනියම් වැඩ ටික ස්විස්ටෙක් ඇලුමිනියම් දාලා කරන්න නම් කොච්චර ගාණක් යනවාද කියලා කොටේෂන් එකක් දෙන්න කියලා. මේ ගෙන්න ගන්න කොටේෂන් එක 076 780 7018 වට්සැප් කරන්න. ඊට පස්සේ ඔයාගේ ෆැබ්‍රිකේෂන් එක කළාට පස්සේ ස්විස්ටෙක් එකෙන් ඇවිල්ලා ඔයාගේ තැන බලලා රුපියල් මිලියන 2.5ක් දක්වා ඔයාට කෑෂ්බැක් එකක් ලබා දෙන්න කටයුතු සූදානම් කරලායි තියෙන්නේ. ස්විස්ටෙක් ඇලුමිනියම් එක ඔබේ ඉදිකිරීම කරගෙන රුපියල් මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් එකක් දිනා ගන්න. ඒ ටික මතක් කරගෙන අපි එනවා දිනමින පත්‍රයට. අද දවසේ රටේ ආගමික ප්‍රබෝධයක් ඇතිවිය යුතුයි, භික්ෂු විනය රකින්න නීති කඩිනමින් ජාතික වෙසක් මහෝත්සවයේදී ජනපතිගෙන් මහා සංගරුවනට පොරොන්දුවක් කියලා තියෙනවා. දහම විනය බිඳ වැටුණු විට අපරාධ අපචාර සමාජගත වෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් මහා සංඝරත්නයට සංඝ සංස්ථාව විනයධරව පවත්වාගෙන යාමට අවශ්‍ය නීති ඉක්මනින් සම්පාදනය කර දීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර් දිසානායක මහතා පැවසූ බව තමයි කියවෙන්නේ. ඉතින් මොකක් හරි අනේ මන් දන්නේ ආගමික සංස්ථාවකට, ඒ ආගමික සංස්ථාව තුළ විනය රකින්න ඒ ආගම විසින් පනවන ලද විනය නීති අරම මදි ඇති නේද? නීති එහෙම දාලා පොලිසියෙන් එහෙම කියලා තමයි ඉතින් ආගමික සංස්ථාවේ විනය රකින්න සිද්ධ වෙන්නේ. මිනිස්සුන්ගේ විනය රකින්න ඉතින් ආගමික සංස්ථාවෙන් කියන ටික තිබ්බම ඇති අනේ මන්ද මට මොකද්ද පැටලිල්ලක් ඒකේ පේනවා. ඉතින් කමන්නේ කොහොම හරි නීති රීති දාලා හරි මොකක් හරි කරලා ඒ රකින්න ඕන.

0: විනය හරි මොකක් හරි එක රකිනව නම් ලොකු දෙයක් දෙනේද, මේ සාධුකාරයක් දෙන්න තමයි තියෙන්නේ. හිරේ ඉන්න කුඩු ජාවාරමකුට දිගට හරහට ඇමතුම් දීලා මුජිබ රහුබාන්ගෙන් CID පැය 4ක් ප්‍රශ්න කරයි. සැක කටයුතු ඇමතුම් 97ක් ගැන පරීක්ෂණ. ඉතින් මේ සම්බන්ධයෙන් මේකේ විස්තරය බැලුවාම දැනට හිරගෙදරක ඉන්න කුඩු ජාවාරමට සම්බන්ධ කෙනෙක්ගෙන් දිගින් දිගටම මුජිබර් රහුමාන්ට ඇමතුම් ඇවිල්ලා තියෙනවා. හිරගෙදර ඇතුළේ ඉඳලත් ඇමතුම් ඇවිල්ලා තියෙනවා තමයි කියලා තමයි ඉතින් කියවෙන්නේ. සැකකටයුතු දුරකථන ඇමතුම් 97ක් ගැන පරීක්ෂණ කරගෙන යද්දී ඒවෙන් මේ 50 ගණක්ම ඇවිල්ලා තියෙන්නේ මුජිබර් රහුමාන්ට කියලා තමයි මේ ආටිකල් එකේ සඳහන් වෙලා තියෙන්නේ. මේ ගැන විමසන්න දිනමින මුජිබර් රහුමාන්ට කතා කළාම ඒ කෝල් එක මුජිබර්ට මිස් වෙලා තියෙන ඒ කෝල් ටික ආන්සර් කරන්න බැරි වෙලා තියෙනවා. මොකක් හරි හේතුවකට හරි අහේතුවකට හරි වෙන්න ඇති, කෝල් ආන්සර් කරලා නැහැ. ඔය අතරේ ආශ්චර්ය මේක වැදගත් පණිවිඩයක් මිනිසුන්ට. පොලිස්පතිගෙන් ඊමේල් ආවොත් පොලිසියට කියන්න ඕනේ, රයිට්? ඔව්. පොලිස්පතිගෙන් වාට ඊමේල් ආවොත් ඒ එන්නේ පොලිස්පතිගෙන් නෙවෙයි.
1: හරි.
0: ඒ හින්දා පොලිසියට කියන්න ඕනේ. ඒක පොලිස්පතිවරයාගේ නම සහ අත්සන ව්‍යාජ ලෙස භාවිත කරමින් ක්‍රියාත්මක වන සයිබර් තර්ජන හා කප්පම් ගැනීමේ විද්‍යුත් තැපැල් ජාලයක් ක්‍රියාත්මක වන බව හෙළි වෙලා තියෙනවලු. ඉතින් එහෙම පොලිස්පතිවරයාගේ නම සඳහන් කරමින්, අත්සන සඳහන් කරමින්, සමහර විට තර්ජනය කරමින්, කප්පම් ඉල්ලමින් ඊමේල් පණිවිඩ යොමු වෙන්න පුළුවන්. සමහර විට විවිධ ලින්ක් තියෙන ඊමේල් එන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලම මේ වගේ පණිවිඩයක් හම්බුනහම අනවශ්‍ය ලෙස කලබලයට පත් නොවීම, අදාළ පණිවිඩවලට පිළිතුරු සැපයීමෙන් හෝ ඔවුන් ඉල්ලා සිටින මුදල් ගෙවීමෙන් සම්පූර්ණයෙන් වැළකී සිටින්න කියලා කියනවා. එම ඊමේල් පණිවිඩවල අඩංගු විය හැකි කිසිදු සැබැඳියක්, එහෙම නැත්නම් ලින්ක් එකක් වෙත පිවිසීමෙන් වළකින්න කියලා තියෙනවා. මෙවැනි අපරාධයක් සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් වෙතොත් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට, එහෙම නැත්නම් ශ්‍රී ලංකා පොලිසිය පරිගණක අපරාධ විමර්ශන කොට්ටාසයට හෝ පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත දැනුම් දෙන්න කියලා තමයි පොලිසියෙන් අපිව දැනුවත් කරලා තියෙන්නේ. අරුණ පත්තරේ මං ගන්නවා අතට. මහනාහිමිවරුන්ගේ ඉල්ලීම අනුව ධර්මාධිකරණය පිහිටුවනවා ජනපති කියයි. නීති සංශෝධන කඩිනමින් විහාර දේවාලගම් පනත සංශෝධනයටත් අනුමැතිය කියලා තිනවා. ත්‍රෛනිකායක මහානායක හිමිවරුන්ගේ ඉල්ලීම අනුව සංඝ සංස්ථාව විනයදරව පවත්වා ගැනීමට අවශ්‍ය ධර්ම අධිකරණය පිහිටුවීම සඳහා අවශ්‍ය කරන නීති කඩිනමින් සංශෝධනය කරනවා කියලා ජනාධිපතිතුමා කියනවා. ඒ අතරේ අරුණ පත්තරේ වාර්තා කරනවා පිරිමි දරුවකු අපයෝජනය කළ අනුරපුර විහාරාධිපති හිමි නමට වසර 30ක සිර දඬුවමක් නියම වෙලා තියෙන බව. පැවිදිවීමට පැමිණි දරුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් කිරීම විහාරාධිපති හිමි නමට වසර 30ක සිරදඬුවම්. සිරදඬුවම වසර 10කින් ගෙවිය යුතුයයි නියම කරලා තියෙනවා කියලා කියනවා. පැවිදිවීම සඳහා තම විහාරස්ථානයට පැමිණි 14 හැවිරිදි බාලවයස්කාර පිරිමි දරුවෙකු විහාරස්ථානයට පැමිණි පළමු දින රාත්‍රියේදීම බරපතල ලෙස අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියකට අදාළව මහාධිකරණයේ හමුවේ අධිචෝදනා 3ක් ලබා සිටි විත්තිකාර විහාරාධිපති හිමි නමක එකී අධිචෝදනා 3ටම වැරදි කරු බවට තීන්දුව කළ ළමා අපරාධ පිළිබඳ අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු සඳුන් විතාන විත්තිකාර හිමි නමට වසර 30ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කරලා තියෙනවා. ඒකටත් සාධුකාරයක් දෙන්න තමයි තියෙන්නේ නේද? අලු වැඩි නිසා ගල් අඟුරු නැව ප්‍රතික්ෂේප කළොත් විදුලි සැපයීමට බාධා විය හැකියි කියලා බලශක්ති ඇමති කියලා තියෙනවා. හදිසි මිලදී ගැනීම යටතේ මෙරටට ගෙනා 3 වැනි ගල් අඟුරු නැවේ අලුවල ප්‍රතිශතය වැඩිවීම හේතුවෙන් එම නැව ප්‍රතික්ෂේප කළහොත් අඛණ්ඩ විදුලි සැපයීම සඳහා ඒ ගැටලුවක් විය හැකි බව සිවිල් ගුවන් සේවා සහ බලශක්ති ඇමති අනුර කරුණාතිලක පැවසුවයි කියලා තියෙනවා. ඉතින් කොහොම හරිදී බාල ගල් අඟුරු ගේනවා ගෙනල්ලා අන්තිමට මාරු වැඩිද, ඒ කයික් ගාම මාරු කරන්ට් වලද, ඒ කයික් කළාම තවත් පී දඟනවන කියලා ඉතින් පාඩුවට ගෙවනවා නේ මන් දන්නේ. ළමයි කණ්ඩායමක් ද මේක කරන්න කියලා සමහර කෙනෙකුට එහෙම හිත කෙනෙකුට හිතෙන්න පුළුවන් නේද? හයියෙන් කෑ ගහලා කියන්නේ ඕයි ඕක දෙනවා ළමයෙකුට කියලා. එහෙම ඒව කාටර කියන්න හිතුනොත්
1: හරි
0: අපිට ඒකට පොකු කියන්න බෑ මොකුත් කියන්න බෑ මේ වැඩේ යන විදිය බැලුවම දිවයින පත්තරේට මං ඊළඟට එන්නේ චීනුන්ගේ පාස්පෝර්ට් 19 දෙන්න ලක්ෂ 60ක් ඉල්ලුවයි වැලිකඩ OIC අත් අඩංගුවට පත් වෙලා තියෙන බව දිවයින වාර්තා කරනවා වැටලීමකදී අත් අඩංගුවටගත් චීන ජාතිකයන් පිරිසකට අයත් විදේශ ගමන් බලපත්‍ර 19ක් මුදා හැරීම සඳහා රුපියල් ලක්ෂ 60කට ආසන්න මුදලක් ඉල්ලා සිටි බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයේ මගින් ඊයේ අත් අඩංගුවට අරගෙන තිනම චීන ජාතිකයෝ වගේක් ඇවිල්ලා මොනහරි සයිබර් අපරාධයකට සම්බන්ධ කණ්ඩායමක් අත් අඩංගුවට ගන්න වෙලාවක එතන නොසිටි චීන ජාතිකයන් 19 දෙනෙකුගේ පාස්පෝර්ට් අත් අඩංගුවට අරගෙන තිනවා ඒ පාස්පෝර්ට් ටික මුදා හරින්න තමයි ඉතින් මේ ලක්ෂ 60ක් ඉල්ලලා තියෙන්නේ ඉතින් නික කප්පන් හැටියට නෙවෙයි වෙන්න ඇති නික හිතවත් කපට වගේ ඉල්ලන්න ඇති නේද ඉතින්
1: දුන්නොත්
0: එහෙම හම්බුනොත් සල්ලිද කියලා
1: අයියෝ
0: අයියෝ ඉතින් එහෙපයි වෙලා තියෙන්නේ පොලිසියත් ඊටාම විනයගරුක වැඩ කටයුතු කරගෙන යනවා මං කියන්නේ රටක් සමාජයක් විනයගරුක කරන්න එහෙම නැත්නම් මිනිස්සුන්ට විනය පිළිබඳ අදහසක් දෙන්න තියෙන ආයතන පද්ධති දෙකක් තියෙනවානේ ප්‍රධාන වශයෙන් රටක එකක් නීතිය ක්‍රියාත්මක කරන පොලිසිය කියන ආයතනය අනිත් එක තමයි මිනිසුන්ගේ හිත හදන ආගමික සංස්ථාව කියන ආයතන. ඒ ආයතන දෙකම ඉතාම හොඳින් වැඩේ කරගෙන යන බව තමයි ඉතින් පේන්න තියෙන්නේ.
1: හොඳටම කරනවා.
0: අපේ සුබ පැතුම්.
1: සුබ දවසක්.
2: හතර වටේම පත්තර තප්පරේට 100ට.
3: 100ට පත්තරේ විත්හසා.
2: අනු

0: වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝට් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: 98.2 98.4

0: දිවයිනපුරා
1: උදේ 8:11යි.
0: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: Theatre Top Story.
1: රථවාහන දඩමුදල් වංචාවක් ගැන පොලිසියෙන් දැනුම් දීමක්. රථවාහන වැරදි සිදු කරන රියතුරන්ව පොලිසිය විසින් CCTV දර්ශන මගින් හඳුනාගත් බවට හඟවමින් රියතුරන්ට ව්‍යාජ පණිවිඩ යැවීමේ සිදුවීම් වාර්තා විය ඇතැයි පොලිසිය පවසනවා. ව්‍යාජ දුරකථන අංක කිහිපයකින් එම පණිවිඩ SMS සහ WhatsApp මගින් යොමු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙලෙස යොමු කරන ලද පණිවිඩය කියවීමෙන් පසුව අදාළ වැරදි සඳහා දරමුදල් ගෙවීමට ව්‍යාජ වෙබ් අඩවියකට පිවිසෙන ලෙස දන්වා තිබුණා. එහිදී රියතුරන්ගේ ගිණුම් කාඩ්පත් තොරතුරු ඉතා සූක්ෂමව එම වංචාකරුවන් ලබා ගැනීමට කටයුතු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. රථවාහන වරදක් සිදු කළ විටදී පොලිස් නිලධාරියෙකු විසින් දැනුම් දීමකින් අනතුරුව දඩ පත්‍රිකාවක් ලබා ගැනීමෙන් පසු පමණක් අදාළ දඩමුදල ගෙවීමට වග බලා ගන්නා ලෙස ජනතාවට දැනුම් දී සිටිනවා. දැන් විදෙස් පොතක්. සාම ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා ඉරානයට කිසිදු පීඩනයක් ඇමරිකාව එල්ල කර නොමැති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු මෙම ප්‍රකාශය සිදු කළේ ඉරානය සිදු කළ ප්‍රකාශයක් මූලික කරගනිමින්. ඉරානය පසුගියදා නිවේදනය කළේ ඇමරිකාව සාම සාකච්ඡා සඳහා බලපෑම් සිදු කරමින් නැති බවයි. ගෑස් මිල, වාණිජ නැවගමනාගමනය සඳහා මාර්ගය නැවත විවෘත කිරීම, තෙල් මිල ඉහළ දැමීම ආදී කිසිදු බලපෑමක් තමන් මෙතෙක් ඉරානයට සිදු

0: මේ පැයි සිත නිවන බොදු පැත කීතය ඔබ වෙත කෙනෙන්නේ.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: පාට අඩුවෙවි අඩුවෙවි ගිහිල්ලා රැලි ඉරිලා සවුකොල ඉරිලා බට දිරලා ඉටිපන්දමට ඇවිලිලා ඒ අටලෝ දහම උගන්නන සංකේතයක් හැටියට තමයි අටපට්ටම තිබ්බේ. අද අටපට්ටම් හදන්නේ වෙල්ඩින් කර තැන්.
1: ඒ
0: කියන්නේ සම්පූර්ණයෙන්ම අපි වෙනස්නේ. කොන්ක්‍රීට් කම්බිය පාහල තමයි අද අටපට්ටම හදන්නේ. හිටපංකෝ අටලෝ දහමට හොඳ පාඩමක් උගන්වලා පෙන්නන්න කියලා.
1: අවුරුදු 800ක් විතර තියාගන්න පුළුවන් විදියට වෙසක් කූඩුව
0: හදලා. සිරාවට.
1: ඉතින් බලන්නක අපි දන්නවා
0: කියලා. ඉතින් මැරණකම් ඒ අටපට්ටම තියෙනවා මිනිස්සු හිතන. එහෙම මේ අනිත්‍යයි කියලා එකක් නැහැ.
1: ඕ ඒකනේ.
0: ඔය දැන් අවුරුදු 40කට කලින් හදපු කූඩුව. අදවත් චෝක් කරලා.
1: අයියෝ අපේ thinking වලට මොකද උනේ නේද?
0: ඔය ඇවිල්ලා තියෙනවා. ඉටිකොළ වලින් හදලා තියෙනවා. ප්ලාස්ටික් වලින් හදලා
1: තියෙනවා.
0: අලුත්ම වර්ෂන් එක යකඩ වලින්
1: හදලා තියෙනවා.
0: දැනට රැලි විතරයි හෙලවෙන්නේ.
1: හරි.
0: කූඩුව ගලේ ගැහුවක් කැඩෙනවා.
1: එච්චරයි.
0: අපි සීලු දේ මොඩිෆයි කරන જાතියක් මිත්‍රයා. ධර්මයේ ඇසින් බැලුවොත් දරා ගන්න පුළුවන්.
1: හරි.
0: සාමාන්‍ය ඇසින් බැලුවොත් පපුවරි දෙන්න පටන් ගන්නවා. මේ සිද්ධ වෙන්න තියෙන සියලු දේවල්.
1: හරි.
0: මේ අද අපි අහන සියලු දේවල්. අපි මතකයි ප්‍රෝග්‍රෑම්ස් කීපයකට කලින් අපි දවසක් කිව්වා හිත රිදෙනවා අපේ නායක හාමුදුරුවනේ ඇහෙන කරන දේවල් වලට.
1: ඔව් නේද?
0: නේද? සිවුර දරාගත්ත අටපිරිකර දීලා වඳින මේ ස්වාමීන් වහන්සේලා සෝෂල් මීඩියා වල ඇහෙන කරන දේවල් දිහා බලපුවම හිත රිදෙනවා අපේ නායක හාමුදුරනේ. ඒකන බලන්න කියලා අපි දවසක්
1: කිව්වා. ඒකනේ නේ.
0: මට හිතෙනවා ඊට මීට හොඳයි. ධර්මය ගැන පොඩ්ඩක් හරි දැනගෙන අටලෝම දාම ගැන පොඩ්ඩක් හරි විශ්වාස තියලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වුණත් මේ වෙලාවේ ඒවට පින් තියෙන්න ඕනේ. මොකද අපි නිවනට යනවද අපිට නිවනට යන්න තරම් අපි පෙරුම් පුරලා තියෙනවද කියන එක දැනගන්න තියෙන එකම ක්‍රමය ට්‍රයි කරලා බලන එකත් විතරයිලු.
1: ඔකේ.
0: සමහර වෙලාවට ඔයා මේ වතාවි මේ භවයේ මොන තරම් උත්සාහ කරත් ඔයා නිර්වාණ අවබෝධය කරගන්න බැරි වෙන්න
1: පුළුවන්.
0: හැබැයි ඔයා අඟලක් හරි ලං වෙන එක වෙනවා. මොකද මේ සංසාර චක්‍රයේ කාලය කියන එක මේ මිනිස් අවුරුදු වලින් ගණන් කරන්න පුළුවන් ඒවා නෙමෙයි.
1: හරි.
0: අපිට අවුරුදු 100ත් වෙන ලොකුයිනේ. කාලකදී මිනිස් අවුරුදු මිනිස් පරමාවශ්‍ය කියන එක අවුරුදු 10 දක්වාම අඩු වෙනවලු.
1: හරි.
0: දැන් අපි මේ ඉන්නේ අඩු වෙන කෑලි. කාලකදී අවුරුදු 10 ඉඳලා මිනිස්සෙකුගේ පරමාවිෂ අවුරුදු 10 ඉඳලා අසංඛේ දක්වා වැඩි වෙනවා. අසංඛේ කියලා කියන්නේ 1.140ට. ඉතින් ඔයා තව දෙයක් දැනගන්න මේ 1.140ට දැන් අද අවුරුදු මේ අවුරුදු 2026 පරමාවිෂ අවුරුදු 10යි 2027 පරමාවිෂ අවුරුදු 11යි එහෙම වෙන්නේ නැහැ. අවුරුද්දක වෙනසක් වැඩි වෙන්න හෝ අඩු වෙන්න.
1: හරි.
0: යන කාලය අවුරුදු 50ක් කියලා කියනවා.
1: ඒ කියන්නේ 10 ඉඳන් 11 වෙන්න අවුරුදු 50ක් යනවා. Oh my god.
0: අවුරුදු 11 ඉඳලා 12 වෙන්න තවත් අවුරුදු 50ක් යනවා.
1: කොච්චර කාලයක් ඉන්න වෙයිද අපිට මේක?
0: කොහොම ගිහිල්ලා?
1: හරි.
0: 1.140 ඒ කියන්නේ අසංඛේ කියන එක අපි කියනවා 1.140න් ලියන ඉලක්කමක් කියලා. එතනට වැඩි වෙලා එතන ඉඳලා ආයෙ අවුරුදු 10 වෙනකන් අඩු වෙන කාලෙට අන්තක්කල්පයක් කියලා කියනවා.
1: හරි. එහෙමයි ගණන් හැදෙන්නේ නේ.
0: ඒ වගේ අන්තක්කල්ප 256ක් තියෙනවා කියලා කියනවා මහා කල්පයකට. කාලකට කලින් කිව්ව මතකද? අපි කෙරෙහි අනුකම්පාවෙන් අපිට ධර්මයේ දේශනා කර වදාළ මැනව කියලා දහත්වට්ටියක් දීලා හාමුදුරන්ට බණට ආරාධනා කරපුවාම ඒකින් ලැබෙන පින් ආනිසංසය මහා කල්ප 8කට ප්‍රතිඵල ආරම් දෙනවා කියලා.
1: yes.
0: හැබැයි බ්‍රහ්මෙක් වෙන්න ඕගල්ල බෑ. බ්‍රහ්මෙක් වෙන්න අනිවාර්යෙන්ම ධ්‍යානවලට යන්න
1: ඕනේ.
0: කවුරු හරි බ්‍රහ්මෙක් වෙන්න හිතාගෙන ඉන්නවනම් මේ ඔක්කොම පැත්තක තියලා බ්‍රහ්මෙක් වෙන්න හිතාගෙන ඉන්නවනම් ධ්‍යාන අවබෝධ කරගන්න.
1: ඇත්තට බ්‍රහ්මෙක් වුණාම පුළන්ද පින් කරන්න?
0: හිතින් කියනවා ඉතින් අර ලස්සන අපි කවියක් කිව්වේ නේද?
1: ආ ඔව් නේද?
0: සිත මිස කය නැති බඹලව සතරකි, සිත නැතිවම කය ඇති බඹ තලයකි. නේද? ඒවැ එපදුන පින් කරන්න බැහැයි කියලා කියනවා. හැබැයි මිනිසුන්ට උදව් කරන්න පුළුවන්.
1: හා ඕකේ.
0: ධර්මය අහන්න පුළුවන්.
1: හරි.
0: බලය වැඩි. මම දන්නේ මේවේ මහ ලස්සන කතා
1: කියලා. ඔව් ඔව්.
0: හොයලා හොයලා කියන්න මිනිසුන් ඒ විදිහට ඉන්ස්පයර් කරන්න. ඉතින් මේ හොඳ කරත් නරක කරත් අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් වලින් තමයි ඒවැ ආනිසංස හෝ ප්‍රතිවිපාක
1: හම්බෙන්නේ.
0: ඒක මතක තියාගන්න. කූඹියක් තැලුවා වගේ නෙමෙයි.
1: හරි.
0: ඒක මොහොතයි. ප්‍රතිඵලය. කල්ප ගණන්.
1: ඒකන දැනගෙන වැඩ කරන්නනේ.
0: ඒක දැනන් ඉන්න.
1: හරි ඕකේ.
0: පොඩි හරි ධර්ම අවබෝධයක් තියුනොත් එහෙම කලකිරණ එක අඩු වෙනවා.
1: අනේ මම මේ කල්පනා කරේ මේ වගේ දහම් කරුණු අපේ හාමුදුරන්ට කොච්චර කියලා දෙන්න පුළන්ද මිනිස්සුනේ. නිකම්ම නිකම් පොඩි පොඩි කතා විහිළු තහළු කරනවා මිස නේ. ලස්සන දේවල් ගොඩක් තියෙනවා ඉතින්. කමක් නැහැ ඉතින් මොනා කරන්න. මේ
0: මිනිස්සුන්ට වෙලා තියෙන්නේ මේ මිනිස්සු තද්දිනේ කරනවා මදිහින්ද.
1: හරි ඕකේ.
0: ධර්මයේ සහ කතා අතර වෙනස මිනිස්සුන්ට එච්චර ලොකුවට තේරෙනව අඩුයි.
1: සීරියස්ලි? ආ ඕකේ.
0: මේ කියන්නේ ධර්මයේද මේ කියන්නේ නිකන් මොටිවේෂනල් ස්පීච් එකක්ද දෙන්නේ කියලා හොයාගන්න අමාරුයි.
1: ඒ දෙක දෙකක්.
0: ඒ දෙක පැහැදිලිවම දෙකක්.
1: යස්.
0: නේ.
1: රයිට් ඕකේ. හරි. අපි එතනින්
0: මොකද මේක හරි පරිස්සමෙන් කතා කරනවනේ මොකද දන්නවද? අපි බුද්ධඝම වැළඳගෙන හිටියට මේ අපි තදින් අල්ලගෙන ඉන්නේ. බුද්ධඝමත් බදාගෙන ඉන්නේ. ඒ නිසා මේ කියන දේවල් තේරෙන පොඩ අඩුයි.
1: අඩුයි. ඔව් ඒක හරි.
0: භක්තියට වඩා අන්ධ භක්තියයි වැඩි. ඒ නිසා කරුණු ලෙහා ගන්නවා. ඒ නිසා ඒවා පේන්නේ වැරදි විදියට.
1: හින්ද මේ කතාව අපි මෙතනින් නතර කරන එක හොඳයි.
0: ඔව්.
1: යස්.
0: එහෙම මේ විවාහයකට නෙමෙයි.
1: හරි.
0: කියන්න බැරි කමකට නෙමෙයි කියන්න පුළුවන්. ඊරට මේ ඒක නිකන් මේ මාෂල් ආර්ට්ස් දන්නේ නැති මිනිහෙක් එක්ක පොල් අධිකාරියෙක් එක්ක මාෂල් ආර්ට්ස් වලින් හයි හුයි ගා ගන්නවා වගේ වැඩක්.
1: ඕකේ.
0: තේරුමක් නැහැ. අනිවාර්ය ගුටි කෑමක් තමයි අන්තිමට තියෙන්නේ. පොල්ලක් කරන් එලන්න බලාගෙන මිනිහෙකුට හයි ගාලා මේ මාෂල් ආර්ට්ස් පෙන්වන්න යන්න එපා. පුළුවන් නම් දුවලා බේර.
1: යස් ඒක හරි.
0: මං කියන්නේ එච්චරයි වෙලාව 8 විනාඩි 26යි.
1: ඕකේ.

0: මංගේ වැසක් කූඩු හැදුවා ඔක්කොටම දැම්මා මේ මනාද ඉටි කොළ දාලා වාලා වාලා අයි තෙමෙන් නැති විදිහටම තව අවුරුදු ගානක් තියාගන්න පුළුවන් විදිහට මම වැසක් කූඩු ටික හදලා
1: යකඩ වලින් පට්ටම
0: හදලා
1: කැන්වස් වලින් මේවා අර කොළපෙනු සවකොළනොට කැන්වස් දාලා
0: යස්
1: LED
0: දාලා රයිට්
1: හැමකරන්
0: දෙමෙදුකට මට වෙසක්කෙට ඒ වෙසක් කුඩු ටික පාත්
1: අයි නිත්‍ය වෙසක්
0: නිත්‍ය වෙසක්
1: නිත්‍ය වෙසක් ඒකේ ඔය දැන් අටපට්ටම කියන කන්සෙප්ට් එක ආවේ
0: ප්‍රෝග්‍රෑම් එකනේ
1: ප්‍රෝග්‍රෑම් එක නෙමෙයි බොල අටපට්ටම හදලා එල්ලන්නේ
0: හරි හරි
1: ඔයාලා තමයි කොලාල වල තමුන් නැහැ එල්ලන්නේ හිතන්නේ මේකේ සීලිමි ලයිට් එක උද්දාලා හැමෝටම පේන තරඟ
0: රයිට්
1: ඒ පට්ටම ගැන නෙමෙයි කියන්නේ මේ අටපට්ටම පුරැලි දාලා එල්ලන එක ගැන කියන්නේ
0: යස් වෙසක් කූඩුව ගැන
1: කියන්නේ කියන්නේ ඉතින් මේකේ මේ ජීවිතයේ අනියත බව අටලෝ දහම ගැන
0: හා ඕකේ
1: ඒ අදහසින් තමයි මේ බටපතුරු වලින් කාලයක් යද්දි ඊයේ තිබුණට වඩා ලස්සන අඩුවෙවි අඩුවෙවි ගිහිල්ලා

0: తిలకవర్ధన టెక్స్టైల్స్ ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000. NIBM, The City University, The Place to Be.
1: අලංකාරය සහ නිර්මාණ ශෛලිය සමඟ ස්වර්ණ මහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසිදු රණින් නිමවූ සරණාභරණ ගුණාත්මක භාවය සහ අස්මසම නිමව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 011-753-44-07.
2: බිස්නස් වලට එහෙම යන්න අලුත් වාහනයක් ගත්තා නම් හරි නේද?
3: ඔව් සර්. හොඳ ඉතුරුවක් තියෙන වාහනයක් ගන්න ඕනි.
2: මොකක්ද?
3: ඇයි? බජාජ් ඉලෙක්ට්‍රික් 3 wheel එක? එක චාර්ජ් එකෙන් කිලෝමීටර් 150ට වඩා දුරක් යන්නත් පුළුවන්. ඕනම තැනකින් චාර්ජ් කරන්නත් පුළුවන් නේ.
4: බිස්නස් වැඩවලට හොඳම ආයෝජනය බජාජ් Vigo ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. ඩේවිඩ් පීරිස් e-mobility වෙත reward සමාජිකයන් සඳහා Cargill's Food City within megawattam. Milka සම්පූර්ණ යොදේ සහිත කිරිපිටි ඉතිරි රුපියල් 200යි. Dilma premium තේ ඉතිරි රුපියල් 190යි. Ocean Star Jack Mackerel ඉතිරි රුපියල් 151යි. Extra ඉතිරි රුපියල් 220යි. Cargill's Food City.
5: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
6: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 011-222-200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: මොකක් හරි 3 wheel එකක් ගන්න ඕනි.
8: මොකක් හරි නෙවෙයි. 3 wheel එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
9: වැඩි දියුණු කළ brand new Bajaj 3 රෝද රථය.
10: David Pieris Motor Company Private Limited within

0: ලක්ෂ්මි ජාතික වෙසක් කලාපය 2026
1: කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 මැයි මස 30 වනදා සිට ජුනි මස 2 වනදා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
1: බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
2: ශීල සමාධි ප්‍රඥාවෙන් නිවන් මඟ පසක් කර ගනිමු. කසා කළ සමූහ ව්‍යාපාර ජාලයෙන්
3: මගේ මතේ රන්ගහට රන්ගහට මගේ මතේ අතමෙන් උදාවන හෙතත් ඔබ රකිමින් රට රැකුමට කැපවී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයි බීකුමෙන් මමකමෙන්
4: ඔබේ ලයිෆ්ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීඩර් එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
5: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
6: වාර්තා පිට වාර්තා තමනි කෝටි 8 NLB තනට තහනේ ලොතරයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
7: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්.
8: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
9: මිලියන 2,000,000ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76780 වට්ස්ඇප් කරන්න.

0: රයිට් ගානක් හදන්න තියෙනවා.
1: හරි.
0: බෞද්ධ ජනතාවට දෙන්නේ ගාන හදන්න. අනිත් අය හැදුවත් කමක් නැහැ.
1: හරි.
0: එක ලියන්.
1: එක.
0: පෑනක් කොලයක්වත් නැද්ද? කැල්කියුලේටරයක් තියෙනවද?
1: යා.
0: හා ඔකේ. එක කැල්කියුලේටර එක ටයිප් කරා. කැල්කියුලේටරේ ඔන් කළා ෆෝන් එක හරව ගන්න හරස් අතට.
1: ලෑන්ඩ්ස්කේප් කරගන්න.
0: ලෑන්ඩ්ස්කේප් කරගන්න. වර්ටිකල්. හොරිසොන්ටල් කරගන්න. හොරිසොන්ටල්. හොරිසොන්ටල් කියන්නේ
1: තිරස් අතට.
0: ආ නරයි. හා? හොරයිසන් එක තියෙන අපි. සිතිජය.
1: යස්.
0: හරව ගන්න.
1: ඕකේ.
0: එතකොට කැල්කියුලේටර ලොකු වෙනවා නේ. එක ලියන්න.
1: හරි.
0: දැන් බින්දු 140 ටයිප් කරන්න. ඉඳ මදි වෙනවා ඔගේ. කිසිම කැල්කියුලේටරක බින්දු 140 ටයිප් කරන්න බෑ නේ.
1: ඒකනේ මොකක් හරි හිම කැල් එකක් තියනවා කියලා කවුරු හරි කිව්වා. එහෙම නිකන් මොකක් හරි ඒක අපි පාවිච්චි කරන එකක් නෙමෙයි. රයිට්?
0: 1යි 1 ලිව්වා බින්දු 140 ලියන්න ඕන 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. මම සාමාන්‍ය බින්දු ලිනොට තුනෙන් තුනට ලිය. බින්දු තුන තුන එකට ලිය.
1: හරි.
0: ඕම 140ක් ලිය.
1: හරි.
0: කවදාද ලියලා ඉවර වෙන්නේ? ඒක දැන් මතකයිනේ.
1: හරි.
0: ඒක වැඩි කරන්න. 86යි. 86,40,000යි. ඔක වැඩි කරන්න.
1: 86,40,000.
0: කොහොමද ලියන්නේ? 86යි 40යි බින්දු 3. 86,40,000. 1.140ක් කියන ඉලක්කම 86,40,000න් වැඩි කරන්න මහත්මයා.
1: ඊට පස්සේ එනවා.
0: ඊට පස්සේ මේක වැඩි කරන්න මහත්මයා 256න් ඒ ඉලක්කමත්.
1: 256න්.
0: එන උත්තරය අපි කියනවා මහා කල්ප 1යි කියලා. සාරා අසංකේය කල්ප ලක්ෂයක් පෙරම්පුරවා කියලා කිව්වම දැන් ඔබ කල්පයක් කියන එක දන්නවා. සාරා අසංකේය කියන එක මොකක්ද කියලා? අසංකේය කියලා කියන්නේ. අසංකේය කියලා කියන්නේ 1.140.
1: හරි.
0: සාරා කියන්නේ හතර නම් ඔන්න ගාන හදාගෙන හිතාගන්න ඕන.
1: කොච්චර කාලයක් බෝධිසත්වයන්
0: දන්න කෙනකින් අහන්න හොඳයි. කල්පය ගැන කියපු ඉලක්කමත් මම මේ ගෞරවනීය ස්වාමින් වහන්සේ නමකකින් අහලා දැනගෙනයි මේ කිව්වේ.
1: හරි, ඕකේ.
0: මොකද මේවා මම නියම කරපු ඉලක්කම් නෙවෙයි. 1.140 වැඩි කරනවා 86,40,000න් ඒක 256න් වැඩි කරපුවාම මහා කල්පයක තියෙන මනුෂ්‍ය වර්ෂ ගාන එනවා. අපි මේ 70ක් 60ක් 75ක් ඉන්න නටන නාඩගමක් නේද? මනුෂ්‍ය ආයුෂ තිබුණා කියලා කියනවනේ.
1: හරි.
0: අසංකේය දක්වා ගිය.
1: يعني එකයි.
0: ඔක බයිබලෙත් තියෙනවා. අසංකේ වගේ ඉලක්කමක් නම් බයිබලේ නැහැ. සාමාන්‍යයෙන් 80,000 90,000 වගේ ඉලක්කම්.
1: ගැන කතා කරනවා.
0: ඒ වගේ 10 ගණන් ආයුෂ තිබිච්ච මිනිස්සු ගැන කතා කරනවා. 10 ගණන්. සාමාන්‍යයෙන් අවුරුදු 80,000ත් අවුරුදු ලක්ෂයත් අතර මිනිස්සුන්ගේ ආයුෂ තියෙන කාලවල වල බුදු රජාණන් වහන්සේලා පහළ වෙනවා කියලා කියනවා.
1: මම තව කතාවක් අහලා තිනා ඒ කාලේ ඒ කියන්නේ ඔය ආයුෂ වැඩි වෙනකොට අපි උස්ස මහත ලොකු දේහයක් ලු අපිට තියෙන්නේ ආයුෂ අඩු වෙනකොට අර තුත්තිරි ගහේ හැවනේ තින්න පුළුවන් ගානට මිනිස්සු කුඩා වෙනවා කියලා එහෙම කතා අහලා තිනා මම දන්නේ නැහැ
0: එහෙම කියනවා එහෙම කියනවා
1: ආ ඕකේ
0: ලෝකේ පෞකාර සිතුවිලි වැඩි වෙනකොට
1: හරි
0: අධර්ම රාගය වැඩි වෙනකොට ඒක පස්සේ දවසක විස්තර කරමු ලෝකේ බැඳලා දාලා දමනය කරලා තියෙන යක්ෂයන්ව දෙවියෝ නිදහස් කරනවා කියලා කියනවා මේ ලෝකේ දැන් තිබ්බ ඇති මේක ඉවර කරලා දාන්න කියලා. ඒ වගේ මහා තේජස් තියෙන යක්ෂයන්ගෙන් එක්කෙනෙක් තමයි ආලවක යක්ෂයා කියලා කියන්නේ. බණ අහලා දැමුණා ඒ වුණාට. ආලවක යක්ෂයා. එක කකුලක් මහමෙරු පර්වතයේ තියාගෙන අනිත් කකුල කෛලාස කූටේ තියාගෙන
1: හා හා හා
0: එහෙමලු ගර්ජනා කරන්න
1: හා හා එතකොට සයිස් එක හිතා ගන්න පුළුවන් නේ
0: මහා මේරු පර්වතයේ වටේ ඒක වටේ කියනවනේ මේ ඔක්කොම කරගෙන
1: කරගෙන
0: මහාමේරු පර්වතය. මහාමේරු පර්වතය කියන එක මේ මේ මේ අපේ මේ පොළොවේ කොහත් මේ ඇන්ඩීස් කඳු වැටියේ හිමාලයේ එහෙම එවරස්ට් අස්සේ තියෙන එක නෙමෙයි. හැබැයි මේ මේ මේ මේ අපි දැන් කිව්වේ ඔය කෛලාස කූටය.
1: හරි.
0: කෛලාස කූටය කියන එක ඔය හිමාල අඩවියේ තියෙන එක. මවුන්ටන් කෛලාස කියලා සර්ච් කරන්න එනවා. ලස්සනයි ඒක.
1: හරි.
0: ඒක ශිවදිවියන්ගේ උත්පත්තිය සිද්ධ වුණේ සහ ශිවදිවිය වැඩ ඉන්න එතන කියලා කියනවා. දර ආලෝක්ෂයක එක කකුලක් ඒකට තියා ගන්නවොත් අනිත් කකුල මහමේරු පර්වතයේ තියාලලු ඒ ගන්න. ඒවා ඉතින් අර මේ සෝෂල් මීඩියා එයි නෙමෙයි ඈ.
1: ඒවා නම් මේවා
0: සමතලා. ඒ වගේ බඳලා දාලා ඉන්න යක්ෂයෝ ඉන්නවලු. බන්න දෙසලා දන ගස්සලා ඉන්න යක්ෂයෝ. මේ යන විදිය හරියන්නේ නැත්තම්
1: හරි.
0: ඒ අයව නිදහස් කරලා දානවලු දෙවියෝ ඇවිල්ලා. මේ ඇති මේක කියලා. පොඩ්ඩි කරලා දානවා කියලා කියනවා එතකොට. අහුවෙන අහුවෙන දේ.
1: හරි ඕකේ.
0: සුරංගන කතාවගෙනේ.
1: ආ සීතන අහනකොට පොඩි බයකුත් එනවා.
0: විශ්වාස කරනවා හෝ නැත්තා හෝ ඒව අපිට ප්‍රශ්නයක් නැහැ. මේ අහලා ලියලා තියෙන ඔය දහම් කරුණු අතර තියෙන ඒවා තමයි ඔය රහක් ඇති කියලා හිතන දේවල් ටික තමයි ඔය කිව්වේ. ඕවා පිළිගන්නේ කරි නොපිළිගන්නේ කරි පිළිපදිනේ කරි නොපිළිපදිනේ කරි ඒවා ඕගොල්ලන්ගේ වැඩ. ඒවා අදාළ නැහැ කාටවත්.
1: මොකද
0: විමුක්තිය උදා කරන්න බෑ සමූහ වශයෙන්. කණ්ඩායම් පන්ති නෙමෙයි විමුක්තියට තියෙන්නේ. තනි තනිවයි නිර්වාණ අවබෝධයට යන්නේ. ඒ ටික මතක තියාගන්න. යන්නේ කාට යන්නත් නොයන කාට නොයන්නත් කියන නිදහස බුද්ධ ධර්මය ඇතුළෙම දීලා
1: තියෙනවා.
0: කාවත් බෙල්ලෙන් අදන් ගිල නිවන් දක්වන්නේ නැහැ. සරලයි.
1: Yes.
0: යනවා නම් ගිහේකි නැත්තම් හිටියේකි.
1: ඉතින්
0: තර්ක කරන්න ඕනේ නැහැ. අනේ කිව්වා තමන් වැඩක් කරගත්තා. අනේ මාරයි නේද කිව්වා පාරි ගියා. දෙකෙන් එකයි. බොරුවට නිකන් ටිපර් වෙන්න එපා.
1: තෝරා ගැනීමේ නිදහස තියෙනවා.
0: එහෙවු නිදහසක් තියෙන ධර්මයක් තියනවාද මෙයා තා? මේ ධර්මිනේ ආගම නෙවෙයිනේ.
1: ඔව් ඒකනේ දර්ශනයක් නේ.
0: නිකන් විද්‍යාව ඉගෙන ගන්නවා. කැමති නම් විද්‍යාව ඉගෙන ගන්න.
1: කැමති
0: නම් විද්‍යාව අතහැරලා දාන්න.
1: ඒ සබ්ජෙක්ට් එකේ කෙලවරටම යන්න පුළුවන්
0: ඕනේ. ඔලෙවල් කරලා ඒ ලෙවල් කරනකොට අපි මේ වතර ඒක බෑ මේක දැන් අලුතෙන් තියෙන ජාත්‍යන්තර පාසල් වල
1: හරි
0: මාර විදියට විෂයන් තෝරගන්නවා. කැමති ඒවා තෝරගන්නවා ඕනේ නැති ඒවා අතාරිනවා. එහෙමයි
1: යන්නේ.
0: ඉතින් එහෙම කැමති කැමති දේවල් කරලා මම තව දෙයක් කියන්නම්.
1: හරි ඕකේ.
0: එහෙම මෙහෙන් විෂයන් තෝරගෙන Tamanට ලේසියව ටික තෝරගෙන කරන ළමයි ඉන්නවා ඔය ජාත්‍යන්තර පාසල් වල උසස් අධ්‍යාපනයේ.
1: හරි.
0: එළියට ගියාම ජොබ් ඔපචුනිටි එකක් නැහැ. ජොබ් එක කියන නේවන හම්බෙන්නේ
1: නැහැ. එහෙනම් හරි එක තෝරගන්න වෙනවා.
0: හරි එක තෝරගන්න ඕන එකක් තෝරගන්න පුළුවන්.
1: හැබැයි
0: වැරදි පාත්වේස් වල ගියාම අවසාන ප්‍රතිඵලයේ අර එක එක ඒවා ගල්ලා අන්තිමට ජොබ් එක නැති වුණා වගේ තමයි අවුරුදු ගානකට පස්සේ. එහෙම වගේ එකක් තමයි මේ නිවනට යනවා කියලා කියන්නේ. ඔබට ඕන පාරක යන්න පුළුවන්. එකක් තියෙනවා. ඔබ යන්නේ හරි පාරේ නෙවෙයි නම් ඔබට ඔය කියන නිවන කියන කැලල නම් මෙලෝ සංසාර දිහා ගන්න හම්බෙන්නේ. එච්චරයි ඉතින්. මේක තියෙන උගුරකට වේලන වැඩේ තමයි කවුරුවත් අතින් ඇදන් අරන් යන්නේ නැහැ නයි යයි යයි යන් කියලා.
1: ඕනේ. කොච්චර හිටියත්
0: කැමතිනම්ම තමා යන්නේ.
1: ඕනේ.
0: දැන් ඉතින් මේ වෙසක් පොයත් ළඟ එන හින්දා ඔවා කිව්වේ.
1: හරි.
0: ඕවත් පොඩ්ඩක් මතක තියාගන්න.
1: හිතට සහනයක් දැනෙන්න
0: ඕනේ. අතපත්තමක් හදනකොට එහෙම මේ කියන්නේ අනිත්ත ගැනනේ. මේක ඇවිලිලා ගියානවා. ලයිෆ් එකත් ඒ වගේ. දුක සැප, නිന്ദා ප්‍රශංසා, ලාභ අලාභ, යස අයස. අටලෝ දහමින් අපේ රට ගැන හිතන්න. අයියෝ මේවා මොනවද කියලා හිතනවා ටක් ගන්න.
1: මේක නම් ඇත්ත.
0: අපිට ඊට වඩා කම්පනයක් එනවනේ. අටලෝ දහම් මතක් වෙන්නේ නැහනේ. IMF එකනේ සිහි වෙන්නේ.
1: ඒකනේ. දරුවන්ට කියලා දෙන්න පොඩ්ඩක් නේද?
0: IMF සිහි වෙනවා, ටැක්ස් සිහි වෙනවා.
1: හරි. එතකොට හරි අටලෝ දහම හරි. හැබැයි ඒකේ
0: මම හිතනවා මේ IMF එක අපිට අටලෝ දහම ගැනද කොහෙද කියලා දෙන්නේ කියලා.
1: හැබැයි ඒක අර පොසිටිව් පැත්ත නෙමෙයි තියෙන්නේ නේ.
0: පාරට
1: බහලා බලමු. එක එක ජාති අලුත් වාහන අපි දකිනවා. එක එක ජාති ඒවා. ඉතින් ඕවා දැකලා දැකලා තමයි ඔබ වාහනයක් ගන්න ඕනි කියන එක ඔන්න හිතට එනවා. ඒතර දැන් මේ දවස්වල බලනකොට වාහනයක් ගන්න ඕනි කියලා හිතුණත්
0: මම බයන එකක් ගන්න.
1: ඔව් පොඩි එකක් තියෙනවා.
0: මේ මාකට් එකේ තියෙන නිකන් ඔය නිකන් normal sale එකක් හිතන්න.
1: හරි.
0: අර දුටුගමුණු street එකට ගියා නම් වාහන තියෙනවා ඉතින් සංසාරෙට.
1: කොහොලේ line එකම තනිකරවා
0: ලංකාවේ වැඩියම වාහන එක තැනක තියෙන
1: හරිය තමයි ඔය හරියනේ. යස්.
0: කොහොමද දුටුගමුණු ස්ට්‍රීට් කොහම ඉතින් ඒ වැවිලා වාහන පුරවරය. ගිහිල්ලා අහන්න බයයි නේ ගාන.
1: ඔව්.
0: යාළුවෙන් දාපු ඔය ටැක්ස් කොම්පොනන්ට් එකත් එක්ක දැන් මේ කියන්නේ පරණ ගණන්ද අලුත් ගණන්ද කියලා. පරණ ගණන්ද ඔය කියන ඇත්තේ අලුත් ගණන්ද මොකද ඔබ හිතන්නේ? සාමාන්‍ය හිතන්නකෝ
1: අලුත් ගානනේ කියන්නේ ඔක්කොම එකතු කරලා
0: මොන ගානටද ඔය දෙනව ඇත්ත?
1: ඒ කියන්නේ වැඩි කරලා අර එකතු
0: කරලා. Right.
1: Business නේ bro.
0: එහෙම තමයි.
1: හරි.
0: ඉතින් මෙහෙමයි. කොහමත් අලුත් ගණන් වලට තමයි වාහන විකිනේ. කවද්ද ගෙනාවේ කියන එක ඔබට තර්ක කරන්න බෑ. ටැක්ස් එක වැඩි කරන්න කලින් ගෙනාවද ඊට පස්සේ ගෙනාවද කියන එක ඉරලවන්. සාමාන්‍යයෙන් මේ තාම ටැක්ස් එක වැඩි කරාට පස්සේ වාහන එන්න වෙලාවක් උන්නේ නැහැ තාම. එහෙම දවසට දෙකට තුනට ලංකාවට වාහන ගෙන්නන්න තැනක් නැහැ. හැබැයි මේ වගේ නිකන් අපි මිනිස්සු වාහනයක් ගන්න ආසාවෙන් හිටපු මිනිස්සු දෙකට දෙවාරණේ ඉන්නවනේ. අලුත් ගානට ගන්නවද මොකක් හරි වෙලා අඩුවේද අඩු වෙන එකක් නැති වේද? අර බොරු පැනික් එකක් ආවද? වාහන ගෙන්නන එක නවත්තලම දායිද? ආන්ඩ්‍රොයිඩ් ප්‍රෙස් එකක් තියලා කියන්න උනා වාහන ගෙන්නන එක අපි නවත්තන්නේ නැහැ කියලා. එහෙම කියන්න මුණා.
1: මොකද
0: එහෙම එකක් තමයි නිකන් මාකට් එකේ ගියේ. මේමයි වාහන ගෙන්නන එකටදී මුල ඉඳලම පොඩි නියාමනයක් තියාගෙන හිටියානම් එක සැරේම මේ ලක්ෂ 4ක වාහන ගෙන වාහන ලක්ෂ 4ක්
1: කොහෙද දෙයනේ
0: මේ ඩොලර් බිලියන 3කට ඉතාම ආසන්න ෆොරෙක්ස් කන්දරාවක් විදේශ විනිමය කන්දරාවක් එළියට ගිහිල්ලා තියෙනවා.
1: යස්.
0: පොඩි කන්ට්‍රෝල් එකක් තියෙන තිබ්බ කියලාත් හිතෙනවා. දැන් ඕවා කතා කරලා වැඩක් නැහැ.
1: හරි.
0: කෙරිච්ච විදිහට ඒ විදිහට වැඩේ වුණා. දැන් අපි කතා කරන එතන ඉඳලා අනේකනේ. දැන් එතන ඉඳලා ඉස්සරහට යනවා නම් ඔබට ඔය තියෙනව නේද ප්‍රශ්නයක්? මේ ඔය කියන්නේ අලුත් ගන්නනේ කියලා එකක්. හුඟක් වෙලාට අලුත් ගාන තමයි කියන්නේ.
1: හරි.
0: නමුත් පෙරඩුවා තාම කියන්නේ පරණ ගාන. පෙරඩුවා තාම කියන්නේ පරණ ගාන. ජපනිස් ටෙක්නොලොජි එකට මැලේසියාවේ හදන ඒගොල්ලොන්ගේ හොඳම වාහනේ. මැලේසියාවේ තියෙන ජනප්‍රියම වාහන. වාහන සන්නාමය මොනවාද?
1: පෙරඩුවා.
0: පෙරඩුවා වාහන එකක් නෙවෙයි.
1: හරි.
0: වාහන ගණනාවක් තියෙනවා. ඒගොල්ලන්ගේ වාහන ෆ්ලීට් එකක් තියෙනවා. පෙරඩුවා තමයි ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් නේම් එක. එතකොට පෙරඩුවා ඇක්සියා අන්න එක වේරියන්ට්. පෙරඩුවා ඇටීවා, මයිවි, අරුස්, බෙසා.
1: ඔකේ.
0: අල්සා.
1: ලස්සනයි නම් තියෙන්නේ.
0: බෙසා, අල්සා, අරුස්, මයිවි, ඇටීවා.
1: යා.
0: මේ මාදිලි සෙට් එක තවමත් පරණ ගණන් වලට තොග ඉවර වෙනකන් විතරක් දෙන්න පුළුවන් කියලා කියනවා. මිලියන 8.25 ඉඳලා මිලියන 16.5 දක්වා කියන පරාසය ඇතුළේ මේ ගාන දැනගෙන නැනක ලේසිනේ.
1: ආයි
0: මං කියනවා මිලියන 8.25 ඉඳලා මිලියන 16.5 කියන මේ රේන්ජ් එක ඇතුළේ ඔක්කොම වාහන ටික තියෙනවා. බජට් එක දැනම්මයි ඔබ මේ යන්නේ. මේ පරණ ගණන් 0.17 565 170.
1: ඒ නම් එකට කතා කරන්න පුළුවන්. ඒ වගේම අපි පහුගිය දවස් ටිකේම මතක් කරා කමර්ෂල් බැංක් එකේ අර ස්ථාවර තැන්පතු වලට දෙන පොලිය ගැන. ඒක ආයෙත් වැඩි වෙලා පොලිය වැඩි වෙලා කියලා ඕගලන්ට කියන්න තියෙනවා සුභාරංචියක්. දැන් අපිට කතා කරන්න පුළුවන්ද නැත්නම් අපි තව ටිකකින් කියමුද බ්‍රේක් එකකට ගිහිලා?
0: මොකක් පොලිය වැඩි වෙලා?
1: පොලිය අපි 9.5 ගැන.
0: 9.5 තිබ්බේ.
1: 11%ක් දක්වා. පොලිය
0: දෙන්න.
1: ආයි කහින්. ආයි කහින්.
0: නෑ නෑ නෑ නෑ.
1: සීරියස්ලි.
0: ඊයත් කියන්නුන 9.5
1: කියලා දක්වා දෙනවා කියලා.
0: දැන් 11%.
1: ෆූ! චියක දාමුද? ඒකට නම් පොඩි.
0: 11%.
1: යස්.
0: ඔය ආරෙ මේ තියෙන සල්ලි පොඩි පොඩි ගණන් වලට ෆික්ස් කරපුවා.
1: හ්ම්. ඒව ඔක්කොම ටික.
0: ගෙදර තියන් ඉන්නේ ඒවා.
1: හරි.
0: පුළුවන් නම් එකතු කරලා. මෙහෙමයි. යන වාහනයට ගොඩ වෙන්න. මං කියන්නම්කෝ මේක ජීවත් වෙන විදිය. දැන් අපි යම් කිසි ආර්ථික කලමනාකරණයක ඉන්නේ අපේ රට.
1: රයිට්. ඉතින් එතකොට
0: මේ ඩොලර් එක වැඩි වෙච්ච ඒවා ඒක අඩු කරන්න පාවිච්චි කරපු ක්‍රමවේද අරව මේවා ලංකාවේ මාකට් එකේ සෑහෙන රුපියල් ප්‍රමාණයක් තියෙනවා.
1: හරි.
0: දැන් මේ පද්ධතිය විසින් කල්පනා කරනවා මේ ටික ආපහු සිස්ටම් එක ඇතුළට ගන්න. ඒ වෙනුවෙන් ආකර්ෂණීය පොලි අනුපාතික දෙන වෙලාවක් මේක.
1: යස්.
0: එතෙන්දි කමර්ෂල් බැංකෝ ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් වලට 11%ක් දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. 111%.
1: ඔයගලට තීරණය කරගන්න පුළුවන්.
0: ආ. දැන් පහුගිය කාලේ මම පොඩි ට්‍රික් එකක් කියලා
1: දෙන්නම්. හා රයිට් ඔකේ.
0: මේ මිනිස්සුන්ට කිව්වට කමක් නැහැ. පහුගිය කාලේ මොකක් හරි ණයක් තුරහක් ගත්තද, වාහනයක් ගන්නට හෝ මොකක් හරි එකකට ණයක් ගත්තද, 10, 10.5, 9.5 ලෙවල් එකේ ණයක් ගත්තද පහුගිය කාලේ? ෆික්ස් කළාද ගත්තේ? අවුරුදු පහකින් ගෙවනවා පොලි අනුපාතිකයේ ෆික්ස් එමුනේ ගත්තේ. 11%ක් දැන් ගෙවනවා ඔබට සල්ලි ටික එකතු කරලා දාන්න.
1: හරි.
0: ඒ හම්බෙන පොලියෙන් අරගත්ත ලෝන් එකේ පොලිය ගෙවන්න.
1: යස් යස් යස්.
0: යන්න යන්න යන්න. ඔయిత වඩා උදව් කරන්න බෑ. ඔయిత වඩා උදව් කරන්න බෑ. තියෙන එකක් එකතු කරලා දාගන්න.
1: හරි, ඔකේ.
0: 11%ක් පොලිය හම්බෙනවා. ඔබ ගෙවනවාට අර පරණ ණයට ඔබ ගෙවනවාට වඩා පොලියක් ඔබට බැංකුවෙන් හම්බෙන තැනට මේක ඇවිල්ලා තියෙනවා. ඉතින් මොකද්ද බල බල මොකද මන් දිහා බල බල මල අත්තන මල් ලස්සනයි ඒක වෙන කතාවක්. මන් දිහා බල බල ඉන්නේ වැඩන්නේ.
1: අපි දැන්
0: යන්න ගිහින් දාන්න.
1: යා, ඔකේ.
0: ගිහිල්ලා වැඩක් ගන්න දී යන් පිට කමර්ෂල් බැංකුව 11%ක් ගෙවනවා. දවස් 100, 200, දවස් 300 කියන කාලවල වලට ඔබට දාන්න පුළුවන්. අපි නම්බර් එක දෙනවා, කොට නම්බර් එක. කෝල් කරලා අහන්න මංගා මෙච්චරක් තියෙනවා. මට කොච්චර කාලයකට දැම්මොත් 11% ගන්න පුළුවන්ද? මට තව ටිකක් සල්ලි දැම්මොත් තව මොකක් හරි කරගන්න පුළුවන්ද?
1: කාලේ තවත් දීර්ඝ කරලා තියෙනවා. ඒ කියන්නේ දින 100 තියෙනවා, 200 තියෙනවා, 400, 500 වෙනකම්ම තියෙනවා. රයිට්? චාන්ස් එක ඇවිල්ලා
0: තියෙනවා.
1: 13:16 කියන නම්බර් එකට කෝල් කරොත් කමර්ෂල් බැංක් එකට ඔබට වැඩි විස්තර අනිවාර්යෙන් දැනගන්න පුළුවන්.

0: මහා ඩ්‍රයිව් එක. පෙර ඩුවාක්සියා ලීටරයකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරාපේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
1: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: ඔබත් A-level සම්සන් කළ සිසුවෙක්ද? NIBM ද City University සමගින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0112200 NIBM The City University The Place to Be.
3: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට. ලොකු සයිස්, පොඩි ප්‍රයිස්.
4: අයියා, මට ඇපල් මලක් දෙන්න.
5: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
4: අයියා, මට මල් ගොඩක් දීලා.
5: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15 unlimited දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකක් දානවා. පිස්සුනේ.
4: හච් 15 පිස්සුවක්ම තමයි.
6: විවාහය කියන්නේ මගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව. හොඳට සැලසුම් කරලා අඩු වියදමින් ලස්සන පරිසරයක රසම රස කෑම වේලක් දෙන්න සුහදශීලී හොඳම තැන මටත් මුණ ගැහුණා.
7: සුන්දර මංගල සිහිනය දියවන්නා මිටියාවතේ සොඳුරු ඉසව්වක Opulent Riverface Hotel 166 කොස්පත්ත පාර නාවල රාජගිරිය දුරකථන 011 86594.
8: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
9: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
10: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
11: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
12: 98.2 98.4

0: වයිනපුරා
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.
0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපු

0: වෙලාව උදෑසන 9යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: Theater Top Story.
1: වෙසක් උත්සවය වෙනුවෙන් දන්සල් 6000ක්. දෙවැන්න පුරා දන්සල් 6000ක් මේවන විට ලියාපදිංචි කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති කීර්ති බොරලස්ස පැවසුවේ හෙට දක්වා දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කරන බවයි. ලියාපදිංචි කිරීමක් සිදු නොකර දන්සල් පැවැත්වුවහොත් එය අත්හිටුවීමට කටයුතු කරන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපතිවරයා පැවසුවේ.
2: දන්සල් 6000ක ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි කරලා මූලික සුදුසුකම් සපුරලා තියෙනවා. දන්සල් වෙසක් දිනේ සහ ඒ ආසන්න දිනවල පැවැත්වීම සඳහා අවශ්‍ය කරන මූලික සුදුසුකම් සපුරලා තියෙනවා. ඒ වෙන විට මේ ලියාපදිංචියත් සමගම දන්සල් ලියාපදිංචියත් සමගම ආධුනික සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එම්බ දන්සල් සංවිධානය කරන පිරිස සඳහා මූලික උපදෙස් ලබා දීම මේ වෙනකොට සිද්ධ කරලා තියෙනවා.
1: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මැයි 30 සහ 31 දින දෙවැනි පුරා සුරැසල් වැසා තිබෙන බව සුරාපදු දෙපාර්තමේන්තුව සඳහන් කළා. දැන් විදෙස් පුවතක්. හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන ඩ්‍රෝනයාන 4කට ඇමරිකාව විසින් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඇමරිකානු හමුදාව සඳහන් කළේ සිය ආරක්ෂාව තහවුරු කර ගැනීම සහ සටන් විරාමය ආරක්ෂා කිරීමේ අරමුණින් එම ප්‍රහාර එල්ල කළ බවයි. අදාළ ට්‍රෝනයාන සිය හමුදාවට තර්ජනයක් ලෙස හඳුනා ගැනීමෙන් පසු ප්‍රහාර එල්ල කළ බව ඇමරිකානු හමුදාව ප්‍රකාශ කළා. ඉරානයේ වරාය නගරයක් වන බණ්ඩාර අබාසී පිහිටි හමුදා මධ්‍යස්ථානයකට ඇමරිකාව විසින් ප්‍රහාර 3ක් එල්ල කළේ අදාළයමදී. මෙම නව ප්‍රහාර මාලාවෙන් පසුව ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළි ඉහළ ගියා. මෙවන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඉහළ ගොස් ඇත්තේ ඇමරිකානු ඩොලර් 96.74ක් ලෙසයි. WTI බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 91ක් දක්වා ඉහළ ගියා.
0: සියතර ටොප් ස්ටෝරී.

0: මේ පැයි සිත නිවන බොදු පෙත කීතය ඔබ වෙත කෙනෙන්නේ.
1: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයිනපුරා.
1: වා ඩිස්කවුන්ට් වලට ආසයිද?
2: ඩිස්කවුන්ට් වලට පොඩි ආසාවක් තියෙනවා.
1: ඔයා ඩිස්කවුන්ට් වලට ආසයිද?
2: ඉතින් ආසයි ඩිස්කවුන්ට් වලට.
1: ඩිස්කවුන්ට් කියන්නේ ලෝකේ ඕනම වෙලාවක වරදින්න නැති ට්‍රික් එකක්.
2: හරි.
1: වෙළඳපළ තාම සූක්ෂම පාවිච්චි කරන ක්‍රමවේදයක් තමයි ඩිස්කවුන්ට් කියලා කියන්නේ.
2: හරි.
1: ටක් ගාලා පාරිභෝගිකයාගේ අවධානය යනවා. ඒකයි අපිට බ්ලැක් ෆ්‍රයිඩේ ගොහම් පත්තු වෙන.
2: ඒක හරි.
1: නේද?
2: සේල් කියලා දැක්කම ගාලා පත්තු වෙන්නේ අපුව ඒකයි. යස්.
1: ඒක ටක් ගාලා මේ.
2: හරි.
1: මිනිස්සු ට්‍රිගර් වෙන පොයින්ට්. හ්ම්. ද ඩිස්කවුන්ට් දෙන එක වැරදිද? නෑ වැරදි නෑ. හ්ම් හ්ම්. වයිලෝ ටිකක් ගන්න යනවා. සාමාන්‍ය මාකට් එක යන මිලට වඩා සීට 20ක් අඩුවෙන් දෙනවා.
2: හරි.
1: බැලුවා වම්බුට හොඳයි බණ්ඩක්ක හොඳයි.
2: නැත්ත කැඩුවා ගත්තා.
1: නැත්ත කැඩුවා ගත්තා.
2: යස්.
1: හැබැයි නැත්ත කඩලා හොලවලා හපලා ලෙව කාලා දත ගහලා බලලා ගුණාගුණ කියන්න බැරි ඒවටත් ඩිස්කවුන්ට් හම්බ වෙනවනේ.
2: ඔව්.
1: අන්න එතෙන්දි තමයි පාරිභෝගිකයා මීටරයක් වෙන්න ඕනේ.
2: හා රයිට්.
1: එතනදි පාරිභෝගිකයාට මීටරේ තිබුණේ නැත්තම් මේක අඳුන ගන්න. හ්ම් හ්ම්. අනිවාර්යෙන් අමාරු වටනවා.
2: ඔකේ.
1: වාට බණ්ඩක්ක නැට්ට කඩලා තෝර ගන්න පුළුවන්. සැක නැ බඩු හොඳයි. පොල් ගෙඩියේ හොලවල බලලා වාට තෝරලා ගන්න පුළුවන්. බඩු හොඳයි. වම්බුට කොහොමද තෝරගන්නේ?
2: වම්බුට ඔබල බලලා.
1: ඔයා ඔබල බලපු වම්බුට තමයි ඔක්කොම නරක් වෙලා තියෙන්නේ. තේරම ඔබල. ඇඟිල්ල ඇතුළට එනකම්ම ඔබ. කතා වෙන කරන්නේ.
2: කොහොමද වම්බුට නංගන්නේ? පාට බලලාද?
1: ඔවිතේ වම්බුට වල ලස්සන දම්පාට තියෙනවා. වම්බුරු ගෙඩ ලොකුට දිනන අරන් යන්නේ. ඒක අයිම බලන්න දෙයක් නැහැ. හැම එකම ඔබල බලලා කඩලා බලලා දෙකට කළා උයලා බලලා. ඔහොම ගියන් අන්තිමට එතන තියලා උයලා බලලා තමයි හොඳ වෙන්නේ කියලා. පළතුරු සහ තව බොහෝ දේ හොඳද නරකද කියලා තෝරගැනීමේ සම්ප්‍රදායික නොවරදින උපක්‍රම පාරිභෝගිකයෝ ගාව තියෙනවා.
2: දැන් මාළු ගලෙද්දි කරබල පොඩ්ඩක් උස්සලා බලන්න කියන අලුත් මාළුද කියලා.
1: රයිට්. යස්. අලුත් මාළු නම් රතු පාට පැත්තට
2: බරයි.
1: පරණ මාළු නම් කළු පාට පැත්තට බරයි. ෆෝමලින් වැඩි නම් කළු පාට පැත්තට බරයි. මාළුවගේ ඇහි නිකන් සුද මතු වෙලා වගේ තියෙනවා නම්
2: බබා පේන්නේ නැත්තම්
1: බබා පේන්නේ නැත්තම් ඒ මාළුව තරුණ මාළුවෙක් එලකට එයාට බබෙක් නැහැ. ඒක මාළුවන් මේ නෑ මේ මල බබා පේන්නේ නැත්තම් ඒ මාළුව බැඳලා නැහැ.
2: හරි ඔකේ. එක එක ක්‍රම සහ විදි
1: මාළුවගේ ඇහි ක්ලවුඩි වගේ නම් කවලාකුළු පිරිලා වගේ නම් මාළුව පරණයි. ඇහ ක්ලියර් නම් මාළුව අලුත්. නහය එහෙම තියෙනව නේද?
2: මාළුවගේ
1: සාමාන්‍යයෙන් මාළුවට කොහොමද තියෙනවා? ඔයාට තියෙනවද?
2: තියෙනවා. යස්.
1: ඔයාට නහය තිබ්බනම් ඔයාගේ ගඳට ඔයාම මැරේ.
2: ඒ කියන්නේ අපිට උපක්‍රම තියෙනවා ඒවා හොයලා බේරලා හරි එක ගන්න.
1: නමුත් එහෙම හොයලා බලලා එහෙම හපලා කඩලා හොලවලා බලලා ගන්න බැරි ඒවා කොයි තරම් මාකට් එකේ තියෙනවා.
2: හ්ම් හ්ම්.
1: අන්න ඩිස්කවුන්ට් එනකොට ඔබ පරිස්සම් වෙන්න ඕන තැන. ඩිස්කවුන්ට් එකට පුළුවන් ඔබේ ඇස් දෙකට තප්පර ගානක සන්තෝෂයක් දෙන්න.
2: හ්ම් හ්ම්.
1: හැබැයි ක්වොලිටි එකට විතරයි පුළුවන් ඔබට ජීවිත කාලේ පුරාම සතුට අරගෙන දෙන්න.
2: බ්‍රාවෝ බ්‍රාවෝ යේ.
1: පොඩක් හිතලා බලන්න.
2: ඔකේ.
1: දෙයක් අතිශයින්ම ලාභයි නම් දෙයක් අතිශයින්ම ලාභයි නම් ඒ ඩීල් එක අතිශයින්ම ලාභයි කියලා ඔබට දැනෙන හැම මොහොතම හිතන්න.
2: හරි.
1: එක්ක මටීරියල් එකේ ප්‍රශ්නයක්, එක්ක ස්ට්‍රෙන්ත් එකේ ප්‍රශ්නයක්, එක්ක ෆිනිෂින් එකේ. එහෙම නැත්තම් here comes the good one. එහෙම නැත්තම් කල් පැවැත්මේ ප්‍රශ්නයක් තියෙනවාමයි.
2: යස්.
1: සමහර ඩීල්ස් තියෙන too good to be true කියලා තියෙනවා. කොහොමද මචං එහෙම කරන්නේ? නවතින්න හිතවත. එක්ක මටීරියල් අවුලක්.
2: හරි.
1: එක්ක ස්ට්‍රෙන්ත් එකේ අවුලක්. එක්ක ෆිනිෂින් එකේ අවුලක්. එක්ක ලයිෆ් ස්පෑන් එකේ කල් පැවැත්මේ අවුලක්.
2: හරි.
1: තප්පරයක් ඒගෙන හිතන්න මගේ මිත්‍රයා. ඩිස්කවුන්ට් එක සතුට ඒ ගෙවන වෙලාවේ විතරයි. මම මේකේ නර වගේ බහන්න ගැන එළූළු පළතුරු හාල් මැස්සෝ ගැන නෙමෙයි මම කියන්නේ. ඒව අපිට හොයා ගන්න පුළුවන්. හැබැයි ක්වොලිටි දෙකින් ඔබට ලැබෙන දෙයක් තියෙනවා.
2: හරි.
1: ඒක සල්ලි වලට ගන්න බැරි මිලක් නැති දෙයක්. එකට අපි ඉංග්‍රීසියෙන් කියනවා peace of mind, මානසික නිදහස. මානසික නිදහස. මානසික නිදහස තිබුණා නම් අපි මොන තරම් ප්‍රීතියෙන් තෘප්තියෙන් ඉන්නවද කියලා නිකන් ඉන්නකොට. කොලිටි ගැන කතා නොකරන ඩිස්කවුන්ට් විතරක් පෙන්වන ප්‍රොඩක්ට් එකකින් අදට පොඩි ගාණක් ඔබට සේව් කරලා දෙයි. හැබැයි ඩිස්කවුන්ට් කියන මේකප් එක හේදිලා ඇත්ත මූණ මතු වෙනකොට, රෙපයාර් වෙනකොට, ආයලුතෙන් දාන්න වෙනකොට, ඉෂූ එකක් ප්‍රශ්නයක් එන සැරේට මේක විකුණුපෙකාට කතා කර කර දෙද්දෙවල් කියන්න වෙනකොට, අද එන්නම් සර් හෙට එන්නම් කියන බයිලා ඉන්නකොට, ඩිස්කවුන්ට් බඩුවල හිල් තියනවා කියලා ඔබට එක පාටම හිතෙන්න පටන් ගනී. හැබැයි ඒ වෙනකොට ඔබේ වියදම ඩබල් වෙලා ඉවරයි. අපි දැකලා තියෙන හැම වෙලා
2: තියෙනවා.
1: අන්තිමට බඩු විකුණුපු එක මග අරිනවා. ඔබට අන්තිමට ඔබේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕන නිසා තව පාරක් ඒ වැඩේ මුල ඉඳලා ඔබට කරන්න සිද්ධ වෙනවා. ඕන තරම් කේසස් තියෙනවා ඒ වගේ.
2: රයිට්.
1: දැන් වගේන ක්වොලිටි කියලා කියන්නේ සද්ද නැතුව ගේමක් ගහන වැඩෙක් වගේ. වාට දෙයක් කරලා ඒක ගැන ආයි බලන්න ඕනේ නැත්තම් ඒක peace of mind නෙවෙයිද?
2: යා.
1: ඒ ක්වොලිටි එකෙන් ඔබට හම්බෙන රීපේමන්ට් එක ජීවිත කාලෙම, ක්වොලිටිය කියන එක ජීවිත කාලෙම ඔබ වෙනුවෙන් ගෙවනවා. එයා සතුටෙන් ඔබට ගෙවනවා. සතුට කියන කරන්සියකින් ජීවිත කාලෙ පුරා ඔබට ගෙවනවා.
2: හරි.
1: සමහර මිනිස්සු මට ඇහිලා කියනවා, මචං මම මේක අරගෙන අවුරුදු 15ක් තාමත් ගත්ත දා වගේ වැඩ මචං. ඔබට මොන තරම් සතුටක් තියෙනවද ඔබේ කරපු බුද්ධිමත් පර්චස් එක ගැන, බුද්ධිමත් මිලදී ගැනීම ගැන. ඒක ඩිස්කවුන්ට් තිබ්බද ඒව අදාළ නැහැ. මේක ටිකක් ගාන චුට්ටක් වැඩි වුණා මචං. හැබැයි මචං බබෙක් වගේ අදටත් ඇයි අවුරුදු 15ක් මචං පේනවද 15ක් මචං අදටත් මචං ඒ විදිහටම වැඩ කියපු දේ ඒ විදිහටම තියෙනවා. ඒ නිසා බුද්ධිමත් මිනිස්සු ඩිස්කවුන්ට් එක කීයද කියලා නෙමෙයි අහන්නේ මල්ලි. මේක මේ කාලයක් අල්ලලා ඉඳී නේද? peace of mind ලොක්කා, peace of mind. ඒ නිසා ඇලුමිනියම් ගන්නකොට ඇලුමෙක්ස් ගන්න. ඇලුමෙක්ස් අරන් සතුටින් ඉන්න. peace of mind වැදගත්. ඔය මොකක් හරි හම්බෙන ඩිස්කවුන්ට් කෑල්ලකට වඩා. අද කිව්වා කියලා ඔක මතක තියාගන්න. ලව් එකට කිව්වේ.
2: ඒක මොලේටම ගියා. එයා ආරංචි මොලේටම වැදුණා.
1: ඉන්ස්ටන්ට් ඩිස්කවුන්ට් ආතල් එක ගන්නවද?
2: හරි.
1: සදාකාලික මානසික නිදහස ගන්නවද කියලා තීරණය කරන්නේ ඔබ. ඒක මේ මාකට් එකේ ඉන්න කාටවත් තීරණය කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ ඩිසිෂන් එක ඔබේ.
2: Yes.
1: ඩිස්කේ ඩිස්කවුන්ට් දෙද? peace of mind the quality. quality the discount. discount the quality.
2: quality.
1: ඒක තීරණය කරන්නේ පාරිභෝගිකයා විසින්මයි.
2: Okay. nice. ආ මේ ඊයේ මේ අපේ අංකල් කෙනෙක් පාරේනකොට අපි සමනේ මේ යල්
1: ආ යෝයිතනේ බය වෙනවා
2: නෑවක් බය
1: වුණා
2: මම බය වුණා
1: මම නෑ පොඩ්ඩක්ම බය වෙනවා
2: ඒකනේ
1: පව් කරු මිනිස්සු බයයි
2: අපි සාමාන්‍යයෙන් අර අපේ පල්ලෙහා අපි මේ ටින් කඩනවා දන්නනේ ටින් මෙහෙම උඩින්
1: උඩට තියලා ඊට පස්සේ මම එළ ටින් කඩන ටීම් එකේ කැප්ටන්
2: කෙනෙක් ආව නයිස් අපි ඊට පස්සේ බෝලෙන් ගහනවනේ ගාන්ට ටින් ටික වැටෙන්න ගහන්නුනේ අනික් කට්ටිය එකට අග්ගල හදන්නුනේ එවගේ සීන් එකක්
1: තියෙන
2: එතකොට අපි මේ එහෙම සෙල්ලම් කරගෙන ඉන්නකොට ස්කූට එකක අංකල් කෙනෙක් ආවා. ඊට පස්සේ අපි දැන් මේක හයියෙන් ගහනවානේ. කෙලින්ම එයාගේ ස්කූට එකේ වැදුනා. අපි
1: ටින් එකද?
2: නෑ බෝලේ. අපි ගහන බෝලේ වැදුනා.
1: මොකෙන්ද ඔයගොල්ලෝ ගහන්නේ? ඔයගොල්ලෝ ගහන්නේ මේ ලෙදර් බෝලේ.
2: ලෙදර් බෝලින් සෙල්ලම් කරන්නේ කවුද?
1: මැරෙනවා නේද ඉතින් කරන්නේ?
2: නිකම් බෝලේකින් අනේ.
1: ටෙනිස් බෝලේකින්.
2: අපි ඊට පස්සේ කිව්ල දැන් අපිට මාරව අපි කා සෝරි අංක. ඊට පස්සේ නෝ නෝ ඉට්ස් ඕකේ. මේක චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එකක්. මේක තියෙන මෙටල් බොඩි එකක් පුතා. එහෙම වැදුණා
1: කියලා අපරාද ඔයගලන්ට ලෙදර් බෝලකින් සෙල්ලම් කරනවා
2: මට peace of mind මගේ එනත්තන් ඉතින් උල්නි එහෙම වුණාම ඊට පස්සේ එයා කිව්වා යා මං ඊට පස්සේ පොඩක් බැලුවා යා අරන් තිබුණේ මැට් ග්‍රේ එකක් චෙතක් එක මට ඇතදීම හිතුණා
1: peace of mind නෙමෙයි හරි හැමම් පාරක් වැදිලා මොකක් හරි එකක් අඩුණා නා
2: ඈ
1: peace by piece
2: නෑ අර මෙටල් බොඩි එක
1: බයිසිකලෙ උස්සලා ගහන්න වෙනවා
2: ආයතනවල ප්ලාස්ටික් කෑලි එල්ලගෙන එන ස්කූට් එකක් වුණා නම් කෑලි හැලනවනේ අර අපි අයියෙන් ගහනකොට
1: මම ඉතින් ගොඩක් ඉලෙක්ට්‍රික් වාහන
2: යස්
1: ඒගොල්ලන්ගේ මෝටරේ පවර්ෆුල් නැති වුණාම
2: හරි
1: බැටරිය පවර්ෆුල් නැති වුණාම තියෙන පොඩි බැටරියෙන් මේ ෂුන්ඩම් මෝටරෙන් දුවන්න ඒගොල්ලෝ කරන්නේ බයිසිකලේ බර අඩු කරන එක කොහොමද බර අඩු කරන්නේ මෙතල් කෑලි කියන ඒවා නෑ. පුළුවන් නම් ඒක තියෙන මෝටරෙත් ප්ලාස්ටික් වලින් හදලා තමයි යවන්නේ බලන්න.
2: එයි.
1: එන්න එන්න බර අඩු වුනහම දුවන කිලෝමීටර ගාන වැඩි වෙන නිසා. නමුත් චෙතක්කකට පුළුවන් වුණානේ මෙතල් බොඩියක් බයිසිකලයට තියලා එක චාර්ජ් එකකින් කිලෝමීටර 121ක් දුවවන්න. ඒක ටෙක්නොලොජිනේ. අනේ මේ අනිත්‍යව ගැන කතා කරන්න ඕනේ. මේක එක චාර්ජ් එකකින් කිලෝමීටර් 121ක් දුවනවා. මේක චාර්ජරේ ගෙදර තියෙන ෆෝන් එක චාර්ජ් කරනල් බග් පොයින්ට් එකට ගහලා පැය 3 මාසෙන් 4න් චාර්ජ් කරලා ඉවර කරගන්නත් පුළුවන්.
2: අනිත් එක අපි මේක ගන්නෙ ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ. විශ්වාසය ගැන ආයි ප්‍රශ්න කරන්න දෙයක් නැහැ.
1: මොනවා හරි ප්‍රශ්නක් තියෙනවා නම් ගත්ත බයිසිකලේ ගහගත්තා කියලා මොකද්ද මම මේ දුන්නේ කියලා යන්න තැනක් තියෙනවා.
2: අනිවාර්යෙන්. යස්.
1: හරියෙන් මෙහෙම බයිසිකල් ගන්න එපා. ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ බයිසිකල් ෂෝරූම් එකට ගිහිල්ලා එතන අනිත් බයික්ස් උත් තියෙනවා. බලන්න ඔබට චෙතක් එකටමද හිත යන්නේ කියලා බලන්න මට වගේ කොච්චර බයිසිකල් තිබුණත් දැන් චෙතක් එක මාර බයිසිකලයි කියලා නේ මට හිතිලා
2: තියෙන්නේ.
1: බයික් කොන් තරම් දකිනවා. මේ අපි ගෙවල් පාර තියෙනවා තනිකර රින්න රේසින් බයික් කියවෙම තියෙනවා.
2: හරි.
1: දැන් මම වෙලාවකට උන් එක රේස් එකක් යන මං හදන්නේ ඕවම නෑ බයිසිකල් කියලා මං ලොකු බයිසිකල් ලේවා.
2: හරි.
1: ඒනනම් මට මගේ චෙතක් එක මාර සීන් එක.
2: ඕ නෑ නෑ ඒක ඔය යන්න. මන්නම් කියනවා ඔය යන්න.
1: මම දැන් එතන යනකොට යන්නේ විදුලි වේගෙන්.
2: හරි. නියමයි.
1: අර ස්පෝර්ට්ස් බයික් තියෙන පොරවල්ලා ඉන්න කවුද මන් ලියේ කියලා එහෙම මල්
2: ඇත්තටම
1: විදුලි වේගෙන් යන්න පුළුවන් විදුලි වේගෙන් යන්න
2: බයික් නේද
1: විදුලි එන්නේ යන්නේ
2: ඒකනේ
1: අර කම්බක්ෂන් එන්ජින් වගේ නෙමෙයි ඇත්තටම පොඩිවත් ප්‍රමාදයක් නෑ ඇක්සලරේටරේ අහු වුණාද මේක ගියා ආ තව දෙයක් කියන්න මිටියා
2: මොකද්ද
1: සුපිරි ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියෙනමයි අර අපේ ගෙවල් පාර තියෙන හෙන්න බම්පර් දෙකක්
2: හරි
1: ඒක වාහනත් වදිනවා
2: හරි
1: බයිසිකලේ වදින්නේ
2: නෑ නියමයි
1: දැන් රස් කාල ගියාගේ මට. පොඩි කල් යන ඉස්සෙල්ලා චොක් දාන්න. ඒ යන යෑම.
2: හරි ඒත් එක්කම අපි පොඩක් මතක් කරමු පැල්වත්ත කිරි ගැන. අපි සාමාන්‍යයෙන් අපේ රටේ මිනිස්සුන්ට පුරුද්දක් තියෙනවා ගෙදරට කවුරු හරි ආවොත් සංග්‍රහය ඒක තියෙනවා. ඒක ඒ කියන්නේ
1: හිතට අල්ලපු දන්න මිනිහෙක් ආව නම් ඒ මිනිහට කිරිත එකක් තමයි
2: යන්නේ. ඔව්. නැත්නම් කහට එකක් හරි දෙනවා නේ.
1: නැත්නම් වතුරවත් දෙන්නේ. ගෙදරින් ආවා ගන්න ඕනේ.
2: අනේ. අපි නම් කාටවත් දෙනවා රු.
1: අපි කරන්නේ අපි මුකුත් කරන්නේ. අපි කැමති අකමැති කවුරු හරි ආවොත් එම අපේ වැඩේම වෙලා බලලා බැරුණොත් ඔරලෝසුවට තට්ටු කළාත් බලනවා එමිනියට පේන.
2: අපේ අම්මා කරන ට්‍රික් එකක් තියෙනවා කාමරේට ගිහලා නෑ වෙන ඇඳුම් අමාරු කරන් යනවා. ආ මේ කොහේ හරි ආව. තමලක් යන.
1: ගෙවල් අතෑරලා යන්නේ.
2: රයිට් එන හිත ගිය. අමුත් එක් ගෙදරට ආවොත් එයාට සංග්‍රහ කරන්න ඕනි.
1: ආ මෙහෙම කරමු.
2: මොකද්ද?
1: ගෙදරට කවුරු එනවා අකමැති එක්කනේ.
2: හරි.
1: ඩග්ගල් අපි කියන. බබා මේ ඩග්ගල් ඇඳගෙන මෙන්න.
2: හරි. මැසේජ් එක දුන්නා.
1: ඔව්. ඩග්ගල් ඇඳගෙන මෙන්න.
2: විනාඩි 5න් ඇඳගෙන එන්න.
1: ඔව් විනාඩි 5න්. අර බලන් ඉන්න. ඉතින් මචං කොහෙර යන්නද? නෑ නෑ ගන්න ගන්න නෑ. අපිට වැඩි හදිස්සියක් එනවා ඒ විනාඩියද?
2: පව්වනේ.
1: ඒක නේද?
2: ඉතින් දැන්
1: හිතන්න. ආපුවම අපි කරන්නේ.
2: ඔයගොල්ලෝ අත් ගමනක් තමයිද?
1: සිම ගමනක් නෑ අපිට යන්න. ඔයා ආපුවම අපිට රටේ ලෝකෙ නැති ගමන් සෙට් කරනවා.
2: දැන් හිතන හිතට අල්ලපු කෙනෙක් ආවොත් දෙන්න කවදාවත් අමතක නොවෙන. කිරිතේකක් ඒක හදාගන්න ඔබට තියෙනවා පැල්වත්ත කිරිපිටි එක. දැන් අපි ආයෙ මතක් කරනවා පැල්වත්ත කිරිපිටි එක අපේ රටේ ඉන්න කිරි ගොවින් විශාල සංඛ්‍යාවක් එකතු කරගෙන තමයි ඒගොල්ලෝ වැඩේ කරගෙන යන්නේ. සහ ඒ කිරි අරගෙන කිරිපිටි කළ මාකට් එකට එන්නේ සතියකටත් වඩා අඩු කාලයකින්. ඔබ බැලුවොත් නිෂ්පාදිත දිනය මාකට් එකේ ළඟ ළඟම මාකට් එකට දාපු නිෂ්පාදිත දිනයක් තමයි පැල්වත්ත.
1: නිෂ්පාදිත දිනේ අලුත්.
2: අලුත්. යස්.
1: මේ මෑතක දිනයක් ගොඩක් වෙලාට
2: තියෙනවා. තියෙනවා. ඔව්.
1: අනේ හොඳයි මිනිස්සුන්ට අලුතෙන්ම මාකට් එකට ආපු කිරිපිටි ඩිංගක් බොන්න හම්බෙන එක. කිරිපිටි බොන්න එක පුරුද්දක්නේ.
2: හ්ම්.
1: බොන්න ගත්තාම කෙලවරක්.
2: ඔව් ඒක හරි.
1: ඌ අර කළු වගේ කඩෙන් මම් බොන කිරිතෝගේ. මාර කිරිපිටි බීම් මම් බොන්නේ.
2: ඇත්තට ඒක පුරුදු නම
1: මම කාලයක් නවත්තලත් හිටියා.
2: හ්ම්.
1: දැන් ආයි බොන්න ඉතින්.
2: මේ අනිත් මේ සීතල දවස්වල බොන්න
1: කිරිත එකක් බිව්වම හොඳයි කියලා. මට හිතෙනවා කිරිත එකක් බිව්වම හොඳයි කියලා.
2: බූස්ටර්ලා නිකන් එනවා වගේ.
1: මොකක් කරේ නිකන් ඒක තියෙනවා පොඩි නිකන් මානසික සිනාරියකුයි රහයි අරෝ මේවත් එක්ක පොඩි එකක් තියෙනවා මේ ඉඳලා ඉట్లా ඉතින් කිරි කූපයක් බොන්නත් ඕකෙන් පුළුවන්
2: කිරි කූප
1: මං කිරි කූප මං හරි ආසයි හරි පදමට කිරි හරි පදමට කෝපි වැටිච්ච කිරි තේකක කිරි කූපයක
2: හරි ඒක ඉතින් නේ වෙන එකක්
1: ද බිත්තරයක් දාපු ටෝස්ට් එකක් කාලා කිරි කූපයක් බිව්වනම් බිව්ව තමයි මැනිකේ.
2: ඉස්සර වෙඩින් වල ඉස්සරම අන්තිමට දෙන්නේ කිරි කෝපි එකක් නේ නේ. එතකොට කිරි කෝපි එක දෙනවා කියලා දැන්නේ දැන් යන්න ඕනි කියලා. ඒ කියන්නේ වෙඩින් එක ඉවරයි.
1: කිරි කෝපිද අයිස් කෝපිද?
2: අයිස් කෝපි එකද. කිරි කෝපිනේ. අයිස් කෝපි කියන්නේ?
1: අයිස් කොෆිනේ නේද මම කියන අර කිරි
2: කෝපි. කිරි කෝපි උණුවට හොට් එක.
1: මේ මොන හොල්මනක්ද මේ?
2: නෑ ඒ කියන්නේ අයිස් කෝපි එක දෙන්න යන්න කියලා එතන. වෙඩින්න ඉවරයි.
1: අයිස් කෝපි එකකටත් කිරි දානවා.
2: ඔව් ඒකත් හදන්න පුළුවන් ෆ්‍රිජ් කරා නම් හරි.
1: ඔව් කිරි කෝපි එක ඒක හොට් කෝල් දෙකෙන්ම හදන්න පුළුවන්.
2: යස් යප් යප්. පාවිච්චි කරන පැල්වත්ත කිරි. අද 28 හෙට 29 මගේ ඩ්‍රීම් එකට අද මම යන්න ඕනේ අරවින්ද වෝග් ජුවලර්ස් වලට. 110ක් මේ සාක්කුවේ 115ක් අනිත් සාක්කුවේ. මං කොහොමද මොකද්ද කරන්න කියන එක තීරණය වෙන්නේ අද වෝග් ජුවලර්ස්
1: එකේ. යනකොට මං කොල්ලකයි. ඔයා අඳුරන කෙනෙක්.
2: මං කොල්ලකාරයෝ දරගන්න.
1: වගේ.
2: අරවින්ද යත්තගේ.
1: මං අරවින්ද නෙමෙයි කියලා සංකල්ප.
2: ඒ හුණන් මම මං කොල්ලකා නේද?
1: මංකොල්ල කනවට ආසයිද?
2: අනේ
1: ඉන්නකෝ ඉන්නකෝ ඉන්නකෝ මම මංකොල්ල කන්න ඕයාම.
2: මේ සම්පූර්ණයෙන්ම අද දවසක් තියෙනවා සම්පූර්ණයෙන්ම හෙට දවසක් තියෙනවා යන්න වෝග් ජුවලර්ස්.
1: මොකටද යන්නේ වෝග් ජුවලර්ස්? දැන් හිතන්න.
2: හරි.
1: දියමන්ති හරි මණික් ගලල්ලපු හරි කැරට් 18 ජුවලරි එකක් ගන්නවා 110ක්. හෝ ඊට වැඩි.
2: හරි.
1: රුපියල් 40,000ක වවුචර් එකක් හම්බ වෙනවා. ඒ වවුචර් එකෙන් ඔබට කැමති දෙයක් කරන්න පුළුවන්.
2: ඕකේ.
1: ඊළඟට ඔබ ගන්න ජුවලරි එක ඩයමන්ඩ්ස් එමු නැත්නම් ප්‍රෙෂස් ස්ටෝන්ස් කියන්නේ මැණික් ගල් වල තමයි. ඔය තියෙනවා ඉතින් බ්ලූ සෆයර් වලින් පටන් ගත්තාම yellow sapphire, pink sapphire, ruby. තමනද? පద్මරාග කියන්නේ තමයි රූබි කියන්නේ නේද? මොනවා කියන්නේ? පద్මරාග.
2: පద్මරාග තව එකක් නේද?
1: විරාග
2: කොළ පාට එක මොකක්ද? අපි එක දවසකුත් අමතකුණා අපිට කොළ පාට එක. UNP. නෑ.
1: ඒ රතු පාටේ JVP.
2: හරි කොහොම හරි යන්න ඔබ ඔබ මේ කරන විශිෂ්ට බුද්ධියක් තියෙන්න ඕනේ. ගිහිල්ලා ලස්සනයි නම් ආසයි නම් ගන්න මොකද
1: මේ මොකද්ද කියලා දන්නේ නෑනේ පාට බලන්න කැමති වෙන්නේ. උරු කියන්න ඕනේ නෑනේ.
2: ඔව්.
1: රතුද කොළද නිල්ද ගල මොකද්ද නම වැඩක් නෑ ඔබ. cat side එහෙම නැත්නම් dog side ඕවා බලන්නේ ඔබ. අනේ මේක නම් ලස්සනයි නේද මහත්තයා.
2: මගේ ඇඟිල්ලට මාර ලස්සන කැලපෙනවා.
1: මේ මේ මේ මිනිහා නෑම කියලා ඉතින්. මේක හොඳයි නේද? නෑ නෑ නෑ නෑ. මුද්දා තරින්නේ නෑ මිනිහා වතාව.
2: ගන්න කියලා ගන්න. එහෙම හිතානකෝ 115ක ගත්ත කියලා.
1: 15ක ගත්තොත් එහෙම රුපියල් 70,000ක gift voucher එකක් හම්බෙනවා කැමති දෙයක් කරගන්න. ඔබේ ගාව තියෙන පරණ රත්තරන් ඒගොල්ල පොඩ්ඩක් ටෙස්ට් කරලා බලලා ඒවා බාර අර ගන්නවා. අලුත් මිල ගෙවන්නේ, අලුත් පවුමට ගෙවන අලුත් මිල. දැන් උතන 15,000ට 25,000ට පවුම තියෙන කාලෙත් රත්තරන් ආභරණ හදපු යොතින. හැබැයි දැන් අපිට අවුට්ඩේටඩ් ඒවා ටිකක් ගැලපෙන්නේ නැහැ වගේ.
2: යස්.
1: සදා කාලිකවම ඩිසයින් එක වැඩ කරන ජුවලරි කලෙක්ෂන් එකක්ම තියෙනවා ඒගොල්ල ගාව. ඒ කියන්නේ ආයෙව ඇවිල්ලා ඉටර්නල් අකාලිකයි.
2: Timeless.
1: Timeless pieces තියෙනවා. කොයි කාලයන්දත් ලස්සනයි. සමහර ඒවා තියෙනවා single article එක කෑලි අමුණලා කෑලි ගලවලා ඒකෙම තියෙන කෑලි හැට මෙහෙට කරලා. එක එක functions වලට එක එක අවස්ථා වලදී එක එක මොනවාද ඒකට කියන්නේ? Occasions වලට when when වශයෙන් වෙනස් වෙනස් විදිහට පේන විදිහට අඳින්න. ඒ වගේ ඒවා තියෙනවා. ඒකට මොකක් නමක් කොමන්ඩ් එක නම් මතක නෑ.
2: මන් දන්නා එක
1: නෑ. කෑල්ලක් දෙයක් ගලවලා.
2: ඒකට වෙන
1: design එකක්. එතකොට පෙන්ඩන්ට් එක පෙන්ඩන්ට් එකේ කෑල්ලක් ගලවනවා. පෙන්ඩන්ට් එකේ කෑල්ලක් කයි කරු
2: වෙන
1: එක. බෙල්ලේ දානවා, කරේ දානවා, එකම දේ අතේ දානවා. විවිධ දේ කරන්න පුළුවන්. ඒ වගේ ඒවත් තියෙනවා. ඒවත් තියෙන්නේ වෝග් ජුවලර්ස් එකේ. ඔය වෝග් ජුවලර්ස් එකට එනවා හිටපු ගමන් ඔය අනිත් ජුවලරි ෂොප්ස් වල වැඩ කරන අය ඇවිල්ලා නිකන් පාරිභෝගිකයෝ වගේ ඇවිල්ලා ඕවා ඉතින් බලනවා. බලලා අරන් ගිහිල්ලා ඒ මතක තියන් ගිහිල්ලා පුළුවන් විදිහට හදනවා. යනකොට මතක තිබිච්ච ඒවා අමතක වෙනවා. ඒ ගිහිල්ලත් හදන්නේ මෙන්න මෙන්න. අර කතා කරන්න.
2: අනේ පව්වනේ මට දුකයි.
1: ඊට සා ඒකත් අරන් ඇවිල්ලා බලන්න මලන වෙන එක.
2: බැලුම් කෝටියයි ඊට පස්සේ. කරන්න දෙයක් නැහැ.
1: කමන්නේ. වෝග් ජුවලර්ස් කියන්නේ ට්‍රෙන්ඩ් සෙටර් කෙනෙක්. වෝග් ජුවලර්ස් ඔබ ඕන කෙනෙකුට ආරාධනා කරනවා එන්න කියලා. වෝග් ජුවලර්ස් ගැන පොඩි වෙන පර්ස්පෙක්ටිව් එකක් තියෙනවා මම දන්නවා. ඒකේ පෙනුම, ඒකේ පිළිවෙල, ඒකේ ලස්සන, ඒකේ ඩිසයින්ස්, මෙතෝඩිකල් හැමදේම. ඉතින් ඔබට නිකම්ම පුදුම වෙන දෙයක් නැහැ. ඔබට නිරන්තරයෙන්ම හිතන දේ තමයි වෝග් ජුවලර්ස් එකේ බඩු ගණන් ඇති කියලා. වෝග් ජුවලර්ස් එකේ බඩු ගණන් ඇති කියලා ඔබට සාමාන්‍ය හැඟීමක් තියෙනවා. ඔබ එහෙම හිතන එක ගැන මට පොඩ්ඩක් හිනත් යනවා. මමත් ඇත්තටම හිතන් හිටියේ.
2: හරි ඔකේ.
1: බලාගෙන ගියාම අපි හැමෝටම ගිහිල්ලා බහැලා දෙයක් ගන්න පුළුවන්කමක් වෝග් ජුවලර්ස් එකේ තියෙනවා. ඒකත් මට හිතෙනවා ඔබට කියලා තියන්න ඕනේ කියලා. නැත්නම් ඔබට අර පර්ස්පෙක්ටිව් ගලව ගන්න අමාරුයි.
2: හැම
1: වෙලාවෙම බුදු සන්තෝ මේකට යන්න හොඳ නෑ මේක ගණන් වැඩි. අර ඒසී වලට ඉඳන් අපෙන් තල්ලි ගන්න. එහෙම ගන්නෙ නෑ.
2: දැන් එකපාරටම හිතනවා නේද කොහෙන්ද දෙයියනේ එහෙම ගන්න අපිට සල්ලි කියලා. එහෙම හිතනවා නම් NLB එකේ ලොතරැයියක් ගන්න. ලොතරැයියක් නෙමෙයි ලොතරැයි පහක් ගන්න. එකම જાතිය. හිතන්නකෝ අදෝගල ගන්නවා ජය. NLB ජය. ලොතරැයි පහක් ගන්න ඒකෙන්ම එකකට දිනන්න සම්භාවිතාවය තියෙනවා. රයිට්? හැබැයි පහම දිනන්නත් පුළුවන්. ඒකත් මතක තියා ගන්න. නේ?
1: ඔව්.
2: එකකට සම්භාවිතාව එකක් කොහොම හරි දිනනවා කියමු. හැබැයි පහම දිනන්නත් පුළුවන්. ඉතින් ඊට අමතරව
1: පහම දිනන් ගණිතෙන් බෑ.
2: ඔව් ගණිතෙන් බෑ. හැබැයි වාසනාව පැත්තෙන් සමහරක් විට පුළුවන් අරවිද. ඔය එක නෑ කියන්න නම් එන්න එපා.
1: මේ වට නිකන් ඔළුව ගන්න. මේ වනේ අතපය වනලා මේ ඔයාට ලොතරැයි අද්ද ගන්න බෑ.
2: ඒවයිද වෙන්නත්
1: පුළුවන්. ලොතරැයි පහක් ගන්න පහින් එකක් හැදීමේ සම්භාවිතාවක් තියෙන සම්භාවිතාවට ගරු කරන්න.
2: නැත්තම්
1: දොරවල් තියෙනවා අරන් ගෙදර.
2: ආ
1: ආ. තේරෙනවද? ඔයා මේ ගණන් ෆේල් කියලා අපිට කන්නේ
2: නැහැ.
1: සම්භාවිතාව සම්භාවිතාව. වාග් මේ අයන්ස්ටයින් පාව බොරු කරගෙන යන ගමනක් නේ අන්නා.
2: මමගේ IQ ලෙවල් එක දන්නවද?
1: මන් දන්නවා. ලැද්දා හින්දා කියන්නේ නැහැ. හින්දුවක් ගන්න.
2: රයිට් එහෙනම් මතක තියාගන්න NLB ලොතරැයි 100ක් ගන්නවා නම් ඒගොල්ලෝ ගෙදරටම ගෙනල්ලා දෙනවා.

0: ස්ටයිල්ලකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙර ඩුවාක්සියා ලීටරකට කිලෝමීටර් 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයිනපුරා පේටේ යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
1: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්න? සිංගල්කින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
2: බිස්නස් වැඩවලට හොඳම ආයෝජනය බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙති 0114 700 550.
3: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ්සිටි වෙතින් මෙගාවට්ටම් ෆෝචුන් RBD කුකින් ඔයිල් ඉතිරි රුපියල් 400යි. වෛරහා චිකන් සොසේජස් ඉතිරි රුපියල් 285යි. නෙස්ට මොල්ට් පවුච් ඉතිරි රුපියල් 210යි. මැජික් වැනිලා ඇන් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 250යි. කාගිල්ස් ෆුඩ්සිටි
4: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ස් A-LKA Outlook ස්ටේබල් ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
5: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0114 700 550.
6: අයියා මට ඇපල් මලක් දෙන්න.
7: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
6: අයියා මට මල් ගොඩක් දීලා.
7: වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ
6: හච් 15 පිස්සුවක්ම තමයි.
5: අපි විශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114 700 550

0: රශ්මි ජාතික වෙසක් කලාපය 2026
1: කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 මැයි මස 30වනදා සිට ජුනි මස 2වනදා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
1: බැතිබර දායකත්වයා උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරිකිරීමේ බැංකුව.
2: ශීල සමාධි ප්‍රඥාවෙන් නිවන් මඟ පසක් කරගනිමු. කසාකල සමූහ ව්‍යාපාර ජාලයෙන්
3: මගේ මතේ රන්ගහට රන්ගහට මගේ මතේ අදමෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකවට කැපවී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමෙන් මමකමෙන්
4: ඔබේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීඩර් එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
5: ලීසින් හොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? එල්බී ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112200
6: වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රී රෝද රථය දැන් රටපුරා වීදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයේ.
7: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
8: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රී රෝද රථය මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්.
9: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවි එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවි එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
10: අතේ මිටේ තියන කාලෙට එකෙන් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩෙක් කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩෙක් නෙති.
11: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්.

0: ෆාදස්ඩේ
1: එන්නේ ජූනි මාසේ 3 වෙනි ඉරිදා. ඒ කියන්නේ ජූනි 21 මට මතක විදියට.
0: ජූනි මාසේ 3 වෙනි ඉරිදා.
1: 1 2 3 yes 21.
0: ජූනි මාසේ 3 වෙනි ඉරිදා. කොහොමද ඉන්න බලන්න. අනේ මගේ දවස ළමයි. පුතා ෆාදස්ඩේ එනවා පුතා.
1: තාත්ති තාත්ති අපච්චි
0: තාත්තල ඉතින් හැමදාම අනාගතය ගැන වද වෙනවා. ඒගොල්ලන්ගේක ගැන නෙවෙයි.
1: හරි.
0: දරුවෝන්ගේ. බිරිඳගේ.
1: හරි.
0: එයාගේ දෙමව්පියන්ගේ. සමහරවිට වයිෆ්ගේ තාත්තගේ අම්මගේ.
1: සහෝදර සහෝදරියන්ගෙත්.
0: දැන් ඔය නැන්දම්මා ලීලි පටලෙවුණාට කවදාවත් බෑ නමා මණ්ඩි බෑ නා නැන්දම්මා. එහෙම ඔය ලීසින් හල්දන
1: පැටලෙනවා. ඔව් නේද? ඒ අඩුවේ නේ.
0: අපිට ඉතින් ලොකු තැනක් නැති වුණාට තාත්තලා කියන්නේ වෙන කට්ටියක් නේද?
1: ඒ කියන්නේ ලොකු හදවතක් තියෙනවා
0: නේද? ලොකුවට highlight නොවුනට
1: right
0: පාටි එකට ගියත් ඉතින් wife ගේ ලස්සනනේ හැමෝටම පේන්නේ. අපේ ඉතින් ලොකු ලස්සනකුත් නැහැ ඇත්තටම.
1: අනේ එහෙම කියන්නේ වයිදේ.
0: හැම දෙයකටම දාන සපත්තු දෙක දාගෙන පුළුවන් නම් wife දුන්න නැත්තම් තියෙන ඩෙනිමට කෝට් එක දාගෙන ඕන තැනක යනවා. ආය තමයි එයාට තමයි අපි තාත්තා කියලා කියන්නේ.
1: හරිම අහිංසක චරිතයක් ඩෙෆිනිට්ලි.
0: කඩේ යනවා පොලේ යනවා බඩු ගේනවා. කොහේ ගියත් ගෙදරට ගෙනහැල්ලා ඉතුරු වුණොත් බලනවා.
1: හරි.
0: මේකෙන් මට මොනව හරි ගන්න පුළුවන්ද කියලා. ඒකල්ලා හිතනවා නෑ මේකට තව කීයක් හරි දාලා අර වයිෆ් ඉල්ලපු සපත්තු දෙක අරන් දෙනවා කියලා. ඒ තමයි තාත්තා, ඒ තමයි හස්බන්ඩ්.
1: තව කැලක් එකට එකතු කරන්න ඕනේ. තමම්ම ගෙනාවු, ඒ කියන්නේ සල්ලි වේදම් කරලා ගෙනාවා කියලා හිතනකොට පුටුවක්, ඒ පුටුවේ ටවල් එක වැනුවා කියලා බැනුම් අහන කෙනෙක් තමයි තාත්තා කියලා කියන්නේ. එයාම වේදම් කරලා ගෙනාවේ. ඉතින් අර ඒ වගේ හරි ආදරණීය චරිතයක්.
0: ඒ තාත්තලා ගැන මේ ෆාදර්ස් ඩේ ආවත් ඉතින් තාත්තලා ගැන ලොකු කතාවක් කියන දණක් නැහැ.
1: සද්දේ නැහැ නේ.
0: එයාට එයාගේ කොලෙස්ටරෝල් ගැන වගක් නැහැ. එයාට එයාගේ sugar level එක ගැන වගක්
1: නැහැ. yes.
0: එයාගේ එකම කල්පනාව කොච්චර වැඩ කරොත් කොච්චර හම්බ කරන්න පුළුවන්ද? එතකොට කොච්චර ලේසියෙන් දරුවන්ගේ වැඩ ටික, wife ගේ වැඩ ටික, තාත්තලා අම්මලගේ වැඩ ටික කරලා දෙන්න පුළුවන්ද? ඔය තාත්තගේ පෙනීම කියන එක අනාගතේ එයා දකින්න ගොඩක් ඈත.
1: හරි.
0: එයා කොච්චර ඈත දැක්කත් සමහර වෙලාවට එයාට මේ ළඟ තියෙන පොතේ තියෙන අකුරු ටික කියව ගන්න බැරුව ඇතිද? එයා ඈත දකිනවා.
1: හරි.
0: ඇස්වලින් නෙමෙයි ඔළුවෙන් දකින්නේ.
1: ඔව්.
0: ඒ ටික හරි. තමන්ගේ සෞඛ්‍ය ගැන සත පහකට හිතන්නේ නැති, ජීවිතේට හෙයා ස්ටයිල් එක මාරු කරන්න නැති, එකම කලිසම ෂර්ට් එක ඕන ඔකේෂන් එකකට අඳින්න පුළුවන් කියලා හිතන, ඕන මේස් කුට්ටමක් ඕන සපත්තු දෙකකට, ඕන සපත්තු දෙකක් ඕන බෙල්ට් එකකට හරියනවා කියලා හිතන තාත්තව විෂන් කෑයකට එක්කන් කියලා S2 චෙක් කරොත් නරකද? මම්මේ ළමයින්ගෙන් අහන්නේ.
1: ඔව් නේද?
0: තාත්තා කෙනෙක් කරේට වාඩ තියෙනවා මීට වඩා වගකීමක් ලොක්කා. ඔයා ඔය හිතේ තියාගෙන ඉන්න ටික මගේ හිතෙත් තියෙනවා. ඔයා ඔය හිතන විදිහට මමත් හිතලා තියෙනවා. මගේ සතුට තියෙන මගේ ගෙදර මිනිස්සුන්ගේ සතුට උඩ. ඒ මිනිස්සු ලස්සනට ඉන්නවද, කාලැඳලා ඉන්නවද, ඒගොල්ලෝ ආස දේවල් හම්බුණාද කියන උනේ, ඒක දෙකක් නෑ.
1: හරි.
0: ඒක කරන්න මේ ඇස් දෙක පේන්න ඕනේ කියලා ඔබට කවදාවත් හිතෙන්නේ නෑ. මම දන්නවා ඔබ ජීවිතේට කොලෙස්ටරෝල් චෙක් කරගන්න, සීනි චෙක් කරගන්න ලැබ් එකකට යන්නේ නැති මිනිහා. මම දන්නවා ඇස් දෙක චෙක් කරන්න යන්නේ නෑ කියලා. හැබැයි මම ඒක වෙනස් කරගත්තා. මොකද මට තේරුණා මේ ටික මෙහෙමම කරගෙන යන්න නම්
1: හරි
0: මගේ පැවැත්ම වටිනවා කියලා. මගේ ඇස් දෙක පේන එක වටිනවා කියලා. ඇස්වල තියෙනවා මේ ඇස් සම්බන්ධව මේ සමහර තත්ත්ව තියෙනවා. ඒවා සයිලන් කිලර්ස්ලා. හිටි ගමන් ඇස් පේන්නේ නැතෝ ගිය තාත්තලා ඉන්නවනේ.
1: ඕනේ.
0: ඇස් දෙක ඉතාම වැදගත් තාත්තලා ඉන්නවනේ. ඇස් දෙකමයි වැදගත්. වෙන මොනවා තිබුණත් වැඩක් නැහැ. පෙනීමම වැදගත්. අපි කරන ගොඩාක් රසායන වලට පෙනීම වැදගත්.
1: yes.
0: වාහනයක් කෙලවන ජොබ් එකක් කරත්, ඔෆිස් එකක ක්ලරිකල් ජොබ් එකක් කරත්, කම්පියුටර් එකක් ඉස්සරහා ඉඳගෙන වැඩ කරත්,
1: ඇස් දෙකනේ
0: නේ, වෙන සියුම් දෙයක් කරත්, විද්‍යාගාරයක වැඩ කරත්, අභ්‍යවකාශ තාක්ෂණයේ තියෙන NASA එකේ වැඩ කරත්, ඇස් දෙක පේන්නේ නැතුනම් පුතා වගේ වැඩක් නැහැ. වා දරුව වෙනුවෙන්, බිරිඳ වෙනුවෙන්, දෙමව්පිය වෙනුවෙන් දැකපු හීන වැඩක් නැහැ. ඇස් දෙක චෙක් කරගන්න. ඇස් දෙක චෙක් කරගන්න කියන එක අදහස කණ්ණාඩි කුට්ටමක් විෂන් කෑගෙන් ගන්න කියන එක නෙවෙයි. කණ්ණාඩි ගන්න ඕන්නන්නේ. ඇත්දක හොඳට තියනවා කියලා තමයි මම මෙච්චර කල් අහගෙන ඉඳ මගේ ඇස් දෙක පොඩි ප්‍රශ්නයක් තුනේ ඒක විසඳගත්තම
1: හරි
0: විසඳගත්තම මට කන්නඩි දෙයක් හදාන්න සිද්ධ වුණා. ඇත්තටම හදලා තිබුණේ තිබිච්ච එක තමයි ඉම්ප්‍රූව් කරන්න සිද්ධ වුණා.
1: කාලයක් යනකොටත් නේ එහෙම කරන්න වෙනවනේ.
0: මේ අපේ ඇහි තියෙනවා මසල්ස්. ඒකෙන් තමයි අපේ තියෙන මෙහි තියෙන කාචයේ දිගාරින්නේ අකුලන්නේ. දිගාරින්නේ අකුලන්නේ ඒක. හරි. එතකොට ඈත බලනකොට මෙහෙම ෆ්ලැට්ටල දිගෑරිනවා. ළඟ බලනකොට ඇකිලිනවා.
1: රයිට්.
0: මගෙ තන එක තමයි සීක්වන්ස් එක. වැරදි නම් කවුරු හරි කියලවන්න.
1: ඒක
0: තමයි පේන්නේ. මේ මසල් එක දිගෑරිනවා ඇකිලිනවා. ප්‍රසාරිනවා සංකෝචිනවා. ඒක තමයි අපේ ඇහි ඉන්න අපේ ඇහි කාචය දිගෑරෙන්නේ.
1: සංකෝචනය.
0: බණ්ඩි ගෙඩිය වගේ එනවා පැතලි වෙනවා.
1: රයිට්.
0: කාලයක් ඇද්දි මේවා මහන්සි වෙනවා. ඇදුනොත් ඇදුනා ඇකිලුනොත් ඇකිලුනා.
1: ඒකයි අර දුරපෙනීම ළඟපෙනීම එහෙම කියලා ප්‍රශ්න එන්නේ.
0: නැත්තම් ඉතින් මේ ඇහි තියෙන කාචයට ගහන්න කැමරාවක් මුළු ලෝකෙ කොච්චර තාක්ෂණයේ තිබුණත් හදලා නැහැ. අඟහරුට යන්න පුළුවන් වෙයි මේ ඇහ වගේ එකක් හදන්න.
1: ඒක හරි.
0: අපි බ්‍රහස්පතියටත් තියයි. අපි සෞරග්‍රහ මණ්ඩලෙන් එළියටත් තියයි. හැබැයි මේ ඇහ වගේ කැමරාවක් හදන්න බෑ. පුදුම ඇහක් නේ මේක. පොත බලලා එවෙලෙම හඳ බැලුවොත් දෙකම ફોකස් වෙලා පේනවා ඇහ හොඳ නම්. මේ පුඩි අකුරු පෙනිලා මේ මොහොතේ කෙලින්ම හඳ බැලුවොත් අර කිලෝමීටර් ලක්ෂ ගාණක් ඈතින් තියෙන හඳ පේනවා කියන්නකෝ.
1: මේකනේ නේ ફોකස් වෙන විදිය හිතන්නකෝ.
0: මොන ફોකස් මොන වේගකින් ફોකස් වෙනවද මේ? ඉතින් මේක දුර්වල වෙනවා කියලා කියන්නේ. බ්‍රේන් එකේ මේන් චිප් එකක් යනවා වගේ වැඩක්. මේ ඇඟිල්ලක් ගියා වගේ නෙමෙයි. අතක් ගියා වගේ නෙමෙයි. ඇහ ගියොත් ගියා තමයි.
1: රිවර්ස් කිරින්න බෑ.
0: කිරින්න. රිවර්ස් කිරින්න බෑ.
1: කරන්න රිවර්ස් කරන්න.
0: රිවර්ස් කිරින්න බී. රිවර්ස් කරන්න බෑ. රිවර්ස් කිරින්න බී.
1: හරි ඒ නිසා තමයි මතක් කරන්නේ මිෂන් කෑයකට යන්න.
0: දැන් මේ ෆාදර්ස් ඩේ නෝනේ.
1: ඔව්.
0: මට මේ බිරින්දවරු කියන්න ඕනේ. හස්බන්ව එක්කන් යනවා කියලා. මෙහෙම ඉතින් ජුනි 21 වෙනකන් ඉන්න ඕනෙත් නැහැ.
1: හරි.
0: එක්කන් යන්න. මොකද ඔයා බල කරොත් යයි. ඔය මිනිහා හිතලා නම් යන්නේ.
1: ඔව් ඔව් කියන්න ඕනේ.
0: මම් මිනිහත් ඒ වගේ. ඇත්තටම මම ගියෙත් අපේ මේ මේ වයිෆ් අපේ ළමයි පුෂ් කරලම තමයි මම ගියෙත්. මම හැමදාම කල් දැම්මා. කොහොමත් අපේ තියෙන මොකක් හරි එකක් පෙන්වන්න වෙන්නේ නේ දතක් පුරව ගන්න මේ ඇහැ පෙන්වන්න නෙමෙයි. හොස්පිටල් එකකින් කියන පොඩ්ඩක් වාගේ ෆුල් බ්ලඩ් රිපෝට් එකක් ගන්න කියලා. ඒක මගෑරෑර මොනවා හරි කීකේ නෑ නෑ අද උදින් යන්න ඕනේ මේ අද පොඩ්ඩක් වැඩ තියෙනවා රෑවේයි අද එනකොට මේ හිත උදේ යන්න විදියක් නෑ අර බොස් කිව්වා අර පොඩි වැඩක් තියෙනවා පොඩ්ඩක් මට ගිහින් බලන්න කියලා ඕවා කී කින්නේ තාත්තලා
1: මග අරින්නමයි බලන්නේ දේවල්
0: ඒවා තමන් ගැන බලන එක
1: යස්
0: අයින් තේරුවෙන් අංක එකෙන්ම මග අරින මිනිස්සුන්ට කියන තනි නම තමයි තාත්තා තමන්ව අතාරින අනිත් මිනිස්සු වෙනුවෙන් තමන්ව අතෑරලා දාපු මිනිහා කවුද
1: තාත්තා
0: ඒ තාත්තව එක්කන් යන පොඩ්ඩ ඇස් දෙක චෙක් කරගන්න. සාමාන්‍යයෙන් කියනවා මේ ලෝකෙන් කියනවා මේ ලෝකෙ මිනිස්සු විශ්වාස කරනවා විද්‍යාව විශ්වාස කරනවා. මිනිස්සේ විශේෂම අවුරුදු 40 පන්නනකොට අවුරුද්දකට අඩුම වශයෙන් දෙපාරක් ඇස් චෙක් කරගන්න කියලා. මොකක්වත් වෙනවට නෙමෙයි මොනවා හරි වෙමින් තියනවාද කියලා දැනගන්න.
1: ඔකේ got it.
0: එක්කන් යනවා තාත්තව.
1: Sure definitely.
0: එක්කන් යන්න. එයා යන්නේ.
1: එක්කගෙන යන්න ඕනේ. බල කරලා කියන්න ඕනේ.
0: මැරුවට මෑන් යන්නේ නැහැ.
1: බල කරලා සැර.
0: මැරුවට යන්නේ නැහැ. එක්කන් යන්න. අඩමුතරමේ ෆාදර්ස් ඩේකට එක්කන් යන්නකෝ. ඒ මිනිස්සයා ජීවිත කාලයක් ඔබ වෙනින් කරපු දේවල් වෙනුවෙන් මට කරන්න පුළුවන් පොඩිම දේ කියලා එක්කන් යන්නකෝ. ඇස් දෙක චෙක් කරන එකනේ. කිසිම දෙයක් නැත්තම් චෙක් කළස කිසිම අවුලක් නැහැ. මැනික් කැට දෙයක් වගේ ඇස් දෙක සර්ගි තියෙනවා. දීයංග පිටය ගිහලා ඔළුව අත ගාලා එවනවා.
1: Peace of mind. එතකොට නෑ අහි ප්‍රශ්නයක් නෑක මේ අපි අර ඉස්සෙල්ලා මොකක්ද මේ අපි මේ මැනික් ගලක් ගැන කතා කරා නේද මේ සනත් අයියේ වල මැනික් ගල මොකද්ද කියලා අර කොළ පාට එක එමරල්ඩ් ග්‍රීන් සනත් අයියා අහගෙන ඉඳලා වල
0: කල සනත් අයියා මට සනත් අයියා අම්මුණා
1: ආ එතන කවද
0: කන ඇහෙන්නේ නැද්ද ඔයාගේ ඇහෙනම වගේ කන පෙන්නන්න
1: කවදද
0: ඊයේ හම්බුණා කියලා කිව්වද
1: ආ ඊයේ කියලා වුණා
0: ඇහැ පේනවා කන ඇහෙන්නේ මේ රස්තාව කරන්නේ වැඩි කාලයක්.
1: රයිට් ඊළඟට අපේ කතාබහ විශිෂ්ට ගණේ ප්‍රොජෙක්ට් එකක් ගැන මම සාමාන්‍යයෙන් සිහින දකින්න කෙනෙක් අරවින්ද. දැන් සමහර කලාට ඔයා කියනවා ඔයාට පුළුවන් ද ඕක කරන්න කියලා. හැබැයි මම try කරනවා කවුද දන්නේ සමහරක් විට මට ඒ දේ කරන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් මම තොරතුරු හොයනවා කතා කරනවා ගිහිල්ලා බලනවා සමහරක් දේවල් එහෙමයි. ප්‍රයිම් ගෲප් එකේ මේගොල්ලන්ගේ පෝට් සිටි එකේ ප්‍රොජෙක්ට් එක ගැනත් ඒ වගේ අදහසක් තමයි මගේ තියෙන්නේ. ඒ ප්‍රොපර්ටි එක තියෙන්නේ පෝට් සිටි එකේ. අපි දන්නවා
0: මේ මට හිනාගෙන කියන
1: මොකද්ද
0: ඔය පෝච්චිතය ගැනවි මුන්න තරම් දේවල්
1: කිව්වදනේ.
0: අද ඒ කටවල් වලින්ම ගෙනන මේක තමයි ඉතින් ප්‍රොජෙක්ට් එකේ මොකක්ද මම කල්පනා අඩේ මේ කවුද
1: ඕක හදන්න යනකොට ඕකට ගල් ගේනකොට අම්මෝ
0: සීගිරිය තියෙනවද
1: තැන්කියු තැන්කියු හොඳ වැඩක් කරේ
0: හැබැයි සඳ ප්‍රොපගන්ඩාක් දුන්නේ මං හිතන්නේ ඒ ඒ කියපු කතා වලින්මයි මේක ගැන මුළු ලෝකෙම මිනිස්සු දැනගත්තේ. එනි පබ්ලිසිටි එනි බෑඩ් පබ්ලිසිටි ඉස් පබ්ලිසිටි. මම කියන්නේ ඒක. අද කවුරු වොන්නවා කියාගෙන ආවත් අද කටපුරා කියනවා නේද ලෝකයේ තියෙන හොඳම ප්‍රොජෙක්ට් එක මේක කියලා. මට මාර සිහිනයක් තියෙනවා මං ඔයාලට කියන්නේ.
1: හරි ඔකේ.
0: මේ ලෝකෙ ලොකු කෙඔස් එකක් කරා ගමන් කරමින් තියෙන වෙලාවක තමයි අපි මේ පෝට් සිටි වගේ සද්දන්ත ප්‍රොජෙක්ට් එකකට කොහොම හරි අත ගාලා වැඩේ ඇදිලා පැදිලා ඇඹරිලා ආයි ඇවිල්ලා තියෙනවා නියමම තැනට නියමම වෙලාවෙ.
1: හරියට හරි.
0: දැන් අපි ඉන්නේ මේ ටයිම් ලයින් එකේ හරිම දේ අරගෙන හරිම වෙලාවෙ හරිම තැන
1: ඉන්නේ.
0: හ්ම් හ්ම් යස්. මං කියන්නේ මීට වඩා හොඳ වෙන්න දෙයක් නැහැ කියලා ඔය කෑල්ලේදී. ආ තව එක දෙයක් ඊට වඩා හොඳයි. පෝට් සිටිකේ හොඳම කෑල්ල හම්බුනේ ප්‍රයිම් ගෲප් එකයට. يعني රෙසිඩන්ස් ඒරියා එක.
1: හරි ඔකේ.
0: රෙසිඩන්ස් ඒරියාස් ඩිමාකේට් කරලා තියෙනවා.
1: හරි.
0: වෙන් කරලා තියෙනවා.
1: වෙන් කරලා තියෙනවා.
0: මොන වුණත් ප්‍රයිම් ගෲප් එකේ එක වැඩක් මන්දගෙන පොරවල්ල අපායට ගියා කලින් යනවා.
1: හොඳම තැන තෝරගන්නවා.
0: ගිහිල්ලා ඇල්ලුවා.
1: හරි.
0: මේ පැත්තෙන් බෝට් යාඩ් එක. ඒකට මරිනෝ කියලා කියමු. මේ පැත්තෙන් වෝටර් කැනල් එක.
1: හරි.
0: සතර දිබ්බාගේම මොහොත. අර පාලමක් තියෙනවනේ වක් වෙලා.
1: රවුමක් වගේ ලස්සන එක.
0: වක්ක ගහලා පාලම. හරියට මේක ඉස්සරහා. හරියට මේක ඉස්සරහා. දැන් ඉතින් පාලම රෑට කපාගෙන ගලවලා ගිහිල්ලා කොහේ හරි හයි කරගත්තොත් තමයි ඒතරම වෙන කටක් ගන්නන්න.
1: ඒ වගේ නියම ඔබ ආසම කරන තැනින් තමයි අපි ඔබට මතක් කරන්නේ ආයෝජනය කරන්න කියලා, වැඩේට බහින්න කියලා, ප්‍රොපර්ටි එක ගන්න කියලා.
0: ඒ ප්‍රොපර්ටි එක ඔබ ගන්නේ පදිංචි වෙන්නම නෙමෙයි ඈ.
1: හ්ම් හ්ම්. ඔකේ.
0: පදිංචි වෙන්න පුළුවන්. ඒක ඉතාම සරල කාරණාවක්.
1: ඒක ඔබේ ඉතින් ගත්තට පස්සේ.
0: ඔහො. ඔබ හිතන්නේ දැන් ලංකාවේ Airbnb කියන්නේ ඉතාම නැගලා යන concept එකක්. පිට රටක ඉඳලා එන මිනිහෙක් අර හයිවේ එකේ ඉතුරු කෑල්ලත් ඔතනට ඔය කටුනායකින් හැදුනම
1: හරි
0: ඒ මිනිහට ඔතන වටේ පිටියේ තියෙන බෝට් යාඩ් එකයි ඔය තියෙන මහ මොහොදයි පාලමයි කැනල් එකයි අරකයි මේකයි වටේ පිටියේ තියෙන ගහකොළ ටිකයි
1: හරි
0: රෙස්ටොරන්ට්ස් ටිකයි ඒ වරෝමියෝ ටික ඔක්කොම නම් ෆොටෝ හතරක් පහක් ගහලා එයා BMW ෆුල් සර්විස් ඩිපාර්ට්මන්ට් කියලා දාලා නම්ම ඒ මිනිහා කොහේ යයි කියලාද ඔබ හිතන්නේ කොහේ යයි කියලාද හිතන්නේ අපි දන්නවනේ මේ වෙනකොටත් හැදිලා තියෙන රෙස්ටෝරන්ට්ස් ටි සෙට් එක.
1: ඒකනේ නේ.
0: ඒ ටික හැදිලා තියෙනවනේ එක කෙරවල. දැන් රෙසිඩෙන්ෂල් ඒරියා එක හැදෙන්නයි යන්නේ.
1: Yes okay.
0: ඒකේ හොඳම කැලේ ප්‍රයිම් ගෲප් එක ගත්තා.
1: ඉලොන් මස්ක් උනත් එන්න කියලා කියන්න පුළුවන් නේ.
0: ඕන මස්ක් කෙනෙක් එනවා. ඉලොන් මස්ක්ට උනත් ඔබට යා BNB වලින් බාණ්ඩ දීලා දාන්න පුළුවන්.
1: Yes.
0: හොඳම තැනින් හොඳම කැලේ අල්ලගන්න කොයි කැලලත් හොඳයි කියලා අපි දන්නවා.
1: හරි.
0: හැම කෙනාටම හැම අපාර්ට්මන්ට් එකටම මේ විව් එක ප්‍රොමිස් කරලා තියෙනවා. ඔබට මොහොතනම් මොන හේතුවකින්වත් මිස් වෙන්නේ
1: නැහැ.
0: ඔබේ විෂනරි ඔබේ view point එක මොහොත පැත්තට තමයි තියෙන්නේ.
1: හරි ඔකේ. එහෙනම් කෝල් කරන්න මේ දැන්ම කෝල් එකක් දෙන්න ප්‍රයිම් ගෲප් එකට 0715 242 242. රයිට්.
0: වෙලාව ගන්න එපා කතා කරන්න.
1: ඕ නේද?
0: ඕවා මේ ඕ මේ ගැන බල ඉන්නවනේ මේ ඕ. ඕවා මෙහෙම යන්නේ. මොකද මෙතින් ප්‍රයිම් ගෲප් එකට තැන හම්බුණා කියලා අපාර්ට්මන්ට් ලක්ෂ දෙකක් විතර ගහ ගන්න දෙයක් නැහැ.
1: ඕනි සීමිතයිනේ.
0: පොඩි ගානයි නෙන්නේ.
1: දැන් අපේ ගෙදර තියෙන ෆ්‍රිජ් එක අපේ ආච්චි පාවිච්චි කරලා ඊට පස්සේ ආච්චිගෙන් අපේ අම්මිට හම්බ වෙලා ඒක අම්මි පාවිච්චි කරලා ඊට පස්සේ ඒගොල්ලෝ අපිට ඒක දායාදයක් විදිහට දුන්න ෆ්‍රිජ් එකක් තමයි අපේ ගෙදර තියෙන්නේ. අපේ ගෙදර ඉතින් කරන්ට් බිල් එකක් එනවා සාමාන්‍යයෙන් ඒකක 300 විතර පන්නනවා. දැන් මේක හොයලා බැලුවම මට හිතෙනවා මේ ෆ්‍රිජ් එක පරණ නිසා මේකට සෑහෙන කරන්ට් ප්‍රමාණයක් යනවා ඇති කියන
0: සාමාන්‍යයෙන් ඕනම විදුලි උපකරණයක
1: හරි
0: එෆිකසි එක කාලෙත් එකක් වෙනවා.
1: දැන් එහෙම වෙලා
0: විදුලි පරිභෝජනය පොඩ්ඩක් වැඩි වෙනවා.
1: Yes.
0: කම්පනන්ස් පරණ වෙනවනේ. සදාකාලික දේවල් හදලා නැහැනේ ලෝකේ. ඒ කාලෙත් එක තමයි වෙන්නේ. හරි. හොඳ තැනකින් ගත්තාම සාමාන්‍ය එකකට වඩා කාලයක් අල්ලලා ඉන්නවා. ඒත් හැමදේම කාලෙත් එක පරණ වෙනවා. ඒවා මාරු කරන්න සිද්ධ වෙනවා.
1: මම හරි තැනට එක්කගෙන යන්නකෝ අරවින්ද. මට මග පෙන්වන්නකෝ.
0: දැන් මෙච්චර කල් මග ගියේ මගෙන් අහගෙනද? මග යන්න පණනකම කියලද මගෙන් හනි යන්න කොහෙද
1: තමයි
0: මග යන්න පණ නැති තත්තර වැටනව තමයි හැමෝටම හයියේ හයියේ ගාලා පාර අහගන්න එන්නේ
1: ඉතින් මාව එක්කගෙන යනවාද සිංහයකට ගිහිල්ලා මම එතකොට
0: තෝරගන්න එක්කන් යන්න ඕනේ කොට්ටාවේ තියෙන එක යන්නකො
1: අයියෝ කිසිම අර නැහැ නිකන් හැඩ තල නැහැ කියන්නේ නම්ම ශීලී නැහැ කලාව නැහැ හැංගීම් නැහැ
0: මට මේ වයිපරේවවත් එක්කගෙන යන්න ඉඳියන් නැතු ඉන්නේ සිංහරකට මේ දාස්වල තියෙන වැඩත් එක්ක ඒ මනුස්සයව එක්කන් යන කල මේ සක්කරවට්ටම වංගෙඩිය කරගහම් පලයලු සිංහරකට
1: හරි හරි හරි මම ගිහලා
0: සිංහරකේම තමයි මට පදිංචි වෙන්න වෙන්නේ ගෙදර නම් මෙන්නේ
1: ගන්නවා ඒගොල්ලෝ ගාව තියෙනවා අලුත්ම අලුත් ෆ්‍රිජ් එක හඳුන්වලා දීලා තියෙන ඩිජිටල් ඉන්වර්ටර් රෙෆ්‍රිජරේටර්. ඒකට මම ෆ්‍රිජ් කියන්නත් ආස නැහැ. ඒකට මම කියන්නේ රෙෆ්‍රිජරේටර් එක ගන්න. මේකේ විශේෂ වාසියක් තියෙනවා.
0: කියන්න එපා ඒක. 150ක් සාමාන්‍ය අපි හිතමු නිකන් normal ෆ්‍රිජ් එකකට වඩා 150ක් ඉලෙක්ට්‍රිසිටි ඉතුරු කරන්න පුළුවන් එකට. ඒ කියන්නේ පළවෙනි වතාවට ෆ්‍රිජ් එකක් ගන්න එක ලාභ වෙන්න යන්නේ දැන් ඔබට. 142,999 ඉඳලම තියෙනවනේ ෆ්‍රිජ්.
1: හරියට හරි.
0: 5950 ඉඳලා ඔබට පුළුවන් වාරිකේ හදාගන්න. 5950. ඒ තමයි අවම වාරිකේ.
1: එතනින්
0: උඩට නිකන් ඔබට වේගෙන් ගෙවන්න ඕන නම් සමහර අය නෑ මට 7500 ගන්න ගෙවන්න පුළුවන්. එහෙමනම් ඉක්මනට ගෙවල ඉවරයි.
1: හදාගන්න ඔබට කැමති විදියට.
0: කාඩ් තියෙනවා නම් 0 ඉන්ට්‍රස්ට් දාලා දෙන්නම්. කාඩ් නම් වැඩ නෑ. මේ නිකන් එන්න අපිට අග්ගාලා කතා කරලා සිංගරකට එන්න. අපි සිම්පල් පේ සිස්ටම් එකට දාලා ඔය මුක නැතත් අපිට ඔක ගෙදර අරන් යන්න දෙන්න පුළුවන් පොඩි ඩවුන් පේමන්ට් එකක් කරලා. එදාම ඩවුන් පේමන්ට් එකක් කරා ඔබ ගෙදර යන කලින් ෆ්‍රිජ් එක ගෙදර යනවා.
1: දැන් ෆ්‍රිජ් එකත් කරේ තියාගෙන
0: සමහරවිට අපි ගියාට පස්සේ ෆ්‍රිජ් එකේ නෙවෙලා අලුත් තියෙනවා.
1: දැන් ෆ්‍රිජ් එක අරගෙන ඒ සතුට තවත් ඔබට වැඩි කරගන්න පුළුවන්. මේ පැත්තේ දැන් ෆ්‍රිජ් එකේ තියෙන දකුණු පැත්තේ ඔබ කෙලින්ම හැරෙනවා වම් පැත්තට. මේ තියෙන ඔනර් ෆෝන්ස් වලත් මගේ මේ යාළුවෙක් අහලා තියෙන X9D ෆෝන් එක විතරද තියෙන්නේ?

0: රටට අපිට වඩා පොඩ පොඩ උඩට පල්ලෙහාට ගියාට අපි චොයිසස් හැටියට ගත්තාම ඒ කැටගරිස් වයිස් හැම තැනම හැම ලෝකේ හැම රටකම වගේ එකම විදියට තමයි මේවා හිට මෙහෙට වෙන්නේ.
1: රයිට්.
0: ලංකාවෙත් ඒ most popular owner phones range එක ඇවිල්ලා තියෙනවා. සිංග එක තමයි ලංකාවේ ඉන්න අලුම නියෝජිතනේ.
1: ඔව් බලේලා තලුම නියෝජිත. සිංග තව නියෝජිතයෝ ඉන්නවා. ඒ කියන්නේ තැන් තැන් වල ශාකා තියෙනවා. ඒ තැන් වලට ගිහලා ඔබට ගන්න පුළුවන් owner phone එක ගෙවන්න ගන්න පුළුවන් හොඳ warranty එකක් එක්ක. phone එක හොඳයි. අපි මේක ඇතුළට දාන connection එකත් හොඳ වෙන්න ඕනි. එතකොට තමයි වටිනාකම දෙගුණ තෙගුණ වෙන්නේ. එහෙම හොඳ connection එකක් හොයනවා නම්
0: ඔබට phone එක one time payment.
1: yes.
0: ගෙව්වා ඉවරයිනේ කොහොමද?
1: හරි. ඕ.
0: ගෙවාගෙන ගියා දවසක ඉවරනේ. දැන් ඔබ package එකක් ගන්නව නේද? ඒක ලොකුම කෑල්ල ඉස්සර නම් වොයිස් දැන්නම් ඩේටා.
1: ඒක හරි.
0: දැන් මිනිස්සු වොයිස් ගැන ඇත්තට ලොකු කරදරයක් නැහැ. මිනිස්සු හොයන්නේම ඩේටා.
1: ඩේටා.
0: කොච්චරක ඩේටා යනවද මගේ අවශ්‍යතාවයට මාසෙකට? මම ඔබට දෙයක් කියනවා. ඔබට කොච්චර ඩේටා ඕන වුණත් ඔබ හච් අඳුනලා දීලා තියෙන හච් 15 පැකේජ් එකට යන්න 1199යි. ඇයි මං එහෙම බය නැතුව කිව්වේ? ඒගොල්ලෝ දෙන ඇප්ස් 15ක් තියෙනවා. ඒ 15ටම තමයි අන්ලිමිටඩ් ඩේටා ඒගොල්ලෝ සප්ලයි
1: කරන්නේ.
0: ඒ 15 ඇතුළේ සාමාන්‍ය මිනිහෙක් පාවිච්චි කරන සේරම ඇප්ස් ටික තියෙනවා.
1: හරි.
0: මන් දන්නේ නැහැ විද්‍යාඥයෙක් ඉංජිනේරුවෙක් මට්ටමට යනකොට පාවිච්චි කරන ඇප්ස් ඔක්කොම තියෙනවද කියලා. මේ සාමාන්‍ය ජීවිතේ මේ කාලා බීලා රත්තාවක් කරන් ජීවත් වෙන මිනිත්තුනේ වැඩි.
1: හා.
0: ඒ මිනිස්සුන්ට ඕන කරන ඇප්ස් 15ම මම දන්නේ නැහැ මට අදටත් හම්බෙලා නැහැ ඒ 15ම පාවිච්චි කරන මිනිස්සු. අපි හැමෝම පාවිච්චි කරන ඇප්ස් මොනවා මොනවා වුණත් ඒ 15 ඇතුළට අහු වෙලා
1: තියෙනවා. රයිට් ඕකේ.
0: 1199යි ඒක ඇතුළේ සියලුම ටැක්ස් ද අරවා මේවා ඔක්කොම ටික ඔබලා තියෙනවා.
1: හ්ම් හ්ම් ඕකේ.
0: ආයෝකට කීයක් කර එකතු වෙනවද කියලා හොයන්න ඕනේ. ඊට අමතරව රුපියල් 100ක් වටින ෆ්‍රී ලෝඩ් එකකුත් GB වැඩිපුර
1: 35කුත්
0: ඒ පැකේජ් එකටම බන්ඩල් කරලා ලැබලා තියෙනවා.
1: ආ සුපිරි.
0: උත්තර දීලත් සමහර මිනිස්සුන්ට මේ මේ Google Chrome බ්‍රවුස් කළා මොනවද කරන්න ඕනේ? ආ ඒකටත් වැඩිපුර GB 35ක් දීලා තිනවා. 1199ට ඔය ටික කවුරු හරි දෙනවනම්. කවුරු හරි දෙනවනම්. කවුරු හරි එහෙම දෙනවනම් ඒ පැකේජ් එක ධර්මයක දාගන්න ඕනේ.
1: මේක රයිට් බජාජ් ත්‍රී වීල් එක ගැන මම අද මෙහෙම කතා කරනවා. දැන් ස්කූල් වෑන් වල යනවනේ ළමයි ඉස්කෝලේ. ඒ වගේම ඔයා දන්නවද අරවින්ද සමහර පොඩි ළමයිව ස්කූල් යවනවා බජාජ් ත්‍රී වීල් එකේ. ත්‍රී වීල් එකේ අංකල් එනවා. ඊට පස්සේ ගෙදර කවුරු හරි එක්ක ඔන්න ළමයි දෙන්නෙක්
0: කියනවා. අපේ ළමයා නන්තනවා.
1: ඔව් එහෙම ඒගොල්ලෝ මාසෙකට කතා කරගෙන තියෙනවා. ස්කූල් වෑන් එක වගේ මාසෙකට ත්‍රී වීල් එක කතා කරගෙන තියෙනවා. උදේ නම් හවස යනවා ඒ වගේ කීපෙක.
0: දැන් ත්‍රී වීල් එක හොඳ දොරවල් එහෙම
1: තියෙනවා. ඔව් තියෙනවනේ ආරක්ෂාවත් හොඳයි. ඉතින් ඒ වගේ ගොඩාක් වැඩ වලට ඔබට බජාජ් ත්‍රී වීලක පාවිච්චි කරන්න පුළුවන්. එදිනෙදා ගමන් ටික යනවා වගේම ඔබේ ජීවිතේ ඔබ මොකක් හරි රස්සාවක් කරන්න නැත්නම් තනි කරම සල්ලි හම්බ කරන මාර්ගය බවට බජාජ් ත්‍රී වීලක පත් කරගන්න පුළුවන්. අනිත් කාරණාව තමයි අර පොඩක් අර අදහසක් තිබ්බා පහුගිය දවස්වල මොකක් හරි ත්‍රී වීල් එකක් ගන්නවා කියලා. ඒක දැන් පොඩි චේන්ජ් වෙලා තියෙන්නේ. මොකක් හරි එකක් නෙමෙයි අපි ගන්නේ බජාජ් එකක්. ගුඩ්.
0: කාලයක් ගියන මිනිස්සු කාර් තිබ්බා ත්‍රී වීල් එකක් ගන්න මට්ටමට යනවා.
1: ඔව් නේ. ඒක හරි.
0: මොකද එකක් ෆුවල් එෆිෂන්සි එක. අරතික දැන් එන්න එන්න වාහන වැඩි වෙනකොට අපිට තියෙන වාහනයක් පාක් කරගන්න ඊඩකටක් හොයාගන්න වැඩි.
1: නවුනේ.
0: නේද? දැන් බජාජ් ත්‍රීවිල් එකක් පාර තියෙන එකක් ටැක්සියක් විදිහට පාවිච්චි කරලා දුවනකේ වාසිය මොකද්ද කියන්නේ? වාහනය ගැන ඔබට හිතන්න දෙයක්
1: නැහැ.
0: නැග ගියා.
1: හරි.
0: ඒක බලාගන්න රියදුරා ඒකෙම ඉන්න.
1: පාක් කරන තැන ගැන ඒව වද වෙන්න දෙයක් නැහැ.
0: ගියා බැස්ස ටට්ටක් ගාලා වැඩේ කරගත්තා ආයියාව. ආ දැන් 10ක් හරි නවත්තලා වැඩ 100ක් කරගෙන.
1: ආ
0: මුළු රවුමක් ගහගන්න පුළුවන්. ඔය බජාජ් ත්‍රීවිල් එකකින් වැඩ කෝටියක් ගන්නවා මිනිස්සු. ඒක මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ යාව ජීව වෙලාන් තියෙන්නේ.
1: ඔව් ඔව්.
0: දැන් අපිට අත් දෙකක් තියෙනවා වැඩ කරගන්න කියලා අපි. අනේ අත් දෙකක් තියෙනවා. කෝ කොයි කාලේ ඉඳලාද මේ අත් දෙකක් තියෙන්නේ කියලා කවුරුත් කලබල වෙන්නේ නැහැ නේ.
1: ඒ කියන්නේ විශේෂ ස්තුතියක් කරන්න යන්නේ නැහැ නේ හැමදාම උදේට.
0: මේ අත් දෙකක් තියෙන එක ගැන ඔබ හෙන්න මාර එක්සයිටඩ්ද? නෑ නෑ නෑ. ඔබ හිතනවා ඒවයි එහෙම තමයි කියලා.
1: ඒ වගේ තමයි දැන් බජාජ් ත්‍රීවිල් එක.
0: ඒ වගේ බජාජ් ත්‍රීවිල් එකත් ඒ වගේ යාව ජීව වෙලා තියෙන්නේ. විශේෂයෙන් පේන්නේ හිටික මන් දවසක බජාජ් ත්‍රීවිල් මින් මනතර ලංකාවේ නැහැ කියලා එකක් ආවොත් එහෙම තමයි. අඩේ දැන් මතක් වෙනවා ඒකෙන් කරගත්ත වැඩ ටික. මිනිස්සු බිස්නස් කීයක් රන් කරනවද බජාජ් ත්‍රීවිලර්ස් විතරක් පාවිච්චි කරලා. පටහැමිලා තියෙනවා ලංකාවේ තියෙන සුප්පිරි ගණේ කම්පැනිස් වල.
1: හරි.
0: ඔය දෝන කරන වැඩ වලට බජාජ් ත්‍රීවිල් දෙක තුනක් තියන්නේ.
1: ඕ ඒක හරි.
0: වාහන නැති කම්පැනි නෙමෙයි. රෝදර් 4 විතරනේ රෝදර් 16 වාහනක් තියෙනවා ඒ කම්පැනි වලට. හැබැයි පොඩි ත්‍රීවිල් එක තියාගෙන රියදුරෙත් යන තමයි දුවන්නේ. වාසි ෆුල් එෆිෂන්සි එක පැත්තේ පුදුම වාසියක් තියෙනවා. ටැක්සි දුවන අයටත් අලුත් ත්‍රීවිලයක වාසි 236
1: සීසී

ඉන්න එකක් ආවට මේක තෙල් බොන්න නෙමෙයි තෙල් පිරිමහින්නයි හැදිලා. එන්ජිම ලොකුනට අපිට හිතනවා නිකන් තෙල් ටිකක් වැඩි වෙනවද කියලා. නෑ. මේක තනිකර අනිත් පැත්ත. එන්ජින් එක ලොක කළා, එෆිෂන්සි එක වැඩි කරලා, ෆෝර් වැල් දාලා, ත්‍රොටල් රෙස්පොන්ස් එක වැඩි කරලා, ඩිජිටල් මීටර් හයි කළා.

0: ගන්න පුළුවන් කියලා. මේ බලන්නක දැක්ක සැනින්ම මේ ෆොටෝ
1: සබ්ස්ටිටියුට් එක.
0: ආදේශකයක්. බැලුවම තේරෙනවා මේ ෆොටෝ එකක් බැලුවම තේරෙනවා මේක නම් ලීමයි කියලා හිතෙනවා. ඒ තරම් ලස්සනට ඒක නිමාව හදලා තියෙනවා. ඉතින් අපි ඔයගලන්ට මතක් කරනවා ගෙදර ඔයගොල්ලෝ ගහනවා නම් ෆිනිෂින් සිවිලිමක් දැන් ගහලා තියෙන මොකක් හරි ඒක දැන් මේ වැඩේට අත ගහලා වැඩේ වන වෙලා නම් ඒක කරන්න දෙයක් නැහැ. කාලයක් ගිහිලා
1: මොකක් හරි මේ කතා කරන්නේ ස්ට්‍රිප් සීලින් එකක් ගැන.
0: ස්ට්‍රිප් සීලින්.
1: ඒකට සීලිමට කියන නම ස්ට්‍රිප් සීලින්. සමහර අය කියනවා මේක ෆිනිෂින් සිවිලිමක්.
0: හරි.
1: අර රාෆ්ටර්ස් එහෙම නැත්නම් පරාල වලට උඩින් තමයි යන්නේ. වහලට සමාන්තරව මේ ගහන්නේ. ඒකෙන් අර ලොකු ඉඩක් හැදෙනවා ගෙදරක හරි ලස්සන පෙනුමක්. ගෙයක් විලායකක් වෙන තැනක් තමයි ඒ.
0: වහලෙන් ගොඩක් දේවල්. ඒ ස්ට්‍රිප් සීලින් එකෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන්.
1: ඊට පස්සේ එතන තාප කෙනෙක් හින්දෙන් බලනකොට නිකන් වහලේ බැලන ඕන ගෙදරක අපි ගියා
0: වුණා. ඔව් බලනවානේ.
1: වහලේ බලන වහලෙන් දැන් තමයි බලාගෙන
0: ඉන්නේ. කාමරස්ස දොර මෙහෙම
1: දොරෙද්ද හිටවෙන්න ඕනද බලනවා.
0: ෆ්‍රිජ් එක අරිනකොට බලනවා ඇතුලේ මොනවද තියෙන්නේ. ඒව බලන ඊට පස්සේ හැබැයි පළවෙනි එක බලන්නේ වහල දිහා. වහල ලස්සන නම් ගේ ගැන පොඩි අයිඩියා එකක් ඔබට එනවා. ආ මේ ගෙදර නියම පොඩි ක්වොලිටි ගෙදරක් කියලා නේ.
1: අනිවාර්යයෙන්. ඉතින් මේ මේ මේ ප්‍රොඩක්ට් එකේ මේ මාර වාසි ගොඩක් තියෙනවා. ලංකාව වගේ රටක රස්නේ වැඩි. වහින වෙලාවල්ක වහින්න ගත්තාම කෙලවරක් නැති. මේ එක්ස්ට්‍රීම් වෙදර් පැටර්න්ස් නිසා මේ අපිට සත්තු කරදරත් වැඩි. අර වහින කාලට සේරම සත්තු ගෙවස්සර රිංග ගන්නවා.
0: ඕ ඉන්නවනේ කික සත්තු පොඩි පොඩි සත්තු එනවා.
1: ඔව්. වහින කාලට සියලු සත්තු ගෙයතුල් රිංග ගන්නවා.
0: ඔව්.
1: කෑමත් ගෙයතුලින් මොහා ගන්නවා. ගොඩක් සත්තුන්ගේ කෑම තියෙන වහලෙ. වේයොන්ට නම් ආයි දෙකක් නැහැ. උන්ට සීලිමක් කියන්නේ, උන්ට වහලයක් කියන්නේ, උන්ට වෙලින් එක.
0: ආ ඒකනේ.
1: හැබැයි මේ සීලිම ගහන මේ ප්‍රොඩක්ට් එක වේයොන්ට කන්න හදපු එකක් නෙමෙයි. උන්ට කන්න බෑ. තත ගහ ගන්න බෑ. ප්‍රොඩක්ට් එක එච්චර හයයි. මේක ෆයිබර් සිමෙන්ට් ප්‍රොඩක්ට් එකක්.
0: හරි.
1: පෙනුම ලීයමයි. ලීයමයි පෙනුම. එහෙම පිටම ලීය විදිහටමයි ගහලා තියෙන්නේ. ඒ වා ටෙක්නොලොජිය ගැන චර කරදර වෙන්න එපා. මේක ෆැක්ටරි එකේ හදන ප්‍රොඩක්ට් එකක් නිසා හැම කෑල්ලම එක සයිස්. දශමිකවත් වෙනසක් නැහැ. අච්චුවේ හැදිලා එන්නේ. ආයේ මුකුත් නැහැ. දතකට පූට් වෙන්නම ගාලා දැම්ම හැකි මේකේ පොඩි ගැප් එකක්වත් පොඩි වෙනසක්වත් පේන්නේ නැති
0: වෙන්නේ. හරි ඕකේ.
1: එච්චර ලස්සන වැඩක්. ඉතින් මේක පොඩක් සයිට් එකට ගිහින් බලන්න. අපි නැත්තම් නම්බර් එකක් දෙන්නම් කතා කරලා පොඩි විසිට් එකක් දාලා බලන්න එපා. ඒගොල්ලන් අර තේක් එක.
0: ඕ.
1: දැන් බුරුම තේක් එක නම් ටිකක් කෝපි පාට පැත්තට යනවා.
0: හරි.
1: කොස්ට් නම් කහ පාටට, මහෝගනී රතු පාටට.
0: ලස්සනයි නේ.
1: මම නම් යූෂුවලි ආස තේක්ක තමයි.
0: තේක්ක මට තේක් එකට ආස. මට බුරුම තේක්කත් ආසයි යන්නේ.
1: බුරුම තේක්ක බැරි නම් තේක්ක බැරි නම් අනේ මේ. ඔයා ගහන ෆිනිෂින් සිවිලි.
0: කෝල් කරන අපි නම්බර් එක දෙන්නම්. කලර් අප් 0148 738 738 0148 738 738. අනේ අරවින්ද මාව මම අද වාහනේ නෙමෙයි ආවේ. මාව යන ගමන් පොඩ්ඩක් කාගිල්ස් එකෙන් හලාගෙන යන්න පුළන්ද?
1: පුළුවන්.
0: ලස්සනනේ මගේ කතා
1: හලාගෙන යන්න පුළුවන්.
0: හලාගෙන යන්න.
1: හලා ගන්න පුළුවන් නම් මම ඕන්ද.
0: එහෙම අපි කියනවානේ. මම පොඩ්ඩක් අගල කාගිල්ස්
1: එකෙන් හලා ගන්න පුළුවන් නම් මම ඕන්දක් කරනවා.
0: අපි වාහනේ යනකොට අපි කියනවා කාගිල්ස් එකට පොඩ්ඩක් අල්ලන්න.
1: එහෙම අල්ලන්න.
0: ඒ කියන්නේ එහෙම තමයි.
1: මම පොඩක් කාගිස පොඩක් අල්ලන්න.
0: අල්ලන්න. ඒ කියන්නේ එතන නවත්තන්න කියන එක.
1: අපි කියන්නේ මම අපි පොඩක් මම පොඩක් drop කරනවාද?
0: අපිත් එහෙමත් කියනවා.
1: ඔව්. නෑ එහෙම හලාගෙන යන්නේ. හලාගෙන යන්නයි drop කරන්නයි දෙකක් බෑ. ඔයා අපි හලාගෙන යනවා. අපිව මිනිස්සු drop කරන් යනවා.
0: මාව පොඩක් down කරන්න හදන. එහෙම කියලා. get out කරන්න මාව.
1: අම්මා පොඩක් get out කරා.
0: කාගිස ළඟදී පොඩක් get out කරනවාද? ඒක අපි පොෂ් නම් පොෂ් normal life එක නා normal life ඒවා වෙනසක් නෑ. හැබැයි අපි යන තැන තමයි වැදගත්. අපි යන්නේ කාගිල්ස් ෆුඩ් සිටි. ඇයි අපි මෙච්චර ගොඩක් කඩ එක එක ඒවා පහු කරගෙන ඇයි අපි කාගිල්ස් එකටම යන්නේ? හේතුව තමයි මාකට් එකේ අඩුම ප්‍රයිස් එක තියෙන තැන. ආයෙත් කතා දෙකක් නෑ. මාකට් එකේ අඩුම ප්‍රයිස් එක තියෙන තැන. ගියොත් හම්බ වෙනවනේ අරවින්ද මොකක් හරි නිෂ්පාදනයක මොකක් හරි සැලකිය යුතු ප්‍රමාණයක ගණන් අඩු කරලා තියෙනවනේ. ගියොත් ඒ කියන්නේ සමහරකට හිතාගෙන යනවා මද චීස් ගන්නවා කියලා හිතන. ගිහලා බලන්න චීස් එකේ දාලා තිනවා. මේකට අද මෙන්න මෙච්චර ඩිස්කවුන්ට්. කොහොමද ඒක සතුට නේ?
1: කොහොම හිතාගෙන නැහැ හැම එකටම ඩිස්කවුන්ට් දාලා තිනවා කියලාද කියන්නේ?
0: නෑ එහෙම නෙමෙයි.
1: සමහරවිට
0: මම කියන්නේ මොකක් හරි එකකට. උදාහරණයක් තමයි මම කිව්වේ
1: චීස් ගන්න කියලා චීස් වලටම දාලා දුන්නේ.
0: එහෙම දවසක් තිබ්බා. ඉතින් ඒතර හැපි ඉතින් අර ආසයිනේ.
1: කොහොමත් බඩු ටික ෂොප් කරගෙන ඔබ බලනකොට ඔබ ගත්තේ වෙන් සෑහෙන ප්‍රමාණයකට ඩිස්කවුන්ට් ඇඩ් වෙලා තියෙනවා.
0: ප්‍රීති
1: අර රිවෝල්ට් සමාජිකත්වයේ ගන්න.

0: ඒ රිවෝඩ් සාමාජිකත්වය කියලා කියන්නේ එන නිදානයක්. ඒක ඇතුලේ තියෙනවා වෙන වෙන
1: හරි
0: වෙන වෙන නිකන් වාසිදායක ඩීල් තියෙනවා. ඒ ටික කොටා ගන්න අපරාදී. ඒව නිකන් නිදල්ලේ යන්න අරින්න එපා.
1: හරි.
0: මේ රිවෝඩ් සාමාජිකත්වය ගන්න හානියක් නැහැ. වාසියක්ම තමයි හැමදාම තියෙන්නේ.
1: අනිවාර්යෙන්.
0: නේද?
1: Yes.
0: ඉතින් කාගිල්ස් ගැන අපි වාසි හම්බෙන විදිය ගැන, ඒ සර්විස් එක ගැන, ඒ නිදහස ගැන අපි හැම වෙලාවම කියනවා. මේ කාලේ පොඩ්ඩක් අපි ටිකක් කල්පනාවෙන් දුවන්න ඕන. කාලයක් ඇවිල්ලා තියෙන්නේ. අපිට රුපියලත් වටිනවා.
1: ඔව් නේද?
0: අපිට රුපියලත් වටිනවා. ඒ හැම එකක් ගැනම හිතලා ඔබ කාගිල්ස් එකට යන්න. දවසක ඕනනම් ජොලියට ඒ ගණන් මිනුම් ටික කම්පෙයා කරන්න.
1: පහුගිය
0: කාලයක් අපි කරා මතකද ඔයාලට? ගණන් කම්පෙයා කරන්න ගත්තා. පොලේ ගානයි කාගිල්ස් එකේ ගානයි. ගෙවල් ළඟ කඩේ ගානයි කාගිල්ස් එකේ ගානයි. ගෙවල් ළඟ කඩේ දුවන්න ඕනේ. ඉතින් එහෙම කළා. අපිත් ඔලුව උස්ස ගන්නත් එපැයි දැන් මේ
1: මේ
0: තියෙන වේදන් ටික වැඩි වෙනකොට අපි සමහර පොඩි පොඩි ප්‍රිකෝෂන්ස් වලට යනවා. කාගිල්ස් එකට අතරමැදි වෙන නැති නිසා හැම වෙලාවෙම මේ වාසිය පාරිභෝගිකයට දෙන්න පුළුවන්කම තියෙනවා. මේක ඇතුලේ ලොකු මැජික් එකක් නැහැ. ගන්න ගාන අඩු නම්,
1: හරි,
0: ප්‍රොසෙසින් ගාන අඩු නම් ඒගොල්ලන්ට අඩු ගාන ටිකුණන්න පුළුවන්.
1: අනේ ඒක ජාලේ ගොඩයි. ගොඩක් තියෙනවනේ කාගිල්ස් ෆුඩ්ස් ටික.
0: ඒ නිසා ඒගොල්ලෝ ගන්න ඉතින් ටොන් ගණන් වලින් ගන්න.
1: එතනත් වාසියක් තියෙනවා.
0: ඕනම දෙයක් ඉතින් කිලෝ ගණන් වලින් නෙමෙයි ටොන් ගණන් වලින් පර්චේස් කරන වෙලාවට ඒ වාසිය කාගිල්ස් එකට එනවා. ඒක ඒගොල්ලන්ගේ හොඳම දේ තමයි. ඒක ඒගොල්ලන්ගේ පාරිභෝගිකයට පුළුවන් හැම වෙලාවෙම පහස් කරන එක තමයි ඒගොල්ලෝ
1: කරන්නේ.
0: නැතු ඉතින් කාගිල් සාර 500ක් කරගෙන නැත්තම් මොකද්ද
1: කරන්නේ? ඒකනේ. රයිට්. එහෙනම් හැලෙන්
0: ඒක අපි හැලෙමුනේ.
1: හැලෙමු.
0: ඕ.
1: හරි.
0: අතනින් හලාගෙන යන්න. අපි ෂෝ එකෙන් එහෙනම් හැලිලා යන්න. මම
1: ආශරය සුබ දවසක්.

0: ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයිනපුර අපේට යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
1: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
2: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්. ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics එන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011732 දහහා. NIBM The City University The Place to Be.
4: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
5: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
6: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
7: 0.4 0.4

0: පුරා
1: උදේ 10 විනාඩි 15යි දැන්.
0: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: किया था टॉप स्टोरी
1: කළුතර වෙඩිත බීමක් කළුතර ප්‍රදේශයේ සිදු වූ වෙඩිත බීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා කළුතර වැටවකඩ ප්‍රදේශයේ මෙම වෙඩිත බීම සිදු වෙත්තේ අද පෙරවරුවේදී මොටරතේකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිත බීම සිදු කර තිබුණේ ජතුරුපදයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුටයි තුවාල ලැබූ එම පුද්ගලයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා මියගොස් ඇත්තේ කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වෙඩිත බීම සිදු කළ සකකරුවන් අතරංගුවට ගැනීම සඳහා කළුතර දකුණ පොලිසිය මගින් විමර්ශන ක්‍රියාත්මකයි මෙවසර ගත වූ කාලය තුළ මෙරට වෙඩිත බීම් 15ක් සිදුව තිබෙනවා ඉන් මියගොස් ඇති ගණන 12ක් දැන් විදෙස් පොතක් උගන්ඩාව කොංගෝ රජය සමග එක්ව දේශ සීමාව වසා දමා තිබෙනවා ඒබෝලා පැතිරීම පාලනය කිරීම සඳහායි උගන්ඩාව නිවේදනය කළේ අසල්වැසි කොංගෝ රජය සමග එක්ව දේශ සීමාව සති 4කට වසා දමීමට තීරණය කළ බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රෝස් ඇඩගම් පැවසුවේ ඉබෝලා රෝග තත්ත්වය පාලනයට හුදකලා වීම ආරම්භ කළ යුතු බවයි නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුගමනය නොකළහොත් එය පැතිරීමේ වේගය වැඩි විය හැකි බවයි ඔහු පැවසුවේ
2: මේ පැයේ සිත නිවන බොදු පෙති කීතය ඔබ වෙත කෙනෙන්නේ
3: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ
4: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා

0: සහ ප්‍රවෘතිවලට එහා කිය ප්‍රවෘති.
1: වාහනවල සහ රත්රංවලට මිල අධික වශයෙන් වැඩුණා. වැඩිවෙච්ච මිලට මිල නලබාගත්තොත් මිල අඩුුණොත් නැගීම හැකියාව අඩුයි. ඒක නිසා තමයි මේක ප්‍රුඩෙන්ෂල් මිෂයක් විදිහට ණය ගන්න පුද්ගලයා සහ බැංකුපති දෙකේම යම් කිසි ආකාරයක අවදානම අවම කිරීම සඳහා ඒ තියෙන රේෂුව එක 50-40 කරලා තියෙනවා. රත්රංවලට 70 දක්වා ගන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා කිය ප්‍රවෘත්ති. උදෑසන 6:30 දහවල් 12:00 සවස 6:30 සිය

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: සල්ලි පැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
2: සිරිවෝන් සමාජිකයන් සඳහා කාගිල් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම්. මිල්කා සම්පූර්ණ යොදේ සහිත කිරිපිටි ඉතිරි රුපියල් 200යි. ඩිල්මා ප්‍රීමියම් තේ ඉතිරි රුපියල් 190යි. ඕෂන් ස්ටාර් ජැක් මැකරල් ඉතිරි රුපියල් 151යි. ඇස්ට්‍රා ඉතිරි රුපියල් 220යි. කාගිල්ස් ෆුඩ් සිටි
3: ඇලුමිනියම් ඇලුමිනියම් මනේ.
4: මහත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටි වෙනස්.
5: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. ෆිච් රේටින්ස් A-LKA Outlook Stable යාපදිංචි මූල්‍ය සමාගමකි.
7: අලංකාරය සහ නිර්මාණ ශෛලිය සමඟ ස්වර්ණමහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසිදු රණින් නිමවූ සරණාභරණ ගුණාත්මක භාවය සහ අසමසම නිමව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 0112 753 447.7.
8: ඔබත් ඒලෙවල් අවසන් කළ සිසුවෙක්ද? NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0112 732 1000. NIPM, The City University, The Place to Be.
9: Meningitis රෝගය සීග්‍රයෙන් ව්‍යාප්ත වී හැකි කාණ්ඩය වන්නේ 1. පාසල් ළමුන් 2. ගර්භණී මව්වරුන්.
10: CFFM පොකට් මනේ අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ මාතර නතිෂා ප්‍රේමරත්න.
11: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
10: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0711 982 984 දැන්ම WhatsApp කරන්න.
12: CFFM පොකට් මනි.
10: හෙට උදේ 5යි කාලට සියතහන්න.
13: අනුග්‍රහය
14: නාඩි මාංශින් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්
15: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
16: දැන් වෝග් ජුවලස් වෙති වැඩ කුලියක් නැතුවම තෝරාගත් බැංගල් සහ චේන් සඳහා ඔබට තෝරාගන්න ලොකු කලෙක්ෂන් එකතුවක් තියෙනවා. ඉක්මන් කරන්න, මේ මාස 29 දක්වා පමණයි. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112 414 414. කොන්දේසි සහිතයි. වෝග් ජුවලස් සමදා ඔබ සමගයි.
14: නාඩි මාංශින් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්
15: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
17: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
18: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
19: CDB රන් අය දෙන ඉස්තරම් තැනක් රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: පාලට තාලට ගැලපෙන ඩිසයින් එක්ක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන් ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්
20: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහනුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000 යුනිසෙක්ස් බ්‍රේස්ලට් එකක්
3: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න දැන්ම ලංස තියන්න KW හිස්තනක් අඩුම ලංසෝ ටයිප් කරලා 39.47 SMS කරන්න
21: සියත ක්‍රේසි වෙන් දේසි හේට හවස පහට
22: Powered by Bid to Win.

උදේ 10 විනාඩි 44 දැන් වෙලාව රශ්නතෝ ෂොප් කරන්න නම් ඔබ යන්න ඕන තැනක් තමයි තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් කියලා කියන්නේ. ඉතින් එහෙම යන කෙනෙක් නම් ඔබට යන්න පුළුවන් කිරිබත්ගොඩ, මහනුවර, නිට්ටබෝ, ඡායල, කුරුණෑගල මේ ප්‍රදේශවල තියෙන ශාඛාවන් වලට ඔබට යන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් තිලකවර්ධන ඔන්ලයින් ස්ටෝර් එකට ගිහිල්ලත් ඔබට ෂොප් කරන්න පුළුවන්. www.tilakawardhana.com තමයි එයාලගේ වෙබ්සයිට් එක. එතනට ගිහිල්ලා ඔබ ලංකාවේ කොහේ හිටියත් ඒ ඕනම තැනකට ඔබට ඕඩර් එකක් ප්ලේස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම ඔබ ඉන්නේ කොළඹ කිරිබත්ගොඩ තදාසන්න ප්‍රදේශයක නම් ඕඩර් එක දාලා පැය 3ක් ඇතුළත ඔබට ඒ ඕඩර් එක ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. ලංකාවේ පළවෙනි වතාවට එයාලගේ වෙබ් ස්ටෝර් එකේ තියෙනවා ඔබට වර්චුවල්ම ඇඳුමක් ෆිට් ඔන් කරලා බලන්න chance එක. ඒක ඔබ ගිහිල්ලා බලන්න ඕන. හරිද? tilakawardhana.com වෙබ්සයිට් එකට ගිහිල්ලා එතනින් බලන්න කොහොමද මේ වර්චුවල් ඇඳුමක් ෆිට් ඔන් කරලා බලන්නේ කියලා. මේ එක්ස්පීරියන්ස් එක ලංකාවේ වෙන කොහෙවත් ඔබට ගන්න බෑ. tilakawardhana එකත් එක්කම තමයි ඔබට මේ වැඩේ කරගන්න පුළුවන් වෙන්නේ. කලින් කිව්වනේ අර ඕඩර් එකක් ප්ලේස් කරගන්න පුළුවන් ලංකාවේ ඕනම තැනකට. ඒ වගේම කොළඹ කිරිබත් ගොඩවට නම් ඔබ ඉන්නේ පැය 3ක් ඇතුළත ඔබේ ඕඩර් එක ඔබට ගෙනල්ලා දෙන්න එයාලගේ ඩිලිවරි ටීම් එකත් ඔන්න ලෑස්ති වෙලා ඉන්නවා.

0: නියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීඩී විරන්න ඇදෙන ස්තරම් තැනක් රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: උපන්

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න. 0.71 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
1: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
2: අයියා මට මල් ගොඩක් දීලා.
1: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
2: හච් 15 පිස්සුවක්ම තමයි.
3: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්. ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගේ කසුන් රොද්‍රිගෝ.
4: මම කාලයක් ගුඩ් කරන්න නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා එනම් පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිස්ට ආරම් දෙන්න කියලා හිතන් ඉතියේ ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රිෂි වෙන්දේසියට ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
5: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
6: සියත ක්‍රේසි වෙන්දේසි.
5: හෙට හවස 5ට සියත අහන්න.
7: Powered by bid to win.
8: සමහර දේවල් තියෙනවා අපි ඒක නොකර හිටියොත් වැරදි. අනිවාර්යයෙන් කරන්න.
9: නාන්න නැතු හිටියොත් වැරදි. ඒ වගේ කතා.
8: නාන්න නැතු ඉඳගෙන ඇතුළු වැරදි. බම්බේ කරන්න දෙන්නද කවුරු ඉන්නේ මේ? මේ නීතියක් නැහැ නේ. මම හැමදාම මේක මේ වැඩල දාන නාය වහගෙන කරන්න අමාරු.
10: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
11: අනුග්‍රහය
12: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කර ගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස

0: උදේ 11 විනාඩියකයි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: क्या था टॉप स्टोरी।
1: අස්වැසුම ප්‍රතිලාභ ගිණුම් ගත කෙරේ. අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා මැයි මාසයේ අස්වැසුම දීමනාව බැංකු ගිණුම් වෙත බැර කර තිබෙනවා. ඒ ප්‍රතිලාභින් 6,25,128 දෙනෙකු සඳහායි. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් 3,125,600,000ක්. දැන් තවත් දේශීය පුවතක්. බැක්ටීරියා මෙනින්ජයිටිස් රෝගයේ වැළඳීමෙන් ආරක්ෂා වීම සඳහා ලබා දෙන එන්නත් හිඟයක් මෙරට පවතින බව වෛද්‍යවරුන් පවසනවා. රැකියා සඳහා විදේශගත වන පිරිස සඳහා මෙම එන්නත ලබා ගැනීමට සිදුව ඇත්තේ පෞද්ගලික අංශයෙන් බවයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍ය වෘත්තීය සමිති සංධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමස් සංජීව පැවසුවේ.
2: එම අවදානම් රටවල් වල සංචාරය කරන පුද්ගලයන් සංචාරයේ නිරත වීමට පෙර එම බැක්ටීරියා මෙනින්ජයිටිස් රෝගී තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා වන එන්නත් ලබා ගැනීම වැදගත් වෙනවා. දැනට අපේ රටේ වෛද්‍ය පරීක්ෂණ ආයතනය තුළ එම එන්නත ලබා ගැනීමේ අවස්ථාව පහුගිය මාස දෙකක කාල මුළුල්ලේ ලැබිලා නැහැ. හේතුව තමයි එම එන්නත මේ වන විට රටේ වෛද්‍ය පරීක්ෂණ ආයතනය තුළට වෛද්‍ය සැපුම්ක්කෙන් නොලැබීම. අපි ඉල්ලීමක් කරන රජයෙන් කඩිනමින් අදාළ ඖෂධය සම්පාදන කටයුතු වලට අදාළ තිබෙන ගැටලු ප්‍රමාදය නිරාකරණය
3: මේ සිත දිවන බොදු පෙති කීතය ඔබ වෙත කෙරෙන්නේ.
4: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
5: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්රිතා.

0: අතේමිට තියෙන කාලටයකින් වැඩ කරගන්න විදිිය ගැන උපදෙස් දෙන්න ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරුකරගන්න ගේමක් ගහන්න ලෑස්තිනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩෙක් කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියල ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස්.
1: අලංකාරය සහ නිර්මාණශීලීත්වය සමඟ ස්වර්ණ මහල් ජුවලර්ස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසිදු රනින් නිමවූ සරණාභරණ ගුණාත්මක භාවය සහ අසමසම නිමාව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රනින් සරසගන්න ළඟම ඇති ස්වර්ණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 011 753 44 07.
2: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Anshikin සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011 732 1000. NIBM, The City University, The Place to Be.
3: කැඩපත කැඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
4: සෙන්ඩි, ආශ්චර්ය, මාෂි, විෂ්මි.
3: මට පාවයාව
4: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සතු කොච්චියෝ.
3: අන්නා කලින් කියන්න එපැයි.
5: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
6: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
3: අහන්න හවස දෙකට සතිය දවස්වල.
7: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
8: නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
9: හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000 කට අම්මනා.
10: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
11: දැන්ම දරුවගේ 9 වසරයි 0.714 151 151 එකට WhatsApp කරන්න. සතිය දවස් 5 උදේ 5 කාලට සියත FM අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය.
12: ආදී මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
13: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook 98.2
14: 98.4

දෙකොළහයි විනාඩි විසි අටයි දැන් වෙලාව. ස්මර්ට් ෆෝන් එක ගන්න තාම සල්ලිකුතු කරන ගමන් තින්නේ. සල්ලිකුතු කරලද ෆෝන් එක ගන්න වැඩේ ගොඩදාගන්න හිතාගෙනඉන්නේ. එහෙම කරන්න ගියොත් නම් ඉතින් ඔබට සෑහෙන්න කාලයක් යයි ඔය හීනේ හැබෑ කරගන්න. ප්‍රශ්නයක් නෑ දැන් මේ ගානක් එකතු වෙලා තියෙනවා නම් ඔබේ අතේ ඔබට පුළුවන් තිලකවර්ධන සෙලියුල් එකකට ගිහිල්ලා ෆෝන් එකේ ගානින් 30% මුලින් ගෙවලා ඊට පස්සේ මාස 24ක් යනකම් ගෙවාගෙන යන්න. වැඩේ කරගන්නවා නම් ඔබ අනිවාර්යෙන්ම ඔබේ ID කාඩ් එක අරන් යන්න ඕන. ඔබත් එක්ක එක ගැරන්ටි කෙනෙක් එකගෙන යන්න ඕන. දෙන්නටම වයස අවුරුදු 21කට වැඩි වෙන්න ඕන. ඊට පස්සේ අර කලින් කිව්වාගේම 30% ඩවුන් පේමන්ට් එක දාන්න ඕන. ඊට පස්සේ ඔබට පුළුවන් ෆෝන් එකේ ගාන මාස 24ක් යනකම් ගෙවාගෙන යන්න. මේ වැඩේ තාම තියෙන්නේ Android phones වල විතරයි. Apple phones වල නැහැ. හැබැයි cellular එකේ ඔබට ඕන නම් ගන්න එකපාර සල්ලි දීලා Apple phones තියෙනවා. ඒ වැඩේ තෙතරින් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් laptop එකක්, tab එකක්, ඊට පස්සේ tripod එකක්, selfie light එකක්, earbuds, hand free මේ ඕනම දෙයක් ඔබට තිලකවර්ධන cellular එකකට ගිහලා ගන්න පුළුවන්. කිරිබත් ගොඩට යන්න පුළුවන් ඕන නැත්නම් වත්තල කඩවත ගම්පහ ඡායල නිට්ටබෝ මහනුවර එහෙම නැත්නම් කුරුණෑගලට ගියත් ඔබට මේ දේවල් ටික තිලකවර්ධන සෙලියුල් එකකින් කරගන්න පුළුවන්කම තියෙනවා.

0: සෝඩියම් කියන එක අපේ ශරීරය නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
1: හරි.
0: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
1: ලුණු නිෂ්පාදනය කරනවා.
0: යකඩ අපේ මේ බොඩි ඇතුළ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රවල ලේවායවල් දාන්න ඕනේ නැහැ. අපි හූර්ලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
2: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අට් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
3: පොළොවේ රන්ගස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
1: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
4: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
5: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
6: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් Honor within Honor X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
7: සුබ දවසක්.
1: අලුත් වෙලා.
7: පහසු වෙලා. තැඟි වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: රයිම් කලෝරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Primelands
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
12: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
13: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
14: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.

0: වෝක් ජුවලර්ස් වෙතින් ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. වෝක් ජුවලර්ස් සැමදා ඔබ සමගයි.
1: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
0: කාලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන් ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්.
2: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහැනුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 1,50,000 යුනිසෙක්ස් බ්‍රේස්ලට් එකක්.
0: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න. දැන්ම ලන්සෝ තියන්න. KW හිස්තනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47 SMS කරන්න.
1: සියත ක්‍රේසි වෙන් දේසි හේට හවස පහට.
3: Powered by Bid to Win.
4: Anuwatai Dashamatekan Anuwatai Dashamahataren

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීඩීවි රන් නැදෙන ස්තරම් තැනක් රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්
4: මෝක් ජුවලර්ස් වෙතින් ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112 414 414 කොන්දේසි සහිතයි මෝක් ජුවලර්ස් සමදා ඔබ සමගයි
5: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112 200 200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව සීලන්තික් සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
6: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
7: ගියසතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43,000ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගයේ කසුන් රොඩ්‍රිගෝ.
8: මම කාලයක් බුක් කරන්න නැති ඉඳලා එකපාරට මේ සතියේ ඉඳලා පටන් ගත්තා මේ බුක් කරන්න. ඒ සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිෆ්ට අරන් දෙන්න කියලා හිතන් ඉතියේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම බුක් කරන්න ගත්තේ. මම අනිත් අයත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියේ බුක් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
4: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. RG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
0: සියත ක්‍රේසි වෙන්දේසි.
4: හෙට හවස 5ට සියත අහන්න.
9: Powered by Bid to Win.

0: දැන් වෙලාව තවල් 12යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටකත් සියත ප්‍රෝෘති. සියත ප්‍රෝෘති සිරස්තල.
1: කළුතර වෙඩිත බිමක්. ශ්‍රී ලංකාවේ බදු ආදායම ඉහළ නැංවිය යුතු බව IMF කියයි. විපක්ෂයේ චෝදනාවලට ජනපතිගෙන් පිළිතුරු. බොරතෙල් මිල යළි ඉහළට.
0: දේශීය සියත. Local news on Seatha.
1: කළුතර ප්‍රදේශයේ සිදු වෙඩි තැබීමකින් පුද්ගලිකු මිය කොස් තිබෙනවා. කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේ මෙම වෙඩි තැබීම සිදුවැත්තේ අද පෙරවරු වේදී. මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර තිබුණේ යතුරු පැදයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුටයි. තුවාල ලැබූ එම පුද්ගලයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා. මිය ගොස් ඇත්තේ කළුතර දකුණු ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. වෙඩි තැබීම සිදු කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කළුතර දකුණු පොලිසිය මගින් විමර්ශන ක්‍රියාත්මකයි. මේ වසරේ ගත වූ කාලය තුළ වෙඩි තැබීම් 15ක් සිදුව තිබෙනවා. ඉන් මිය ගොස් ඇති ගණන 12ක්. මේ අතර අත්අඩංගුවට ගත වැලිකඩ පොලිසිය ස්ථානාධිපතිවරයා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඔහු ඊ අත්අඩංගුවට ගෙන තිබුණේ චීන ජාතිකයන් පෙරසකට ඇත විදේශ ගමන් බලපත්‍ර නීති විරෝධීව ළඟ තබා ගැනීම හේතුවෙන්. පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් වෙයංකුඩ ප්‍රදේශයේදී සැකකාර ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබුණා. රාජගිරි ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් චීන ජාතිකයන් 19 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර ස්ථානාධිපතිවරයා විසින් ළඟ තබාගෙන තිබූ බවයි පොලිසිය සඳහන් කළේ. එවා මුදා හැරීමට නම් එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 3ක මුදලක් ඉල්ලා තිබීම සැකකරුට එරෙහි චෝදනාවයි. ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ ණය පහසුකමේ 5 වන සහ 6 වන ඒකාබද්ධ සමාලෝචනය සම්පූර්ණ කිරීමෙන් ඊට ජාත්‍යන්තර මූල අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ ජාත්‍යන්තර මූල අරමුදලේ විධායක මණ්ඩලයේ ඊයේ රැස් වූ අවස්ථාවේදී ඒ අනුව ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 695ක මුදලක් හිමිවනු ඇති. මෙම වාරික ජාත්‍යන්තර මූල අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන 6 වන හා 7 වන වාරිකයි. ඒ අනුව ජාත්‍යන්තර මූල අරමුදලෙන් මේ දක්වා මෙරටට ලබා දී ඇති මුළු මූල්‍ය සහය ඇමරිකානු ඩොලර් බිලියන 2.4ක්. 2025 දෙසැම්බර් අවසානයේ වන විට ශ්‍රී ලංකාව සියලුම ප්‍රමාණාත්මක කාර්ය සාධන නිර්ණායක සපුරා ඇති බවයි ජාත්‍යන්තර මූල අරමුදල සඳහන් කළේ. මැද පෙරදිග යුද්ධය සහ දිට්වා සිලිකුණාටුවෙන් පසු තත්ත්වය අවාසි අවධානම් ඇති කළද ආර්ථිකයට ඔරොත්තු දෙන ලෙස පවතින ඇතැයි අපේක්ෂා කරන බවද ජාත්‍යන්තර මූල අරමුදල ප්‍රකාශ කළා. ඉන්ධන සහ පිරිවැය ආවරණය කෙරෙන විදුලි මිලකරණය යළිත් ස්ථාපනය කිරීම සම්බන්ධ පූර්ව ක්‍රියාමාර්ග අවශ්‍යතා සපුරා ඇති බව අදාළ නිවේදනයේ සඳහන්. ජාත්‍යන්තර මූල අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ සහ වැඩබලන ප්‍රධානය කෙන්ජි ඔකුමුරා ප්‍රකාශ කළේ අභියෝගාත්මක තත්ත්වය මධ්‍ය වූද ශ්‍රී ලංකාව විසින් විස්තීර්ණ ණය පහසුකම යටතේ වැඩසටහන අඛණ්ඩව ශක්තිමත් ලෙස ක්‍රියාත්මක කර ඇති බවයි. රාජ්‍ය මූල්‍ය හා ආයෝජන කළමනාකරණ සහ විදුලිපළ ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සම්පූර්ණ කිරීම සඳහා ප්‍රයත්න දැරීමට අවශ්‍ය බවද ඔහු පැවසුවා. බදු ක්‍රමය වඩාත් කාර්යක්ෂම කිරීම සහ වර්ධනය වැඩි දියුණු කිරීම සඳහා රජයේ ආදායම් රැස් කිරීම දිගටම සිදු කිරීම අත්‍යවශ්‍යයි. ඒ මූලිකව මැදකාලීන ආදායම් රැස් කිරීමේ උපාය මාර්ගයක් සකස් කිරීම හරහා සිදුවිය යුතු බව කෙන්ජි ඔකුමුරා පැවසුවා. ණය ප්‍රතිහව ගත කරන සම්පූර්ණ කිරීමට ආසන්න වන නමුත් ණය තිරසර බව පිළිබඳ අවධානම ඉහළ මට්ටමක පවතින බවයි ඔහු සඳහන් කළේ. මිල ස්ථායිතාවට ප්‍රමුඛතාව ලබා දෙමින් මුදල් ප්‍රතිපත්තිය පවත්වාගෙන යා යුතු බවත් ආයෝජන පරිසරය වැඩි දියුණු කළ යුතු බවත් ඔකුමුරා කියා සිටියා. විස්තීර්ණ ණය පහසුකමේ 5 වන සහ 6 වන ඒකාබද්ධ සමාලෝචනයට අනුමැතිය හිමිවීම මෙරට විනිමය අනුපාතය ස්ථාවර කිරීමට උපකාරී වන බවයි පෙර අදිනේ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දයරත්න බණ්ඩා පැවසුවේ.
2: මේ වාරික දෙකක් එකවර ලබා දීම මගිනුත් ජාත්‍යන්තර මූල්‍ය වාරමුදල අපේක්ෂිත මට්ටමට වඩා තෘප්තිමත් වෙලා තියෙන නිසා ජාත්‍යන්තරවත් හැම අතින්ම ලංකාවේ පිළිබඳ විශ්වාසය ගොඩාක් තහවුරු වෙනවා. ඒ වගේම ඒ විශ්වාසය තහවුරු වීම මගින් විනිමය අනුපාතික ස්ථා කිරීම

0: මටත් වෙනත් දේවල් සායි කර ගැනීමටත් සහාය වෙනවා. මේකේ තියෙන විශේෂම දේ තමයි ශ්‍රී ලංකාවේ රුපියල ෂය වීම මර්ධනය කර ගැනීම සඳහා මේ මූල්‍ය පහසුකම තීරණාත්මක විදිහට බලපානවා ලංකාවට. ඒ නිසා ගේම් ශේෂයේ ස්ථායිතාවය ඇති කරගෙන ලංකා විනිමයානුපාතිකය ස්ථායි කර ගනිමින් ආර්ථික ස්ථායිතාව පවත්වාගෙන යමින් ශීඝ්‍ර සංවර්ධනයකට අවශ්‍ය වෙන සාර්වාර්ථික ස්ථායිතාවය පවත්වාගෙන යෑමට මේ මඟින් හැකි වෙනවා කියලා තමයි කියන්න පුළුවන් තියෙන්නේ.
1: මෙරට සමස්ත ණය ප්‍රමාණය වන වාර්තා කිරීමේදී රුපියල්ට සාපේක්ෂව ඇමරිකානු ඩොලරේ අගේ ඉහළ යාම බලපාන බව ආර්ථික විශ්ලේෂකින් පවසනවා. පේරාතිනේ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකුරල පැවසුවේ 2025 වසර අවසන් වන විට මෙරට සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 29,994ක් පමණ වන බවයි.
2: විදේශ ණය ගෙවීමේදී අපි ඩොලර එකක් ණය ගත්තොත් ඩොලර එකක්ම තමයි ගෙවන්නේ. ඒක කිසිදු ගැටලුවක් නැහැ. ඒතර එතෙන්ට බලපාන්නේ නැහැ. හැබැයි මේක බලපාන එක්තරා අවස්ථාවක් තියෙනවා. ඒක තමයි දැන් දේශීය වෙළඳපොළ තුලින් ඩොලර් මිලදී ගන්න ඕනි මධ්‍යම බැංකුව මේ ණය ගෙවන්නේ. දැන් කලින් ඩොලර් විනිමය අනුපාතිකයේ යටතේ අපි හිතමු ඩොලර් එකක් රුපියල් 320යි කියලා. එතකොට ඩොලර් එකකට ණය ගෙවන්න ඩොලර් එකක් මිලදී ගන්නේ රුපියල් 320ක්. මහ බැංකුව විසින්. නමුත් දැන් ඩොලර එකක අලුත් මිල අපි හිතමු 340යි කියලා. එතකොට සිද්ධ වෙන්නේ අර විදේශ ණය ගෙවන්නම දැන් ඩොලර එකක් ගෙවන්නම ඩොලර එක මිලදී ගන්න 340ක් රුපියල් වලින් ගෙවන්නට සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට මේක විදේශීය ණය කෙරෙහි යම් ආකාරයකට බලපානවා.
1: අමරිකානු ඩොලර එක විකුණුම් වටිනාකම රුපියල් 330.81ක් බවට පත්ව තිබෙනවා. ඒ ගැනුම අනුපාතයේ රුපියල් 320.40ක්. මේ අතර අස්වැසුඹ සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අතරේ වයස අවුරුදු 70ට වැඩි හිටියන් සඳහා මේ මාසයේ අස්වැසුඹ දීමනව අද බැංකු ගිණුම් වෙත බැර කෙරුණා. ඒ ප්‍රතිලාභින් 625,128 දෙනෙකු සඳහායි. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් 3,125,600,000ක්. මූල්‍ය විනයක් සහිත ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාතර නිල්වලාකඟ ආශ්‍රිත ලවණ බාධක හේතුවෙන් ඇති වූ ගම් වතුර තත්වයන් වගා කිරීමට නොහැකි වූ ගොවි ජනතාව වෙනුවෙන් වන්දි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්
3: අපි දිට්ටෝල්ට වියදම් කරන්න වෙන් කරා කෝටි 50000 බිලියන 500ක්. ඒක ගත්තාම රඹුක්කනේ ඉඳන් ගලගෙදරට අධිවේගි මාර්ගයට බිලියන 120යි. කුරුණෑගල ඉඳන් දඹුල් අධිවේගි මාර්ගයට බිලියන 150ක් විතර යන්නේ. හැබැයි දිට්ටෝල් වියදම කීයද? බිලියන 500යි. තගන්න පුළුවන්. ඒක අපේ ආර්ථිකයේ විශාල ප්‍රහාරයක්. බොහේතු ආර්ථිකයේ අවසන් කාර්තු ආර්ථික වර්ධනේ කඩාවැටී කිව්වා. ඒ වගේම මම දන්නවා රැඳවු මධ්‍යස්ථාන ඉන්න දරුවන්ට. දැන් ඕගොල්ලෝ නම් ඕගොල්ලෝගේ දරුවන්ට පොතේ දාලා කීයක් කර ඉතුරු කරේ දරුවන්ට කවුරුත් නෑ. අපි රුපියල් 5000ක දීම නමක් දෙනවා. 3000 පොතේ දාන්න 2000ක් යාගේ වියදමට. බලාගන්න මේ රටේ මිනිස් එහෙම ආණ්ඩුවක් නැදලා තියෙන්නේ. ඉතින් මම අහන්නේ මේ ආණ්ඩුව වටන්න ඕන කාටද? මේ ආණ්ඩුව එලවන්න ඕන කාටද? මේ ආණ්ඩුව එලවන්න ඕනේ නැහැ මේ රටේ ජනතාවට. මේ ආණ්ඩුව එලවන්න ඕන හොරු තක්කඩි අපරාධකාරයන්ට. මතක තියාගන්න. ඒ නිසා මේ ආණ්ඩුව දශක ගණනාවකට හොල්ලන්න බෑ. ඒක විතරක් මතක තියාගන්න. දශක ගණනාවකට.
1: වංචනිකෙන්ට හා දූෂිතයින්ට එරෙහිව දඬුවම් ලබා දෙන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
3: සාමාන්‍ය ඉස්සර කලබල වෙන්නේ ඡන්ද කාලට නේද? දැන් ඡන්දයක් තව දුර. හැබැයි හැමදාම කලබල කරනවා. ඇයි හැමදාම කලබල කරන්නේ? ඒගොල්ලෝ දන්නා හැමදාම ඒගොල්ලන්ගේ චෝදනා අධිකරණයන් හමුවේ විභාග වෙන බව ඒගොල්ලෝ දන්නවා. විභාග වෙන බව. ඒ නිසා ඒගොල්ලන්ට ඕන කලබලයක් ඇති කරන්න. අපි කලබල වෙන්නේ. දැන් අපි අලුතෙන් මත්ද්‍රව්‍ය පනත ගිනවා. මේ මත්ද්‍රව්‍ය පනත අනුව ඉතා වේගෙන් රස පරීක්ෂා වාර්තා වෙන්න වැඩසටහනක් අද. ඉතා කෙටි කාලයක් ඇතුළත අත්අඩංගුවට ගන්න මත්ද්‍රව්‍ය විනාශ කරන්න. ඒක ශක්තිමත් කරන්න ඕන කොහොමද? පාතාලේ කුඩු මත්ද්‍රව්‍ය මුළු මුනිම නිර මේ රටෙන් තුරන් කිරීමේ සැලැස්ම අපි දියත් කරලා තියෙනවා. අපි විශේෂ කඳවුරක් හදුවා වැලිසර. ඔය නමගිය අපරාධකාරු දැන් වැලිසර අලුත් කඳවුරු එලියත් එක කතා කරන්න බැරි සියලු ආරක්ෂක විධිවිධාන දාලා මේක නතර කරන්න ඕන.
1: බලයට පැමිණීමට ප්‍රථම ආණ්ඩුව ප්‍රකාශ කළ සියල්ලක්ම මේ වන විට අමතක වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව පැවසුවේ අකුරස් ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
4: මිලියනක් නෙවෙයි මිලියන 23ක්ම අපේ රටට ගෙනාවා. හැබැයි ගේන්න බැරිමුණු බහදා තියෙනවා. මොනවද මේ බහදා කියලා අහනකොට කියනවා IMF ඉරිසුම බහදාවක් වුණා. බලන්න කියන බොරුව. ඕන පොඩි දරුවෙක් වුණත් දන්නවා මේ රටට ඩොලර් ආධාරයක් පුද්ගලයෙක් හෝ ආයතනයක් හෝ සමාගමක් ලබා දෙනවනම් ඒකට කිසිම IMF බාධාවක් නැහැ. අමූලික බොරුවක් කියුවේ. පට්ටබල් බොරුවක් කියුවේ. මේක ගැන මම පුදුම වෙන්නේ නැහැ. මොකද ඔහුම කියනවා ඔළුව කසකස ආදා තියෙනවයි කියලා කිව්වේ මුදල් ඇමතිලු. මුදල් ඇමතිගේ නමවත් දන්නේ නැහැ. රටේ මුදල් ඇමති වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයා. දැන් ඩොලර් මිලියනක් ගේනවයි කියපු පුද්ගලයා කියනවා. එකක් නෙවෙයි 23ක්ම ගේන්න පුළුවන් ඩොලර් මිලියන. ගේන්න බැරුව තියෙන්නේ IMF කිවිසුම බහදාවක්ලු. කරුණු හොයලා බැලුවොත් එහෙම කිසිම බහදාවක් නැහැ.
1: මෙරට සිදු ගල්ලඟුරු අක්‍රමිකතාව හේතුවෙන් දෛනිකව පාඩුතැරීමට ආණ්ඩුවට සිදුවන බව සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පවසනවා. ඔහු මේ බව පැවසුවේ සීත ටීවී ත්‍රිකෝණීය කාලීන වැඩසටහනට එක්වෙමින්.
5: ටර්ම් ටෙන්ඩර් එකේ නැව් 25ක් දෙන්න තිබුණා. නැව් 19ක් ඇවිල්ලා තියෙනවා. 17ක් ගොඩ බාලා තියෙනවා. ගොඩ බාපු 17ම බාලයි. කොට කළ යුතු පියවර නිසි වෙලාවට ගත්තේ නැහැ. ඒකෙන් අතිවිශාල පාඩුවක් රටට වුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ගල්ලංගුරු වල වටිනාකමෙන් වෙන පාඩුවට අමතරව එම බලශක්ති උත්පාදනය කර ගැනීමට ඒ මොහොතේම ඩීසල් බලාගාර ක්‍රියාත්මක වීම නිසා ඒින් ඇතිවන ප්‍රශ්නේ නිසා අදටත් ඉදිරියටත් බිලියන ගණනක් දිනපතා පාඩු වෙනවා. අලුතෙන් ටොන් ලක්ෂ 3ක් මිලදී ගැනීමට නැත්නම් නැව් 5ක් මිලදී ගැනීමට ටරන්ජෝට් කියන සමාගමට මේ හදිසි මිලදී ගැනීමේ ටෙන්ඩරේ දුන්නා. මේ ටරන්ජෝට් සමාගමේ පළවෙනි නැව් දෙක නිසි ප්‍රමිතියට ආවා. මේ තුන්වෙනි නැව්. මේ තුන්වෙනි නැවේ මේ ගල්ලඟුරු පටවන මේ පෝට් එකෙන් ගත්ත වාර්තාව අනුව මෙහි තිබෙනවා අලු ප්‍රතිශතය 16.3. තියෙන්න ඕන ප්‍රමාණය තමයි 11යි. උපරිම තියෙන පුළුවන් 16යි. 12යි 16යි අතර 16ට වැඩි නම් අනිවාර්යෙන්ම ඒක කියන්නේ ප්‍රතික්ෂේප කළ යුතු එකක්. දඩ ගහලා බේරන්න බෑ.
1: මේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ
4: අද සිද්ධ වෙලා තියෙනවා සමග ජනබලවේගයෙන් රෙන්ට් කරපු සුම්බුන් අරගෙන අනුර කුමාර මහත්තයාට තමුන්ගේ අටකලම් පන්න ආණ්ඩුව ගෙනියන. ඒක ඇත්ත. රෙන්ට් කරපු කෑලි බෑලි අරන් යන වෙලාව. ඒ නිසා තොරි තැන්කියෝ එපා කියපු ආණ්ඩුවට අද සමග ජනබලවේගයට සහ ප්‍රසිද්ධිය අපි කිසි කෙනෙක්ගෙන් ගන්න කවුරුවත් ගන්න කොහෙත්ම ඕනේ නැහැ කියපු ආණ්ඩුවට අද ආරාධනා කරන්න වෙලා තියෙනවා සජවේ ඉන්න, එජාපේ ඉන්න අනිත් පක්ෂවලට එන්න කියලා. අන්න ඒකයි ඇත්ත.
1: ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන වැලවිට පැවසුවේ විපක්ෂයේ දේශපාලන මතවාද ජනතාව පිළි නොගන්නා බවයි.
6: මම දැක්ක එක මන්ත්‍රී කෙනෙක් කියනවා හිටපු මන්ත්‍රී කෙනෙක් මේ ජූනි මාසේ පළවෙනිදා අන්දසානාගේ ජනාධිපතිතුමාට කදබලු බැඳගෙන ලෑස්ති වෙන්න යන්න කියලා. තව හිටපු මන්ත්‍රී කෙනෙක් කෑ ගහලා යටිගිරියෙන් කෑ ගහලා කියනවා තව මාස දෙකයි දෙන්නේ. මාස දෙකෙන් පස්සේ යන්න ලෑස්ති වෙන්න සූදානම් කරගන්න කියලා. ඒ නිසා අපි ওই විපක්ෂයට කියන්නේ ඔය වගේ ගොඩාක් හීන දැක්කා. අපි බලයට අවිලා මාස 6 යන්න වෙනවා. විවිධ දේවල් කිව්වා. ඉතින් ඒක නිසා මේකත් ඒ වගේම තමයි. ජාතික ජනබලවේග ආණ්ඩුව මේක. ඒ නිසා මේ ආණ්ඩුවෙන් පිට ගිහිල්ලා මොකද්ද කරන්න පුළුවන්? කාත් එක්ක එකතු වෙලාද මොකද්ද කරන්න පුළුවන්? බංකොලොත් විපක්ෂ සජිත් ප්‍රේමදාස මහත්තයා පාර්ලිමේන්තුවේ 40ක් විතරින්. අනිත් පක්ෂවල පාර්ලිමේන්තුවේ බලයක් නැහැ. ඒ නිසා පාර්ලිමේන්තු බලයෙන් 159 ක ආණ්ඩුවක් මේක. මුලින් දෙකකට වඩා බහුතරයක් තියෙන ආණ්ඩුව. මේක ජනතාවාදී වැඩ කටයුතු කරමින් යන්නේ. ඒ නිසා මේ ආණ්ඩුවේ කිසිම කෙනෙක් කොයිම වෙලාවකවත් ওই විපක්ෂයත් එක්ක එකතු වෙන්නේ නැහැ.
1: මෙනින්ජයිටිස් රෝගයේ වැළඳීමෙන් ආරක්ෂා වීම සඳහා ලබා දෙන එන්න තිඟයක් මෙරට පවතින බව වෛද්‍යවරුන් පවසනවා. රැකියා සඳහා විදෙස්ගත වන පිරිස සඳහා මෙමෙන්නත ලබා ගැනීමට සිදුව ඇත්තේ පෞද්ගලික අංශයෙන් බවයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍ය වෘත්තීය සමිති සඳහනයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පැවසුවේ.
7: එම අවදානම් රටවල් වල සංචාරය කරන පුද්ගලයන් සංචාරයේ නිරත වීමට පෙර එම බැක්ටීරියා මෙනින්ජයිටිස් රෝගී තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා වන එන්නත් ලබා ගැනීම වැදගත් වෙනවා. දැනට අපේ රටේ වෛද්‍ය පරීක්ෂණ ආයතනය තුළ එම එන්නත ලබා ගැනීමේ අවස්ථාව පහුගිය මාස දෙක කාල මුළුල්ලේ ලැබිලා නැහැ. හේතු තමයි එම එන්නත මේ වන විට රටේ වෛද්‍ය පරීක්ෂණ ආයතනය තුළට වෛද්‍ය සැපුම්ෙකින් නොලැබීම. අපි ඉල්ලීමක් කරන රජයෙන් කඩිනමින් අදාළ ඖෂධය ප්‍රසම්පාදන කටයුතු වලට අදාළ තිබෙන ගැටලු හෝ ප්‍රමාදය නිරාකරණය
1: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම් අංසමාල් වීරසූරිය පැවසුවේ මෙරට පවතින මෙනින්ජයිටිස් රෝගයේ පාලනය සඳහා සමාජ දුරස්ථභාවය සහ මුඛ ආවරණ පැළඳීම සිදු කිරීම වැදගත් බවයි.
8: පුළුවන් තරම් මාස්ක් එකක් පාවිච්චි කරනවා නම් තාමත්ම හොඳයි. ඒ වගේම මතකම තියාගන්න ඕන කාරණාව තමයි අපි හොඳට අත්සෝදන්න ඕන. ඒ වගේම අපි මේ කෑම බීම ගන්නකොට හොඳට උණු කරනවාගත් වතුර පාවිච්චි කරන්න ඕන. ඒ වතුර වෝටර් සෝසස් ලැබෙන්නේ කොහෙන්ද, මොකද කරන්නේ කියන එක සම්බන්ධව අපි බරපතල විදිහට අවධානයෙන් ඉන්න ඕන. කෑම බීම පවා ඉතාමත්ම හොඳට සුව ආහාර ලබා ගන්න ඕන. මේ වර්ෂා කාලයත් එක්ක ගොඩක් මේ රෝගී තත්ත්වයේ ශ්වසන මාර්ගයෙන් වගේම ආහාර මාර්ගයනොත් අබෝ වීමට කියන දත්ත තමයි මේ වෙනකොට අපිට ලැබිලා තියෙන්නේ.
1: දිවයින පුරා දැන්සල් 6000ක් මේ වන විට ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති කීර්ති බොරලැස්ස පැවසුවේ මේ 29 වනදා දක්වා දැන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කරන බවයි. ලියාපදිංචි කිරීමක් සිදු නොකර දැන්සල් පැවැත්වුවහොත් එය අහත්තිට වීමට කටයුතු කරන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති කීර්ති බොරලැස්ස පැවසුවේ.
9: ඒ වන විට මේ ලියාපදිංචියක් සමගම දන්සල් ලියාපදිංචියක් සමගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එම දන්සල් සංවිධානය කරන පිරිස් සඳහා මූලික උපදෙස් ලබා දීම මේ වෙනකොට සිද්ධ කරලා තියෙනවා.
1: 2026 රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මැයි 30 සහ 31 දෙදින දිවයිනපුරා සුරැසල් වසා තබන බව සුරාපදු දෙපාර්තමේන්තුව සඳහන් කළා. රථවාහන වැරදි සිදුකරන රියදුරන්ව පොලිසිය විසින් CCTV දර්ශන මගින් හඳුනාගත් බවට හඟවමින් රියදුරන්ට ව්‍යාජ පණිවිඩ යැවීමේ සිදුවීම් වාර්තා වී ඇතැයි පොලිසිය පවසනවා. ව්‍යාජ දුරකථන අංක කිහිපයකින් එම පණිවිඩ SMS සහ WhatsApp මගින් යොමු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙලෙස යොමු කරන ලද පණිවිඩය කියවීමෙන් පසු අදාළ වැරදි සඳහා දඩමුතල් ගෙවීමට ව්‍යාජ වෙබ් අඩවියකට පිවිසෙන ලෙස දන්වා තිබුණා. එහිදී රියදුරන්ගේ ගිණුම් කාඩ්පත් තොරතුරු ඉතා සූක්ෂමව මෙම වංචාකරුවන් ලබා ගැනීමට කටයුතු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. රථවාහන වරදක් සිදු කළ විටදී පොලිස් නිලධාරියෙකු විසින් දැනුම් දීමක් අනතුරුව දඩ පත්‍රිකාවක් ලබා ගැනීමෙන් පසු පමණක් අදාළ දඩමුතල ගෙවීමට වගබලා ගන්නා ලෙස ජනතාවට දැනුම් දී සිටිනවා. හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන ඩ්‍රෝනයානා 4කට අමරිකාව විසින් ප්‍රහාර එල්ල කර තිබෙනවා. අමරිකානු හමුදාව සඳහන් කළේ සිය ආරක්ෂාව තහවුරු කර ගැනීම සහ සටන් විරාමය ආරක්ෂා කිරීමේ අරමුණෙන් එම ප්‍රහාර එල්ල කළ බවයි. එම ඩ්‍රෝනයානා සිය හමුදාවට තර්ජනයක් ලෙස හඳුනා ගැනීමෙන් පසු ප්‍රහාර එල්ල කළ බව අමරිකානු හමුදාව ප්‍රකාශ කළා. ඉරානයේ වරාය නගරයක් වන බණ්ඩාර අබ්බාසී පිහිටි හමුදා මධ්‍යස්ථානයකට අමරිකා විසින් ප්‍රහාර 3ක් එල්ල කළේ අද අලුයමදී. මෙම නව ප්‍රහාර මාලාවෙන් පසුව ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළි ඉහළ ගියා. මේ වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලේක මිල ඉහළ කොස් ඇත්තේ අමරිකානු ඩොලර් 96.74ක් ලෙසයි. WTI බොරතෙල් බැරලේක මිල අමරිකානු ඩොලර් 91ක් දක්වා ඉහළ ගියා. මේ අතර සාම ගිවිසුමක් ඇතිකර ගැනීම සඳහා ඉරානයට කිසිදු පීඩනයක් අමරිකාව එල්ල කර නොමැති බව අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවසනවා. ඔහු මෙම ප්‍රකාශය සිදු කළේ ඉරානයේ සිදු කළ ප්‍රකාශයක් මූලික කරගනිමින්. ඉරානයේ පසුගීතා නිවේදනය කළේ අමරිකාව සාම සාකච්ඡාව සඳහා බලපෑම් සිදු කරමින් ඇති බවයි. බටහිර ඉන්දිය කොදෙව් සහ ශ්‍රී ලංකාව අතර පවතින ටෙස්ට් එක් දින සහ 20-20 තරඟවලින් සමන්විත තරඟ සංචාරය ජූනි මාස 3 වනදා ආරම්භ වීමට නියමිතයි. ඒ බටහිර ඉන්දිය කොදෙව් දූපතේදී මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපනායක කමිදු මෙන්ඩිස්.
10: අපේ තන හොඳ මානසික මට්ටමක අපේ ටීම් එකම ප්ලේයර්ස්ලා සහ අපේ සපෝට් ස්ටාෆ් එක ඉන්නවා. ඉතින් මං හිතනවා අලුත් මුහුණුවරක් එක්ක මං හිතනවා අපේ ටීම් එක මේ සංචාරය හොඳට කරයි කියලා. ඉතින් අපි ටීම් එකක් විදියට දිගටම බලාපොරොත්තු වෙන්නේ මේ සංචාරය විතරක් නෙමෙයි, ඉදිරි වර්ල්ඩ් කප් එක 2024 වර්ල්ඩ් කප් එක සඳහා උපරිම සහයෝගය දීලා අපේ උපරිම ෆට් එක දීලා. ඉතින් මං හිතන්නේ ඒ ෆට් එකත් එක්ක අපි 2-1 ස්ටෙප් එකෙන් ස්ටෙප් එක අපි අපේ ටාගට් එකට යන්න තමයි අපි ප්ලෑන් කරන් ඉන්නේ. කොදෙව් තනතිරු ගත්තා මම හිතන්නේ මම එකපාර නැත්තම් දෙවරක් කොදෙව් සංචාරය සඳහා සහභාගී කියලා තියෙනවා. ඉතින් මං හිතන්නේ මේ පෙටීම් එකේ තව ප්ලේස්ල ඉන්නවා එක්ස්පීරියන්ස් තියෙන. අපි හිතනවා ඒ එක්ස්පීරියන්ස් යූස් කරගෙන හොඳ තරඟාවලියක් අරඹලා අවසන් කරන්න.
1: යාලි සිරස්තල කළුතර වෙඩි තැබීමක්. ශ්‍රී ලංකාවේ බදු ආදායම ඉහළ නැංවිය යුතු බව IMF කියයි. විපක්ෂයේ චෝදනාවලට ජනපතිගෙන් පිළිතුරෝ. දන්සල් ලියාපදිංචි හෙටි නවසන්. බොරතෙල් මිල යලි ඉහළට. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘතිනිමයි. මම සඳරේණු විමුක්තිකා. සියත මිලඟ ප්‍රධාන ප්‍රතිප්‍රකාශය පස්සරු 6:30ට. එතෙක් රැඳී සිටින අපගේ පෑන් පැපුවත් සමග.
11: පුරා සෙරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: of the town. වෙනස් විදිහේ කැරක්ටර්ස් වලින් ගොඩක් දෙනෙක්ගේ ආදරය දිනාගත්ත ජනප්‍රිය රංගන ශිල්පී ගයාන් වික්‍රමතිලක අද බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරනවා.
1: Happy birthday! සියත අපි ඔයාට ගොඩක් ආදරෙන් wish කරනවා.
2: හැමදාම අහන channel එක සුපිරි සපයනවා.
3: Happy birthday! Happy birthday! Happy birthday to you!
0: අදත් බිසිලු නේද? පාටියක් එහෙම නැද්ද?
2: බර්ත්ඩේ දවසේ සම්පූර්ණ ෂූට් එකේ ඉන්නේ. බොහෝ දුරින් දැකලා මොනවද කියලා හිතාගන්න.
1: කරපු characters වලින් ඔයාගේ කැමැති මේක?
2: ආසම චරිතය තමයි ඉතේපාලි කටේ නැටි පහන් දිගන්නේ. මේ ළඟදි කරා චිත්‍රපටයක් අදාකොලා ඉති පළේටිවතාවට තිබුණා දැම්මා. ඉතින් මම මේකට හරි කැමැති.
0: කවද හරි කරන්න ආසාවෙන් ඉන්න කැරක්ටර් එක.
2: අන්න කෙනෙක්ගේ කැරක්ටර් එකක් කරන්න ආසයි.
1: අලුත් වැඩක් ගැනත් ආරංචි.
2: ජූනි මාසේ ඉඳලා මම අධ්‍යක්ෂණය කරන වැඩක් ලෑස්ති කරගෙන ඉන්න සුපිරිකා ස්ක්‍රිප්ට් එකක්. මම ඉතින් ඒක ලස්සන නිර්මාණයක් වෙයි කියලා.
0: Talk of the town. අම්මයි දොල දෙන්නකෝ ඉන්න ගෙදර කිචන් එකෙන් හදිසියෙම ඩෙඩ් බොඩි එකක් හම්බ වෙනවා.
1: මේ තුන්දෙනාම එකතු වෙලා සිද්ධිය හංගන ට්‍රයි කළාට වටේ පිටේ ඉන්න නෑදෑයොත් එක්ක මේ වැඩේ කරන්න පුළුවන් වෙයිද? පොලිසිය මේ ගැන හොයාගනීද?
0: අපිට ඒ ගැන බලන්න පුළුවන් ළඟදිම Netflix වල රිලීස් වෙන මා බෙහෙන් මූවි එකේ. කාලෙකට පස්සේ මధుරි ඩික්සිත් තමයි මූවි එකේ අම්මගේ කැරක්ටර් එක කරන්නේ.
1: දුවල දෙන්නගේ කැරක්ටර්ස් කරන්නේ ත්‍රිප්ති දිම්රි එක්ක ඉන්දියාවේ ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් වුණු ධර්ණා දුර්ගා.
0: මේ ස්ක්‍රිප්ට් එක ලේසි පහසු එකක් නෙවෙයි. 2017 ඉඳන් මේ වෙනකන් ඩෙවලොප් කරපු වෙනස්ම විදිහේ ස්ක්‍රිප්ට් එකක්. එහෙම කියන්නේ ඩිරෙක්ටර් සුරේෂ් ත්‍රිවේණි.
4: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයිනපුරා
5: මේ පැයේ සිත දිවන බොදු පෙති කීතය ඔබ වෙත කෙරෙන්නේ
6: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
7: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා

0: ලක්ෂ්මි ජාතික වෙසක් කලාපය 2026
1: කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 මැයි මස 30 වනදා සිට ජුනි මස 2 වනදා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් පුරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
1: බැතිබර දායකත්වය උතුම් දම්සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
2: ශීල සමාධි ප්‍රඥාවෙන් නිවන් මඟ පසක් කරගනිමු. කසා කළ සමූහ ව්‍යාපාර ජාලයෙන්
3: මගේ මතේ රන්ගහට රන්ගහට මගේ මතේ අදමෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකවට කැපවී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයි බිල්කුමෙන් මමකමෙන්
4: මේ හඳුන් කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
5: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා.
7: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිතයි.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්න? සිංගල්කින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
2: දැන් වෝක්චුවලස් වෙති වැඩකුලියක් නැතුවම තෝරාගත් බැංගල් සහ චේන් සඳහා ඔබට තෝරාගන්න ලොකු කලෙක්ෂන් එකතුවක් තියෙනවා. ඉක්මන් කරන්න, මේ මස 29 දක්වා පමණයි. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112 414 414 කොන්දේසි සහිතයි. වෝක්චුවලස් සමදා ඔබ සමගයි.
3: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
4: මතකද ඒ ඇස් දිහා බලාගෙන ආදරේ කියපු දවස?
5: කාටත් හොරෙන් ඒ

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: තාලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන් ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්
1: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහනුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000 යුනිසෙක්ස් බ්‍රේස්ලට් එකක්
0: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න දැන්ම ලන්ස තියන්න KW හිස්තනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47 SMS කරන්න
2: සියත ක්‍රේසි වෙන් දේසි හේට හවස පහට
3: Powered by Bid to Win.

0: සියද පත්තරේ විදහසා උදේ හතයි පනහට අනුග්‍රහය
1: සිලිවිරන්න ඇදෙන ස්තරම් තැනක් රන් පවමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: අතිවිශ්වසනීය ගමනකට චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙත වැඩි විස්තර සඳහා 011 4700550 අමතන
4: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK ඕස්ට්‍රේලියා මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business computing design data science engineering languages psychology hall logistics and unshaking sampurna karanna aduma amathanna 011 4732000 NIBM the city university the place to be
5: honor samaga 5g revolution ekata ekatuwanna rupiyal 69999 sita powerful 5g phones hamotoma ekak tiyenawa vegavat shaktimat idiri dawasata soodanam danma singa hu balela niyojitayan gen miladi ganna ඔන්න ශ්‍රී ලංකාවේ 5G නායකයා.
6: ගියසතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගයේ කසුන් රොඩ්‍රිගෝ.
7: මම කාලයක් ගුඩ් කරන්නේ නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. ඒ සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තට වයිෆ්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තට මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රිෂි වෙන්දේසිය ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
8: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. KW කියලා ටයිප් කරලා 3947 SMS කරන්න.

0: Kita Sit Anak. Powered by Bid to Win.
1: සෙනසුරාද උදේ අටට
2: අක්කට තාම කොල්ලෙක් නෑ නේබා.
3: කොල්ලෝ කී දෙනෙක් නම් අපේ අක්කගේ පස්සෙන් ආවද බා? වැඩක්ුනේ නෑ. එකේ කුටුවක් බැරිුණා අපේ අක්කා වල්ලකට.
2: එහෙමකෝ ඒ
3: උන් සේරම පයින් යාවේ. එකේ කුටුවක් වාහනයක් නෑ.
2: ඈ

0: දැන් වෙලාව දවල් 1:02.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: theater top story
1: වෙඩිතැබීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භයි. කලුතර ප්‍රදේශයේ සිදු වෙඩිතැබීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ පොලිසියට ලැබුණු දුරකථන ඇමතුමකට අනුවයි. අද පෙරවරුවේ කලුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේ සිදු වෙඩිතැබීමකින් පුද්ගලික මිය ගියා. මොටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදු කර තිබුණේ යතුරු පැදයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුටයි. තුවාල ලැබූ එම පුද්ගලයා කලුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා. මියකුස ඇත්තේ කලුතර දකුණු ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. දැන් විදෙස් පුවතක්. අමරිකාව ඉරානයේ බන්ටාර් අබ්බාස් වරායට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඉරානයේ නිවේදනය කළේ ඉන් කිසිදු ජීවිත හානියක් සිදු නොවූ බවයි. ඉරානයට යලි පහර දීම සඳහා මිසයිල සහ ඩ්‍රෝන් යාන ස්ථානගත කරමින් සිටින බවයි අමරිකාව පැවසුවේ. අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ අමරිකානු හමුදාවන්ට සහ හොමු සමුද්‍ර සන්ධියේ සිදුවන වාණිජ නාවික ගමනාගමනට තර්ජනයක් වන සියල්ලක්ම විනාශ කරන බවයි. මේ අතර ඉරානයේ හමුදා කඳවුරක් ඉලක්ක කරගනිමින්ද තවත් ප්‍රහාරයක් අමරිකාව අද සිදු කළා.
0: Theater top story 98.2 98.4

0: වේවා.
1: මේ පැයි සිත නිවන බොදු පැති කීතය ඔබ වෙත කෙනෙන්නේ.
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
2: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
3: මේ දියසැලිය නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
2: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
1: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
4: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
5: තලලේ ගහන්න ඕන හැම එකකින් පතමදියට හොරු කියලා.
2: උඩු රවුල තිබ්බට බෙඩ නැහැ නම කියන්නේ කියලා. මොකටද ගෑකන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්න එක දෙන්න බෑ.
5: sorry.com ඒ වටිනක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
6: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩෙක් ඔට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට. 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩක් නැති.
7: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට. ලොකු සයිස්, පොඩි ප්‍රයිස්.
8: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕ ලෙවල්, ඒ ලෙවල් හෝ උපාධීන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718123777. Global University Partners නම්බර 221 ධර්මපාලමාවත කොළඹ 7.
9: අයියා මට ඇපල් මලක් දෙන්න.
10: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
9: අයියා මට මල් ගොඩාක් දීලා.
10: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
9: හච් 15 පිස්සුවක්ම තමයි.
11: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
12: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
13: කැඩපත කැඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
14: සෙන්ඩි, ආශ්චර්ය, මාෂි, රිෂ්මි.
13: මට පාවයව
14: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සතු කොච්චියෝ.
13: අන්නා කලින් කියන්නේ පැයි
15: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
16: සියත Hot and Spicy with සුදු කොච්චි.
13: අහන්න හවස දෙකට සතිය දවස්වල.
17: එන්න එන්න මේ පැත්තේ ලංසුතියන්න.
18: රුපියල් 150,000ක් වටින කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්නේසිය.
17: ගන්න මේ බ්‍රේස්ලට් හොඳද බලන්න.
19: ස්වර්ණමහල් ජුවලර්ස් එකෙන් ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
18: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසීට රෙජිස්ටර් වෙන්න.
19: ආරීචි හෙස්තනත් KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
15: සියත ක්‍රේසි වෙන්දේසී. හෙට හවස 5ට.
5: හවස 5.
20: powered by Bid to Win.

0: ඔබත් ඒලවලවසන් කලසිස් වෙක්ද NIBM the City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක් business, computing, design, data science, engineering, languages, psychology hall, logistics and unshaking සම්පූර්ණ කරන්න අදම අමතන්න 011732000 NIBM the City University the place to be
1: සෝඩියම් කියන එක අපේ ශරීරය නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
2: හරි.
1: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
2: ලුණු නිෂ්පාදනය කරනවා.
1: යකඩෝ

0: මේ බොඩි ඇතුළේ දුනු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රවල ලේවායවල දාන්න ඕනේ නැහැ නේ. අපි හුරුලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
1: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM breakfast drive අනුග්‍රහය.
2: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
3: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම බිල.
4: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
5: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
6: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලවිනියෝජිතන් විතින් දැන් ලබාගත හැකි.
7: සුබ දවසක්.
8: අලුත් වෙලා.
7: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: රයිම් කලෝරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22.
11: ඇමරිකා ජනපදය එක්සත් රාජධානය ඉතාලිය ඔස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
12: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
13: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා ඔයත් වහලට වකී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
14: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
15: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලර්

0: මෝක් ජුවලස් වෙතින් ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. මෝක් ජුවලස් සැමදා ඔබ සමගයි.
1: පෙරදුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
0: කාලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන් ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්.
2: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහනුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 1,50,000 යුනිසෙක්ස් බ්‍රේස්ලට් එකක්.
0: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න. දැන්ම ලන්සු තියන්න. KW හිස් තැනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47 SMS කරන්න.
1: සියත ක්‍රේසි වෙන් දේසි හෙට හවස පහට.
3: Powered by Bid to Win.
4: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026.
5: කොළඹ හුණු පිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
4: ජාතික වෙසක් කලාපය 2026 මැයි මස 30 වනදා සිට ජුනි මස 2 වනදා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
5: අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
4: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
5: බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
6: මේ හඳුන්කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
7: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
8: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා.
9: දිමෝ වෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිතයි.
10: උත්

0: අසා උදේ 7යි 50ට අනුග්‍රහය
1: සීඩීවි රන් නැදෙන ස්තරම් තැනක් රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
0: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
2: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
3: මේ දෙකක් දාගෙන එන්නද?
4: ඇයි කන් දෙක පුරවල කන්නද?
5: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
4: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
6: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
5: නෑනේ අරේ වා
0: සින්දු සියත.
6: ගියක් සැපයි ගවලේ.
2: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.
0: අනුග්‍රහය.
6: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ මුචාතරේ.
0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්
7: ආදිමාන්සින් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
8: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
2: ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගයේ කසුන් රොඩ්‍රිගෝ
9: මම කාලයක් ගුඩ් කරන්නේ නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිස්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයත් කියන්නේ ක්‍රිෂි වෙන්දේසියට ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
10: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ආනීජි හිස්තනක් KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
11: සියත ක්‍රේසි වෙන්දේසි.
10: හෙට හවස 5ට සියත අහන්න.
12: Powered by Bid to Win.
13: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනී දෙන්න.
10: දැන්ම දරුවගේ 9යි 10යි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
13: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
14: සියත පොකට් මනී. 98.2 98.4

0: किया था टॉप स्टोरी
1: රෝහල් පද්ධතියේ සනීප ආරක්ෂාව පිළිබඳ සාකච්ඡාවක්. පිරිසුදු පානීය ජලය ලබා දීම සහ රෝහල් පද්ධතියේ සනීප ආරක්ෂාව පවත්වා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සහ සනීප ආරක්ෂාව සහ සැබට ජලය ගෝලීය හවුල්කාරීත්වයේ ප්‍රධාන විධායක නිලධාරී මුයිටා සිටාලි අතරයි. ඉදිරියේදී මෙරටට ලබා දිය හැකි සහය පිළිබඳවද එහිදී සාකච්ඡා වුණා. දැන් විදෙස් පුවතක්. ඔමානයේ සමග සහයෝගයෙන් කටයුතු කරන බව ඉරානය පවසනවා. ඒ ඔමානය පුපුරවා හරින බවට ඇමරිකාව තර්ජනය කිරීමෙන් පසුවයි. හෝමු සමුද්‍ර සන්ධියේ පාලනය සම්බන්ධයෙන් සෙසු පාර්ශ්ව මෙන්ම කටයුතු නොකරන්නේ නම් ඔමානය පුපුරවා හරින බවට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබුණා. ඉරානයේ බණ්ඩාස් අබ්බාස් ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරය හෙළා දකින බවයි එරට විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ඉස්මයිල් බගයි සඳහන් කළේ.
0: Theater Top Story.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා
1: මේ පැයි සිත දිවන බොදු පැති කීතය ඔබ වෙත කෙනෙන්නේ
2: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා

Hey, good afternoon. හවස දෙකයි විනාඩි 13යි. අද පොඩක් වෙනස් කළා විදිහ. හැමදාම දෙවෙනි සින්දුවටනේ මං කතා කරන්නේ. අද මං හිතුවා තුන්වෙනි සින්දුවට කතා කරනවා කියලා. කමක් නැහැනේ. නේද? කිසිම දෙයක් එකම විදිහට කරන්න හොඳ නැහැ. එතකොට බෝරින් වෙනවා. ප්‍රෝග්‍රෑම් එකේ වුණත් එක එක චේන්ජස් තියෙන්න ඕනේ. අන්න ඒකයි. ඉතින් ඔබත් ඒ වගේ පොඩි පොඩි වෙනස්කම් කරන්න ජීවිතේ හොඳ. එහෙමයි කියලා හැමදාම දකුණ අතින් බත් කනවා කියලා හෙට ඉඳන් වම් අතින් කන්න ලෑස්ති වෙන්න එපා. ඒ වගේ සෙට් නැති ඒව කරන්න එපා. නිකන් සෙට් වෙන මොකක් හරි දෙකක් තුනක් ට්‍රයි කරලා බලන්න මම නම් කියන්නේ. නේද? ලයිෆ් එක ඒකාකාරී වෙන්න ඕනේ නැහැ. ඒකාකාරී වුණාම අපෝ ඊට පස්සේ නිකන් මේ සමහර දේවල් අපි අවබෝධිනුත් නෙමෙයි එතකොට කරලා තියෙන්නේ. අර පුරුද්දට වගේ නේ. එනිසා පොඩි පොඩි වෙනස්කම් තියාගන්න. එහෙමයි කියලා හැමදාම සුදු කොච්චර මෙසේජ් එකක් දානවා අද දාන්න ඕනේ නැහැ කියලා නොදා ඉන්නත් එපා හොඳේ. හැබැයි මෙහෙමයි මෙච්චර කල් මෙසේජ් එකක් දැම්මේ නැති වුණත් අද මෙසේජ් එකක් දාන්න ඒක හොඳයි. ඔක්කොම මම මගේ වාසියට නේ දානේ. කපටි කෙල්ලෙන්නේ දානේ. ඒකනේ හැමදාම උදේට අපේ ගෙවල් ඉස්සරහට නරියන්නේ. මගෙන් කපටිකයි ඉගෙනගෙන යන්න. ඕකේ. එහෙනම් WhatsApp message එකක් දාන්න. කොහෙද ඉන්නේ? මොකක්ද ඔනේ සින්දුව? කව දෙකතු කරගන්නේ? ඔක්කොම ටික කියලා WhatsApp message එකක් දාන්න 0711 98 2 98 4ට. දැන්වත් දිනේෂ් ගමගේට සින්දුව කියන්න දෙමුනේ.

0: පිනකින් ලබාගත මනුස්ස ජීවිතය පවකින් අවසන් කරගන්න එපා.
1: ඔබ හදිසියෙන්වත් මේ ලද මනුස්සාත්මේ නිවන් දකින්න වීරවන්තුනේ නැත්තම් පාඩු ඔබටමයි. මොකද පින්නත් නිර්වාණ සුවේ ලබන්න මේ ලෝකයේ ඇති එකම ජීවිතේ එකම ආත්මේ මේ මනුස්සාත්මයනේ.
0: පිනකින් ලබාගත මනුස්ස ජීවිතය පවකින් අවසන් කරගන්න එපා.
1: මේ ලෝකේ ලෞකිකව අපිට කවදාවත් නිත්‍ය වූ හැමදාම පවතින සැපයක් හොයන්න බෑ. දවස අද ඔබට සැපදේ හෙට ඔබට දුක වෙනවා.
0: මේ උතුම් වෙසක් පුන් පොහොදා උදැසන 7ට ප්‍රාචීන පඬිත තිස්ස මහරාමේ පූජ්‍ය සුමන ධම්ම ස්වාමින් වහන්සේගේ හඬින් වනපදයක් අහන්න සියත අහන්න.
2: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති
3: වාහන වල සහ රත්රන් වලට මිල අධික වශයෙන් වැඩි වුණා. වැඩිවෙච්ච මිලට මිල නලවා ගත්තොත් මිල අඩු වුණොත් නැගීම හැකියාව අඩු වෙනවා. ඒ නිසා තමයි මේක ප්‍රුඩෙන්ෂල් මෙෂයක් විදිහට ණය ගන්න පුද්ගලයා සහ බැංකුපති දෙකේම යම් කිසි ආකාරයක අවදානම අවම කිරීම සඳහා ඒ තියෙන රේෂුව එක 50 40 කරලා තියෙනවා. රත්රන් වලට 70 දක්වා ගන්න පුළුවන්.
2: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදැසන 6

0: මම ශේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
1: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 2 4 2 0.7 1 1 3 7
2: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 0.112 200 200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: වෝක් ජුවලර්ස් වෙත ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0.112 414 414 කොන්දේසි සහිතයි. වෝක් ජුවලර්ස් සැමදා ඔබ සමගයි.
4: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්න? සිංගල්කින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්. ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0.112 432 NIBM The City University The Place to Be.
5: පරම්පරා ගණ කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු quality maintain කරපු guarantee එකත් එක්කම warranty එකක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
6: ඇලුමෙක්ස් නම් warranty with guarantee.
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
8: මතරයියේ පෙරලි කරන NLB mega power තවන්ත mega super tag එකට අමතරව රුපියල් කෝටියක power super tag සහ grand super tag එකට super remote රටයක් දිනන ලොකුම super tag දෙන එකම ලොතරයිය NLB mega power ඔබත් අදම මිලදී ගන්න.
9: රුපියල් 150,000ක් වටින කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන්
10: ගන්න මේ බ්‍රේස්ලට් හොඳද බලන්න.
6: සත්‍යමහල් ජුවලර්ස් එකෙන් ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
9: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසීට රෙජිස්ටර් වෙන්න.
6: RJ හෙස්තනක් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
11: සියත ක්‍රේසි වෙන්දේසි. හේත හවස පහට.
12: Powered by Bid to Win.
13: මෙනින්ජයිටිස් රෝගය සීග්‍රීන් ව්‍යාප්ත වී හැකි කාණ්ඩය වන්නේ 1. පාසල් ළමුන් 2. ගර්භණී මව්වරුන්.
6: CFFM පොකට් මනි අම්බලාගෙන් අහන ප්‍රශ්නවලට අද උත්තර දුන්නේ මාතර නතිෂා ප්‍රේමරත්න.
14: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
6: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරේ 0711 982 984ට දැන්ම WhatsApp කරන්න.
11: සියත පොකට් මනි.
6: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
11: අනුග්‍රහය
15: නාඩි මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
16: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

මාෂාහන්න ඕනෙම ඕනෙම ඕනෙම කියලා හැමදාම වගේ අදත් මට කිව්වේ අනු අනු අනු ඔයාගේ නමටත් සින්දුවක් තිබ්බනම් හරි නේද? අකුරු දෙකේ නම් වලට ගොඩක් සින්දු හැදෙනවනේ නේ. ඒ නිසා අපි ට්‍රයි එකක් දමු. AI වලින් හරි හදමු. ආ දැන් පුළුවන් නේ. ඇත්තටම ඔයා ඇයි මෙච්චර මේ සඳ ඕන සින්දුවට ආස කියලා මට කියන්න? මම ඔක් ගොඩ දවසක ඉඳන් අහන්න හිටියේ ඇහුවතත් මන්ද කලින්. නෑ නේ. ඉතින් ඇත්තටම ඇයි ඒ සින්දුවට ඔච්චර කැමති? සාමාන්‍යයෙන් සතියට දවසක් ඉල්ලනම නිසා මම මේ ප්‍රශ්නේ අහන්නේ. බොරු කියන්න ඕන නෑ. ඉතින් මාත් ආස සින්දුවක්. ඒ වුණාට ඔය ආස හේතුව මම දැනගන්න කැමතියි. අනු එක්ක අනුගේ හබියා චූටි පැටියා. අද තව චූටි පැටියෙක් ඉන්නවා. අවුරුදු 4 චූටි පැටියෙක්. විනුෂ්කනේ අන්නා. මට ෆොටෝ එකකුත් එවලා තියෙනවා. මේ අනුගේ හස්බන්ඩ්ගේ නංගිගේ බබා. හයි විනුෂ්ක.

0: රශ්මි ජාතික වෙසක් කලාපය 2026
1: කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 මැයි මස 30 වනදා සිට ජුනි මස 2 වනදා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් පුරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සල් සමකින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
1: බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරිකිරීමේ බැංකුව.
2: මේ හඳුන්ගුරුවල්ඩත් ස්ටෑන්ඩස් තියෙනවාද?
3: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්ස්ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්රිතා සිත් සුවඳින් පිරේවා.
5: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිතයි.

තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් ආදිමාන්සින් ඔබ උපයගන් මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින

0: නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස්.
1: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
2: වාර්තාතික වාර්තා තබන කෝටි 8 NLV තනට තහනේ නුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: පාලට තාලට ගැලපෙන ඩිසයින් එක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන් ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්
1: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහනුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000 යුනිසෙක්ස් බ්‍රේස්ලට් එකක්
0: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න දැන්ම ලන්සු තියන්න KW හිස් තැනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47 SMS කරන්න
2: සියත ක්‍රේසි වෙන් දේසි හේට හවස පහට
3: Powered by Bid to Win. 98.2
4: අමුවටයි 98.4

හවස 2:00 විනාඩි 46යි වෙලාව. චමින්ද මගෙන් අහලා තියෙනවා මේ නාකි නොවි ඉන්න රහස මොකද්ද කියලා. ඊයේ ෆොටෝ එක ලස්සනයිලු. ඊට පස්සේ තමයි අහලා තියෙන්නේ නාකි නොවි ඉන්න රහස කියන්න බැරිද කියලා. දැන් මේ ප්‍රෝග්‍රෑම් එක කරනකොට අවුරුදු ගාණක් මේ ප්‍රෝග්‍රෑම් එක කරගෙන කරගෙන යනකොට මම නාකි වෙන්න ඕනද? එහෙමද? ඈ? ඒකද බලාපොරොත්තු අවසාන වශයෙන්? අයියෝනේ. ඇත්තටම මේ එහෙම රහසක් නෑ ඉතින්. මම මේ ඉන්න විදිහට ඉන්නවා සමහර ලාවට ඉතින් අර ෆුල් ජොලියේ ඉන්න නිසා වෙන්නේ නැති නේද? ඊට අමතරව ඉතින් මේකප් කරනවා, ආ ලිප්ස්ටික් ගානවා. නානං ඔයාගේ ඔය කොණ්ඩ යන්නේ නැහැ. තට්ටේ වෙන්නේ නැහැ. මං එහෙනම් ඒකටත් මොන මොන හරි වාට කියනවානේ. දැන් කමන්නේ. තට්ටෙත් ලස්සනයි. හරිද? ආව් ආව්. එහෙම කිව්වම මූණේ තියෙන සතුට ගැම්මක් ආවනේ. ආදරෙන් එකතු කර ගන්නවා චමින්දව ඊළඟට. අපි නම් තරහම තරහයි, අපිට ෆොටෝ දුන්නේ නැහෙනි කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. කෝ ඉතින් ඔයා ඊයේ මට මෙසේජ් එකක් දාලා නැහනේ. ඊයේ මෙසේජ් සේවපු කටියට තමයි ෆොටෝ එක යවුවේ. ෂානු ඔයාගේ පැත්තේ තමයි වැරද්ද තියෙන්නේ. හරිද? මට මේ වැරදි දාන්න පාර. රුවන් හෙට්ටිය ආරච්චිගේ සින්දුවේ වගේ මට කියන්න වෙන්නේ. වැරදි කරලා හැමදා ඔයා මට වැරදි කාරයා කියා. හරිද? ඕටෙන්න

ඒවා ලස්සන හදවත නිසා තමයි ලස්සන වෙන්නේ කියලා වර්ජිනි අද කොහෙද මෙසේජ් එකක් දාලා තියෙනවා. එකත් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක 100%ක් මිතින් සාර්ථක නැහැ. හරිද? නේ? හදවත ලස්සන කොච්චරයි ඉන්නවද? කැතට. එන පොඩ්ඩක් ඉතින් තමන්ගේ පෙනුම ගැන සැලකිලිමත් වෙන්න. සමීර ඉන්නවා කිරිවත්තුඩුවේ. සමීරගේ වැඩේම මගේයි අපේ අරවින්ද අයියාගේයි ෆොටෝ දදා එක එක කාලෙට, ඒ කියන්නේ කාලීන විදියට ෆොටෝ හදන එක තමයි එයාගේ වැඩේ. ඔන්න දැන් ටික දවසකට කලින් අවුරුද්දට සෙට් වෙන විදියට අවුරුදු මාසේ ෆොටෝ එකක් හදලා එව්වා. හරිද? දැන් වෙසක් මාසේ නිසා සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරලා කොල්ලා එවලා තියෙනවා වෙසක් බලන්න ගිහිල්ලා. මමයි අපේ බොසයි. hina yanawane mewa dakkaama meka na yawanna one bossaata. hari shok lassana e habai. thank you adare. ilanga sindota adaren samira oyawath ekathu karaganna oya sindu godak kiyala thiyenawa. ekak hari dennanko. digata mahagene innako.

0: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.
1: ගියසතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ වහබාගේ කසුන් රොඩ්‍රිගෝ.
2: මම කාලයක් ගුඩ් කරන්න නැති ඉඳලා එක පාට සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිෆ්ට ආරම් දෙන්න කියලා හිතන් ඉතියේ ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියේ ගුඩ් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
3: මේ වගේ ලක්ෂ ගණන්වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. RG හිස්තන KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
4: සියත ක්‍රේසි වෙන්දේසි.
3: හෙට හවස 5ට සියත අහන්න.
5: Powered by Bid to Win.
6: සල්ලි පැඩියතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.

0: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
1: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
2: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ස්ථාන. අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: සෙනසුරාද උදේ 8ට
4: අක්කට තාම කොල්ලෙක් නෑ නේ බා.
5: කොල්ලෝ කී දෙනෙක් නම් අපේ අක්කගේ පස්සෙන් ආවද බා? වැඩක් උනේ නෑ. එකේ කුටුවක් බැරිුණා අපේ අක්කවල්ලකට.
4: එහෙම කොහේ?
5: උන් සේරම පයින් යාවේ. එකේ කුටුවක් වාහනයක් නෑ.
4: ඈ?

0: දඟලාව හවස තුනයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික්, ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: theater top story
1: Velikata OIC remand Velikata police sthanadhipathivaraya labana navavanata takwa arakshita bandanagara gatha kara thibenawa e kolamba pradhana maheswarath asankes bodarakama visin ohu e athana kota kire thibune china chathikin pirisakata ayath videsha gaman balapatra neethi virodhiva lanka thapa ganeeme chodana mathai පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් වියකුට ප්‍රදේශයේදී සැකකාර ස්ථානාධිපතිවරයා අත්අඩංගුවටගෙන තිබුණා. රාජකීය ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් චීන ජාතිකයන් 19 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර ස්ථානාධිපතිවරයා විසින් ළඟ තබාගෙන තිබූ බවයි පොලිසිය සඳහන් කළේ. ඒ වමුදා හැරිමට නම් එක්කෙකුගෙන් රුපියල් ලක්ෂ 3ක මුදලක් ඉල්ලා තිබීම සැකකරුට එරෙහි චෝදනාවයි. දැන් විදෙස් පුවතක් ඉරානය සහ ඇමරිකාව එල්ල කළ ප්‍රහාරවලින් පසු ආසියාවේ කොටස් වෙළඳපළ කිහිපයක අගයන් පහත ගොස් තිබෙනවා. සිංගප්පූරු කොටස් වෙළඳපළ පහත ගොස් ඇත්තේ 0.7%කින්. තායිලන්තයේ කොටස් වෙළඳපළ 0.1%කින් පහත ගිය අතර පිලිපීනයේ කොටස් වෙළඳපළ පහත ගියේ 0.18%කින්.
0: සියතා ටොප් ස්ටෝරී

විසිතුනයි විනාඩි 7යි වෙලාව. දෙවෙනි පැයටයි අපි ආවේ. මේ සින්දුවට එකතු කරගන්න සරපඩ ස්කාලා. ඒ මෙසේජ් එකේ උපයකනා කියලා තියෙනවා මේක හැමෝටම ඇහෙන්න කියවන්න එපා කියලා. ඒ නිසා කියවන්නේ නෑ මං ඒක. මම යනවා ඊළඟ මෙසේජ් එකට. මිතුල හලෝ, කොහොමද? ඉතාලියේ නාපොලි ඉඳන් අහගෙන ඉන්නේ මාව. ඔ ඔයාට ඇවටා බෑන්ඩ් එකේ කට්ටිය හම්බ වෙලා වගේ නේද? ඇමිලියත් එක්ක ෆොටෝ එකක් අරගෙන මට එවලා තියෙනවා. තව ෂුටකින් දෙන්නම්. ඇවටා බෑන්ඩ් එකේ මෙඩ්ලි එකක්.

ඒජි අනුර කොසලාව බF් ජනපදේ නම් මෙසේජ් එකක් දාලා තියෙනවා. දැන් ඒකෙන් දෙන්නේ කියලා අහලා තියෙනවා. අංජල ඔව් ඒකෙන් තමයි එන්නේ. ඇයි මොකද? ඊළඟට ලලිත් හදෝයා එවලා තියෙන කවිය මම කියවන්නේ නැහැ. මං ආසයි ඔයාව චුට්ටක් තරහ ගස්සන්න. එනිසා මං අද ඔයාගේ කවිය කියවන්නේ. බලමු කොයි තරම් දුරට කොල්ලා ඇවිස්සෙයිද කියලා.

0: පිනකින් ලබාගත මනුස්ස ජීවිතය පවකින් අවසන් කරගන්න එපා.
1: ඔබ හදිසියෙන්වත් මේ ලද මනුසාත්මේ නිවන් දකින්න වීරවන්ත උනේ නැත්තම් පාඩු ඔබටමයි. මොකද පින්නත්නි නිර්වාණ සුවේ ලබන්න මේ ලෝක ඇති එකම ජීවිතේ එකම ආත්මේ මේ මනුසාත්මයනේ.
0: පිනකින් ලබාගත මනුස්ස ජීවිතය පවකින් අවසන් කරගන්න එපා.
1: මේ ලෝකේ ලෞකිකව අපිට කවදාවත් නිත්‍ය වූ හැමදාම පවතින සැපයක් හොයන්න බෑ. දවස අද ඔබට සැපදේ හෙට ඔබට දුක වෙනවා.
0: මේ උතුම් වෙසක් පුන් පොහොදා උදැසන 7ට ප්‍රාචීන පඬිත තිස්ස මහරාමේ පූජ්‍ය සුමන ධම්ම ස්වාමින් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සියත අහන්න.
2: අතේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
3: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
4: දැන් Vogue Jewelers වෙත වැඩකුලියක් නැතුවම තෝරාගත් බැංගල් සහ චේන් සඳහා ඔබට තෝරා ගන්න ලොකු කලෙක්ෂන් එකතුවක් තියෙනවා. ඉක්මන් කරන්න, මේ මාස 29 දක්වා පමණයි. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112 414 414 කොන්දේසි සහිතයි. Vogue Jewelers සමදා ඔබ සමගයි.

0: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
1: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
2: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
3: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
4: සියත පොකට් මනි අනුග්‍රහය.
5: නාඩි මාංශින් ඔබ උපයගන් මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්
6: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
7: level අවසන් ක්ලාසස් වෙත NIBM the city university සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK Australia Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business computing design data science engineering languages psychology හෝ logistics and අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0.11 732 1000 NIBM the city university the place to be.
8: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසියක LB premier savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 0.112 200 200 fitch ratings A- LKA outlook stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
9: නොතරයේ පෙරලි කරන NLB mega power දෙවන්ත mega super tagකට අමතරව රුපියල් කෝටියක power super tag සහ grand super tagකට super remote රතයක් දිනන ලොකුම super tag දෙන එකම ලොතරය NLB mega power ඔබ අදම මිලදී ගන්න.
10: එන්න එන්න මේ පැත්තේ ලංසුතියන්න
11: රුපියල් 150,000ක් වටින කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන්
10: ගන්න ගන්න මේ බ්‍රේස්ලට් හොඳද බලන්න.
12: සත්මහල් ජුවලර්ස් එකෙන් ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
11: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
12: RJ හෙස්තනක් KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
4: සියත ක්‍රේසි වෙන්දේසි හෙට හවස පහට
13: powered by bid to win.

0: ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝ එක
1: යුකෙවලින් එන්නවා
2: ගොඩාක් අත්දැරේ සුදු කොච්චේ
1: ඉතාලියෙන් එන්නවා
3: සාපස්ටයි අපිත් හන්න සිත්
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි හරංගේයෝ
1: ජපාන් රොමේනියා එවැගේම
0: ලෝකෙටම එකයි සැනකෙලියක් තමයි සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි
1: සතිය දවස්වල හවස දෙකට
4: සුදු කොච්චි මරු

ஆரியாவில் தில்ஷான். ஹலோ, மொடவாது மொடவாது அதோதே ஆச்சாரிய. ஓ ஓ, மொடோ மொடா ஹரி கேப்பு தேக் கேன என்ன கேலவா கேல தேனோ தில்ஷான் ஷோக்கிதி. ಆದರೆ ಈಗ ತುಕರಗಾಣ ಇಲ್ಲಾಂಗ ಸಿಂಧೂಟ ಇಟ ಪಾಸ್ಸೇ ಬೊರಲಸ್ ಗಮು ಇಂದ ದಿನಿತ ವಿಮುಕ್ತಿ ಇಲ್ಲಂಗಟ ಹರ್ಷ ಹೇಮಚಂದ್ರ ಮಲ್ಕಾಂತಿ ಕಮಲ್ ಸಂಧ್ಯಾ ಸರತ್ ಚಂದ್ರ ಮೇ ಕಟ್ಟಿ ಒಕ್ಕೋ ಮಹಗಿ ನಿನ್ನ ಕೆಲ ಮೆಸೇಜ್ ಕದಾಲ್ತಿನ ಈ ಸೆಟ್ ಕತ ಆದರೆ ಈಗ ತುಕರಗಾಣ ಎವಾಗೇಮ ಜೇವ್ಸ್ ಫರೀಡಾ ದೀಪ್ತಿ ಸಿಲ್ವಾ ಶ್ರೇನ್ ಡಯಸ್ ಎವಾಗೇಮ ಗಯಾನಿಯ ಸಿಲ್ವಾ ರೊಸೆಟ್ ಕಮಗೆ ನಿರೋ ಚಂದ್ರಾಣಿ ಮೇ ಒಕ್ಕೋ ಮತ್ತ ಆದರೆ ಈಗ ತುಕರಗಾಣ ඊට පස්සේ කවුද මේ WhatsApp messages ස්ටාප් කට්ටියට ආදරෙන් මතක් කරනවා අනේ නමයි ගමයි එවල තියන්න. නැත්තම් මට හොය හොය ඉන්න වෙලාවක් නැහැ. අපරාධනි කාලය නේද? රත්මලානි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ඉංජිනේරු අංශයේ සෙට් එකක් අහගෙන ඉන්නේ මధుරංග, ඉඳුනිල් බණ්ඩාර, රංජිත්, ගයා කුමාර, එවගේම ප්‍රසාද්, සමන්ත, එරන්ද. මේ විස්තරේ එව්ව මම පොළොන්නරුවේ වසන්ත ජයවර්ධන කියලා මෙසේජ් එකේ අන්තිමට තියෙනවා. ඕකේ, එහෙනම් ඊළඟ සින්දුවට යන්න. අපි හින්දි එකක් ඇහුවේ නෑ නේද? ඊළඟට හින්දි එකක් අහමු හොඳ. මේක ඇයි අපි අපි අපිත් ඉන්නවා කියලා මෙසේජ් එකක් දාලා දෙනවා. කඳානේ තිරෝ ඇපරල් එකේ නදීමිස් ඇතුළු සෙට් එක සඳරු, නිලන්ති, හන්සි, මෙරීටා, මනෝරි, විජිතා, පැට්.

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. ධනනිධානය නුතුරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධනනිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: හිනා වෙන්න මෙන්න වෙලාව.
2: සෝඩියම් කියන එක අපේ ශරීරේ නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
3: හරි.
2: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
3: ලුණු නිෂ්පාදනය කරනවා.
2: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රයන්ගල ලේවායවල් දාන්න ඕනේ නේ. අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
4: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
5: පොළොවේ රන්ස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම බිල.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් Hutch ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. Hutch හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
9: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B+ සීක ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් විතින් දැන් ලබාගත හැකි.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: රයිම් කලෝරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22. Primelands
14: America එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා. ඔයත් වහලට වශි වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
17: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
18: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලර්

0: හෝම් ජුවලර්ස් වෙතින් ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගි අවස්ථාවක් තියෙනවා. හෝම් ජුවලර්ස් සැමදා ඔබ සමගයි.
1: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
2: රශ්මි ජාතික වෙසක් කලාපය 2026
0: කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
2: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 මැයි මස 30 වනදා සිට ජුනි මස 2 වනදා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී.
0: අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩෝ, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
2: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
0: බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
3: මේ හඳුන්ගුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
4: නැතු, අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්රිතා සිත් සුවඳින් පිරේවා.
6: දිමෝ වෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766-844-9797 කුන්දේසි සහිතයි.
7: මේ දෙකක් දාගෙන එන්නද?
8: ඇයි කන් දෙක පුරවල කන්නද?
7: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
8: අල්ලි වල්ලි වේ මේ වේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක පැය දෙකක් එක දිගට.
9: නෑසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
7: නෑනේ අරේ වා සින්දු සියත
9: ගියත් සැපයි දවලේ.
7: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
10: අනුග්‍රහය.
9: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිංහාරේ චමත්කාරේ.
11: කාලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක්ක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන් ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්,
12: රත්තරන් විශ්වාසය එක්ක රත්තරන් ආයතනය, ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහැනුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000 යුනිසෙක්ස් බ්‍රේස්ලට් එකක්,
11: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න, දැන්ම ලන්සු තියන්න KW හිස්තනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47 SMS කරන්න.
13: සියත ක්‍රේසි වෙන්දේසි හෙට හවස පහට
14: powered by bid to win
15: 98.2 98.4

රබ්බඩා හලෝ. අද භාරත මූඩ් එක නැද්ද කියලා අහලා තියෙනවා. මං කිව්වනේ හැමදාම එකම විදිහට එකම දේවල් ටික වෙනකොට එක සෙට් නෑ කියලා. එනිසා අද භාරත මූඩ් එක නෑ. හැමදාම එකම දේ එහෙම හිතන්න එපා, බලාපොරොත්තු වෙන්න එපා. වෙන වෙන දේවල් වෙන වෙන දේවල්, හරිද? වෙලාවක මම ටැමිල් සින්දුවක් ප්ලේ කරලා ඒකේ තේරුම කියනවා. වෙලාවකට කිර්කිස්තාන් භාෂාවේ මොකක් හරි ප්ලේ කරලා ඒකේ තේරුම කියනවා. ඒක නම් තේරුම කියන්න පුළුවන් කවුරුත් ඇඩිය දන්නේ නැහනේ, බොරු හරි කියත හැකි. කවුද මේයා? දුවේ අපෙත් මෙසේජස් බලන්න. අනේ සොරි සොරි සොරි අංකල්. ජයේ මාමා නේද? ජයේ මාමා මෙසේජ් එකක් දාලා තිබ්බ ගොඩාක් වෙලා දැන්. රේඩියෝකේ චැනල් එක නිකන් අල්ලගෙන යනකොට යනකොට අහිංසක ලස්සන කටහඬක් ඇහුණලු. අහිංසක? මගේ වොයිස් එක අහිංසකයි? හිතාගන්න බෑ ඒක නම්. කොමරි කමන්නේ ජයේ අංකල්. ජයේ මාමනේ. මාමා කියන්නම් හොඳේ. ඔක්කොමල්ල එකතු කරගන්නවා.

0: මක්නැති ජාත්‍යන්තර කොලිකෝට් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: චූටිගල් දැන් කරන්නේ ලොකු වැඩනේ. එයාද වින්ඩෝ එක උඩින් ටොයිස් තියලා ඒන ෂැඩෝ එකෙන් ලස්සන ඩ්‍රොයිං එකක් කරලා තිබ්බා.
3: එයා තාත්තා වගේම දක්ෂයි.
2: තව අම්මයාට නැන්ග්‍රු කිරි දෙනවනේ. ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.
4: ආදි මාංශින් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
5: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
6: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
7: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
6: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
8: යප පොකට් මනී.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: කයි කොන්ඩිට මැච්වෙන මැච්වෙන බෝල ඇස් දෙක
2: සියත හොට ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.

0: හතරයි විනාඩියයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිකොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවල නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.

මොකද අද වැඩිය සද්දයක් නැත්තේ. එහෙම තමයි ඉතින් හැමතිස්සෙම සද්ද දාන්න ඕනි කියලා එකක් නෑ. අනිත් එක ඉතින් සින්දු අහන්න නේද අහගෙන ඉන්නේ. මං කතා කරන්නත් ඕනද? හරි හරි. ෂහාන් මෙසේජ් එකක් දාලා තියෙනවා මේ බොරැල් ඉඳන්. අද තමයි ෆස්ට් ටයිම් මෙසේජ් එකක් දාන්නේ. ඉතින් සින්දුවක් ඕනි කියලා කියනවා හැමදාම අහනවලු. හැබැයි අද අඩුවෙන් කතා කරන නිසා පොඩක් මෙසේජ් එකක් දාන්න හිතුණා කියලා කියනවා. අන්නා. ඊට පස්සේ මං දිගටම අඩුවෙන් කතා කරනවා. වාඩි කියලා මෙසේජ් එකක් දාන්න ගන්න. යාළු සෙට් එකම අහගෙන ඉන්නවා කියලා කියනවා. ඕකේ ආදරෙන් ඉදිරි කරගන්න. ඊළඟට කවුද සකු මෙසේජ් එකක් දාලා තිබ්බා? යාගේ ෆැමිලි එකේ කට්ටිය යාළු ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා කියලා තියෙනවා. ආ මගෙන් මේ නිමාෂි අහලා තියෙනවා මේ ඔයා නැති වෙනවට වැඩියෙන්ම බය මොනවාද කියලා. නැති වෙනවට වැඩියෙන්ම බය ගොඩක් දේවල් තියෙනවා. මගේ මේ වොයිස් එක නැති වෙනවට මම බයයි. ඒකෙන්නේ හම්බ කරන් කන්නේ. ඊළඟට අම්මයි තාත්තයි නැති වෙනවට බයයි. තව වැඩියෙන්ම මේ තව බය දෙයක් තමයි මගේ ෆෝන් එක නැති වෙනවට. ඒක නැති වුණොත් ඉතින් විනාසයි. එනිසා මේ ෆෝන් එක නැති වෙනවට බයයි. සාමාන්‍යයෙන් ලයිෆ් පාර්ට්නර් කෙනෙක් නැති වුණත් මට අවුලක් නෑ, ගාණක් නෑ. හැබැයි ෆෝන් එක නැති වෙනවා කියන්නේ අම්මෝ, ඒක මට මාර අමාරුයි දරා ගන්න. අනිත් එක මේ නිකන් හරි බැටරි ලෝ වෙනවා කියන එකත් මට නිකන් මගේ හද ගැස්ම වැඩි කරන එකක්. ඒ තරම් ඇඩික්ට් වෙලා ඉන්නේ ෆෝන් එකට. මම හිතන්නේ මං විතරක් නෙවෙයි, ඒක නම් ඔබත් එහෙමයිනේ.

කාලේ හැමෝම එහෙමයි ෆෝන් එක නැතුව එක විනාඩි 5ක් 10ක් ඉන්න අමාරුයි අපිට නේ. හරි, එහෙනම් ඊළඟ සින්දුවට යමු. ලස්සන සින්දු තව කීපයක් තියෙනවා අහන්න දෙන්න. හවස 5ට කලින් ලස්සන කෝල් සින්දුවක් ඕන නම් විශේෂයෙන් මේ පැය අපි දෙන්නේ කෝල් සින්දුනේ. තත්කාල මැසේජ් එකක් දාන්න 0711 982 4ට.

0: පැනකින් ලබාගත මනුස්ස ජීවිතය පවකින් අවසන් කරගන්න එපා.
1: ඔබ හදිසියෙන්වත් මේ ලද මනුස්සාත්මේ නිවන් දකින්න වීරවන්තුනේ නැත්තම් පාඩු ඔබටමයි. මොකද පින්නත්නි නිර්වාණ සුවේ ලබන්න මේ ලෝකයේ ඇති එකම ජීවිතේ එකම ආත්මේ මේ මනුස්සාත්මයනේ.
0: පිනකින් ලබාගත මනුස්ස ජීවිතය පවකින් අවසන් කරගන්න එපා.
1: මේ ලෝකේ ලෞකිකව අපිට කවදාවත් නිත්‍ය වූ හැමදාම පවතින සැපයක් හොයන්න බෑ. දවස අද ඔබට සැපදේ හෙට ඔබට දුක වෙනවා.
0: මේ උතුම් වෙසක් පුන් පොහොදා උදැසන 7ට ප්‍රාචීන පඬිත තිස්ස මහරාමේ පූජ්‍ය සුමන ධම්ම ස්වාමින් වහන්සේගේ හඬින් වනපදයක් අහන්න සියත අහන්න.
2: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
3: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
4: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
5: මේ දියසැලියේ නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
4: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මහත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
2: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
6: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
7: තලලෙ ගහන්න ඕනේ හැම එකකලගේ පතමදියට හොරු කියලා.
4: උඩු රවුල තිබ්බට බෙඩ නැහැ නම කියන්නේ කියලා. මොකටද ගෑනවද? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්නේ ඒක නෙදෙන්න බෑ.
8: sorry.com ඒ වටිනක් නැහැ.
2: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
9: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 392 477. Global University Partners, නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
10: ඔබේ lifestyle එකට ගැළපෙන smart drive එක Pirodua Axia leader එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පිටිය Unimo Enterprises ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
11: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ්සිටි වෙතින් මෙගාවට්ටම් ෆෝචුන් RBD කුකින් ඔයිල් ඉතිරි රුපියල් 400යි. වෛරහා චිකන් සොසේජස් ඉතිරි රුපියල් 285යි. නෙස්ටමෝල්ට් පවුච් ඉතිරි රුපියල් 210යි. මැජික් වැනිලා ඇන් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 250යි. කාගිල්ස් ෆුඩ්සිටි
12: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනි.
13: මොකක් හරි නෙවෙයි ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
14: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය
15: ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්
16: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
17: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
18: එන්න රුපියල් 40ක දිනුම් අවස්ථා, භක්ම දෙන කොටු දෙක.

0: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසියක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: එන්න මේ පැත්තේ ලංසුතියන්න.
2: රුපියල් 150,000ක් වටින කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන්.
1: ගන්න මේ බ්‍රේස්ලට් හොඳද බලන්න.
3: සොත්මහල් ජුවලර්ස් එකෙන් ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
2: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
3: RHA හෙස්තනක් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
4: සියත ක්‍රේසි වෙන්දේසි. හෙට හවස පහට.
5: Powered by Bid to Win.
6: මෙනින්ජයිටිස් රෝගය සීග්‍රයෙන් ව්‍යාප්ත වී හැකි කාණ්ඩය වන්නේ 1. පාසල් ළමුන් 2. ගර්භණී මව්වරුන්.
7: CFF පොකට් මනි අම්බලාගෙන් අහන ප්‍රශ්නවලට අද උත්තර දුන්නේ මාතර නතිෂා ප්‍රේමරත්න.
8: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
7: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරේ 0711 982 984ට දැන්ම WhatsApp කරන්න.
4: සියත පොකට් මනි.
7: හෙටත් උදේ 5යි කාලෙට සියත අහන්න.
9: අනුග්‍රහය
10: නාඩි මාංශින් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසීමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.

0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026
1: කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 මැයි මස 30වනදා සිට ජුනි මස 2වනදා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් පුරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
1: බැතිබර දායකත්වය උතුම් දම්සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරිකිරීමේ බැංකුව.
2: මේ හඳුන්ගුරුවල්ඩත් ස්ටෑන්ඩස් තියෙනවාද?
3: නැතු අපි හුස්ම ගන්න තැන්වල්ම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්ලිස්ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්රිතා සිත් සුවඳින් පිරේවා.
5: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කොන්දේසි සහිතයි.
6: ලයිෆ්ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙර ඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පේටේ යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති විලටම ලබා ගන්න.
7: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවි එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවි එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
8: සීඩීවි රන්න ඇදෙන ඉස්තරම් තැනක් රන්කොමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
7: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology Hall, Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0111 732 1000. NIBM, The City University, The Place to Be.
9: අති විශ්වසනීය ගමනකට Jetac Electric Scooter. Kilowatt පැය 3.5 lithium ion battery. Kilowatt 3.1 motorය. Liter 35 storage පහසුකම. David Pearis e-mobility වෙත. වැඩි විස්තර සඳහා 0111 700 550 අමතන්න.
10: සමග 5G revolution එකට එකතුවන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
0: මතකද ඒ ඇස් තියා බලාගෙන

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: කාලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන් ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්.
3: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහැණුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000ක යුනිසෙක්ස් බ්‍රේස්ලට් එකක්.
2: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න. දැන්ම ලන්සු තියන්න. KW හිස්තනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47ට SMS කරන්න.
4: සියත ක්‍රේසි වෙන්දේසි හෙට හවස 5ට
5: powered by Bid to Win.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීඩීවිරන්න ඇදෙන ස්තරම් තැනක් රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
4: අපි චූටි ගර්ල්
5: දැන් කරන්නේ ලොකු වැඩනේ එයාද වින්ඩෝ එක උඩින් ටොයිස් කියලා ඒන ෂැඩෝ එකෙන් ලස්සන ඩ්‍රොයිං එකක් කරලා තිබ්බා
4: එයා තාත්තා වගේම දක්ෂයි
5: තව අම්මයාට නැන්ග්‍රෝ කිරි දෙනවනේ ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.
6: ආදී මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. සාරානාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
7: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
8: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp මැසේජ් එකක්.
9: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
8: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
10: සියත පොකට් මනි. 98.4 හම්බන්තොටට සීයා

රයිට් හවස පහට ඔන්න මෙන්න කියලම මැනවා කියල දන්නවන යන්න හදන්නේ. අයපේ හෙටහම්බමු හවස දෙකට මංගෙනකං සතුටින් පරිස්සමින් ඉන්න ඕන. ලාඩන් ජෝඩුව තවටිකින් එනවා ලාඩන් ගහන්න. එහෙන අපි හෙටහම්බෙමු බයි. අද වැඩි උම දෙන්නත් බැරි වුණා. අදරතරෙන් හෙට දෙන්න හොඳ. මං ආගේ සුදු කොච්චියා. ගොඩාක් ආදරේ.

0: සුබ සන්ධ්‍යාවක්. හවස 5 විනාඩි 2යි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: සිටි බවද ඇය ප්‍රකාශ කළා. දැන්තවත් දේශීය පුවතක්. කංකසන්තුරේ සිට මන්නාරම හරහා හලාවත දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය 60 කිලෝමීටර 60-65 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගල් සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයද 60 කිලෝමීටර 60-65 දක්වා ඉහළ යා හැකි බවයි. එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරතවන්නන් ඒ පිළිබඳ අවධානයෙන් පසු යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර දිවයිනේ නිරත දිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරනවා. ඉදිරි පැය 36 තුළ බස්නාහිර සබරගමු සහ වයඹ පළාත් තුළට වැසි ඇති විය හැකියි. ගාල්ල මාතර කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
1: සියත Top Story.

0: ഇന്നാ കുമരിയേ
1: വിരുപ്പം

0: හවස 5යි විනාඩි 16යි. පිනකින් ලබාගත් මනුස්ස ජීවිතය පවකින් අවසන් කරගන්න එපා.
1: ඔබ හදිසියෙන්වත් මේ ලද මනුස්සාත්මේ නිවන් දකින්න වීරවන්තුනේ නැත්තම් පාඩු ඔබටමයි. මොකද පින්වත්නි, නිර්වාණ සුවේ ලබන්න මෙහි ලෝකයේ ඇති එකම ජීවිතේ එකම ආත්මේ මේ මනුස්සාත්මයනේ.
0: පිනකින් ලබාගත් මනුස්ස ජීවිතය පවකින් අවසන් කරගන්න එපා.
1: මේ ලෝකේ ලෞකිකව අපිට කවදාවත් නිත්‍ය වූ හැමදාම පවතින සැපයක් හොයන්න බෑ. දවස අද ඔබට සැපද, හෙට ඔබට දුක වෙනවා.
0: මේ උතුම් වෙසක් පුන් පොහොදා උදැසන 7ට ප්‍රාචීන පඬිත තිස්ස මහරාමේ පූජ්‍ය සුමන ධම්ම ස්වාමින් වහන්සේගේ හඬින් වනපදයක් අහන්න, සියත අහන්න.
2: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 ට දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
3: ඔබේ lifestyle එකට ගැලපෙන smart drive එක පෙර ඩුවා එක්සියා ලීටරයකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පේටි යුනිමෝ enterprises ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති

0: തിലകവർധന ടെക്സ്റ്റൈൽസ്
1: അലങ്കാര സഹ നിർമ്മാണ ശൈലിത്വ സമഗ സ്വർണ്ണമഹൽ ജ്വലേഴ്സ് പരമ്പരാ ഖനനാവക വിശ്വാസി സമഗേൻ സുപരിസിതു റണി നിമവോ സ്വർണ്ണാഭരണ ഗുണാത്മക ഭാവേ സ അസമസമ നിമവ സാധിക കരായി ഒബകെ ജീവിതത്തെ വടിനാം അവസ്ഥാവൻ റണി സരസകന്ന ലങ്കമേത്തെ സ്വർണ്ണമഹൽ ശാഖാവത പെമിനെന്ന അമതന്ന ബിന്ദുവായ കൈകൈ 753 44.7
2: සල්ලි පැඩියතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
3: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114 700 550.
4: අයියා මට ඇපල් මලක් දෙන්න.
5: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයි.
4: අයියා මට මල් ගොඩක් දීලා.
5: ඔව්වා මොනවද නංගි අර H15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 5

0: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
1: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: එන්න එන්න මේ පැත්තේ ලංසුතියන්න
4: රුපියල් 150,000 වටින කැරට් 22 සුපිරි සිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන්
3: ගන්න ගන්න මේ බ්‍රේස්ලට් හොඳද බලන්න
5: සොත්මහල් ජුවලර්ස් එකෙන් ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
4: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
5: RG හෙස්තනක් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
6: සියත ක්‍රේසි වෙන්දේසි. හෙට හවස පහට.
7: Powered by Bid to Win.
8: අමුවටයි 0.2 අමුවටයි 0.4

0: ladang.
1: සැන්ඩිවා සාමාන්‍යයෙන්ද වාගේ උපන් දිනේට වා මොකද කරන්නේ?
2: මං ආසම දේ තමයි හොඳට නිදා ගන්න එක. නමුත් ඒක කරන්න වෙන්නේ වැඩට එන දවස තිබ්බත් වැඩට එන්න එපා. ඇත්තට මම ගොඩක් වෙලාවට යාළුවොත් එක්ක එක සමරනවා, අම්මලත් එක්ක සමරනවා. විශේෂම දේ තමයි මගේ උපන්දිනේ දවසේ තමයි අම්මගේ උපන්දිනේ. එතකොට ඒක ගොඩක් ස්පෙෂල්.
1: හරි විනෝදයි නේද? දැන් හෙට්ටිපොළ බුත් පෙරහැරවල් අරවම නෑ ඔයගේ උපන්දිනේ.
2: නෑ මම ඔය උපන්දිනේ කියන එක හිම මහලුකුට සමරනක් කෙනෙක්
1: නෙමෙයි. නෑ දැන් එංගලන්ත රජුරුවන්ට එහෙම බෑනේ.
2: ඇයි?
1: එයාගේ උපන්දිනේ මහ ලොකුවට සමරන්න ඕනේ.
2: අනේ.
1: ඒක මහජන උත්සවයක්.
2: අනේ.
1: හරි. එංගලන්තේ රජුරුවන්ගේ උපන්දිනේට ලොකු පැරෙඩ් එකක් තියෙනවා. ලොකු එලිමහන් සංදර්ශනයක් උත්සවයක් ඒ වෙනුවෙන් ලෑස්ති කරනවා.
2: තාමත් එහෙමද?
1: තාමත් එහෙමයි. දැන්ටත් ඒක එහෙමයි. දැන් ඒක හින්දා වෙච්ච අමුතු දේවල් තියෙනවා.
2: මොනවාද?
1: දැන් මේක පටන් ගන්නේ අපි කොතනින්ද මේ කතාව පටන් ගන්නේ? දෙවනි ජෝර්ජ් රජුරුවන්ගෙන් පටන් ගමුකෝ.
2: හරි.
1: දෙවනි ජෝර්ජ් රජුරුවන්ගේ උපන්දිනේ කියන්නේ යෙදිලා තිබුණේ නොවැම්බර් මාසෙට.
2: හරි. මාගේ මාසෙ.
1: ඔව් නොවැම්බර් මාසෙ තමයි. හැබැයි ඉතින් සාමාන්‍යයෙන් ඒ නොවැම්බර් මාසෙ මූසලයි කියලා ගෙදර නොවැම්බර් මාසෙ. ඇයි එංගලන්තේ ඒගොල්ලෝ ඒගොල්ලෝ කියන්නේ වා ඒක දාගන්නවා. නොවැම්බර් මාසෙට මේ ඊතල කාලේ එනවයි මිනිසුන්ට එළියකට බහ ගන්න විදියක් නැහැ.
2: ඒ වුණාට මක්කල ඕක දැන් ඔයා කියපු එක වැරදි.
1: ඇයි?
2: මමත් නොවැම්බර්නේ. ඒක වඩ නොකියයි ඉඳි
1: පොයි. නොකියයි ඉඳලා බෑ ඉතින් නොවැම්බර් මාසෙ මූසලයි. කාල ගුණයේ දේශ ගුණයේ කිසිම සපෝට් එකක් නැහැ. මේ රජුරුවන්ගේ උපන්දිනේ මහජනතාව එකතු කරගෙන උත්සවශ්‍රීයෙන් සමරන්න විදියක් නැහැ.
2: ඉතින්
1: ඒ හින්දා ජෝර්ජ් රජුරුව එයාට හදාගත්ත උපන්දිනයක් ජූනි මාසෙ. හරි. හොඳට ඉර පායලා කරලා තියෙන හොඳට එළියට බහලා හොඳ සමයමක් නටන්න පුළුවන් කාලෙක එයා වෙනම සැමරීම පිණිස උපන්දිනයක් ලෑස්ති කරගන්නවා. ඔන්න ඔය දෙවනි ජෝර්ජ් රජුරුවන්ගේ නම් දිගටම ඊට පස්සේ එංගලන්තේ හිටපු රජවරු ඒගොල්ලගේ උපන්දිනේ එදිලා තියෙන අර වගේ මේ සීත කාලේ එවනම් වටාපිටාවත් මුස්පේන්තු වෙලා යන කාලෙක නම් ඒගොල්ලෝ දෙවනි උපන්දිනයක් ලෑස්ති කරගන්නවා. දැන් උදාහරණයක් හැටියට එලිසබත් දෙවනි එලිසබත් රජින දැන් ඔය අන්තිමට හිටපු රජින එයාට තිබුණා උපන්දින දෙකක්. එයාගේ ඇත්ත උපන්දිනේ අප්‍රේල් මාසේ 21.
2: ඉතින් අප්‍රේල් මාසේ නිකන්
1: අප්‍රේල් මාසෙත් ඒගොල්ලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ හින්දා ඒගොල්ලෝ ජූනි මාසේ තමයි ඔෆිෂියල් බර්ත්ඩේ එක හැටියට සැමරුවේ.
2: ඒ කියන්නේ ජූනි මාසෙ මොකක් හරි එකක් තියෙනවා.
1: ඒගොල්ලන්ට වසන්ත කාලේ. ඉතින් ඒ කාලෙට හොඳට එළියට පැනලා සමයක් නටන්න පුළුවන් කාලේ. ඉතින් ඒ හින්දා ඔෆිෂියල් බර්ත්ඩේ එක රජිනගේ තිබුණේ ජූනි මාසේ. එතකොට දැන් ඉන්නේ මේ චාල්ස් කුමාර රජුරුවෝ.
2: ඔව්.
1: චාල්ස් කුමාර රජුරුවන්ගෙත් උපන්දිනේ ඇත්ත උපන්දිනේ නොවැම්බර් 14.
2: නොවැම්බර් 14.
1: ඔයාගේ උපන්දිනේ තිරේ මේ මාසෙමයි. ඒකේ වගේම මුස්පෙන්තුයි කියලා නොවැම්බර් මාසේ. චාල්ස් කුමාර රජුරුවත් උපන්දිනේ සමරන්නේ ජූනි මාසේ. ජූනි මාසේ දවසක් දාගෙන තියෙනවා උපන්දිනේ වෙනුවෙන්.
2: වෙනුවෙන්.
1: ඔව්. දැන් ඔයා උනා බලන්න ඔයාගේ ජීවිතේ කිසියම් කලෙලියක් ගන්න පුළුවන්ද කියලා ජූනි මාසේ වගේ උපන්දිනේ.
2: Mm-hmm.

0: රශ්මි ජාතික වෙසක් කලාපය 2026
1: කොළඹ හොලු පිටිය ගංගාරාම විහාරස්ථානය ජනාධිපති ලේකම් කාර්යාලය අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 මැයි මස 30 වනදා සිට ජුනි මස 2 වනදා දක්වා කොළඹ හොනුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩෝ, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
1: බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන ඉන් බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරිකිරීමේ බැංකුව.
2: මේ හඳුන්ගුරු වල්ඩත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවාද?
3: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්රිතා සිත් සුවඳින් පිරේවා.
5: දිමෝවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමඟ වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කොන්දේසි සහිතයි.
6: ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීඩර් එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමඟ මිල රුපියල් 82,50,000කට දිවයිනපුර අපේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති විලටම ලබා ගන්න.
7: ඔබේ ගලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology Hall, Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0111 732 1000. NIPM, The City University, The Place to Be.
8: Honor සමග 5G Revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට Powerful 5G Phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන්නා ශ්‍රී ලංකාවේ 5G නායකයා.
9: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV දනඩි තහනිය නුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
10: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්.
11: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
10: මිලියන 2,000,000ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76780017 WhatsApp කරන්න.
12: මේ දෙකක් දාගෙන ඉන්නද?
13: ඇයි කන් දෙක පුරවල කන්නද?
14: සින්දු දෙක හෙන්නේ එතකොට.
13: අල්ලේ වල්ලේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දැය දෙකක් එක දිගට
15: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා
14: නෑනේ. අරෙ වා
13: සින්දු සියත
15: ගියක් සැපයි දවලේ
14: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් කපල් කරන වෙලාව
13: අනුග්‍රහය
15: දැනෙන්න අඳින්න රිසිසේ
11: හාලට තාලට ගැලපෙන ඩිසයින් එක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන් ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්
13: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහැනුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000ක යුනිසෙක්ස් බ්‍රේස්ලට් එක
11: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න දැන්ම ලන්සු තියන්න KW හිස් තැනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47ට SMS කරන්න
13: සියත ක්‍රේසි වෙන් දේසි හේට හවස පහට
16: powered by bid to win
17: anuwatai dashamatekan anuwatai dashamahataren

0: රෝද දෙකක් ගන්නවද රෝද තුනක් ගන්නවද? රෝද දෙකක් ගන්නවද රෝද තුනක් ගන්නවද?
1: ඔයා ඉතින් එක රෝදයක් ගන්නවා තනි මිනිස්සෙක්. අමාරුයි රෝද තුනක් ගත්තාම එහෙම ගෙනියන්න. කරද දෙකක් නම් අත් දෙකෙන් තට්ටු කර කර ගියා.
0: ඔයා හිතන්නේ
1: එකක් රෝදයක් ගන්න.
0: මම මේ එහෙම කියන්නේ මගුල සෙල්ලම් කරන්න රෝද ගන්න කතාවක් නෙවෙයි. නැත්තම් වතුරේ දාලා පීනන්න නෙවෙයි.
1: මංගිතෝ ඔයා වේද අර හෙට්ටි පොල් ගැප් කිරි ටොපි කන්නේම කඩේට යනකොට ගගහා යන්න සෝදයක්.
0: අපි හෙට්ටි පොල් නම් ওই ටයර් වල දින ටියුබ් වැවට දාලා අපි පීනනවා. මාරුවානේ වත් එන දවසක හරිද?
1: ලෝකෙදී ඔය කැටි ලෝකෙ මිනිස්සු මහන්සි වෙලා අර අර රබර් වතුවල කිරි කපන අම්මලගේ ඉඳන් අර ෆැක්ටරි වල වැඩ කරන ඉංජිනේරුව දක්වා ඔක්කොම මහන්සිලා ටයර් ටිකට ටියුබ් හදලා තියෙන්නේ උඹලට වැවේ පීනන්න. ඔන්න උපයෝගිතාවය.
0: සුපිරි. අතට මම දැන් මේ කල්පනා කරේ
1: මම දැන් දෙකක්ද තුනක්ද ගන්න
0: ඕනේ? දෙකක්ද තුනක්ද? බයික් එකක්ද ගන්න ත්‍රිවිල් එකක්ද ගන්න?
1: එහෙම.
0: ඒක තමයි කල්පනා කරේ. මොකද මේ දවස්වල පැයෙන් ලීසින් අනුමත කරලා දෙනවා AFC එකට ගියොත්. කිසි කරදරයක් නැහැ. ડોකියුමන්ට් උත් මහා ලොකු දෙයක් නැහැ. ඒගොල්ලෝ පොඩි ડોකියුමන්ට් ප්‍රමාණයක් තමයි ඉල්ලන්නේ. එතකොට පැයෙන් වැඩේ කරගෙන යන්න පුළුවන්. හදිස්සියනේ. අපිට ජොබ් එකක් තියෙනවා ඒකත් හදිස්සිය. අපිට ගමනක් බිමනක් කරේ ඒකත් හදිස්සිය. ඉතින් මේ හදිස්සියට ඒගොල්ලෝ හදිස්සියෙම පැයෙන් ලීසින් අනුමත කරලා දෙනවා. මං හිතන්නේ වෙන කොහෙවත් නැහැ මේ වගේ chance එකක්. අනිත් දේ තමයි සුහදශීලී කාර්යක්ෂම සේවාව. දැන් සමහර තැන් වලට ගියාම මකලෝ අපි කොතනින්ද සයින් කරන්න? අය දෙන්නේ සයින් කරන්න පේනද? එහෙම අහනවනේ.
1: සෙන්ට කරා එක වගේ පුදුම කලේක.
0: මං තව මොනවද මිස් ගේන්න ඕනේ ડોකියුමන්ට්ස්? අය ඔයගලට හැමදෙස්සම කියන්නේ ගේන්න කියලා. මං කියන්නේ මොකදයි?
1: ඔයිට කවදද දන්නද තාමි?
0: ඌ කියනවනේ මිනිස්සු. හැබැයි මේගොල්ලෝ එහෙම නැහැ. මෙතන සයින් කරන්න මිස් මේ තිත්ත තියලා තින්නේ. මෙතනින් සයින් කර. එහෙම කියනවා. ඉතින් සුහදශීලී කාර්යක්ෂම සේවාවක් ඒගොල්ලෝ ළඟ තියෙනවා. ඉතින් බයික් එකක් ගන්න ඕන නම් ත්‍රිවිල් එකක් ගන්න ඕන නම් හිත හිතා ඉන්නපා. ලීසින් ගන්න යන ඔයා AFC එකට මොකද ඒගොල්ලෝ පෑන් ලීසින් අනුමත කළා දෙනවා. අනිත් කාරණේ තමයි බයික් එකක් ගන්නකොට ඒගොල්ලෝ ජැකට් එකක් නොමිල දෙනවා. හෙල්මට් එකක් නොමිල දෙනවා.
1: රයිට්. හෙල්මට් එක සමහරුන්ට ඕනේ නැහැ. හෙල්මට් එක දාන්න ඔළුව තියෙන්න බෑ පරිස්සම් කරන්න. ඕනේ
0: මම ඔය දාන්නේ.
1: ඔළුව නැතුවද? ඉහිවත් කියනවා. ඒක හරි අවංකයි. ඒ අති බැලුවා නේද?

0: Adang.
1: එංගලන්තේ මහරජ්ජුරුවන්ට තමයි එංගලන්තේ හංසයෝ ටිකයිති.
2: එංගලන්තේ ඔක්කොම හංසයෝ එංගලන්තේ මහරජ්ජුරුවන්ටද?
1: ඔක්කොම හංසයෝ අයිති මහරජ්ජු.
2: පුදුම මනුස්සයෙක්.
1: ඒත් මෙහෙමයි, හංසයා කියන්නේ ටිකක් එංගලන්තේ වැදගත් කමක් තියෙන සතෙක්. යම් වටින කමක් තියෙන සතෙක්. හංසයන්ට අයිතිකාරයෙක් නැත්තම්, අයිතිකාරයෝ ඉන්න හංසයා තියෙනවා.
2: හරි.
1: අයිතිකාරයෙක් නැති හැම හංසයෙක්ම මියුට් ස්වාන්ස් කියලා වර්ගයක් ඉන්නවා. ඒ හැම එකෙක්ම අයිති රජ්ජුරුවන්. හංසය එයාගේ කියලා ඇති වැඩක් නැහැ. හංසයෙන් කරගන්න පුළුවන් ඇති වැඩක් නැහැනේ. හැබැයි හංසයෝ ටික අයිති රජ්ජුරුවන්. අවුරුද්දකට සැරයක් තේම්ස් නදියේ පැවැත්වෙන හරි අපූරු පොඩි ඉවෙන්ට් එකක්.
2: හංස සැනකෙළිය.
1: නෑ නෑ නෑ නෑ, රජ්ජුරුවෝ ගාව වැඩ කරන නිලධාරීන් ඒගොල්ලෝ තේම්ස් නදියට බැහැලා,
2: හරි,
1: තේම්ස් නදියට හංසය අල්ලනවා. අල්ලලා බලනවා මාක් කරලාද තියෙන කියලා ඒ හංසයන්. සමහර ප්‍රභුවරුන්ට අයිති හංසයත් ඉන්නවා. ඒගොල්ලන්ගේ මේ මාක් කරලා තියෙනවා එක එක විදියට හංසයා කාට හරි අයිති කියලා.
2: ජෝර්ජ් නන්ජේ.
1: අන්න එහෙම විවිධ විදියට මාක් කරලා තියෙනවා. එහෙම මාකින්ස් නැති හංසයෝ ඉන්නව නම් ඒ ටික ගණන් කරනවා. මේ අවුරුද්දේ රජ්ජුරුවන්ට හංසයෝ මෙච්චරක් ඉන්නවා කියලා. ඒක නිකන් හරියට අවුරුද්දකට සැරයක් රජ්ජුරුවන්ට අයිති හංසයෝ ටික ගණන් කරලා බලනවා වගේ.
2: ඉතින්
1: පොඩි මෝඩ වැඩක්
2: හරි
1: හොරතල්ලේ නිකන් රජ්ජුරුවන්ට හංසයෝ ටික අයිති අවුරුද්දකට සැරයක් ගණන් කරලා බලනවා. මට මෙච්චර හංසයෝ ඉන්නවා කියලා සතුටු වෙනවා.

0: පුරත් හොඳ තමයි තියෙන්නේ. මට මෙතර කන්ත පුරේ ඉන්නවා කියලා අඩම්බර වෙනව ඇරුණාම තියෙන්නේ.
1: වෙන මොකද?
0: ලොකු වැඩක් තියෙන්න නැතුව. මොනවද මෙසරේ ක්‍රේසි වෙන්දේසියට අපි දෙන්නේ සැන්ඩි?
1: බ්‍රේස්ලට්.
0: හා බ්‍රේස්ලට්.
1: මේ දවස්වල මම හීනෙනුත් දකින්නවා මකලු. කවුරු හරි ඇවිල්ලා මගේ කරේ බඳිනවා මාලයක්. අතේ බඳිනවා බ්‍රේස්ලට් එකක්. අතේ දානවා මුත්තක්. රත්තරන්වල මම පිරිල වගේ. බැලින්නම් මේ රත්තරන් නේද?
0: කවුරුත් උණ බම්බුවකින් ඔලුවට ගන්නවා වගේ පේන්නේ. ඇහැරෙන්න.
1: නෑ.
0: පේන්නේ බාරවතකට. තමන් මෙහෙම නිකන් බලියකට ඉඳනකොට කාගෙන් හරි කරට මාල වැටෙයි අතට බ්‍රේස්ලට් වැටෙයි ඒවම තමයි ඉති. තව හීනේ රුප්පේ.
1: ඉතින් හීනේ හරි පේනවනේ. ඒක මොකද?
0: ඉතින් තමයි.
1: ඉතින් මං කල්පනා කළා මොකද මේ මට හීනේ මෙච්චර මෙහෙම පේන්නේ කියලා. බැලිනම් ක්‍රේසි වෙන්දිසි මේ පාර දෙන්නේ රත්තරන් බ්‍රේස්ලට් එකක්. මං ඔක නිතරම බලනවා මේ බ්‍රේස්ලට් එක ඉතින් කාගේ අතට යයිද දන්නේ නැහැ නේ දෙයනේ
0: කියලා. බැලි බැලි ඉන්නේ. කොහේ කවුරු හරි එකක් කරගෙන යයිද කියන්නේ මේක දෙකට පහට කියලා.
1: අනිත් එක 150,000යි ගන්න. ඒ වුණාටින් දෙකට පහට අරන් යන්නේ. දැන් ඔයාට පුළුවන්. මෙහාගෙන ඉන්න ඔබට පුළුවන් දෙකට පහට ගන්න. ලන්සු තියන්න දෙන වෙන කිසි දෙයක් නැහැ. පුළුවන් තරම් ලන්සු තියන් දවසට ලන්සු කිහිපයක් තියන් සිකුරාදා හවස 6:00 වෙද්දි මේක දෙකට පහට අරන් යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ක්‍රේසි වෙන්දේසයට රෙජිස්ටර් වෙන්න විශේෂයෙන් කියන්න ඕන සල්ල මහල් ජුවලර්ස් එකෙන් තමයි මේ රත්තරන් බ්‍රේස්ලට් එක ඔබට ලැබෙන්නේ. ඉතින් ඒ වගේ ආයතනයකින් රත්තරන් බ්‍රේස්ලට් එකක් ඔබේ අතේ දාගෙන ඉන්නවා කිව්වම පොඩි නිකන් ගැම්මක් එනවා. ඉතින් ඒකත් එක තමයි අපි ඔබට කියන්නේ මේකට ලන්සු තියන්න. ඉතින් ක්‍රේසි වෙන්දේසයට රෙජිස්ටර් වෙන්න මෙන්න මේ විදිහට REG කියලා ටයිප් කරන්න, හිස් තැනක් තියන්න KW කියලා ටයිප් කරන්න, මෙසේජ් එක 3944 SMS කරන්න. ඊට පස්සේ ලන්සු තියන්න KW කියලා ටයිප් කරා, හිස් තැනක් තිබ්බ අඩුම ලන්සු ටයිප් කරා, මෙසේජ් එක 3944 SMS කළා.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීඩීවිරන්න ඇදෙන ස්තරම් තැනක් රන්පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: ඔබේ lifestyle එකට ගැළපෙන smart drive එක පෙර ඩුවා එක්සියා ලීඩර් එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පේටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න
4: ඔබත් A-level සම්සන් කළසිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් හිමි කර ගන්න අදම අමතන්න 011732000 NIBM ද සිටි යුනිවර්සිටි ද ප්ලේස් ටු බී
5: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
6: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
7: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ ඒවට ස්ටෑන්ඩඩ් නැද්ද
8: හැබැයි අංග්‍රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදන නිසා හැම හඳුන් කූරම හොඳ සුවඳයි නිවිල ගියට පස්සෙත් සුවඳයි
9: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා
10: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්
11: මෝක් ජුවලර්ස් වෙත ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගි අවස්ථාවක් තියෙනවා. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න. 011214414 කොන්දේසි සහිතයි. මෝක් ජුවලර්ස් සමදා ඔබ සමගයි.
12: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්

0: අවසරයි විනාඩි දෙකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: IMF ණය වාරිකයට අනුමැතිය විදේශ ආයෝජනවල පහත යාමක් කළුතර වෙණික්කරුවන් පැමිණි රත දෙකක් සොයා ගැනීම වැලිකඩෝ IC රිමාන්ඩ් අභ්‍යන්තර බෙදීමක් පිළිබඳ ඉරානයෙන් ප්‍රකාශයක්
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: Ladang.
1: ඉතින් සැන්ඩි හයක් පහු වෙලා නේද?
2: ඕ මකලෝ.
1: අපි කතා කරගෙන හිටිය බොනාගෙනද?
2: එංගලන්තේ රජුරන්ගේ මෝඩ වැඩක.
1: මෙහෙම කිව්වයි කියලා මම කියන්න ගිය ඇත්තටම මේ තවත් ඒ වගේ එකක් තමයි ඉතින්. දැන් ඔය එංගලන්තේ රජ්ජුරුව හරි රජින හරි වුණා කියලා පාර්ලිමේන්තුවටවත් යන්න බෑනේ. මම තමයි රජ්ජුරුව මට ඇවිල්ලා බලන්න ඕලෝ බෑ ඔක්කොම කියලා.
2: නාම මාත්‍රිකයිනේ.
1: එහෙම යන්න බෑ. වැද්ද ගන්නෑ. කියන්නේ පාර්ලිමේන්තුවෙන් ආරාධනා කළොත් විතරයි රජ්ජුරුවන්ට එංගලන්තේ පාර්ලිමේන්තුවට එන්න පුළුවන්.
2: හරි.
1: ඒකේ තියෙන වෙනම නාට්‍යයක්. ඒ රජපෞලේ තියෙන එංගලන්තේ තියෙන ඒ සමහරේ වදින හරි නාට්‍යමය අය. දැන් රජ්ජුරුවන්ට එන්න ඕන නම් පාර්ලිමේන්තුවට ඉස්සෙල්ලම පාර්ලිමේන්තුවෙන් එක්කෙනෙක්ව යවනවා බකින්හම් පැලස් එකට.
2: හරි.
1: ඉස්සරවර ටිකක් සතුරු කණ්ඩායම් දෙකක් අතර මොකක් හරි හමුවක් පවත්වනකොට මේ පැත්ත එක්කෙනෙක්ව ඒ පැත්තේ මාලිගාවට යවනවා. ඒ පැත්ත එක්කෙනෙක්ව මේ පැත්තේ මාලිගාවට යවනවා. මොකද අර සාකච්ඡාවට හරි ඒ රැස්වීම පිණිස හම්බෙන කට්ටිය කාකොටාගෙන ගහමරා ගන්න නැති වෙන්නේ. ප්‍රාණ අපේට දෙන්නේ දෙපැත්තේ
2: තියලා
1: තමයි හම්බෙන්නේ. අන්න ඒ වගේ පාර්ලිමේන්තුවෙන් එක්කෙනෙක්ව යවනවා බකින්හම් පැලස් එක ඇතුළට.
2: හරි.
1: එයාව ඇතුළේ තියලා තමයි රජ්ජුරුව පාර්ලිමේන්තු එකට එන්නේ. ඒ එනකොට පාර්ලිමේන්තු එක ලොක් කරලා තියෙනවා. කලින් කතා වෙලා මේක කරන්නේ නැහැ. දැන් රජ්ජුරුව එනවා කියලා දන්නවා. හැබැයි එනකොට පාර්ලිමේන්තු එක ලොක් කරලා තියෙනවා. ඒ කියන්නේ සිම්බලයිස් කරන්න රජ්ජුරුවන්ට එහෙම හිතමනාපේ පාර්ලිමේන්තු එක ඇතුළට එන්න බෑ කියලා. ඊට පස්සේ පාර්ලිමේන්තුවෙන් කවුරු හරි කෙනෙක් ගිහිල්ලා රජ්ජුරුවන්ව අඬ ගහගෙන ඇවිල්ලා එයාට තමයි පාර්ලිමේන්තු එකේ දොර අරින්නේ. රජ්ජුරුවන්ට නෙවෙයි. පාර්ලිමේන්තු එකෙන් කෙනෙක් යනවා රජ්ජුරුවන් එක්කන් එන්න. ඒ පාර්ලිමේන්තු එකෙන් යන කෙනාට තමයි පාර්ලිමේන්තු එකේ දොර ඇරලා
2: දෙන්නේ.
1: එයා තමයි රජ්ජුරුවන්ව කැඳගෙන පාර්ලිමේන්තුව ඇතුළට එන්නේ. ඇති වැඩකුත් නෑ ඒ සමහර ඒවා ඇති වැඩකුත් නෑ. හැබැයි ඉතින් කාලාන්තරයක් තිස්සේ කරන්ගෙන ඒවනේ මෙයා.
2: සම්ප්‍රදාය බිඳින්න බැරුව ඇති.
1: සම්ප්‍රදාය බිඳින්න බෑනේ. අර ඒ කතාව අහලා තියෙනවද? සෙන් කතාවක් මේක.
2: හරි.
1: සෙන් හාමුදුරුවෝ කෙනෙක් ඉඳලා ඒ හාමුදුරුවෝ මැරලා යනවා. ඒ හාමුදුරුවන්ගේ පුරුද්දක් තිබිලා තියෙනවා මේ. ඒ හාමුදුරුවෝ ඇති කරපු පූසව ගැට ගහලා තියලා තමයි හවසට පුද පූජා කටයුතු ටික
2: කරන්නේ.
1: ඒගොල්ලන්ගේ ඇතිනේ මොනවාරි සෙන් ක්‍රමයට කරන බුදුන් පුදන මොකක් හරි විදිය. ඒක කරන්න කලින් පූසව ගැට ගන්න.
2: පූසගෙන් වඩා කරදර ඇතිනේ.
1: ඔව්. ඊට පස්සේ ඒ හාමුදුරුවෝ මැරලා යනවා.
2: හරි.
1: ඊට ටික කාලයකට පස්සේ ඒ හාමුදුරුව ඇති කර හිටපු පූසා
2: හරි

0: පන්සලෙන් යනවයන්. ඊට පස්සේ දැන් අර ඒ ලොකු හාමුදුරුවන්ගේ ගෝල හාමුදුරුවරු ටික දැන් මාර වැඩේ හවසට පූජාව කරන්න කොහොමද පූස නැතුව කියලා අහල පහල ගංවලින් පූසෙක් හොයාගෙන ඇවිල්ලා පූසව ගැට ගහලා තමයි හැන්දෑවට පූජාව කරලා.
1: සම්ප්‍රදාය
0: ඒගොල්ලෝ දන්නේ නැහැ අර හාමුදුරුවෝ මොකටද පූසව ගැට ගැව්වේ කියලා. පූසගෙන් පූජාවට කරදර හින්ද තමයි පූසව ගැට ගහ. හැබැයි පස්සේ කට්ටිය පූසෙක් හොයාගෙන ඇවිල්ලා ගැට ගහලා තියලා තමයි පූජාව කරලා තියෙන්නේ. සම්ප්‍රදාය.

0: මොනාද මොනාද ඔයා ඔය බලන්නේ? බයික් එකක් ගන්නද?
1: නෑ බයික් එකක් ගන්න නෙවෙයි මම බැලුවේ ඇත්තටම පැයක් කියන්නේ කොච්චර වටින කාලයක්ද කියලා මම මේ බැලුවේ.
0: ඔය කොලේ තියනවද ලියලා?
1: නෑ කොලේ පැයක් කොච්චර වටනවද කියලා නෑ.
0: හා?
1: හැබැයි මට හිතෙනවා මේ කොලේ තියෙන දේවල් බැලුවාම අපි පැය කීයක් නම් ජීවිතේ නාස්ති කරලා
0: ඇතිද?
1: හරි ප්‍රයෝජනයක් ගන්නේ
0: නැතුව.
1: නැතුව. ඇත්තටම නිකන් හිතලා බලන්නකෝ අපි නිකන් කල්පනා කර කර ඉන්නවා. අපි නිකන් උඩ බලාගෙන ඉන්නවා.
0: වෙන වැඩක් කරන්න ඉන්නේ ෆෝන් එක අරගෙන ඔබ ඔබා ඉන්න අර වැඩේ.
1: පල්ලෙහාට කොටනවා පැය ගන්න. මොන තරම් වටින කාලයද අපි මේ නාස්ති කරන්නේ. ඒක මතක් වෙන්නේ මෙන්න මේ වගේව දැක්කාම. එලයන්ස් ෆිනෑන්ස් කම්පැනි ලීසින් දෙනවා පැයෙන්.
0: බලන්නනේ.
1: හිතන්න දැන් අපිට ගිහිල්ලා පැයක් ඇතුළත අපේ ඩොකියුමන්ට්ස් ටික බාර දීලා මෝටර් සයිකලයක් හරි ත්‍රිවිල් එකක් හරි ගන්න ලීස් එකක් ගන්න පුළුවන්. කෙනේ ඒ පැය AFC එක කොච්චර කාර්යක්ෂම සහ වටිනා විදිහට පාවිච්චි කරලාද අපිට පැයෙන් මේ වැඩේ කරලා දෙන්නේ.
0: ඒකනේ.
1: එහෙම හිතුවහම බලන්න අපි නාස්ති කරන කාලේ හරි අපරාධ නේද?
0: අපරාධ මකලෝ.
1: AFC එක දවසකට කී දෙනෙකුගේ ජීවිතේ ගොඩ දානවා ඇතිද පැයෙන් ලීසින් එක හදලා
0: දෙන්නේ. අනේ.
1: ඒ අපි නාස්ති කරන කාලෙන් අනුන්ට නැත්තම් අඩු ගන්න අපිටවත් අපිට වැඩක් ගන්න පුළුවන්. අන්න ඒකයි මං කියන්නේ. දේවල් දිහා බලලා අපි ඉගෙන ගන්නවා. AFC එකෙන් ඉගෙන ගන්න කාලය කොච්චර වටිනවද කියලා. ඒ හින්දා ඔයාගේ ජීවිතයේ ඊළඟ බලාපොරොත්තුව සඵල කරගන්න කාලේ නාස්ති කර කර එහෙම හැවිදින්න එපා. යන්න ඩොකියුමන්ට්ස් ටිකක් අරගෙන AFC එකට. පැයෙන් ඔයාගේ ත්‍රිවිල් සීනේ මෝටර් සයිකල් සීනේ AFC එකෙන් සැබෑ කරලා දෙනවා. ඔයා යන්නේ ත්‍රිවිල් එකක් ගන්න නම් ඔයාට හෙල්මට් එකයි ජැකට් එකයි ඒගොල්ලෝ දෙන්නේ නැහැ. ඒ වැඩක් නැහැ. හෙල්මට් දාගෙන බයික් එකක් ගන්න යනවා නම් ලීස් එකත් එක්ක හෙල්මට් එකයි ජැකට් එකයි නොමිලේ දෙනවා.

0: පිනකින් ලබාගත මනුස්ස ජීවිතය පවකින් අවසන් කරගන්න එපා.
1: ඔබ හදිසියෙන්වත් මේ ලද මනුස්සාත්මේ නිවන් දකින්න වීරවන්තුනේ නැත්තම් පාඩු ඔබටමයි. මොකද පින්නත්නි නිර්වාණ සුවේ ලබන්න මේ ලෝකයේ ඇති එකම ජීවිතේ එකම ආත්මේ මේ මනුස්සාත්මයනේ.
0: පිනකින් ලබාගත මනුස්ස ජීවිතය පවකින් අවසන් කරගන්න එපා.
1: මේ ලෝකේ ලෞකිකව අපිට කවදාවත් නිත්‍ය වූ හැමදාම පවතින සැපයක් හොයන්න බෑ. දවස අද ඔබට සැපදේ හෙට ඔබට දුක වෙනවා.
0: මේ උතුම් වෙසක් පුන් පොහොදා උදැසන 7ට ප්‍රාචීන පඬිත තිස්ස මහරාමේ පූජ්‍ය සුමන ධම්ම ස්වාමීන් වහන්සේගේ හඬින් වනපදයක් අහන්න සියත අහන්න.
2: තායිලන්ත යන්නේ සංචාරක ගමනාන්තයක්.
3: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
4: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
2: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777. ඔබේ lifestyle එකට ගැළපෙන smart drive එක පෙරඩුවා එක්සිය ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පිටි යුනිමු enterprises ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
0: අලංකාරය සහ නිර්මාණශීලීත්වය සමඟ ස්වර්ණමහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසිදු රණින් නිමවූ සරණාභරණ ගුණාත්මක භාවය සහ අස්මසම නිමව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 0111 753 44.7.
2: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Anshikin සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0111 732 1000. NIBM, The City University, The Place to
5: Be. Reward සමාජිකයන් සඳහා Cargill's Food City within Megawattam. Milka, සම්පූර්ණ යොදේ සහිත කිරිපිටි ඉතිරි රුපියල් 200යි. Dilma, Premium Tea ඉතිරි රුපියල් 190යි. Ocean Star Jack Mackerel ඉතිරි රුපියල් 151යි. Extra ඉතිරි රුපියල් 220යි. Cargill's Food City.
2: ඔබේ lifestyle එකට ගැළපෙන smart drive එක පෙරඩුවා එක්සිය ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පිටි යුනිමු enterprises ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
6: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබෝ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
7: රුපියල් 150,000ක් වටින කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන්
8: ගන්න මේ බ්‍රේස්ලට් හොඳද බලන්න.
9: ස්වර්ණමහල් ජුවලස් එකෙන් ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
7: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසීට රෙජිස්ටර් වෙන්න.
9: RJ හෙස්තනක් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
10: සියත ක්‍රේසි වෙන්දේසි හෙට හවස 5ට
11: powered by bid to win.

0: කාලේ නාස්ති කරගෙන ඉන්න බෑම කළෝ.
1: තග්ගල් කියලා දාලා යන්නේ. අපි ඉන්න බෙදලා කාලේ රාත්‍රියේ එක තමයි වෙන්නේ.
0: යා.
1: ආගින්න පිටු තුග්ගේ කාලේ රාත්‍රියේ.

0: කාලිගෙත් කාලි රාත්තිර අදේ වන්දන්න යන් යන්න යන්න කලින් අපි මේ කතා කර කර හිටියේ
1: යන්න කලින් තව පොඩ්ඩක් කලින්
0: නාස්ති කරන්න එංගලන්තේ රජ්ජුරුව ගැන කතා කර කර හිටියේ. දැන් රජ්ජුරුවන්ට තියෙනවනේ ඔටුන්න, ඔටුන්නක් තියෙනවනේ. මේ ඔටුන්න අදටත් ගාඩ් කරන්න වෙනම හමුදාවක් ඉන්නවා. දැන් ඔටුන්න ඉස්සරණ රජ්ජුරුව ඔටුන්න දාගෙනනේ පෙනී හිටින්නේ.
1: දැන් ගාඩ්
0: දැන් එහෙම ඉතින් ඔටුන්න දාගෙන දැන් එහෙම යන්න ඇනේ ඉතින් නේද? අපි එහෙම දැන් චාල්ස් රජ්ජුරුව
1: එහෙම අර ඒගොල්ලන්ගේ ඇඳුම එහෙම වැඩි අඳින්නේ
0: නැහැ. ඔටුන්න දාගෙන කෝපි බොඩ් යනවා එහෙම. එහෙම කරන්නේ නැහැනේ දැන්. හැබැයි වෙනම හමුදාවක් ඉන්නවා ඔටුන්න පරිස්සම් කරන්න. ඒගොල්ලෝ ඔටුන්න තියලා තියෙන විශේෂ තැනක් තියෙනවා, ටවර් එකක්. එතන උදේට ඔටුන්න එළියට ගන්නවා. හවසට ආයි ඔටුන්න ඇතුළට දාලා ලොක් කරනවා. ලොක් කරලා තියෙද්දි ගාඩ් එකට හමුදාව ඉන්නවා. එළියට අරන් තියෙද්දිත් ගාඩ් එකට හමුදාව ඉන්නවා. දැන් බොහෝම කලාතුරකින් අත්‍යවශ්‍යම උත්සව අවස්ථාවකදී තමයි රජ්ජුරුව ඔටුන්න පැලඳගෙන පෙනී හිටින්නේ. ඒකෙදිත් නිකන් මුළු උත්සවය පුරාම ඔටුන්න දාගෙන ඉන්න ඕනේ කියලා එකකුත් නැහැ.
1: හරි.
0: පොඩි වෙලාවක් ඔටුන්න දාගෙන ඉඳලා ටිකකින් ගලවලා අයින් කරනවා. මොකද ඔටුන්න
1: බරයි. බරයි.
0: ඒක කිලෝ ගාණක් බරයි.
1: රත්තරන්නේ
0: නේ? රත්තරන්.
1: මැණික්.
0: මැණික්. ජේඩ් අරවා මේවා ඉතින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පැතිරිච්ච රටවල් වලින් කොල්ල කාගෙන ආපු වටින ගොඩාක් ඒවා ඔය ඔටුන්න උඩ
1: තියෙනවා.
0: බරට තියෙනවා. ඉතින් ඇත්තටම රජ්ජුරුව ඔටුන්න ඔළුවේ දාගත්තාම සියවස් ගානක් අධිරාජ්‍යවාදය පතුරවමින් ලෝකෙට කරපු හරිය ගැන ඓතිහාසික බරක් රජ්ජුරුවගේ ඔළුව උඩ හිටිනවා. ඔටුන්නේ ෆිසිකල් බරම විතරක්
1: නෙවෙයි, අම්මෝ මේක දාගෙන ඉන්න බෑ කියලා
0: විශාල සංකේතාත්මක බරක් ඒකේ තියෙනවා. ඉතින් ඇත්තටම ගොඩක් ඔය කියන්නේ අපි වයිට් කට්ටිය සුදු ජාතිකයෝ දැන් ඔය සුළුතර කණ්ඩායම් වල අයිතිවාසිකම් ගැන මානව හිමිකම් ගැන බරපතල විදියට පෙනී හිටින්නෙත් ඒ ඓතිහාසිකව ඔටුන්න උඩ එකතු වෙච්ච රන් රිදි මුතුමැණික් වල බර ටිකක් දරා ගන්න අමාරු හින්දා වෙන්නත් ඇති.
1: ඇති. හොඳ කතාවක්.
0: ලස්සනයි නේද?
1: එන්නකෝ.
0: ඒක ෂෝක් නේද? චාලි සද්දයක් දෙනවා ෂෝක් නේද එන්නක.
1: මාත් දෙන්න.
0: කා දෙන්න බා.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: IMF ණය වාර්කයට අනුමැතිය ප්‍රමුඛතා පිළිබඳ දූත මණ්ඩල ප්‍රධානියාගෙන් පැහැදිලි කිරීම. විදේශ ආයෝජන පහතට කළුතර වෙඩික්කරුවන් පැමිණි රථ දෙකක් සොයා ගැනීම. වැලිකඩෝ IC රිමාන්ඩ්. අභ්‍යන්තර බෙදීමක් පිළිබඳ ඉරානයෙන් ප්‍රකාශයක්.
0: දේශීය සියත. Local news on Seatha.
1: ශ්‍රී ලංකාව සමග වත්මන් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සිය ප්‍රමුඛතාව ලබා දෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. එහි ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝචියෝ සඳහන් කළේ එමගින් ශ්‍රී ලංකාව ආර්ථික ඉලක්ක සම්පූර්ණ කරගත් බවයි. ඔහු මේ බව සඳහන් කළේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින්. ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකමේ 5 සහ 6 ඒකාබද්ධ සමාලෝචනය සම්පූර්ණ කරමින් ඊට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ඊරැස්සු අවස්ථාවේදී. ඒ අනුව ශ්‍රී ලංකාවට ඇමරිකා ඩොලර් මිලියන 695ක මුදලක් හිමිවනු ඇති. මෙම වාරික ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන 6 හා 7 වාරිකයි. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ දක්වා මෙරටට ලබා දී ඇති මුළු මූල්‍යණය සහය ඇමරිකා ඩොලර් බිලියන 2.4. 2025 දෙසැම්බර් අවසානය වන විට ශ්‍රී ලංකාව සියලුම ප්‍රමාණාත්මක කාර්ය සාධන නිර්ණායක සපුරා ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේ. මැද පෙර දිග යුද්ධය සහ දිට්වා සුලිකුණාටුවෙන් පසු තත්ත්වය අවාසි අවදානම් ඇති කළද ආර්ථිකය ඊට ඔරොත්තු දෙන ලෙස පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළා. ඉන්ධන සහ පිරිවැය ආවරණය කරන විදුලි මිලකරණය යළිත් ස්ථාපනය කිරීම සම්බන්ධ පූර්ව ක්‍රියාමාර්ග අවශ්‍යතා සපුරා ඇති බව අදාළ නිවේදනයේ සඳහන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ සහ වැඩබලන ප්‍රධානී කෙන්චි ඔකමුරා ප්‍රකාශ කළේ අභියෝගාත්මක තත්ත්ව මැදේ වුවද ශ්‍රී ලංකා විසින් විස්තීරණ ණය පහසුකම යටතේ වැඩසටහන අඛණ්ඩව ශක්තිමත් ලෙස ක්‍රියාත්මක කර ඇති බවයි. රාජ්‍ය මූල්‍ය හා ආයෝජන කළමනාකරණය සහ විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සම්පූර්ණ කිරීම සඳහා ප්‍රයත්න දැරීමට අවශ්‍ය බවද ඔහු පැවසුවා. බදු ක්‍රමය වඩාත් කාර්යක්ෂම කිරීම සහ වර්ධනය වැඩිදියුණු කිරීම සඳහා රජයේ ආදායම් රැස් කිරීම අඛණ්ඩව සිදු කිරීම අත්‍යවශ්‍යයි. එය මූලිකව මැදකාලීන ආදායම් රැස් කිරීමේ උපාය මාර්ගයක් සකස් කිරීම හරහා සිදුවිය යුතු බව කෙන්චි ඔකමුරා පැවසුවා. ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණ කිරීමට ආසන්න වන නමුත් ණය තිරසර බව පිළිබඳ අවධානම ඉහළ මට්ටමක පවතින බවයි ඔහු සඳහන් කළේ. මිල ස්ථායිතාවට ප්‍රමුඛතාව ලබා දෙමින් මුදල් ප්‍රතිපත්තිය පවත්වාගෙන යා යුතු බවත් ආයෝජන පරිසරය වැඩිදියුණු කළ යුතු බවත් ඔකමුරා කියා සිටියා. විස්තීරණ ණය පහසුකමේ ඒකාබද්ධ සමාලෝචනයට අනුමැතිය හිමිවීමෙන් මෙරට ආර්ථිකය පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වන බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දයාරත්න බණ්ඩා පැවසුවේ.
2: මේ වාරික දෙකක් එකවර ලබා දීම මගිනුත් ජාත්‍යන්තර මූල්‍ය වාරමුදල අපේක්ෂිත මට්ටමට වඩා තෘප්තිමත් වෙලා තියෙන නිසා ජාත්‍යන්තරවත් හැම අතින්ම ලංකාවේ පිළිබඳ විශ්වාසය ගොඩාක් තහවුරු වෙනවා. ඒ වගේම ඒ විශ්වාසය තහවුරු වීම මගින් විනිමය අනුපාතික ස්ථා කිරීමටත් වෙනත් දේවල් සාහි කර ගැනීමටත් සහාය වෙනවා. මේකේ තියෙන විශේෂම දේ තමයි ශ්‍රී ලංකාවේ රුපියල ක්ෂය වීම මර්ධනය කර ගැනීම සඳහා මේ මූල්‍ය පහසුකම තීරණාත්මක විදිහට බලපානවා ලංකාවට.
1: වාහන සඳහා ලබා දෙන ලීසිං ණය සහ රන් ණය සීමා කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගත් තීරණය ආර්ථික වශයෙන් සුබදායී තත්වයක් බව ෆිච් රේටින්ග්ස් පවසනවා. ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ එම ක්‍රමවේදය මූල්‍ය පද්ධතියේ අවදානම් අවම කිරීම සඳහා ඉතා කාලෝචිත හා ධනාත්මක පියවරක් බවයි. ලියාපදිංචි නොකළ වාහන සහ ලියාපදිංචියෙන් පසු වසරකට වඩා අඩු කාලයක් භාවිත කරන ලද වාහන සඳහා ලබා දෙන ලීසිං ණය වටිනාකම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සීමා කරනු ලැබුවේ පසුගිය 25 වනදා සිටයි. වාණිජ වාහන සඳහා නව සංශෝධිත උපරිම ණය සීමාව වාහනේ වටිනාකමෙන් උපරිමය 60%. මෝටර රථ, SUV රථ, වෑන් රථ, ත්‍රිරෝද රථ සහ අනෙකුත් වාහන සඳහා එහි වටිනාකමෙන් 40%ක් දක්වා උපරිම ණය සීමාව පැනවෙනවා. රන් භාණ්ඩ සඳහා ලබා දෙන ණය ප්‍රමාණයද 70%ක් දක්වා අඩු කිරීමට මහ බැංකුව තීරණය කරනු ලැබුවා. ෆිච් රේටිං සඳහන් කළේ මෙම නව රෙගුලාසි ක්‍රියාත්මක වීමත් සමඟ අදාළ මූල්‍ය ආයතන විශාල ණය අවදානමකින් ආරක්ෂා වන බවයි. මහබැංකුවේ මෙම තීරණය මගින් ගෝලීය අවිනිශ්චිතතා සහ විනිමය අනුපාත උච්චාවචනයන් හමුවේ බැංකු සහ මූල්‍ය ආයතනවල ස්ථාවරත්වය තහවුරු වන බවයි ෆිච් රේටිංස් ආයතනය සඳහන් කළේ. අමෙරිකා ඩොලරයක විකිණුම් අනුපාතය අද රුපියල් 331.81 ලෙස දැක්වුණා. එහි ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 320.40 ලෙසයි. මෙ අතර ගත වූ මාස 3 කාලය තුළ ශ්‍රී ලංකාවට නව ආයෝජන ව්‍යාපෘති හිමිවීමේ අඩුවක් පවතින බව ආයෝජන මණ්ඩලය පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් රේණුකා වීරකෝන් සඳහන් කළේ මැදපෙර දිග යුදමය තත්ත්වය ඇතුළු ජාත්‍යන්තර අර්බුදකාරී තත්ත්වයන් ඊට හේතුව බවයි. 2026 වසරේ ශ්‍රී ලංකාවේ අපේක්ෂිත ආයෝජන ඉලක්කය ඇමරිකා ඩොලර් බිලියන 1.5ක්. වසරේ 3 වන කාර්තුවේදී අපේක්ෂිත ඉලක්කය සපුරා ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවයි අධ්‍යක්ෂ ජෙනරාල් වරිය සඳහන් කළේ. මේ වන විට නව ආයෝජන ව්‍යාපෘති කිහිපයක් සඳහා ගිවිසුම් ගත වී ඇති බවද ඇය ප්‍රකාශ කළා. කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පිළිබඳ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ සඳහන් කළේ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට විදෙස් ආයෝජන අහිමි වී ඇති බවයි.
3: ඈත කාලීනව ලංකා විදේශ ආයෝජන අඩුවෙන්න ප්‍රධානම හේතු වෙලා තියෙන්නේ ඇත්තරම අපි ආර්ථිකය තුළ ප්‍රතිසංස්කරණ සිදු නොකිරීම. අපේ ශ්‍රම වෙළඳපළ ගත්තත්, ඉඩම් වෙළඳපළ ගත්තත්, ඊට පස්සේ රාජ්‍ය අංශය ගත්තත්, රාජ්‍ය ව්‍යවසාය ගත්තත්, අපේ වෙළඳ ප්‍රතිපත්තිය ගත්තත්, ඒ සෑම ශේෂ්ත්‍රයකම තියෙන්නේ විදේශ ආයෝජකයන්ට සුදුසු වාතාවරණයක් නෙමෙයි. ලංකාව තුළ ව්‍යාපාරකරණය කියන එක ඇත්තරම පහසු නෑ. අද තියෙන පරිසරය තුළ අපි මේ සංචාරකයෝ කීප දෙනෙක් කෙනෙක්ම් බලා ඉඳලා පිටරටට රැකියා සඳහා කීප දෙනෙක් යනකම් බලා ඉඳලා එහරා විදේශ විනිමය උපයා ගන්න ආකාරයට අපි තවදුරට කටයුතු කළොත් අපිට සිද්ධ වෙන්නේ ඇත්තටම ඉතා දැඩි ආර්ථික අපහසුකම් මැද්දේ කල් ගෙවන්න තමයි සිද්ධ වෙන්නේ.
1: 2025 වසරේදී ශ්‍රී ලංකාවට ලැබුණු සමස්ත විදෙස් ආයෝජන ව්‍යාපෘතිවල වටිනාකම ඇමරිකා ඩොලර් බිලියනයක්. මූල්‍ය විනයක් සහිත ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගී ඇති බව ජනාධිපති අනුර කුමාර් දිසානායක පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාතර නිල්වලාගඟ ආශ්‍රිත ලවණ බාධකයේ හේතුවෙන් ඇති වූ ගං අතුර තත්ත්වෙන් වගා කිරීමට නොහැකි වූ ගොවි ජනතාව වෙනුවෙන් වන්දි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්
4: අපි දිට්ටෝල්ට වියදම් කරන්න වෙන් කරා කෝටි 50000 බිලියන 500ක්. ඒක ගත්තාම රඹුක්කන ඉඳන් ගලගෙදරට අධිවේගී මාර්ගයට බිලියන 120යි. කුරුණෑගල ඉඳන් දඹුල්ල අධිවේගී මාර්ගයට බිලියන 150ක් විතර යන්නේ. හැබැයි දිට්ටෝල් වියදම කීයද? බිලියන 500යි. තගන්න පුළුවන්. ඒක අපේ ආර්ථිකයට විශාල ප්‍රහාරයක්. බොහේතු ආර්ථිකයේ අවසන් කාර්තු ආර්ථික වර්ධනේ කඩාවැටේ කිව්වා. ඒ වගේම මම දන්නවා රැඳවූ මධ්‍යස්ථානවල ඉන්න දරුවන්ට. දැන් ඕගොල්ලෝ නම් ඕගොල්ලෝගේ දරුවන්ට පොතේ දාලා කීයක් කර ඉතුරු කරේ දරුවන්ට කවුරුත් නෑ. අපි රුපියල් 5000ක දීම නමක් දෙනවා. 3000 පොතේ දාන්න 2000ක් යාගේ වියදමට. බලාගන්න මේ රටේ මිනිස් එහෙම ආණ්ඩුවක් නැදලා තියෙන. ඉතින් මම අහන්නේ මේ ආණ්ඩුව වටන්න ඕන කාටද? මේ ආණ්ඩුව එලවන්න ඕන කාටද? මේ ආණ්ඩුව එලවන්න ඕන නැ මේ රටේ ජනතාවට. මේ ආණ්ඩුව එලවන්න ඕන හොරු, තක්කඩි අපරාධකාරයන්ට. මතක තියාගන්න. ඒ නිසා මේ ආණ්ඩුව දස්සක ගණනාවකට හොල්ලන්න බෑ. ඒක විතරක් මතක තියාගන්න. දස්සක ගණනාවකට.
1: වංචරිකයන්ට හා දූෂිතයන්ට එරෙහිව දඬුවම් ලබා දෙන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
4: සාමාන්‍ය ඉස්සර කලබල වෙන්නේ ඡන්ද කාලට නේද? දැන් ඡන්දයත් තව දුර. හැබැයි හැමදාම කලබල කරනවා. ඇයි හැමදාම කලබල කරන්නේ? ඒගොල්ලෝ දන්නා හැමදාම ඒගොල්ලන්ගේ චෝදනා අධිකරණයන් හැමෝම විභාග වෙන බව ඒගොල්ලෝ දන්නවා. විභාග වෙන බව. ඉනිසෙ ඒගොල්ලන්ට ඕන කලබලයක් ඇති කරන්න. අපි කලබල වෙන්නේ. දැන් අපි අලුතෙන් මද්රව්‍ය පනත ගිනව. මේ මද්රව්‍ය පනත අනුව ඉතා වේගෙන් රස පරීක්ෂා වාර්තා වෙන්න වැඩසටහනක් අද. ඉතා කෙටි කාලයක් ඇතුළත අත්අඩංගුවට ගන්න මද්රව්‍ය විනාශ කරන්න. ඒක ශක්තිමත් කරන්න ඕන කොහොමද? පාතාලේ කුඩු මද්රව්‍ය මුළු මුනිම නිර මේ රටෙන් තුරන් කිරීමේ සැලැස්ම අපි දියත් කරලා තියෙනවා. අපි විශේෂ කඳවුරක් හදුවා වැලිසර. ඔය නමගිය අපරාධකාරු දැන් වැලිසර අලුත් කඳවුරු එලියත් එක කතා කරන්න බැරි සියලු ආරක්ෂක විධිවිධාන දාලා මේක නතර කරන්න ඕන.
1: අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස කොමිෂන් සභාවේ සභාපති විනිසුරු WMNP ඉද්දවෙල වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින් එම ලිපිය මගින් ඔවුන් පෙන්වා දී ඇත්තේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ක්‍රියාකලාපය පිළිබඳ විශාල ගැටලුවක් පැන නැගී ඇති බවයි. ඔහු අත්නොමතික ලෙස පක්ෂග්‍රාහීව සිය රාජකාරී කටයුතු ඉටු කරන බවට පැමිණිලි රාජ්‍යයක් සමාජගත වී ඇති බවයි ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය සිය ලිපියෙන් සඳහන් කළේ. එබැවින් රංග දිසානායකට එරෙහිව පියවර ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පූර්ණ බලතල ඇති බවද අදාළ ලිපියේ සඳහන්. මෙ අතර ආණ්ඩුවේ නියෝජිතයන් මෙන්ම ආණ්ඩුවට සහාය දක්වන පාර්ශවද අසත්‍ය සමාජගත කිරීමට උත්සාහ දරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාතර අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.
5: පහුගිය දවසක දැක්කා අරුම පුදුම කතාවක්. ලංකාවේ විශිෂ්ට සංගීතවේදී දේශපාලනික වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ උදව් කරා. උදව් කරේ 76 සාපේ ඉවත් කරලා සෞභාග්‍යයේ සමෘද්ධියගෙන. එදා විපක්ෂයේ ඉන්නකොට ඔහු කිව්වා බලයට ආපු හැටි ඩොලර් මිලියනයක් ගේනවායි. දැන් මම දැක්ක පහුගිය දවසක මාධ්‍ය හරහා කියනවා ඩොලර් මිලියනක් නෙවෙයි මිලියන 23ක්ම අපේ රටට ගෙනාවා. හැබැයි ගේන්න IMF ජිවිසුම බාධාවක් වුණා. බලන්න කියන බොරු ඕන පොඩි දරුවෙක් වුණත් දන්නවා මේ රටට ඩොලර් ආධාරයක් පුද්ගලයෙක් හෝ ආයතනයක් හෝ සමාගමක් ලබා දෙනවනම් ඒකට කිසිම IMF බාධාවක් නැහැ. අමූලික බොරුවක් කියුවේ.
1: මේ අතර පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සිදු කළ ප්‍රකාශය පිළිබඳ මුදල් කාරක සභාවට පැමිණිලි කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගණේෂන් පැවසුවේ.
6: පළාත් සභා ඡන්දෙට වෙන් කරලා තියෙන මුදල් ටික දිත්වා පුනරුද්ධාරණයට විදන් කරා කියලා කිව්වා. ඒක තමයි වැරදි. මොකද මේ විශේෂය වෙන් කිරීම පාර්ලිමේන්තු කරන්නේ. වෙනස් කරන්න ඕන නම් පාර්ලිමේන්තු වෙනස් කරන්න ඕන. ඒක අමතක කරලා දාලා පාර්ලිමේන්තු කඩේ දොරට එතුමා ඇඟිලි දාලා කියේක තමයි වැරදි. ඒ සම්බන්ධව මම දැනටම පබ්ලික් ෆයිනන්ස් සභාව ආචාර්ය හර්ෂිත සිල්වට ලිඛිතව දරම් දීලා තිනවා කරුණාකර මේක ඔයලා බලලා පාර්ලිමේන්තුවේ විස්තර ලබා දෙන්න කියලා.
1: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක සඳහන් කළේ ආණ්ඩුව කිසිඳු මැතිවරණයක් නොපවත්වන බවයි.
7: මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳන් පළාත් සභා මැතිවරණේ පළවෙනි දවසේ තියන්න ආපු අය දැන් මැතිවරණයේ සිටියම හොයන්නත් නැහැ. දැන් බලන්නේ අවුරුදු 20ක් මැතිවරණ කල් දාන්න පුළුවන්ද කියලා. ඒකින්ද මේ ආණ්ඩුවට පළාත් සභාව නෙමෙයි මොන කිසි මැතිවරණයක් තියාගැනීමේ හැකියාව නැහැ. මොකද 3% දැන් මාලිමාවට පෙනිපෙනි දියෙන.
1: ආණ්ඩුව මැතිවරණ සඳහා බිය නොවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර සඳහන් කළේ.
8: පළාත් සභාව තියෙන එක පිළිබඳ ගැටලුව තියෙන අපි සතුවනේ පහුගිය කාලේ පාලනයන් ඇතුලේ රනිල් වික්‍රමසිංහ මහත්තයලා මේක හරියට ක්ලියර් කරලා දීලා කියලානේ. ඇත්තටම ගත්තොත් මේක තියෙන විදිහ පිළිබඳව ක්ලියර් කරලා දීලා නැහැ. එතකොට ඒක අපි අදාළ කරන නීතිපති දෙපාර්තමේන්තුවට යවලා තියෙනවා. ඉතින් ඒකේ උත්තරයක් ආපුවම කලබල වෙන දෙයක් නැහැ. පළාත් සභාව වැඩ ටිකක් තියමින් තියෙනවා. පළාත් සභාව මැතිවරණයේ සුදුසුම කාලේ එයි. ජනතාවත් එක්ක ඉන්න තාක් කල් අපි මැතිවරණ වලට බය ව්‍යාපාරයක් නෙවෙයි.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසුවේ විපක්ෂය කිසිදු අවස්ථාවක ආණ්ඩුවේ ප්‍රගතිශීලී වැඩසටහන් වලට බලපෑම් නොකරන බවයි.
9: රටක් කඩා වැටෙනවා බලාගෙන ඉන්න අපි එහෙම කාලකණ්ණි සතුටක් අපේ නැහැ. බොහොම පැහැදිලිව කියන්න කැමතියි. විශේෂයෙන් මේ ආණ්ඩුව කරන හැම හොඳ දෙයකටම අපි අපේ සහයෝගයේ ශක්තිය දෙනවා. ඒ ගැන ගැටලුවක් නැහැ. මේ ආණ්ඩු ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න නොදී මේ රටේ විපක්ෂ භූමිකාව කරලා රට කාලකණ්ණි තැනකට තල්ලු කරන්න වැඩ කරේ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති සහ ජනතා විමුක්ති පෙරමුණ කියන පක්ෂය. අද වෙනතුරු අපි මේ සම්බන්ධව ගත්තොත් උද්ඝෝෂණ අඩුම කාලවකවානු මේක වෙන්න ඕනේ. මොකද හේතුව අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ උද්ඝෝෂණ වලින් හැම වෙලේකම රටක තියෙන ක්‍රියාකාරීත්වය නැත්තම් ස්ථාවරත්වය විනාශ කරන වැඩපිළිවෙලකට යන්න.
1: ගුරු සහ විදුහල්පතිවරුන්ගේ නොවිසඳුණු ගැටලු විසඳීමට බල කරමින් පෙත්සමක් අත්සන් කිරීම අද ආරම්භ කරනු ලැබුවා. ඒ ගුරු විදුහල්පති වෘත්තීය සමිතිය සඳහනේ විසින් ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් සඳහන් කළේ සමස්ත පාසල් පද්ධතිය ආවරණය වන පරිදි මෙම පෙත්සම් අත්සන් කිරීම සිදු කරන බවයි.
10: මේ වෙනකොට අධ්‍යාපන ශාස්ත්‍රයේ බරපතල අර්බුද ගණනාවක් තියෙනවා. මේ අර්බුද අපි දන්නවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ අර්බුදයක්. ඒ වගේම ගුරුවරුන්ගේ ගැටලු නොවිසඳීම එක පැත්තක අර්බුදයක්. විදුහල්පතිවරුන්ගේ ගැටලු නොවිසඳීම තව අර්බුදයක්. මේ ආණ්ඩුව බලයට පත් වෙලා අවුරුදු එකමාරක් විතර නෝ මේ ප්‍රශ්න එකකටවත් විසඳුම් ලබා දෙන තත්ත්වයකට ඇවිල්ලා නැහැ. ප්‍රධාන ප්‍රශ්න තමයි මේ වෙනකොට පද්ධතිය ගුරුවරු විදුහල්පතිවරුන්ට බරපතල අර්බුදයක් ඇවිල්ලා තිනෝ තමන්ගේ උසස් වීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම ගුරුවරු 247,000ක් ඉන්න ලක්ෂයකට වැඩි පිරිසකට දැන් ඉන්න ශ්‍රේණියෙන් ඊළඟ ශ්‍රේණියට යන්න විදියක් නැහැ. ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කර අධ්‍යාපන මැතිවරණයේ අවස්ථා ගණනාවකදී කතා කරා මේ සියලු නිලධාරීන් කතා කරා රැස්කන විසඳුමක් නැහැ. අවුරුද්දකට ආසන්න කාලයක් ගිහිල්ලා තියෙනවා ගුරුවරුන්ගේ උසස් වීම නැතුව.
1: ආණ්ඩුව සති දෙකක් තුල සිය ගැටළු වලට විසඳුම් ලබා නොදුනොත් දැඩි ක්‍රියාමාර්ග වලට යොමු වන බවයි ගුරු විදුහල්පති වෘත්තීය සමිතිය සඳහනය සඳහන් කළේ. කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේ වෙඩි තැබීම සඳහා වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන මෝටර රථය සහ වෑන් රථයක් පොලිසිය සොයාගෙන තිබෙනවා. මෝටර රථය සොයාගෙන තිබුණේ නෑබඩ ප්‍රදේශයේ දමාගොස් තිබියදී. වෑන් රථය දොඩංගොඩ ප්‍රදේශයේ දමාගොස් තිබියදී පොලිසිය සොයාගත්තා. පොලිසිය සැකපල කරන්නේ වෙඩිතැබීම සඳහා පැමිණි සැකකරුවන් වෑන් රථයෙන් පැමිණ පසුව මෝටර් රථයට මාරු වී ඇති බවයි. අද පෙරවරු 8ට පමණ කළුතර වෙට්ටුමකඩ පල්ලියපාර ප්‍රදේශයේදී සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් කොමිය ගියා. ඔහු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩිතැබීම සිදු කර පලා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. වෙඩිවැදීමෙන් මියගොස් ඇත්තේ කළුතර මරික්කාර් ප්‍රදේශ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ව්‍යාපාරිකයෙක්. වෙඩිවැදීමෙන් බරපතල තුවාල ලැබූ ඔහු කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා. T-56 වර්ගයේ ගිනි අවියක් යොදාගෙන වෙඩිතැබීම සිදු කර ඇති බවටයි පොලිසිය සැක පළ කළේ. සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් තුනක් මගින් විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට දිවයිනට රැගෙන සැකකරුවන් 8 දෙනා අතරින් 2 දෙනෙකු මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවට අනාවරණ වී තිබෙනවා. ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වුඩ්ලර් සඳහන් කළේ.
11: ඇත්තටම මෙම සැකකරුවන් 8 දෙනා විශේෂයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දුබායි සහ සාජාවල විවිධ වූ අපරාධයන් සඳහා රඳවාගෙන සිටි සැකකරුවන් 8 දෙනෙක්. මෙම සැකකරුවන් අතරින් 3 දෙනෙක් විශේෂයෙන් සංවිධානාත්මක අපරාධ කරුවන් සමග දැඩි ලෙස සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන යමින් එරට සිට මෙරට යම් යම් අපරාධ මෙහෙයූ කල්ලියක් හැටියට හඳුනාගෙන තිනවා. මෙම සැකකරුවන් ගෙන් 2 දෙනෙක් මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරමෙහි නිරත වෙච්ච 2 දෙනෙක් හැටියට අපි හඳුනාගෙන තිනවා. තවත් 3 දෙනෙක් මේ රටේ විවිධ අපරාධයන් සඳහා සම්බන්ධ වූ අය හැටියට අපි හඳුනාගෙන තිනවා.
1: වැලිකඩ පොලිසිය ස්ථානාධිපතිවරයා ලබන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගෙස් බෝදරගම විසින්. කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් වේයන්ගොඩ ප්‍රදේශයේදී සැකකාර ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබුණා. මෙම නඩුකරය අද කැඳවනු ලැබුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ නිල මැදිරිය තුළයි. සයිබර් අපරාධ සිද්ධියක් සම්බන්ධයෙන් රාජකීය ප්‍රදේශයේදී චීන ජාතිකයන් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. ඔවුන්ගේ විදේශගමන් බලපත්‍ර වැලිකඩ පොලිසිය භාරයට ගෙන තිබුණේ විමර්ශන කටයුතු සඳහායි. විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට ඉදිරිපත් නොකර මුදාහැරීම සඳහා එක් සැකකරුවෙකුගෙන් ₹1,03,000 බැගින් සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා ඉල්ලා ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වුණේ. විමර්ශන අවසන් වී නොමැති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය අධිකරණයෙන් ඉල්ලීමක් කළේ. සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කෞශල්‍ය නවරත්න සඳහන් කළේ විමර්ශන නිලධාරීන් එල්ල කළ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවයි. විදේශ ගමන් බලපත්‍ර සියල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදානම් කර තිබූ බවයි ඔහු සඳහන් කළේ. ලබන 9 වනදා විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් විමර්ශන නිලධාරීන්ට අධිකරණය නියෝග කළා. ඉබෝලා වෛරස ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපළ තුළ රසායනාගාර පහසුකම් නොමැති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය පවසනවා. එහි ලේකම් ලෙසන්ත චතුරංග සඳහන් කළේ මේ පිළිබඳ අදාළ පාර්ශ්වයන්හි අවධානය යොමු විය යුතු බවයි.
12: කොරෝනා ප්‍රසංගතයත් එක්ක ලංකාවේ රසායනාගාර ක්ෂේත්‍රයේ ඉතාම ඉහළම මට්ටමේ රසායනාගාර එයාපෝර්ට් එකේ හදාගෙන එයාපෝර්ට් එකේ ආවේක්ෂණ කටයුතු කරමින් දියුණු මට්ටමේ ආවේක්ෂණ පද්ධතිය සදාකාලික පවත්වාගෙන යන්න පුළුවන් මට්ටමට අපි ඩිවලප් වුණා. ඒ කොරෝනා ප්‍රසංගතය රටෙන් තුරන් වෙනවත් එක්කම ඒ සියලු රසායනාගාර පහසුකම් ඒ සියලු යටිතර පහසුකම් ඒ සියල්ල අත්හැර දමන මේ වෙනකොට කිසිම රසායනාගාරයක් ගුවන්තොටුපළ පරිශ්‍රයේ හෝ ගුවන්තොටුපළට අනුබද්ධව නැහැ. ඒක උනා අපි දැන් ඉන්නේ පහු කොරෝනා වසංගතයට පෙර පැවති තත්ත්වයට බොහෝම සමාන විදියට.
0: විදෙස් සියත ඉන්ටර්නැෂනල් නිවුස් ඔන් සියත.
1: අමරිකාව සහ ඊශ්‍රායලය ඉරානය තුළ අභ්‍යන්තර බෙදීමක් ඇතිකිරීමට උත්සාහ දරන බව එරට උත්තරීතර නායක මොජ්තාපා කමේනි පවසනවා. ඔහු සඳහන් කළේ යුදමය පරාජයන් හේතුවෙන් ඔවුන් එම උත්සාහයේ නිරත වන බවයි. යුද්ධය, ආර්ථික පීඩනය, දේශපාලන සහ ප්‍රචාරක ව්‍යාපෘති වලින් පසු මෙම උත්සාහය ක්‍රියාත්මක බවයි මොජ්තාපා කමේනි සඳහන් කළේ. පකිස්තාන විදේශ මාත්‍යවරයා හෙට අමරිකා බලපිටත් යාමටද නියමිතයි. මේ අතර ඕමානය සමග සහයෝගයෙන් කටයුතු කරන බව ඉරානය පවසනවා. ඒ ඕමානය පුපුරවා හරින බවට අමරිකාව තර්ජනය කිරීමෙන් පසුවයි. හෝමු සමුද්‍ර සන්ධියේ පාලනය සම්බන්ධයෙන් සෙසු පාර්ශ්වමින් කටයුතු නොකරන්නේ නම් ඕමානය පුපුරවා හරින බවට අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබුණා. ඉරානයේ බණ්ඩාර අබ්බාස් ප්‍රදේශයට එල්ල කළ ප්‍රහාරය හෙලා දකින බවයි එරට විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉස්මයිල් බගායි සඳහන් කළේ. අමරිකාව ඉරානයේ බණ්ඩාර අබ්බාස් වරායට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඉරානය නිවේදනය කළේ ඉන් කිසිදු ජීවිත හානියක් සිදු නොවූ බවයි. ඉරානයට යළි පහරදීම සඳහා මිසයිල සහ ඩ්‍රෝන යාන ස්ථානගත කරමින් සිටින බවයි ඇමරිකාව පැවසුවේ.
0: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: ආසියා වයස අවුරුදු 25 මලල ක්‍රීඩා තරගාවලියේදී කාන්තා මීටර් 1500 ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවේ තරුෂි අභිෂේකා විසින් දිනාගනු ලැබුවා. එහිදී ඇය විසින් වාර්තා කළ කාලය මිනිත්තු 4යි තත්පර 31.41 එකක්. කාන්තා මීටර් 1500 ඉසව්වේ රිදී පදක්කම ඉරාන ක්‍රීඩිකා විසින් හිමිකරගෙන ඇති අතර ලෝකඩ පදක්කම හිමිකරගනු ලැබුවේ කොරියානු ක්‍රීඩිකාවක් විසින්. ආසියා වයස අවුරුදු 25 මලල ක්‍රීඩා තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ හොන්කොන් හිදී. යළි සිරස්තල. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට ප්‍රමුඛතාව. කළුතර වෙඩික්කරුවන් පැමිණි රථ දෙකක් සොයා ගැනි. වැලිකඩ OIC රිමාට්. ඉරාන උත්තරීතර නායකයාගෙන් ඇමරිකාවට සහ ඊශ්‍රායලයට චෝදනා. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්නවංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති එහෙට උදෑසන 6:30. ඔබට සුබරාත්‍රිය.
0: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: town. වෙනස් විදිහේ කැරක්ටර්ස් වලින් ගොඩක් දෙනෙක්ගේ ආදරය දිනාගත්ත ජනප්‍රිය රංගන ශිල්පී ගයාන් වික්‍රමතිලක අද බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරනවා.
1: Happy birthday! සියත අපි ඔයාට ගොඩක් ආදරෙන් විශ් කරනවා.
2: හැමදාම අහන channel එකක් සුපිරි කතා කරන්න.
3: Happy birthday! Happy birthday! Happy birthday to you!
0: අදත් විසිරු නේද? පාටියක් එහෙම නැද්ද?
2: බර්ත්ඩේ දවසේ සම්පූර්ණ ෂූට් එකේ ඉන්නේ. බොහෝ දුරින් දැකලා ඉන්න මොනවා හරි ප්ලෑන් එකක්.
1: කරපු කැරක්ටර්ස් වලින් ඔයාගේ කැමැති මේක?
2: ආසම චරිතයක් තමයි දීපාලි කටිය නැටියේ පහන් දිගන්. මේ ළඟදි කරා චිත්‍රපටයක් හදාකොලා ඉදි පළේටිවතාවර තිබුණා දැම්මා. ඉතින් මම ඒකටත් හැල් කැමැති.
0: කවද හරි කරන්න ආසාවෙන් ඉන්න කැරක්ටර් එක.
2: අන්න කෙනෙක්ගේ කැරක්ටර් එකක් කරන්න ආසයි.
1: අලුත් වැඩක් ගැනත් ආරංචි.
2: ජූනි මාසේ ඉඳලා මම අධ්‍යක්ෂණය කරන වැඩක් ලෑස්ති කරගෙන ඉන්න සුපිරිකා ස්ක්‍රිප්ට් එකක්. මම ඉතින් ඒක ලස්සන නිර්මාණයක් වෙයි කියලා.
0: Talk of the town. අම්මයි දොල දෙන්නකෝ ඉන්න ගෙදර කිචන් එකෙන් හදිසියම ඩෙඩ් බොඩි එකක් හම් වෙනවා.
1: මේ තුන්දෙනාම එකතු වෙලා සිද්ධිය හංගන්න ට්‍රයි කළාට වටේ පිටේ ඉන්න නෑදෑයොත් එක්ක මේ වැඩේ කරන්න පුළුවන් වෙයිද? පොලිසිය මේ ගැන හොයාගනීද?
0: අපිට ඒ ගැන බලන්න පුළුවන් ළඟදිම Netflix වල රිලීස් වෙන මා බෙහෙන් මූවී එකේ. කාලෙකට පස්සේ මధుරි ඩික්සිත් තමයි මූවී එකේ අම්මගේ කැරක්ටර් එක කරන්නේ.
1: දුවලා දෙන්නගේ කැරක්ටර්ස් කරන්නේ තෘප්ති දිම්රිය එක්ක ඉන්දියාවේ ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් වුණු ධර්ණා දුර්ගා.
0: මේ ස්ක්‍රිප්ට් එක ලේසි පහසු එකක් නෙවෙයි. 2017 ඉඳන් මේ වෙනකන් ඩෙවලොප් කරපු වෙනස්ම විදිහේ ස්ක්‍රිප්ට් එකක්. එහෙම කියන්නේ ඩිරෙක්ටර් සුරේෂ් ත්‍රිවේණි.

0: ලයිෆ්ස්ටයිල්ලකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයිනපුර අපේට යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න. මතකද ඒස්තිහා බලාගෙන ආදරේ කියපු දවස?
1: කාටත් හොරෙන්

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: හිතගත්තාගේ අතගිලි බැඳෙන මේ ස්වර්ණමය කාලේ ඔබට වෝක්ජුවල සපකින් අනගිත ඉමනාවා රුපියල් ලක්ෂ 10 හා ලක්ෂ 15කට වඩා වැඩි කැරට් 18 දියමති සහ වටිනා ගල්ඇල්ලූ ආභරණ සඳහා ₹40,000ක් සහ ₹70,000ක ගිෆ්ට් වෝචස් අපෙන් ඔබට. ඔබට ඔබගේ කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාවෙන් වගේම දිවයිනපුර ඕනෑම වෝක්ජුවල ශාඛාවකින් මැයි 29 වනදා දක්වා මේ අනගේ අවස්ථාව ඔබටත් විස්තර දැනගන්න දැන්ම කතා කරන්න. 011
3: ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
4: ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් ₹61,000ක් වටින බන්ඩල් එක ₹43,000ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ වහබාගේ කසුන් රොඩ්‍රිගෝ.
5: මම කාලයක් ගුඩ් කරන්න නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිෆ්ට ආරම්භ දෙන්න කියලා හිතන්නේ ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියට ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
2: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ආරීජි හිස්තනක් KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
6: සියතර ක්‍රේසි වෙන්දේසි.
2: හෙට හවස 5ට සියත අහන්න.
7: Powered by Bid to Win.
8: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026.
2: කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
8: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 මැයි මස 30 වනදා සිට ජුනි මස 2 වනදා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී.
2: අලංකාර වෙසක් පුරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
8: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
2: බැති බර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින් බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
9: මේ හඳුන්කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
10: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
11: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා.
12: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිතයි.

0: සියත දෙවයින පුරා
1: දැන් වෙලාව රාත්‍රී 7යි විනාඩි 1යි.
0: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO Mangrove හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ආදරය ජීවිතේ වෙනස් කරන ආදරය. කෙනෙක්ගේ ජීවිතේට ආදරය හින්දා හුඟක් දේවල් ලැබෙනකොට තවත් කෙනෙක්ගේ ජීවිතේ ආදරය නිසා තිබ්බ හුඟක් දේවල් නැති වෙලා යන්නත් පුළුවන්.
1: ආදරයක් කෙනෙක්ගේ ජීවිතේට මං හිතන විදිහට අත්‍යවශ්‍යයි. ඒක මොන වගේ ආදරයක්ද කියන්න හරියටම බැරි වුණත් ආදරේ ලබන්න ඔයාල හැමෝම සුදුසුයි.
0: හැබැයි ඒ අතරින් සමහර අය හරි විශේෂයි. එයාට හුඟක් දෙනෙක් ආදරය කරනවා. මොනවා හරි එක ටැලන්ට් එකක් ලොකුවට වෛරල් කරගත්ත කෙනෙක්, අපි හිතමු සිංගර් කෙනෙක් කියලා. එයාට තමන්ගේ රට විතරක් නෙමෙයි මුළු ලෝකෙ කොහේ ගියත් එයාට ආදරය කරන අයගේ ආදරය නොඅඩුවම ලැබෙනවා. එහෙම හවසක ඉඳලා තමයි අපි මෙතනට ආවේ. මම දැක්කා මගේ මේ ඉස්සරහ ඉන්න කෙනා පිස්සුවෙන් වගේ ආදරය කරනවා. කෙනෙක්ට, ඉන්දියානු ගායකෙක්ට, අපි අපේ එක්කෙනාට
1: තමයි ඉස්සලාම කතා කළේ.
0: අපේ එක්කෙනා පැත්තක.
1: ඊට පස්සේ ඔයා චුට්ටක් පැත්තකින් ඉන්නකෝ. ඉන්න කියලා.
0: එනකොට අපේ එක්කෙනා එක්ක නෙමෙයිනේ ඔයා සෙල්ෆි ගත්තේ.
1: අපි එක්කෙනා එක්ක සෙල්ෆි වීඩියෝකුත් ගත්තා. ආදරය හරි සුන්දරයි.
0: ආදිත් ඇත්තටම හැටි තේරුම් ගන්නවා. වෙන දවසක මේ ප්‍රෝග්‍රෑම් එක බලන්න ආවනම් කොහෙද දාගෙන ඉන්න මේකප් කිසිම දෙයක් ඒ වෙලාවෙ නැති නිසා. මොනෝ කියන්න දිට රෑහතයි විනාඩි 9යි. රෑ 9 වෙනකන් අහන් ඉන්න ආදරය ගැන. මම නිෂාන්. ඔයා ආදිත්‍ය නෙමෙයි, ඔයා විශ්මි.
1: මං විශ්මි.

0: පිනකින් ලබාගත මනුස්ස ජීවිතය පවකින් අවසන් කරගන්න එපා.
1: ඔබ හදිසියෙන්වත් මේ ලද මනුස්සාත්මේ නිවන් දකින්න වීරවන්තුනේ නැත්තම් පාඩු ඔබටමයි. මොකද පින්නත්නි නිර්වාණ සුවේ ලබන්න මේ ලෝකෙ ඇති එකම ජීවිතේ එකම ආත්මේ මේ මනුස්සාත්මයනේ.
0: පිනකින් ලබාගත මනුස්ස ජීවිතය පවකින් අවසන් කරගන්න එපා.
1: මේ ලෝකේ ලෞකිකව අපිට කවදාවත් නිත්‍ය වූ හැමදාම පවතින සැපයක් හොයන්න බෑ. දවස අද ඔබට සැපදේ හෙට ඔබට දුක වෙනවා.
0: මේ උතුම් වෙසක් පුන් පොහොදා උදැසන 7ට ප්‍රාචීන පඬිත තිස්ස මහරාමේ පූජ්‍ය සුමන ධම්ම ස්වාමින් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සියත අහන්න.
2: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
3: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
4: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
5: මේ දියසැලියේ නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
4: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
2: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
6: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
7: දලල ගහන්න ඕනේ හැම එකකලගේ පතමදියට හොරු කියලා.
4: උඩු රවුල තිබ්බට බෙඩන්නේ නැහැ නම කියන්න ගියා. මොකටද ගෑකන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්නේ එක නිතෙන්න බෑ.
8: sorry.com ඒ වටිනා

0: සෑම දිනකම උදෑසන 6:30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
1: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධීන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනේ සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 392 477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
2: ඇලුමිනියම් ඇලුමිනියම් මනේ
3: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
4: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: අයියා, මට ඇපල් මලක් දෙන්න.
6: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
5: අයියා, මට මල් ගොඩක් දීලා.
6: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ,
5: හච් 15 පිස්සුවක්ම තමයි.
7: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011 732 1000. NIBM, The City University, The Place to Be.

0: සිත් බැඳගනි. කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: කැඩපත කැඩපත මට කියන්න, මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
2: සැන්ඩි, ආශ්චර්ය, මාෂි, විෂ්මි.
1: මට පාවයාව
2: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
1: අන්නා, කලින් කියන්න එපැයි.
3: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක.
4: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
1: අහන්න, හවස දෙකට සතිය දවස්වල.
5: එන්න එන්න මේ පැත්තේ ලංසු තියන්න.
6: රුපියල් 150,000ක් වටින කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්නේසියෙන්.
5: ගන්න මේ බ්‍රේස්ලට් හොඳද බලන්න.
7: සොත්මහල් ජුවලර්ස් එකෙන් ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
6: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසීට රෙජිස්ටර් වෙන්න.
7: ආරීචි හෙස්තනක් KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
3: සියත ක්‍රේසි වෙන්දේසි හෙට හවස පහට.
8: Powered by Bid to Win.
9: අමේ, මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
10: නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
11: හරි හරි, අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
12: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
13: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
14: දැන්ම දරුවගේ 9 වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5 උදේ 5 කාලට සියත FM අහන්න.
3: සියත පොකට් මනි අනුග්‍රහය.
15: නාඩි මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19.

ஸ்டேபிள் அவுட்லுக்

රෑ හත පහුවෙලා විනාඩි 31යි දැන් වෙලාව. අපේ ජීවිතයේ විවිධය විවිධ විදිහට හම්බ වෙනවා. හැම දිනම අපේ ළඟ ඉන්නේ නැහැ. සමහරු ඇවිත් යනවා. සමහරු සදාකාලිකවම අපේ ළඟ ඉන්නවා. ආදරය බෙදා ගන්නකොට අපි කල්පනා කරන දෙයක් තමයි මට තරම් ඔබට මාව දැනුණාද? මට ඔයාව දැනෙන තරම් මගේ ජීවිතේ ඔයා කියලා මට හිතෙන තරමටම මං ගැනත් ඔයාට එහෙම හිතුණාද? ඔක සමහර වෙලාවට අපි වචන වලින් අහනවා. මමට මෙච්චර ආදරේ, මං ඔයාව මේ විදිහට බාර ගන්නවා. ඔයා මාව කොයි විදිහටද බාර ගන්නේ? හැබැයි සමහර තැන්වලදී අපිට ඒක කරගන්න වෙන්නේ නැහැ. ඒ උත්තරේ ලැබෙන්නේ නැහැ. හුඟක් වෙලාවට අපි ඕක වචන වලින් අහන්න නැති වුණාට අපි සමහර තැන්වලදී හිතින් ඔය ගැන දුක් වෙනවා. හිතින් ඒ ගැන වද වෙනවා. මට තරම් ඔයාටත් මාව දැනුණාද? මට තරම් ඔයාටත් මාව දැනුණාද? ජීවිත කතාවේ සමහර තැන්වල වෙනස් දේවල් ගොඩක් තියෙනවා. ජීවන ගමන යනකොට හැමෝම එකම විදිහට ආදරය බෙදන්නේ. හැමෝම එකම විදිහට ආදරේ ලබා දෙන්නෙත් නැහැ. ඔයා ගොඩාක් ආදරය කරනවා ඇති. අපි කියන්නේ මැරීගෙන ආදරය කරනවා කියලා. ඒත් දන්නවද? එයාගෙන් ඔයා බලාපොරොත්තු වෙන තරම් ඔයාට ආදරේ ලැබුණාද? කතාව නොහොමයි. ඉතින් ඔබේ අත්දැකීම් අපිට කියන්න 0711982947ට WhatsApp message එකක් එවන්න. එහෙම නැත්නම් මොකද කරන්නේ? ආදර රේඛාවන් CFM අපි Facebook fan page එකට තව ටිකකින් වැඩ බලන්න comment තියන්න. අපේ wall post එක යටින් ran away ට කලින්.

0: සල්ලිත් වැඩියතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිංගල්කින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: සෝඩියම් කියන එක අපේ ශරීරය නිෂ්පාදනය කරන එක නෙවෙයි.
3: හරි.
2: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
3: ලුණු නිෂ්පාදනය කරනවා.
2: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රවල ලේවායවල් දාන්න ඕනේ නැහැ. අපි හොහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
4: මුලටම තන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
5: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
3: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
0: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
8: සුබ දවසක්.
3: අලුත් වෙලා.
8: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: රයිම් කලෝරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Primelands.
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
13: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
14: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
15: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ

0: මෝත් ජුවලස් වෙබේ ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. මෝත් ජුවලස් සැමදා ඔබ සමගයි.
1: පෙරදුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000

0: දිවයිනපුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: මේ දෙකක් දාගෙන ඉන්නද?
2: ඇයි කන් දෙක පුරවල කන්නද?
1: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
2: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
1: නෑනේ අරේ වා
0: සින්දු සියත.
1: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.
0: අනුග්‍රහය
3: දැනෙන්න අඳින්න රිසිසේ
4: කාලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක්ක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන් ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්.
5: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහනුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000 යුනිසෙක්ස් බ්‍රේස්ලට් එකක්.
4: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න. දැන්ම ලන්සු තියන්න. KW හිස්තනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47 SMS කරන්න.
0: සියත ක්‍රේසි වෙන්දේසි හේට හවස පහට.
6: Powered by Bid to Win.
7: Buddha Rashmi, Jatika Visak Kalapaya, 2026.
8: හොනු පිටිය ගංගාරාම විහාරස්ථානය ජනාධිපති ලේකම් කාර්යාලය අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
7: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 මැයි මස 30 වනදා සිට ජුනි මස 2 වනදා දක්වා කොළඹ හොනු පිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
8: අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩෝ, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
7: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
8: බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
9: මේ හඳුන්කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
10: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
11: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා.
12: දිමෝවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කුන්දේසි සහිතයි.

මන් දැක්කයාව මව ඇප්පුනා. හැබැයි වාහනේ ඩැමේජ් එකක් නෑ. ඒත් මව ඇප්පුනා. අපි දෙන්නගේ ඉස්සර ලස්සන මතකවල හොඳ ටෝම තුවාලයි මං කෙලින් මයිසියෝ අවුරුදු ගානකට කලින් දැක්ක ඇස් දෙක අඩ අඳුරේ ඉඳන් නොනත් අඳුනගන්න පුළුවන් ඒ නාරි ලතා මල ආයිත්.

0: පහනි නතර කලා පුරුදු හිනාව අනාරාධිත ප්‍රවේශය නැත්නම් අයුතු ඇතුල්වීම කයිකි දොරැරුණා ෆ්ලෝරල් සුවඳ මාව ආයෙත් මතු කළා අමතක කරන්න බැරි උඹ ආයෙත් මගේ ඇස් ඉස්සරහට ඇවිත් කවුදෝ කොහෙදෝ ඉඳන් කියනවා මට හීනයට ඇවුනා හෙමින් මගේ අත දිගේ ඒ තෙත දිගු ඇඟිලි කිති ගැවුණා
1: පරක්කුයි නේද වයිෆ් බලාගෙන ඇති සුදු මහත්ත එනකන්
0: මං හිනා වුණා
1: ලබින්ය
0: ඒ කානකරයක් කොච්චර වුණත් පිරිමිහිත් උන්ට අවනත නෑ කියලා ගැනු දන්නවා ඉතින් හිතවතුනි මල් පාර දිගේ අපි ඉස්සරහට ගියා ආයෙත් තෙල් ගහන්නත් අමතකුණා එයාගේ නම කියන්නත් අමතකුණා එයා අමීෂා

0: නියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීඩී විරන් නැදෙන ස්තරම් තැනක් රන් පොමුල ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: ඉතුරුම් ගිනුමකට 7%ක් දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න .112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
4: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ Alumex
5: ඇලුමිනියම් ඕන තරම් Alumex නම් ඉස්තරම්
6: ගියසතිය ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගයේ කසුන් රොඩ්‍රිගෝ.
7: මම කාලයක් ගුඩ් කරන්න නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තට වයිෆ්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තට මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියට ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
8: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ආනීජි හිස්තනක් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
9: සියතා ක්‍රේසි වෙන්දේසි.
8: හෙට හවස 5ට සියත අහන්න.
10: Powered by Bid to Win.
11: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනි දෙන්න.
8: දැන්ම දරුවගේ 9යි 10යි 0.714151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
11: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
9: සියත පොකට් මනි.

0: දැන් වෙලාව රෑ 8යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ආදරය කියන්නේ මහ පුදුම දෙයක් විශ්මි.
1: අනිවාර්යෙන්ම.
0: කෙනෙක්ට ආදරේ නැති වෙනකොට තව කෙනෙක්ට ආදරේ උතුරන්න හම්බ වෙනවා. සමහරු එදිහා බලාගෙන ඉඳලා සතුටු වෙනවා. මට නැතත් තව කෙනෙක්ට ආදරේ හම්බ වෙනවා කියන්නේ කමක් නැහැ. තව ඉතිරෙන්න හරියන්න ඕනේ. තව කෙනෙක් එදිහා බලන් ඉඳලා මට නැත්තම් ඔයාට මොකටද කියලා ඊර්ෂ්‍යා කරනවා. ආදරේදී අපිට තියෙන ලොකුම ප්‍රශ්න තමයි මට ඔයාව දැනෙන තරමටම ඔයාටත් මාව දැනෙනවද?
1: ප්‍රශ්න ගොඩයි. පොඩි පොඩි රෝමාංක ගොඩයි. ජීවිතේ හීන දකින ආදරයක් ලබන්න එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි මුළු පවුල් පිටින් හැමෝම යාළු ඔක්කොමලා හීන දකිනවා දෙන්නෙක් ආදරයක් සාර්ථක වෙන්න.
0: එහෙම හීන දැකපු අය මේ වෙලාවේ අපි වහගෙන යනවත් ඇති.
1: අනිවාර්යෙන්ම
0: හීන දැකපු අය මේ වෙලාවේ වාහනවල පිටිපස්සේ සීට් එකේ වාඩි වෙලා යනවත්.
1: අනිවාර්යෙන්ම. මට මැසේජ් එකකුත් ඇවිත් තියෙනවා නිශාන්. මේ පිළියන්දල පැත්තට අම්මෙකුයි දුවෙකුයි පුංචි වීරයෙකුයි කායක යන ගමන් කියලා.
0: ඒක තමයි නේද? පරිස්සමෙන් යන්න ඕනේ.
1: ආශි පරිස්සමින් ආන්ටි වත් පරිස්සමින්.
0: මොරටුවටලු යන්නේ නේද?
1: එහෙමලු නේද?
0: ආදරේලු ඉතින් හැමෝම.
1: අපිත් ආදරේලු ඉතින්.
0: පරිස්සමෙන් යන්නලු ඉතින්.
1: අනිවාර්යෙන්මලු ඉතින්. සතුටින් ඉන්න ඕනේ. ආදරෙන් ඉන්න ඕනේ. මේ පැත්තට මැසේජ් එකක් එවන්න. හරියට පුංචි වීරයෙකුවා වගේ.
0: වාහන ගත්තා වගේම ලයිසන් ගන්න තෝරන ඉතින්.
1: අනිවාර්යෙන්ම නැත්තම් ඉතින් ඒවා නීති විරෝධී.
0: ඒක තමයි.
1: 0711 982 4 අපේ WhatsApp නම්බර් එකට මේ දැම්ම මැසේජ් එකක් එවන්න.

0: පිනකින් ලබාගත මනුස්ස ජීවිතය පවකින් අවසන් කරගන්න එපා.
1: ඔබ හදිසියෙන්වත් මේ ලද මනුස්සාත්මේ නිවන් දකින්න වීරවන්තුනේ නැත්තම් පාඩු ඔබටමයි. මොකද පින්නත් නිර්වාණ සුවේ ලබන්න මේ ලෝකේ ඇති එකම ජීවිතේ එකම ආත්මේ මේ මනුස්සාත්මයනේ.
0: පිනකින් ලබාගත මනුස්ස ජීවිතය පවකින් අවසන් කරගන්න එපා.
1: මේ ලෝකේ ලෞකිකව අපිට කවදාවත් නිත්‍ය වූ හැමදාම පවතින සැපයක් හොයන්න බෑ. දවස අද ඔබට සැපද හෙට ඔබට දුක වෙනවා.
0: මේ උතුම් වෙසක් පුන් පොහොදා උදැසන 7ට ප්‍රාචීන පඬිත තිස්ස මහරාමේ පූජ්‍ය සුමන ධම්ම ස්වාමීන් වහන්සේගේ හඬින් වනපදයක් අහන්න සියත අහන්න.
2: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති
3: වාහන වල සහ රත්රන් වලට මිල අධික වශයෙන් වැඩි වුණා. වැඩි වෙච්ච මිලට මිල නලවා ගත්තොත් මිල අඩු වුණොත් නැගීමේ හැකියාව අඩු වෙනවා. ඒ නිසා තමයි මේක ප්‍රුඩෙන්ෂල් මිෂයක් විදිහට ණය ගන්න පුද්ගලයා සහ බැංකුපති දෙකේම යම් කිසි ආකාරයක අවදානම අවම කිරීම සඳහා ඒ තියෙන රේෂියෝ එක 50 40 කරලා තියෙනවා. රත්රන් වලට 70 දක්වා ගන්න පුළුවන්.
2: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
4: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
5: හයි, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
6: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 1 2 1 1 1 3 7 7.
7: රුපියල් 150,000ක් වටින කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන්
8: ගන්න මේ බ්‍රේස්ලට් හොඳද බලන්න.
9: සත්‍යමහල් ජුවලර්ස් එකේ ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
7: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසීට රෙජිස්ටර් වෙන්න.
9: RG හෙස්තනත් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
10: සියත ක්‍රේසි වෙන්දේසි. හෙට හවස 5ට.
11: Powered by Bid to Win.
12: මෙනින්ජයිටිස් රෝගය සීග්‍රීන් ව්‍යාප්ත වී හැකි කාණ්ඩය වන්නේ 1. පාසල් ළමුන් 2. ගර්භණී මව්වරුන්.
13: සියතෙෆ් පොකට් මනි අම්බලාගෙන් අහන ප්‍රශ්නවලට අද උත්තර දුන්නේ මාතර නතිෂා ප්‍රේමරත්න.
14: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
13: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0711යි 982යි 984ට දැන්ම WhatsApp කරන්න.
10: සියත පොකට් මනි.
9: හෙටත් උදේ 5යි කාලට සියත අහන්න.
15: අනුග්‍රහය.
16: නාඩි මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
17: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

අටයි විනාඩි 29යි දැන් වෙලාව. ජීවිතේ සමහර තැන්වලදී අපි කල්පනා කරනවා, අපිට දැනෙන තරම් අපි අනිත්‍යයට දැනෙනවද? අද අපි අහුවෙත් එහෙමයි. කමෙන්ට් එකක් තියෙනවා, මෙන්න මෙහෙම ලියලා තියෙන්නේ. දිනිත්ම තරුෂි, එයා කියනවා, මට තියෙන එකම එක ප්‍රශ්නයක, මට මගේ හැමදේම එයා වෙන්නත්, එයාට මාව එක්කෙනෙක් විතරක් වෙන්නත් හේතුව. ඕක තමයි වැඩි. ඉතින් ඔබටත් මොකද හිතෙන්නේ ගැන? 0711928294ට හරි ආදර රේකවුන් සිත FM ඔබේ Facebook fan page එකට හරි ඇවිල්ලා කමෙන්ට් එකක් තියන්න. රණවයට කලින්

0: ඔබත් ඒලවල් අවසන් ක්ලාසෙස් වෙත NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Anshikin සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be.
1: කාලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන් ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්.
2: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහනුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000 යුනිසෙක්ස් බ්‍රේස්ලට් එකක්.
1: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න. දැන්ම ලන්සු තියන්න. KW හිස් තැනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47 SMS කරන්න.
3: Theater Crazy Vendesi. Heta Havasa Pahata.
4: Powered by Bid to Win.
5: Buddha Rashmi. Jatika Vesak Kalapaya. Dita Has Visihaya.
6: Buddha Saranam Gatcha.
7: හොනු පිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
5: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 මැයි මස 30 වනදා සිට ජුනි මස 2 වනදා දක්වා කොළඹ හොනු පිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
7: අලංකාර වෙසක් පුරණ, වෙසක් පහන් කූඩෝ, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
5: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
7: බැති බර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින් බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
8: මේ හඳුන්කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
9: නැතු, අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
10: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.
11: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිතයි.

0: කමක් නෑ. මේ අගෝස්තු මට මතක හැටියට දවස මං හරියටම
1: ඔය
0: කියන්නේ ඔය කියන්නේ
1: අගෝස්තු පටන් ගන්නව මගේ මාසෙ.
0: යා ෂෝ එක තියෙනවා මේ සංකගේ සහ
1: ආදිත්‍ය නාරායන්ගේ
0: මේ හැව්ලොක් ග්‍රවුන්ඩ් එකේ තියෙනවා කියලා තමයි අද කිව්වේ. දැන් අපි තමයි මුලින්ම ලංකාවට කියන්නේ.
1: අපි තමයි මුලින්ම කියන්නේ.
0: රයිට්. ඉතින් සංකර සහ මේ
1: අපේ ආදිත්‍ය
0: අපේ ඉතින් ලස්සන වැඩක් වෙයි දාට. ඔගොල්ලෝ දෙන්න අපිත් දෙන්නම්.
1: බලන්න යාට ලස්සනට සිංහලෙනු සිංහ කරන්න පුළුවන් නේද?
0: ගොඩාක් ඉතින් යාගෙන කියන්න
1: ගියා. ඇයි අපේ සංක ලස්සනට සිංහ කරන හින්දිද?
0: කරවයිනේ. හරි දැන් ඇත්තම මෙහෙම වැඩක් වෙනවා හෙට. මේ දාගෙන ඉන්න මේකප් එක පිටින්මයි ඔෆිස් එකට එන සීන් එකක් තියන්නේ. මොකද ඒක හොදන්න මේ ළමයා ටිකක් මදි වගේ.
1: මොනවාද හොදනවා කියන්නේ මම දන්නේ නැහැ වගේ.
0: දැන් මේකප් එක දැන් අර පොඩ්ඩක් මෙහෙම මූණ ගෑවුනා කියලා නේ. එච්චරම තියන් ඉන්න එපා ඉතින්.
1: වොෂ් දානවා කියන්නේ මොකද්ද? ෂවර් එකක් ගන්නවා
0: කියන්නේ මොකද්ද? ඒක දන්නේ නැහැ නේ. කොහොමද ඒව කරන්නේ නැහැ නේ.
1: දැන් ඒව තේරෙන්නේ නැහැ අද ඉඳන්.
0: ඒ තමයි. හම්බු හිටින් හිටින් උදාවන ලෝකේ අපගේ
1: උදාරයි.
0: කිසිම විදිහකින් සුවදායක වෙන්නේ නැහැ මේ යන විදිහට හිතවතුනේ. කොමාරි අපි කෙනෙක් ආදරය කරනකොට අර පිස්සුවෙන් ආදරය කරනවා කියලා කියන්නේ. අපේ භාෂාවෙන් කියන්නේ
1: ඩයි හાર્ඩ් ෆෑන් කෙනෙක්.
0: ඕ මේ පේනවනේ මේ අත ඉන්නේ වෙන්ද ඉන්න විශ්මින් නෙමෙයි.
1: ආදරේදිත් එහෙම තමයි.
0: ඔව් ඔව් පේනවා පේනවා. පොයිතින් අර අහිංසක මනුස්සයා.
1: අවබෝධය.
0: අවබෝධය. එතකොට
1: දරා ගැනීම.
0: දැන් ඕකේ අනිත් පැත්ත උනොත් එහෙම නිකන් හිතන්නකො. අපි ඔහොම දැන් කවුරුරි කෙනෙක් ගමු කවුද මට යාගේ නම පාටම ඉන්නේ මම කැමති ඒ නිලියට හින්දි සිනමාවෙ ඉන්න මේ හරි අපුල් ලස්සන අයියා රන්වීර් සිං එක්ක
1: දීපිකා.
0: දීපිකා අපි දීපිකාව ගමු. ඕකේ. අපි දීපිකා ගැන ওই විදිහට කතා කරොත් එහෙම ඕගොල්ලන්ගෙන් ඔය වගේ උත්තරයක් එයිද?
1: ආ ඕගොල්ලන්ට මේ දීපිකාව ලොකු වෙලා.
0: අන්න හරි.
1: ඇච්චර මේ
0: සරමේ විශ්මිත.
1: එක තවංකයි.
0: අවංකයි මාරවංකයි. හරිද? අර ඔකට ඉස්ස කතාවක් කියනවනේ කන්න ඕනුනහම කබර ගොය තල ගොය වෙනවා කියලා.
1: ආන්කේ.
0: කන්න බැරි දෙයක්. අපිට කන්න ඕනුනහම අපි ඕන දෙයක් විදිහට හදා ගන්නවා. ඉතින් එහෙම තමයිනේ වාසි වැත්තට හොයියා.
1: නෑ අපි ආදරේ කරාති. අපි හීන දකින්න කෙනාව නොහිතන වෙලාවක දකිද්දි හම්බ වෙති ඔයාගේ ජීවිතෙත් ඒ වගේ කරන්ට් එකක් ඒ ෆීඩින් එකක් එන්න පුළුවන්.
0: අනිවාර්යෙන් එන්න පුළුවන්. ඉතින් ඉසුර මොකද්ද කියන්නේ කියන්නකෝ.
1: හුස්මක් ගන්නේ මට නුඹව දැනුණු තරම් නුඹේ සුවඳ හොයාගෙන මං ගියපු දුර සුසුමක් එක්ක මං දුන්නා විසල් ලහසට ඒ අහස හොඳටම ඇඬුවා. මගේ දුක දැනිලම ඒත් ඔයා
0: ජීවිත කෙනෙක් ආදරේ කරද්දී යාට දැනෙන්න දෙන්න එපා. ඔයා යාට ආදරේ කරනවා මදි කියලා. ගොඩක් ගෑනු ළමයින්ට ඒක නිතර දැනෙන්න ඒක ස්වභාවිකයි. ඒ නිසා එයාට නිතරම ආදරේ දෙන්න. පිරිම් ළමයින්ටත් එහෙම නොදෙනවා නෙමෙයි. එයාටත් යබලාපොරොත්තු වෙන ආදරේ දෙන්න.
1: මං කියනවා පිරිමි ළමයින්ටත් එයලා හිතන්නේ නැති තරමට ගෑනු ළමයි අනිවාර්යෙන් ආදරේ කරන්නම ඕනේ. හොඳයි නේම.
0: හොඳයි. එහෙම ආදරේ කරද්දී අර වෙන සුපර් ස්ටාර් දැක්කම ඉච්ච ලොකුවට සර්ප්‍රයිස් වෙන එකත් එයක් සැලකිල්ලෙන් කරන්න ඕනේ.
1: හොඳයි නේ.
0: හොඳයි සැලකිල්ලෙන් කරන්න. නැත්තම් පිරිමි හිටුණා ත්‍රි දෙන්න
1: පුළුවන්. ඇත්ත ඇත්ත.
0: වාද ගෙදර ගිහිල්ලා ප්‍රතිඵල කියන්නකෝ. එතකොට අපි ලබන සඳුදා බලමු වැඩ ස්ටාර්ට් ඉන්න පුළුවන් තත්ත්වයක් තිබුත් එන්න. නැත්තම් ඉතින් ලීව් එකක් දාන්න.
1: අපි හම්බ වෙමු. ලබන
0: ලබන
1: සඳුදා
0: පුළුවන්. ඔයාගේ තත්ත්වය අනුව
1: තමයි සක් බලලා වෙන්න.
0: සක් බලලා කුටි කාලේ
1: දැන්සල් වැඳලා
0: ඉගෙන ගන්න මනිෂා.
1: මං විශ්මි ඔබට සුබ රාත්‍රියක්.

0: අඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්. ගියසතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගේ කසුන් රොඩ්‍රිගෝ.
2: මම කාලයක් ගුඩ් කරන්නේ නැති ඉඳලා එක පාට සතියේ ඉඳලා එනම් පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිස්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉතියේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියේ ගුඩ් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
3: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
4: සියත ක්‍රේසි වෙන්දේසි.
3: හෙට හවස 5ට සියත අහන්න.
5: Powered by Bid to Win.

0: දැන් වෙලාව රැ 9:01.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: දැනකින් ලබාගත මනුස්ස ජීවිතය පවකින් අවසන් කරගන්න එපා.
1: ඔබ හදිසියෙන්වත් මේ ලද මනුස්සාත්මේ නිවන් දකින්න වීරවන්ත උනේ නැත්නම් පාඩු ඔබටමයි. මොකද පින්නත්නි නිර්වාණ සුවේ ලබන්න මේ ලෝකයේ ඇති එකම ජීවිතේ එකම ආත්මේ මේ මනුස්සාත්මයනේ.
0: පිනකින් ලබාගත මනුස්ස ජීවිතය පවකින් අවසන් කරගන්න එපා.
1: මේ ලෝකේ ලෞකිකව අපිට කවදාවත් නිත්‍ය වූ හැමදාම පවතින සැපයක් හොයන්න බෑ. දවස අද ඔබට සැපද හෙට ඔබට දුක වෙනවා.
0: මේ උතුම් වෙසක් පුන් පොහොදා උදැසන 7ට ප්‍රාචීන පඬිත තිස්ස මහරාමේ පූජ්‍ය සුමන ධම්ම ස්වාමින් වහන්සේගේ හඬින් වනපදයක් අහන්න සියත අහන්න.
2: කැඩපත කැඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
3: සෙන්ඩි, ආශ්චර්ය, මාෂි, විෂ්මි.
2: මට පාවයාව.
3: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
2: අන්නා, කලින් කියන්න එපැයි.
4: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක. සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
2: අහන්න, හවස දෙකට සතිය දවස්වල.
5: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
6: වාහන වල සහ රත්රන් වලට මිල අධික වශයෙන් වැඩි වුණා. වැඩි වෙච්ච මිලට මිල නලවා ගත්තොත් මිල අඩු වුණොත් නැගීමේ හැකියාව අඩු වෙනවා. ඒ නිසා තමයි මේක ප්‍රුඩෙන්ෂල් මෙෂයක් විදිහට ණය ගන්න පුද්ගලයා සහ බැංකුපති දෙකේම යම් කිසි ආකාරයක අවදානම අවම කිරීම සඳහා ඒ තියෙන රේෂියෝ එක 50-40 කරලා තියෙනවා. රත්රන් වලට 70% දක්වා ගන්න පුළුවන්.
5: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
7: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
8: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
9: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදී යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
7: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718-492-492 0871-132-77.
10: රුපියල් 150,000ක් වටින කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන්.
11: ගන්න මේ බ්‍රේස්ලට් හොඳද බලන්න.
12: සත්‍යමහල් ජුවලර්ස් එකේ ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
10: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසීට රෙජිස්ටර් වෙන්න.
12: ආරීචි හෙස්තනක් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
4: සියත ක්‍රේසි වෙන්දේසි. හෙට හවස 5ට.
13: Powered by Bid to Win.
14: අමේ, මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
15: නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
16: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
17: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
18: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
19: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714-151-151ට වට්ස්ඇප් කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
4: සියත පොකට් මනි අනුග්‍රහය.
7: ඩාඩිය මහන්සියෙන් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13.19 සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස්
20: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: සෝඩියම් කියන එක අපේ ශරීරය නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
2: හරි.
1: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
2: ලුණු නිෂ්පාදනය කරනවා.
1: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රවල ලේවාය වල දාන්න ඕනේ නේද? අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
3: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
4: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: රයිම් කලෝරා. අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Primelands.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා. ඔයත් වහලෙට වචි වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
15: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
16: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලර්

0: හෝම් ජුවලස් වෙබින් ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. හෝම් ජුවලස් සෑමදා ඔබ සමගයි.
1: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි තුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
0: කාලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන් ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්.
2: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහනුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 1,50,000 යුනිසෙක්ස් බ්‍රේස්ලට් එකක්.
0: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න. දැන්ම ලන්සු තියන්න. KW හිස්තනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47 SMS කරන්න.
3: සියත ක්‍රේසි වෙන් දේසි හේට හවස පහට.
4: Powered by Bid to Win.
5: Buddha Rashmi, Jatika Visak Kalapaya, Didahas Visihaya.
6: Buddham, Saranam, Gacchami.
7: Kolamba Honupitiya Gangarama Viharasthanaya, Janadhipati Lekam Karyalaya, Agravate Karyalaya Samvidhanayen, Siyatha Madhya Chale Madhya Shaktiyen Pavatvina.
5: ජාතික වෙසක් කලාපය 2026 මැයි මස 30 වනදා සිට ජුනි මස 2 වනදා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
7: අලංකාර වෙසක් පුරණ වෙසක් පහන් කූඩෝ ප්‍රණීත දන්සල් සමගින් මෙවරත්
5: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
7: බැතිබර දායකත්වයා උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
8: මේ හඳුන්ගුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
9: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
10: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.
11: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766-844-9797 කොන්දේසි සහිතයි.
12: 98.4 හම්බන්තොටට සීයත.

0: අඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝට් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: ගියසති ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහබාගේ කසුන් රොඩ්‍රිගෝ.
2: මම කාලයක් ගුඩ් කරන්න නැති ඉඳලා එක පාට සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිෆ්ට ආරම් දෙන්න කියලා හිතන්නේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියට ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
3: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ආවිජි හිස්තනක් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
4: සියතර ක්‍රේසි වෙන්දේසි.
3: හෙට හවස 5ට සියත අහන්න.
5: Powered by Bid to Win.
6: සැන්ඩි ඕන සතෙක් ඕන මනුස්සේ පුදුම ආසාවක් තියෙන නිදහසේ ඉන්න. ඒකට වා තාම තනිකඩ වාර කවුරු කැමති වෙන්නේ නැත්තේ කනි. ඒ මිනිස්සු කැමති නිදහසේ.
7: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
8: සෙනසුරාදා උදේ 8ට.
9: අක්කට තාම කොල්ලෙක් නැහැ. කොල්ලෝ කී දෙනෙක් නම් අපේ අක්කගේ පස්සෙන් ආවද බා? වැඩක්ුනේ නැහැ. එකේ කොටුවක් බැරිුණා අපේ අක්ක වල්ලකට.
10: එහෙමකෝ ඒ?
9: උන් සේරම පයින් යාවේ. එකේ කොටුවක් වාහනයක් නැහැ.
10: ඈ?
11: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ.
12: තාම ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
3: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට 100 FM අහන්න.
7: ප්‍රශ්න 4යි රුපියල් 500.

0: ආදරය කියන්නේ පපුව හිරි වැටෙන එක. ඉමෙතින් හිනා වෙන එක.
1: දැන් වෙලාව රාත්‍රී 10යි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3-5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

මම ඉස්කෝල යන කාලේ කලාරුචියක් එච්චර තිබ්බේ නැහැ. පොතපත කියවෙක හරි මම ආසම කරේ ක්‍රීඩා කරන්න. මොකද මට තේරුණා මේ මම ඉස්කෝලේදී අදක්ෂයෙක් කියලා. බොහොම කනිෂ්ඨ ඉස්කෝල කැලෑ ඉස්කෝල වලට නිගි. ඒ ඉස්කෝල වල අපි දක්ෂයෝ. නමුත් ශිෂ්‍යත්ව පාසල කොළඹ ආනන්දට මම හය විතර එනකොට මං වැටෙන දක්ෂයෝ ගොඩකට. දැන් ওই කාලේ කොහෙන් හරි පී දෙන්න ආසයි. අධ්‍යාපනයේ මේක හරියන්නේ නැහැ. ඊට පස්සේ අපි හොස්ටල් එකේ නේද ඉස්කෝලේ. හොස්ටල් එකේ ඉස්සරහන් තියෙනවා බාස්කට්බෝල් කෝඩ් එක. බාස්කට්බෝල් ගන්න ගියා. ඒකම මේකට හරියා. ගමන් ටීම් එකට එකතු වුණා. මම උපනායකත්වයක් දරුවා පාරේ පාර. සෙන්ස් කියන කෙච්චර තිබුණේ නැහැ. අපි හුඟක් ආසයි පන්ති විදිලා ගා ගන්නවා. කොල්ලු ගා ගන්නවා. චැලෙන්ජ් කරලා ගා ගන්නවා. ඒ වගේ නියම් අපි හරි ගන්න නාහෙට නාහම එකක් මිසක් මේ ගී කවි සින්දු විඳින ලොකු දෙයක් තිබ්බනේ. ඉස්සරලාම ලිව්වේ ඒ ලොල් කරනකොට මොහන්ලාල් ග්‍රේල්සගේ ෆිසික්ස් පන්ති තියෙන මම මුලින් සයන්ස් කළ පස්සේ ආට් කරේ. ඉස්සරලාම අහෝ මිත්‍රුන් කියලා කවිපතක් ලිව්වයි. කවිපතේ තිබුණු නිර්මාණය නිමලගුණසේකර මහත්තයා ගායනා කරා තැටිගත වුණේ. ඒ කියන්නේ එයා කැසට් පටියකට ආවේ නැහැ. රටේ තත්ත්වය වෙනස් වුණා. උතුරු දකුණ ඇවිලෙන්න ගත්තා. ඒ කලාව වෙනුවට ජීවත් වීමේ ප්‍රශ්න ඇති වුණා. අම්ම නැති වුණා. ඊට පස්සේ මම ඔය පන්තියක් කරලා ටියුෂන් පන්තියක් කරලා එහෙම ජීවත් වෙන තැනට වැටුණා. මගේ පළවෙනි ගීතය ගායනා කරේ රොහන් සාන්ත බුලේගොඩ. ඔහුගේ සඳක් නම් කියන කැසට් පටියක තියෙනවා. අරෝණ විරසයන් සංගීතවත් කරේ. පිපුණු දෝ ඔබ මේ උදේ සුසුදු මාලති මලක්සේ තක්සලාවේ අකුරු ඇහිඳින පුංචිහා පැටවි මල්සු.

රෑ 10යි කී 10යි. ස්තුති සියතට. ස්තුති මේ අහන ඔබට. ලස්සන ගීතයක්. මේ ගීතයත් එක්ක බැඳුණු අපූරු දේවල් තිබෙනවා. දයානන්ද ගුණවර්ධන මහත්තයාගේ ඉස්සර තිබුණ නාට්‍යයක් බක් මහකුණු. බක් මහකුණු පස්සේ එයා චිත්‍රපටයෙන් නගනවා බක් මහා දීඝ කියන. මෙන්න මේ කාලේ තමයි තුමන්ගේ විවාහයත් සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඔය විවාහ කටයුතු සංවිධානය කරන්න බාර විඳලා තියෙන්නේ ඔය කරුණාරත්න අමරසිංහ මහත්තයා, අද මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර. ඉතින් මේගොල්ලෝ අතින් යම් යම් අතපසුවීම් වෙලා තිබෙනවා. කොහොම හරි දයානන්ද ගුණවර්ධන මහත්තයා මදු සමය ගත කරන්න ගිහිල්ලා ඒකට අදාළ ඇඳුම් පැළඳුම් වාහනෙට දාන්න බාර දීලා තියෙන්නේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ඇතුළු පිරිසට. ඔවුන් මෙව දාලා නැහැ වාහනෙට. පස්සේ තමයි ඔවුන්ට මතක් වෙන්නේ අරගොල්ලෝ මදු සමය ගත කරන්න ගියා ඇඳුම් ටික මේගොල්ලෝ ගාව. ඔවුන් වහාම මෝටර් රථයෙන් යනවා තානායමට. යන්නේ මධ්‍යම රාත්‍රියටත් ආසන්නව. තානායමට යන්න දෙන්නේ මදු සමය ගත කරන යුවලකට යාළුවෝ ගිහිල්ලා බාධා කරන්න දෙන්නේ. කොහමරි වැඳලා කරලා ගිහිල්ලා කතා කරනවා. දයානන්ද ගුණවර්ධන මහත්තයා දොර ඇරියලු. අර ආපු ඇඳුම් පිටින්මයි. ඇඳුම් මාරු කරලා නැහැ. නෝන මහත්තයාත් එහෙමයි. ඔන්න ඔය අතරේ අරගොල්ලන්ට ස්තුති කළා. දෝෂයක් කියලා නැහැ. ස්තුති කරලා කිව්වලු මෙන්න මේ ගිහිල්ලා මේ ඇල්විටිකල මාස්ටර්ටයි අමරිටයි දෙන්න. මොකද එතුම කරලා තියෙන්නේ සින්දුවක් ලියලා තියෙනවා. ඒ මොහොතේ ඇති වෙච්ච හැඟීම්. මං හිතන්නේ ආදරය පිළිබඳව. ඒ කියන්නේ ආදරය රාගය, රාගය ඉස්සරහට එනවා, රාගය පහු කරගෙන ආදරය ඉස්සර වෙනවා, ඉඳුරන් උපිත වෙනවා, ඉඳුරන් දමනය වෙනවා. මේ දෙකම හරි ලස්සනට මේ මොහොතේ ලියලා තියෙනවා දයානන්ද ගුණවර්ධනයන්. ආදර හැඟුම්, ආදර හැඟුම්. නුපුරුදුයි මට නුපුරුදුයි ඒ හැඟුම්. සැඳෑ අඳුරේ සැලෙන තරු එලි මගේ හද තුළ කරයි විමසිලි. නැගෙන ගණන්දුර නගයි සිතුවිලි. මේ මගුල් රෑ විඳෙයි ඉවසිලි. මේක ඇල්විටිකල මහත්තයා සංගීතවත් කරනකොට අහන කෙනා ඉවසිල්ල බිඳෙන්නේ නැතින විදිහට. රාගය අභිභව ප්‍රේමයේ මතුවෙන ආකාරයට තමයි සංගීතවත් කරලා තියෙන්නේ. අපිට දැනෙයි ඒක. සබාධර්මයෙන් ප්‍රශ්නයක් අහනවා ඊළඟට. කිමද ඔබ මල් කුමරියන්නේ පිතිවිදා සතුටින් නොඉන්නේ? මල් පිතිවිදාගෙන නැහැ. මලක් වුණා පිතිවිදන්න එපා. රහස නැතුවද මම නොදන්නේ තුරුල්ලි බඹරුන් නොවේද ඉන්නේ? බඹරට යන්න දෙන්නේ නැතුව පිති අකුලගෙනිනව මම දන්නවා ඔය රහස. බලන්න මේ අනුරාගේ කියන එක මොනතරම් සංවර සංගමයෙන් ඉදිරිපත් කරලා තියෙනවද? ඒකත් එක්ක ලිවිටිකල් මහත්තයයි සංගීතය, අමරදවැන් ගායනය එකතු වුණාම

0: ගීතායයි.
1: අද සොඳුරුමුණ කැසීම ප්‍රවීණගේ පදරචක ධම්මික බණ්ඩාර සමක.
2: ගීත රචකෙන්ට පාරාදීසයක් පේරාදිනිය සරසවිය. දමග මිත්‍රෙක් ඉන්නවා ප්‍රාදේශීය ලේකම් කෙනෙක්. ඔහු ගාව තියෙනවා 242 මොනවාද පේරාදිනියා බැඳිච්ච ගීත. අපේ තරුණ වයසේ සමහර ගීත අපි ඇහුවා. ඒවා නිකන් අපිට අර ගලේ කෙටු අකුරු වගේ මතකෙට. මට මතකයි බද්දජී ජයතිලක මහත්තයා, බද්දජී ජයතිලක. ඔහු කියනවා අන්තාන කඳු පෙළ හඳට ආවඩා සරසවියට පිනිවිදක් වැටෙනවා කියලා. අන්තිමට කියනවා බට්ටිච්චෙක් මගේ දුකට අඳනවා. ඕක අපිට හුඟක් මතක හිටියේ. ඔගේ සංගීතය සපයනකොට ඒ බට්ටිච්චෙක් හඬ ගන්නවා. කෝ ඈ කොහෙද මගේ රන් කිරිල්ලි. එතකොට මේ කියනවා විසිල් පරම්. ඒ වගේ සලකුණු අපිට හොඳට මතකෙ ඉන්නවා. අපි කැම්පස් ගිහලා නැහැ එතකොට. අපිට කැම්පස් යන්න ආසයි තින්නේ ඒව ඇයෙනකොට. ඊට පස්සේ අජන්ත මහත්තයාගෙන් ඇහෙනවා අපිට අන්තානේ කඳු මුදුන සිසාරා පවනක් වී ඉන්නම් ඔබේ සුන්දරැඳි කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම්. මේ හරියට පෝෂණය කරා. මට මතය සනත්නම් සිරිමත්තයා ගීතයත්තු නවා තැනින් ඇයනවා වරම් ලබා සරස්වියට මගේ දුකට නුඹ නාඩන් පාංකිරිත්තු. පාංකිරිත්තර දුක කියනවා කෙල්ල කැම්පස් ගියපුහම කොල්ලට අප්සෙට්. මොකද තමන්ට නැතිව යයි කියලා. නැතිව ගිහිල්ලා නෑ, නැතිව යන්න කලින් එයා පැරදිලා. ඒ වගේ අපේ භද්‍රයව වෙන වයසේ අපි අහපුවා. ඉතින් පස්සේ කාලේ මම ওই හන්තාන්ට පායන හඳ වගේ සින්දුවක් ලියනකොට ඌ හොඳට බලපෑවා. ඒ අතර සිරිසමන් විජේතුංග මහත්තයා තියෙන මේ ගීතේ. මේ ගීතේ එක පැත්තකින් නිකන් මතු පිටින් අහනකොට අපිට තේරෙන්නේ මේ සරසවි පෙම්මතුන් හැටියට ඉතුරු දෙන්නේ. දැන් සරසවි කාලේ ඉවරයි. ඔවුන්ට වින් වෙලා යන්න වෙනවා. අද වාගිතින් දුරකතන පාසු ගන්න. එහෙම ගියපුවම නිකන් වෙන ලෝකයකට වෙන රටකට ගියා වගේ. එතකොට ඇති වෙන දුකද මේ කියන්නේ. මේ සින්දු අහගෙන අහගෙන යනකොට තව පැත්තකුත් අපිට කල්පනා වෙනවා. දැන් මේක හරි ලස්සන වචන ටිකක් තියෙනවා. සරසවියේ දිහිට විතරයි හමුවන්නේ කිමඳ කුමරි නෙතු කඳුලැලි පුරවන්නේ. අපිට මේ වෙන සරසවියම මැවෙනවානේ. පේරාදෙනිය කැම්පස් යන්න ඕනේ නැහැ කෙනෙකුට. නිකන් ට්‍රිප් එකක් යනකොට ගියත් මේ මානසිකත්වය ඒ රමණීයත්වයට අපිට ළඟා වෙන්න පුළුවන්. දුඹ සූරණ මහවැස්සේ තනි කුඩේ අපි තනි වී දොඩමලු හැටි දෙනී කොමල පබා මුකුළු හිනා පෑදිතුලි මතකද මහවැලි දෑලි සපුහිවනේ. අපිට පේනවා ආදරවන්තින් යොලා තමන්ගේ අධ්‍යයනය කටයුතු වල යෙදෙන ගමන් ප්‍රේමී අති රමණීයත්වයේ මේ පරිසරයත් එක්ක භුක්ති විඳලා තියෙනවා. කලා ශිල්ප රාජ ඉසුරු මල්ලයායි එදා ලපලු සෙවනේ සරතැසනි උනි අපේ නිවුණු හීන පිරුණු රජධානී මෙදා සුවඳ පමණ ඉතිරි.

0: හන්තානි හන්තානයි මහවැලියයි කොයි තරම් පාවිච්චිලා තියෙනවද ගීතවලට. ඊට පස්සේ කියනවා කෝල බැලුම් හලා රඟන පරවියනි, මාල බැඳුණු ගෙල කුමරිගේ හඳපානි, හීනෙන් දැකුමට විතරයි උරුම වුණේ හන්තානි කුමරියේ නාඩන් ලසඳි. දැන් මේක සමහරවිට හන්තානි කන්දරත් කියනවා වෙන්න පුළුවන්. මේ ඔක්කොම ආදර කතාව බලන් හිටපු හන්තානත් ලා හඳේලි බබලැත්ති ඒකත් අතෑරලා යන්න සිත් වෙනවා. හන්තානිදි හම්බෙන කුමරියයි හන්තාන කන්ද නැමති කුමරියයි දෙකම අතහැරලා මොහොතකට සමුගන්න සිත් වෙනවා. අපි දන්නේ නැහැ මේ පෙම්මතුන් යලි මුණ ගැයිද නැද්ද කියන එක. ඉතින් මේ ගීතය අහනකොට මේක ස්ථිර ලක්ෂයක් නෑ. සරසවිය ඒ රමණීයත්වය, ආදරයේ තියෙන අපූර්වත්වය, ශෘංගාරේ ශෝකය, මේ ඔක්කොම අපිට විඳගන්න පුළුවන්. ඒ හින්දා තමයි මේ සින්දු අමරණීය වෙන්නේ. දයරත්න රණතුංග මේ ගීතය සංගීතවත් කරලා ගායනා කළේ.
1: අංක නවයා

0: අනුවටයි දශම හතරෙන් මැගවක්ෂයට රැදායයි ගීතායයි
1: අද සොඳුරුමුණ කැසීම ප්‍රවීණගේ පදරචක ධම්මික බණ්ඩාර සමක.
2: සමහර ගීත තියෙනවා දැන් අපි යන් අත්දැකීමක් වින්දහම ඔය අත්දැකීම ඒ විදිහටම අමුවට වාර්තාමය විදිහට ලියන්න බෑනේ. මම මේ ගීත අතර පොඩි උදාහරණයක් ඒ ගැන මගේ අත්දැකීම අනුව කියනවා. මම පාසල් ගුරුවරයෙක් හැටියට සේවය කරනකොට මගේ අන්තිම ඉස්කෝලේ තමයි නාත්තන්ඩියේ ධම්මිස්සර විද්‍යාලය. ධම්මිස්සර විද්‍යාලයේ මගේ පන්තියේ ළමයි මූලිකවලා උසස් පෙළ පන්තියේ ළමයි සංගීතමය වැඩසටහනක් හැදුවා සකිසරා සඳ ළඟ කියන. දැන් ඕකට ගායක ගායිකාවත් ආවා. යමසිරි පීරිස් බණ්ඩාරතාව දෙට්ට ජයකොටි සමිතා උදුන්කොට හොම ඉතින් එක බාර දුර කටයුත්ත. ඉතින් මම සෑහෙන ළමයි එක මාන්සි වුණා. එතකොට මම සෑහෙන දුරක් ගෙවාගෙන ගෙදර යන්න ඕන. දැන් අපි නෝනා දන්නවා මේ ස්කෝල් වැඩක් තියෙනවා කියලා. ඉතින් පළවෙනි දවසේ මම රෑ 10ට විතර ගෙදර ආවා. ගෙදර ආපහුම හොඳට දොර ඇරලා කෑම ටිකක් බෙදලා දීලා බොහොම වැදගත් එක්ක විදියට සැලකුවා. ඊළඟ දවසක් වැඩ කරලා මම ගෙදර එනකොට රෑ 11:30. එදත් දොර ඇරියා. ආන් කෑම තියෙනවා කිව්වා. මගේ බිරින්දෑ කියලා නිදාගත්තා. තව දවසක් මාගෙනට 5:30. දොර ඇරලත් නැහැ. මං සෑහෙන තට්ටු කරලා තට්ටු කරලා දොර ඇරලා ගත්තා. දොර ඇරියා. කතා කරුවේ නැහැ කියලා නිදාගත්තා. හැබැයි කෑම තියෙනවා මේසෙ උඩ. මං පොටුවක් ඇදගෙන දැන් කෑම ටික දිහා බලන්නේ මගේ දැන් හිතට හරි නැහැ. නිකන් අර බල්ලට ලිලි පොල් දෙනවා වගේ ඉන්නේ මේ කෑම දුන්නේ. මන් නෙදන්නේ දවස් තිස්සේ මහන්සි වෙච්චේ. දැන් මං කන්නෙත් ඇතුව බලන් ඉනකොට අපේ ඒ දවස කුලී ගෙදර හිටියේ. කුලී ගෙදර සාලේ තිබුණා ලියනාඩෝ ඩා වින්චි ඇඳපු මොනාලිසා චිත්‍රය. දැන් කන්නෙත් ඇතුව එහාට මෙහාට ඇවිදිනකොට මට පේනවා මේ මොනාලිසා මන් දිහා බලනවා. මම සාලි කෙරවලට ගියත් මන් දිහා බලනවා. මෙහා කෙරවලට ගියත් මන් දිහා බලනවා. මම කල්පනා කරා කමන්නේ එයා හරි බලනවනේ. ඊට පස්සේ මට කන්න හිතුනෙත් නැහැ. උතර හැමදාම තියෙනවා කොළේ අර හාප් සීට් පෑන් වේ මේ සුළු තියෙනවා පැත්ත. මම අර මොනාලිසා ගැන වචන ටිකක් ලියුවා. මොනාලිසා නුඹ තරම් ඇසට සුව දෙන හීනයක් හදට මුමුණන ගීතයක් දැක ගන්න ලැබුණද මටම පින් කළ ඇසත් මොනාලිසා. කොතැන සිටියත් මා දෙසම බලමින් මගේ හදවත රිදුණු තැන් සොයමින් මම රත්විදිලනදී අඬනවද ඔය හිනා වෙනවද මොනාලිසා. දැස අද්දර කඳුළු කැට තබමින් නුඹත් මා තනිකරාවිද ඈමින්. මාව තනිකරන්නේ මගේ අවුරුදු 30 ගානක් විතර පරණ ආදරවන්තේ. ඔයත් ඔහොම හිනා වුණාට ඔයත් මාව තනිකරයි. ඒ මට තාම ඉතින් බෑඬ නෝද හිනා වෙනවද සමහරට මට සමච්චල් කරනවද නැත්තම් මං යනවාට දුක ඉදිරියද අනනවද ඔය සිනාසනවද මොනාලිසා. මේක අමරසි පීරිස් මහත්තයා ගඟ අලායාදින් කියන කැසට් පටියට CD පටියට යොදා ගත්තා. මේ සංගීතවත් කළා දර්ශන වික්‍රමතුංග. මේක ඇත්තට ඇහෙන ගීතයක් නෙමෙයි. එහෙමනම් මං ලියපුවාගේ කැමති ගීත අතර ඉහළින්ම තියෙන ගීතයක් තමයි මොනාලිසා. ඉතින් මං ඒක ඔබත් එක්ක බෙදා ගන්නයි මේ සූදානම්.
1: අංක

0: ගීතයයි.
1: අද සොඳුරු මුණ ගැසීම ප්‍රවීණකේ පද රචක ධම්මික බණ්ඩාර සමක.
2: පෞද්ගලික ඉතා ප්‍රියකරන ගායකයෙක් තමයි මේ පුන්සිරි සොයිසමත්තයා. දැන් ඌ ඇත්තනම අද ජීවිතේ සඳහා සමය ගත කරන්නේ. ඒ වුණාට අදත් වේදිකාවට නැංගුවොත් ශෘතියේ පිහිටා ගීත ගයනවා. අපි කියන්නේ ඒ ගීතේ තියෙන නියම පිච්චකට සින්දු කියනවා. ඒ ඔහු වචනේ පරිසමාප්තාර්ථෙම ගායකේ. ඊළඟට ඔහු තෝරගත්ත මේ ඇතැම් ගීත තියෙනවා හිතාගන්න බැරි ගීත රචනා වගේ තියෙනවා. දැන් ධාරණයක් ඇරියට නුහන්නම් ලඳුනි සුරා පොදක් මා තොලගෑ පමණින් සුරා සුනෙකු වේදු ඇය අතගෙන රැඟුමක් පැපමණින් මා සලලිකු වේදු. දැන් ඔක අපි පාසල් සමය අහන්නේ. ඉතින් ඒක අපිට හරි අපූර්ව දෙයක්. ඒ කියන්නේ දැන් ඒ වගේ ප්‍රශ්නයක් අහනකොට මම පොඩ්ඩක් අඩියක් ගැහුවට මම පොඩ්ඩක් ගෑනුලම එක්ක ඩාන්ස් එකක් දැම්මට මම එහෙම නැහැ. ඒ මේ ඔබේ උපන්දිනේට මම ඇවිල්ලා තියෙන්නේ. ඇයි ඔබ අඬන්නේ? පසකට වී කිරි දරුවෙක් වාගේ එක බිඳ අඬන එපා. ඒව අපිට අපි කියන්නේ හොඳට අපුවට දැනිච්ච වැදිච්ච සින්දු. සුභා කියා මා ඔබ අමතන්නද ස්වර්ණමාලි ලෙස ඔබ අමතන්නද මට නම් නොහැඟෙන්නේ. කොහොම එමතුව ප්‍රශ්නයක් වට සුභා කිව්වත් ස්වර්ණමාලි කිව්වත් ඔබේ රූපේ අගය අඩුවන්නේ නෑ. ඒ වගේ මේ ගොඩත් ගම්යා කරලා පාලම සදී ඔබ මා වෙත පිය නගන තුරා ඒවා අලුත් අත්දැකීම්. දේවයි ගීතත් තමයි මම ඔබත් එක්ක විදා ගන්න උත්සාහ කරන්නේ. දැන් බලන්න අපේ හිත නිකන් සමහරලාට ගල් සමහරලාට වෙනරු. දැන් අපි උඟාක් ළඟින් ඇසුරු කරන අය සමහරලාට අපිට පුංචි වැරද්දක් කරත් අපේ හිතට දෙන ප්‍රමාණය වැඩි. දුක හිතන ප්‍රමාණය වැඩි. සමහරලාට එහෙම දුක හිතුනහම ආයේ ඒ හිත හදා ගන්න බෑ. අර පැරණි සම්බන්ධකම් ආයේ තිබ්බ විදිහට ගොඩනගා ගන්න අමාරුයි. ඔබට එහෙම වෙලා නැත්. මට නම් එහෙම අප්‍රමාණ වෙලා තියෙනවා. මාන මේ වචන කොච්චර තැන ගැලපෙනවද? බිඳුනු කලෙක අමතක කළ නොහැකි නම් සිතින් බිඳෙන බඳුන් කුමකට සුරකිම් දාදරි. සෙනෙහස පෑ දෑස සිත හඬවා යන්නේ ආවි නම් කඳුලේ සුසුමි සොයමි රස හැඟු කුමට සුව පැතුම්. මම කඳුලෙන් සුසුමෙන් රසය විඳින්නම්. කවුරුත් එකට මට සුවපතන්න ඕනේ. මට උරුම කඳුල සුසුම මං ඒ රහකට හරවා ගන්න. ඒ වගේ හරි අපූර්ව අදහස්. ඒක තමයි අවුරුදු 40ක් 50ක් මේ සින්දු අපි අතර තියෙන්නේ. අද රාත්‍රියේ වුණත් අපිට මේ ගීතයත් එක්ක අපේ අත්දැකීම් හුවමාරු කරගෙන බෙදා ගන්න පුළුවන් වෙන්නේ අන්නේ ගීතවල තියෙන විශ්ව සාධාරණීය තේමාවන් සහ සුමිහිරි ගැයුම් තනු නිසා. ගීතය අහනකොට මං කියවට තලා ඔබට හොඳට මේක දැනේ.

0: ගීතයයි.
1: අද සොඳුරු මුණ ගැසීම ප්‍රවීණකේ පදරචක ධම්මික බණ්ඩාර සමක.
2: මාර ගීත තියෙනවා, රචකයා තමන්ගේ අත්දැකීම පුන පුනා විස්තර කරනවා. හැබැයි රචකයා කියන දෙයට එහා දේවල් ඒ ගීත ඇතුළේ තියෙන්න පුළුවන්. දැන් මේ ගීතය රචනා කරලා තියෙන්නේ සුනිල් සරත් පෙරේර මහත්තයා. එතුම කියනවා, එතුම වස්කමුණ වනෝද්‍යානයේ රාත්‍රියක් ගත කරා කියලා. ඒ රාත්‍රිය ගත කරද්දී ඔහු මධ්‍යම රාත්‍රියේ විතර තමන් ඉන්න කුටියෙන් එළියට එනවා. එළියට එනකොට හඳ පායලා අර ගහකොළ ඊළඟට වතුර පිරුණු වැව් මෙවා හඳ එළියෙන් දිලිසෙනවා, බැබරෙනවා, පිනි බිඳු ඇටලා තියෙනවා. මුළු පරිසරය හරි ලස්සනයි. එක පාටම මීදුමක් එනවා. මීදුමක් ඇවිල්ලා ඔහු දැකපු ලස්සන දසුම ඔහු ඉදිරියේම ඔහුගෙන් උදුරා ගන්නවා, බොඳ වෙලා යනවා. ඔහු අර සුන්දර පරිසරයට ස්ත්‍රී වාචිව අමතනවා. ඇය කියලා. ඇය යන්න ගියා මැකිලා. වන සිරසක තුරුහෙව නෙළි අතරි ගී ගයමින් ඉඳ මාතුරුලි ඇය යන්න ගියා මැකිලා. පිනි කඳුලක් මල් පෙතියක රඳවා මීදුම් සලුවෙන් මූණ වසා. දැන් ඔහුගේ පැත්තෙන් එක හරි. නමුත් ඕකේ හරිම අභව්‍ය වූත් අද්භූත වූත් අපූර්ව කතාවක් තියෙනවා. එතමයි මේ ගීතය අමරසිරි පීරිස් මහත්තයාට තමයි ලැබෙන්නේ ඔහුගේ CD පටයක් සඳහා. ඔහු මේ ගීතය අරන් යනවා එච්.එම්. ජයවර්ධන මහත්තයා මුණගැහෙන්න ඔහුගේ ගෙදර. අපි දන්නවා එච්.එම්. ජයවර්ධන ඔහුගේ ප්‍රිය බිරිඳ තමයි මාලනී උඩාසිංහ. ඔහුගේ පුත්‍රයා අද ගීසේ ස්ත්‍රී ඉදිරියේ මේනවා කසුන් කල්හාර ජයවර්ධන. සංගීත පවුලක් මේක. දැන් එච්.එම්. ජයවර්ධන මේකට යම් තනුවක් දාලා හරි අමරේ ස්ටුඩියෝ එකේදී මම මේක හදලා දෙන්නම්. ඒ කියන්නේ තටිගත කරන තැනදී ඔහු එතනත් වෙනවා. ඇවිල්ලා මේ එතන තියෙන පියානෝවක් කොසල් පිනාවක් අරගෙන මේක තනුව හදනවා කොලේ බල බල. හදලා අමරේ මට හිතට හරි නෑ, මට මීට වඩා දෙයක් මේකට කරන්න බෑ. ඔයා මේක ඉතුරු ටික හදාගන්න. මගේ හිතට මොකද්ද අමුත්තක් දැනෙනවා. ඉතින් ඊට පස්සේ අමරසිරි පීරිස් මහත්තයා මේක අඩුපාඩු අර කවුන්ටර්ස් ඒවා පුරවල හදනවා. ඉතින් ඊට දවස් කීපයකට පස්සේ ආරංචි වෙනවා එච්.එම්. ජයවර්ධනගේ ප්‍රිය බිරිඳ මාලනී බුලත්සිංහල ඇමරිකන් චාරිකාව ගිහිල්ලා ඉන්නේ. ඇමරිකාවෙන් පණිවිඩයක් එනවා. ඇය හදිසියේ ඇමරිකාවේදී මිය ගියා කියලා. දැන් අර සිද්ධිය හරි අහඹු දෙයක්නේ. ඒක අභව්‍යයි, කියන්නේ තාත්වික නෑ. නෝ බලන්න ඒ සින්දුවේ වචන එතෙන්ද කොච්චර ගැලපෙනවද කියලා. මාලනී අක්කගේ මරණයත් එක්ක ඇය යන්න ගියා මැකිලා. වන සිරසක තුරු හේවනලි අතරි ගී ගයමින් ඉඳ මාතුරුලි ඇය යන්න ගියා මැකිලා. පිනි කඳුලක් මල් පෙතියක රඳවා මීදුම් සලුවෙන් මූණ වසා. නේද? ඔගේ අන්තිම ගණන යලි කවදාවත් හමු නොවනා බව මද පවනක් හිස අතගා කීවද? ඒක අදහන්න බෑ කියනවා. නේද? යලි ඇය නොයතැයි ගිම්හානෙට පෙර. මේවා මේ සංගීත ලෝකේ කලා ලෝකේ තිබෙන තර්කයට බුද්ධියට හසු නොවන භව්‍ය නොවන අභව්‍ය උනත් සත්‍ය සිද්ධි. අපි ගීතය රසන

0: ගීතායයි.
1: අද සොඳුරුමුණ ගැසීම ප්‍රවීණගේ පදරචක ධම්මික බණ්ඩාර සමක.
2: සමහර ගීත තියෙනවා ගීතය ඇතුළාන්තය ගත්තාම වචන ගත්තාම මහා සාහිත්‍යයක් නේ. නිකම් බිරේ ඇතුළ හිස් වගේ නිකං වචන ටිකයි තියෙන. හැබැයි ඔය වචන සංගීතවත් කරලා ගායනා කරනකොට නිකං වචන ටිකේ බැලුවාම පේන්නේ නැති මහා රසයක් ඇති වෙනවා. ශෝකයක් හෝ විරහ රසයක් ඇති වෙනවා. දැන් ලෝකේ බොහෝ නිර්මාණ බිහි වුණා කියන්නේ විරහ මුල් කරගෙන ඉන්නේ. ඉන්දියාවේ වනාන්තරයක ඉරිසිවරයක් භාවනා කර කර ඉන්නකොට ඉස්සරහා ගහක කොස්වාලීන ජෝඩුවක් බොහොම ආදරෙන් ඉන්නවා. කැලෙන් මතුවෙච්ච වැද්දෙක් ලිහිණියාවියට විදිනවා. ඇය බිම වැටුණා වැද්දාගේ දඩේම හරි බෙල්ලෙන් අල්ලගෙන වැද්දා ආපහු කැලෑව දිනවා. මදක් ඈතට ඉල්ලාගේ ලිහිණියා ආයේ අත්තේ වහනවා. ඇවිල්ලා අඬන්න පටන් ගන්නවා. ඉරිසිවරයා මේ දිහා බලන් ඉනෝ භාවනා කරන ගම. මේ ඉරිසිවරයාට හිතෙනවා වෙන්වීමේ දුක කියන්නේ මොනතරම් ප්‍රබලද. පස්සේ කාලේ මේ ඉරිසිවරයා කෘතියක් ලියනවා. හැබැයි මේ ඔක්කොම ලු අපි දැක්කේ නැහෙනේ. ආකෘතියක් ලියනවා. ඒ කෘතියට පාදක වෙන්නේ ඒ දැක්ක සිදුවීම කියලා කියනවා. වෙන්වීමේ දුක කොච්චර ප්‍රබලද කියලා නම් වෙන්වීම දරා ගන්න බැරි තැන රටක් ආක්‍රමණය කරන්න උනත් ශක්තිය ලැබෙන්න පුළුවන් කෙනෙකුට. මොකද්ද මේ කෘතිය? රාමායනේ. කවුද මේ ඉරිසිවරයා? වාල්මීකි. එහෙම වෙන්න පුළුවන්. දැන් අලිතාලියා ගුවන් සේවයට අයන් ගුවන් යානය සේපාල ඒකනායක පැහැරගත්තන්නේ තමන්ගේ බිරිඳ තමන්ගාවට ගණ්ඩ නීතිමය අවසරයක් නැහැයි කියලා. දැන් එතෙන්ද ඒ විරහ වේදනාව වෙනවා. ඒක ඒ තරම් ප්‍රබලයි. ඒකට අර කතාවත් ඇත්ත වෙන්න පුළුවන්. දැන් මේ සුනිල් සිංහ මහත්තයා ගායනා කරන මේ ගීතයේ තියෙන එක අන්තරා කොටසයි. එච්චරයි. නමුත් මේ ගීතේ රෝණවීර සිංහයන් රසවත් කර ගායනා කරනකොට මේ විරහව කොච්චර බරපතලද කියන එක අපිට දැනෙනවා. රාත්‍රියක නම් ඒක තවත් හොඳට දැනෙනවා. තනි කලේ කෙලසදුම ඔබෙන් වෙන් කලේ සැඟුනේ කොතැනද නුවන් සැඟුනේ මසිත හොවා රුදුරු පාළුවේ දුරක මැකී ගියද ඔබ මිසී සිතින් ඔබ ළඟයි සදා ජීවිතේ. ඔච්චරයි මේ සින්දුවේ තියෙන. හැබැයි සින්දුවේ තව කොච්චර තියෙනවද කියා ගන්න බැරි දේවල් ඔබට ඒක ඇහෙනකොට මේ රාත්‍රියේ හොඳටම දැනෙවි.

0: ගීතයයි.
1: අද සොඳුරු මුණ ගැසීම ප්‍රවීණකේ පද රචක ධම්මික බණ්ඩාර සමක.
2: දන්නෙම නැහැ ඉතින් සින්දුත් එක්ක ඉන්නකොට වෙලාව යනවා හොයන්න බෑ. මම හිතන්නේ දැන් එක්කෝ 11ට ළඟයි නැත්නම් 11 පහු වෙලා. ඒ වුණාට ඔබ මේ ගුවන්විදුලි යන්ත්‍රයත් එක්ක ඉන්නේ ඉතාම හැඟීම් බරව. ඔබ යමක් විඳින්න රස විඳින්න ආස කෙනි. ඉතින් අද මගේ දවස. මම දන්නේ මම කීප සැරයක් කිව්වා මම ධම්මික බණ්ඩාර අද ඔබත් එක්ක එකතු වෙනවා කියලා. ඉතින් මාත් එක්ක මේ මධ්‍යම රාත්‍රිය ආසන්නේ එකතු වෙන ඔබට ගෞරව කරනවා, ආදරය කරනවා, හදවතින්ම හොඳ දෙයක් ඔබත් එක්ක බෙදා හදා ගන්න උත්සාහ කරනවා. සමහර අය ගීතත් එක්ක පොඩි පොඩි යාන් කතා තියෙනවා. ඒවා ඉතින් ගීතවලට හානියක් වෙන විදිහටම නෙමෙයි. දැන් එක ආධුනික පාසල් ළමින්ගේ ගීත තරංගයකදී එක ගෑනු ළමින් ප්‍රථම ස්ථානය දිනා ගන්නවා. අනික් අයට ලකුණු වැටලා නැහැ එච්චර. ගෑනු ළමෙච්ච ලස්සනට මේ කියලා තියෙනවා. සාමාන්‍යයෙන් ප්‍රථම ස්ථානයේ දිනාගත් කෙනාට නැවතවරක් සභාව ඉදිරියේ ඒ ගීතය ගයන්න වෙනවා. තෑගි ප්‍රධාන උත්සවයේදී හරි. මේ ගෑනු ළමයා ආයෙත් මේ ගීතය ගයනවා. ගයනකොට එක ගුරුවරයෙකුට දැනෙනවා පොඩි වෙනසක් මේ ගීතේ. ඒකම නවත්තන්න කියලා ආයෙ කියන්න කියනවා. අනුර මේ ගෑනු ළමයා ඒ ගීතේ පුච්චල ලස්සනට කිව්වත් නියම වචන නෙමෙයි කියලා තියෙන්නේ. මොකද ඊළමයට ලොකු බුද්ධියක් තියෙන ළමෙක් නෙමෙයිනේ. ඊළම ඇහෙන විදිහට තමයි කියලා තියෙන්නේ. ගීතේ නීලා වික්‍රමසිංහ මහත්මිය ගායනා කරන පාරමීදම් පුරමු අපි දෙන්න. මේක හරියටම ලස්සනට කියලා තියෙනවා. හැබැයි මේ ගෑනු ළමයා කියලා තියෙන මෙහෙම
3: වානීදම් කරමු අපි දෙන්න.
2: ඔබටත් ඒක හොයාගන්න මේ එයා කියන්නේ මාර වියදම් කරමු අපි දෙන්න. ගීතේ තියෙන්නේ පාරමීදම් පුරමු අපි දෙන්න. මේ ගීතේ විශේෂත්වයක් තියෙනවා. දැන් හුඟක් ආදරවන්තෝ මේ යුගයේ මේ ආත්මේ හමු වෙන්න බැරුණා. උන්ගේ සරල ප්‍රාර්ථනය තමයි ලබන ආත්මේ අපි ප්‍රේමවන්ත වෙලා හමු වෙලා මේ ප්‍රේමයේ විජයග්‍රහණය කරමු, ප්‍රේමයේ දිග්විජය ලබමු කියන එකනේ හුඟ දෙනෙක් කියන්නේ. සමහරවිට ප්‍රේමයේ ඊට වඩා සංකීර්ණ තැන්වලට යනවා. මෙන්න මෙතනදී මේ ආත්මේදී ආදරවන්තයෝ දෙන්නෙකුට එකතු වෙන්න ලැබිලා නැහැ. හැබැයි ආදරවන්තය කල්පනා කරනවා මට හුඟක් ලෙංගතු හිටියා මගේ පෙම්වත. ආයි ඊළඟ ආත්මේ මේවන් ඛේදවාචකයට අපි මුණ දෙන්න ඕනේ. ලබන ආත්මේ මගේ අයියා වෙලා උපදින්න ඒ ඇති. එතකොට අද වගේ මීටත් වඩා හොඳටමව බලාගෙන ඒ තමයි මගේ ආදරේ. බලන්න ඊ වෙන සිතුවිල්ලක් අජන්ත රණසිංහ මහත්තයාට එනවා කියන්නේ මට නම් ජීවිතේට ඔය වෙන සිතුවිල්ලක් ඉන්නේ නැහැ. මාත් අර සම්ප්‍රදායික තැනම ඉන්නේ. මේ ආත්මෙ බැයි නම් ඊළඟ ආත්මෙ හම්බෙන්න කියලා. මේක නැවුම් සිතුවිල්ල. ඔබේ සිතුවිල්ලත් එක පොඩ්ඩක් ඒකාබද්ධ වෙන්න. සමහරවිට ඔබටත් බැරුව ඇති ඒ මානසිකත්වයට යන්න. පාරමීදම් පුරමු අපි දෙන්න. මටම අයියන්ඩි එක වී ඔබ නැගෙනී වීමා එකම මෞකුස. සසර මතුදා උපත ලබනට පාරමීදම් පුරමු අපි දෙන්න. ඊරස් මොකද්ද මේ යන්නම කල්පනා කරන්නේ? තොර අයියා කෙනෙක් කොහොමද නංගි කෙනෙකුට සලකන්නේ? හොඳ අයියා කෙනෙක්, සාධාරණ අයියා කෙනෙක්, ආදරණීය අයියා කෙනෙක්. ගවුම් පොඩියක් මටත් අන්දා, කොණ්ඩ කරලක් හිස පලන්දා, යනෙන මාවත දකුණු පැත්තෙන් මාව පාසල්ලෙක් කරන් යන මටම නුඹ අයියන්නේ එක වේවා. අදම පෙම්මතෙක් හැටදුන රැකවරණේ සහෝදරයෙක් වෙලා මට ඊළඟ ආත්ම දෙන්න. හැබැයි අද වගේම ඔබ සහෝදරයෙක් වෙලා ඉපදුනත් ඔබට දුක හිතෙන දවසක් ඒ තමයි මම කවදා හරි කසාද බඳලා යන දවස. අද විඳ දුක වෙනස් විදිහකට ඔබට දැනි. ළමා වියෙක් මවා දවසක පංච කල්යාණියක වී මා සිරිත් ලෙස කුලගෙයට යනදා හීනයක්සේ මතක් වීමට අපි අසරණ බිඳුණු පෙම් ලෝකේ ජාති ජාති සංසාරේ පාරමීදම් පුරුමු අපි දෙන්න. ඇතරම මේ ගැන කල්පනා කරනකොට ඇහැට හඳු වෙන ආදරේ මේ තරම් දුක් දෙනවද මිනිස්සුන්ට? පෙම්මතුන් ලෙස ඉපදුනත් සහෝදරයෝ ඉපදුනත් ඒ දුක දෙයාකාරයට ලැබෙනවා වෙන් වෙන මොහොතකදී. ඒ තමයි මේ ගීතයේ තියෙන සාධාරණ විශ්ව සාධාරණීය රසය, සර්වකාලීන රසය.
1: අංක 7

0: ගීතායයි.
1: අද සොඳුරු මුණ ගැසීම ප්‍රවීණගේ පදරචක ධම්මික බණ්ඩාර සමග.
2: දැන් ඔය අපි කතා කරන ඊට දෙම්මගේ පැත්තෙන් ගත්තොත් මම මේවා ජීවිතයේ මේ අත්දැකීම් විවිධ තැන්වල විවිධ ආකාරයෙන් විඳලා තියෙනවා. එතකොට දැන් මම මේ උත්සාහ කරන්නේ මම මේව විඳ විඳ විඳ කියනකට වඩා ඔබට තනියෙන් මතක් කරගන්න ඔබේ අත්දැකීම් කොයි වගේද කියන. මම ඉස්සර සාමාන්‍යයෙන් ගත්තාම නිකන් එහෙම ලතෙත් ගුණයක් නෑ පාසල් යන වයසේදී. බෝඩියක් දරදඬුයි, කලාවට ප්‍රිය නෑ, ක්‍රීඩාව තමයි කැමති, කොල්ලුත් එක්ක ගා ගන්නවා, රණ්ඩු වෙනවා. මගේ මේ රතෙත් ගුණය කියන ඇති වුණේ පළවෙනි වතාවට ඒලෙවල් කරන කාලේ ගෑනු ළමේ මං ආදරය කරන්න කියලා එක ප්‍රතික්ෂේප කරපු දවසේ. රිදුනා රිදිල්ලක් ආයේ අමතක නොවෙන්නම. ඊට පස්සේ තමයි මට තේරුණේ මේ කවි සින්දුවල රහක් කියලා එකක් තියෙනවා නේද කියලා. ඔගේ ඉස්සරහම මට දැනෙන කවි පොතක් කියනකොට මේ අහම්බෙන් ඒකත් මං කවි පොත් කියවන්නේ කියවන්න එකක් නැතුව හොරෙන් මේ ඉස්කෝලේ පන්ති කට් කරලා යන එන පන්න ඇති වුණාම පුත්තකාලයකට රිංගලා කියවන්න ඕන හින්දා පොතක් ඇදලා ගත්තා. බලපන් මේ කවි පොතා. ඒක ඉස්සරහම ඔහේ පෙරළුව කතෘ කවුද කියලා බලන්න නැතුව ඒ කවිය මං දැක්ක අරුණෝදේලා හිරු රැස් මත නටන පිණි බිඳුවක් ලෙසින් මට ඔබ මුණ ගැසින සැඩ හිරු රසින් වියලෙන්නට පෙර නිවෙන පිනිබිඳුවක් ලෙසින් ඔබ අහසට නැගින. මංගල බලගෙන මේ කමි කවිලියෙක් නේ එකක් මං වගේ එකෙක් නේ. මට වච්ච දේවල් වෙලා තියෙනවනේ යාට. එන මම බලන කවුද ලියති බලපම මාගමසේකර කියලා කියන්නේ. මට එහෙම එච්චර නිරවක් නෑ මාගමසේකර. එහෙනම් ඊට පස්සේ මම බලුවා මෙයා ලියපු තව පොත් තියෙනවා. මම පුස්තකාලේ කොළඹ ආනන්දේ අද පුස්තකාලේ පරණ පුස්තකාලේ ඔන්න හම්බෙනවා. හෙටගිරක් පායයි වියංගා රාය තෙරගල අයනන් සහ ප්‍රියන්ත මක්නිසා දෙයත් ප්‍රබුද්ධ නොමියමි. ඔහොම පොත් ගණනා පොත් කියවත් එක අහව සින්දු අහන්න පටන් ගත්තා. ඊට පස්සේ මට අර ප්‍රේමය අහිමිවීමෙන් ඇතිවෙච්ච වේදනාව මං ගීතත් එක්ක බෙදාගන්න පටන් ගත්තා. ඒක තමයි අද වුණත් අපි ඔබත් එක්ක මේ ගීත කතා කරන්න පෙළඹෙන්නේ. මං ඒ කාලේ කොයි තරම් මානසික සුවයක් ලැබුවද මේ ගීත හින්ද කියලා. අපි වෙන පැත්තකට යන්නේ මේ ඔබට මේ හැමතිස්සම දුකම දෙන්න උන්නේ අල්හාජ් මොහිදින් බිග් මාස්ටර්. අපි දන්නවා ලංකාවේ වැඩිම බෞද්ධ ගීත ගායනා කරපු ඕන තොරණක ඕන දන්සැලක මේ හඬ ඇහෙනවා. බිග් මාස්ටර් ගැන වෙනත් පැත්තකින් මම මේ කතා කියන්නේ. දැන් ඉස්සර මේ සංගීත සම්දර්ශනවලට ගායක ගායිකාව යන්නේ එකම බස් එක. දැන් මාතර ෂෝ එකක් තියෙනවා නම් කොළඹින් කට්ටිය බස් එක නගිනවා. පිටිපස්සම සීට් එක තමයි චාර් ජෝතිපාල, ප්‍රෙඩි සිල්වා, ඉඟුරු කල්ලියක් ඉන්නවනේ. ඒකවලු පිටිපස්සේ හාමුදුරුවරු වාඩි වෙන සීට් එකක් තියෙන බස් වල. ඔතන තමයි ඉඳගන්නේ බිග් මාස්ටර්. ඔතන ඉඳගන්නේ. එයා අර පිටිපස් සීට් වලට යන්නේ නැහැ. පූජනීය විදියට එතන ඉන්නවා. දැන් ඔහොම යනකොට අපි හිතමු රේල්වේ ක්‍රොසින් එකක් හම්බ වෙනවා කියලා. රේල් පාර කෝච්චිය යන්නේ නැහැ. ගේට්ටු ඇරලා තියෙනවා. ගේට්ටු ඇරලා තිබුණ ඉස්සරහම සීට් එකේ ඉන්න බිග් මාස්ටර් කියනවා ඩ්‍රයිවර්ට නවතන නවතන නවතන. ඩ්‍රයිවර් නවත්තු. බිග් මාස්ටර් බහිනු. දැන් රේල් පාර පහු කරන්න ගලින් බස් එක නවත්තර ගේට්ටු වල නැහැ. බිග් මාස්ටර් බැහැලා පයින් යනවා රේල් පාරෙන් එයා පැත්තට. පයින් ගිහලා ආන් ඩ්‍රයිවර්ට කියනවා දැන්ට චරිතවල තිබුණු සුවිසේජ් චරිත. හැබැයි බිග් මාස්ටර් දැනගෙන හිටියා ඌ ඉස්ලාම් භක්තිකයෙක් වුණාට ඔහුට ලංකාවට ආපු මම හිතන්නේ පකිස්තාන් ජනාධිපති ඔහුට පකිස්තාන්ට එන්න කිව්වා. පකිස්තානි පුරවැසි භාවය ලබා ගන්න ඔහු ගියේ නැහැ. එනට ඔහු ඔහුගේ දරුවන්ට දැන් අද ධම්මාකාරින් සුවය ලැබෙමින් ඉන්නවා පුතා ඉෂාක්. බෙක් කිව්වා මේ ඔය මිනිස්සු මොනාකත් ඔය සිංහල බෞද්ධයෝ කියලා කොටසක් ඉන්නවා. ඒ මිනිස්සු ඉන්නකම් උඹලට පුතේ වරදින්නේ නැහැ කියලා. ඒ වගේ තමයි මම හිතන්නේ දරුව අසනීපුණෙන් පස්සේ ගොඩක් කට්ටිය උදව් කරන් තිබෙන උදව් කිරීම නවත්තන්න කියන තැනටම මිනිස්සු උදව් කරා. ඉතින් අපේ ඉෂාක් බිග් මාස්ටර් ශ්‍රීපත් කරනවා. ඒ වගේම අපි අර හැමදාම තියෙන විරහව මේ ගීතයෙන් මතු කරගන්න උත්සාහ කරනවා. මා ඈත භවෙදී මතකද හමුවා. අපිට බිග් මාස්ටර්ගේ කොටසක් අහලා අපි අලුත් විදිහට පුත්‍රයා මේ ගීතය ගායනා කරපු ඉෂාක් බිග් ගායනා කරපු ගීතය අහමු.

0: 8 දශම 4න් මේ කොමුවට සියතFM රැදායයි ගීතායයි
1: අද සොඳුරු මුණගැසීම ප්‍රවීණකේ පදරචක ධම්මික බණ්ඩාර සමක
2: අපි ගොඩක් ගීත මේ රාත්‍රිය වින්දා තවිතින් කයි දෙකයි තියෙන්නේ. දැන් අතන මේ අපි විරහවට ආසයි, වෙන්වීමේ දුක පස්සේ තලු මරන්න ආසයි. එහෙම දේවල් දෙනවනේ. දැන් මාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මලගියත් උනම කතාවේ දේවේන්ද්‍ර හෙවත් දේවේන්ද්‍රා සං තමාට ප්‍රේම කළ නොරෙක්කෝ කියන අවන්හල් සේවිකාවගේ ප්‍රේමයට පිටුපාලා කියෝතෝ කියන නගරයට යන කියෝතෝ වි තේනවා තමන් නොරෙගුණතු බෑ කියන. ඔහු ආපහු තෝකියෝට එනවා. එතකොට ඇය විවාහ ගිවිසගෙන ඔහු විශාල වේදනාවක් විඳිනවා. ඔහු මොකද කරන්නේ? ඇයත් සමඟ ඇවිද්ද පාරවල් වල තනියෙන් යනවා. ඇයත් එක කෝපි බීපු කෝපි ශාලාවට තනියෙන් යනවා. සමහර දේවල් මේ පාරිසරික සාධක සමහර ජීවිතේට හරි බද්ධ වෙනවා. දැන් මම ඇස්වට්ටු හන්දියේ ඉඳන් මරදාන පැත්තට තියෙනවා සේරම් පෙදෙස. ඔය සේරම් පෙදෙසේ මම පයින් ඇවිදින්න හරි ආසයි. මොකද ආසාව මම ගෑනු ළමයෙකුට ලියුමක් දුන්නා ඔය පාරදී. ඒ කාලේ ගෑනු ළමයා බෑග් දාගෙන ඉන්නේ නැහැ, අතේ පුත්මිටිය තියාගෙන ගිහින්. පුත්මිටියේ යාළුවෙක් අතර දාලා ලියුම එරලා වීසි කරා. එතනදී මම මාර ගහක්. ඒ ගහ දැන් නැහැ. ඒ මාර ගහ නැතත් මම ඒ පාරට කැමතියි. ඒ පාරට කැමතියි. ජීවිතේ මොනවා හරි මතක සටහනක් එතන ලියවිලා තියنده. අනුමක සමයේ විරහවට අපි කැමති. හැබැයි ඒ වගේ තමයි. ඒ යනි පැත්ත. ආදරේ ලැබෙනකොට සමහරලාවට අපි පරිසරය වෙනදට වඩා විඳිනවා. ඉරහඳේ වෙනදට වඩා ලස්සනක් දකිනවා. සුළඟේ වෙනදට වඩා වෙනසක් දකිනවා. ගලන ගඟේ ඇලදොලේ වෙනද නොදුටු සුන්දරත්වයක් දකිනවා. ඒ තමයි ආදරේ අපේ මනසට කරන පරිවර්තනය. දෙබර මතකද අර විසිදැල චිත්‍රපටියේ සුළරත්ත මත්ඇලියපු ගීතයක් තියෙනවා. ගුමු ගුමු නදී සිලිසිලිය සුළඟි, මුණු මුණුව නදී කසු කුසුව ගඟුලි අදහිමට ඇසුනි. විහංග මිහිරාවි මුදු හනින රාගි ගොතන තිබුණද තී අද ගැයන මේ. එදා ඇහුන්නේ මේ කුරුල්ලෝ කිරිල්ලෝ සිංදු කෙනෝට සිංදු චලසන්ට ඇහුන්නේ. මදු බඳන ඉතිරි ගලන මී මිහිරි කොතන දන් සංගවි තිබුණදයි සුයි. එදා මේ පරිසරය ලස්සන වෙන ආදරෙන් අපි උමතුනා නේ. සීතල පිණි බින්දු බින්දු රෑ තරුමත රැන්දු රැන්දු ඇගේ නුවන් තෙමී කැලුම් පාවී ආදර සුවසීන කැන්දු මීවිතම රැඳු රැඳු. සමහරවට සැබෑ මීවිතක් අතේ නැතත් ආදරයත් මීවිතක් වෙන්න පුළුවන්. මගේ සිතුම් මගේ පැතුම් යාවි. පරිසරය වෙනදට වඩා ලස්සනයි, සුන්දරයි, රමණීයයි. පීදෙන සඳ රේණු පාවි මේ මාවත සුවඳ දේවි. සුඳුර ඔබේ මගේ සිතෙන් යාවි. රැහි ගීත තනිවි සවනේ රැඳේවි. ඔබ මා වෙත රැඳී ඉන්න සියලතයි. ඒ පරිසරය අතිශයින් මේ රමණීය වෙලා පේන්න පටන් ගන්නවා. අපි කියනවා ප්‍රේමෝන්මාදය, ප්‍රේමයෙන් උන්මාද වූ බවට

0: ගීතායයි.
1: අද සොඳුරුමුණ ගැසීම ප්‍රවීණගේ පදරචක ධම්මික බණ්ඩාර සමක.
2: කැමත ගීත පෙළගස්සන් අමාරුයි. දෙමට ඒ වෙලා මතක් වන හැටියට මම මේ කැමතිම ගීතයක් බත්තික අවසානයට තෝරා ගත්තේ. මොකද මේකේ ප්‍රේමය පිළිබඳව ටිකක් ගැඹුරින් අපිට කතා කරන්න පුළුවන්. යම්කිසි මේ ගීතේ පැති දෙයක් තියෙනවා. ඒ කියන්නේ ගීතය ගයන්නට කලින් මේ ගීතේ එක පරිච්ඡේදයක් ගෙවිලා යනවා. ගීතය ගැයුවෙන් පස්සේ ගීතේ දෙවෙනි පරිච්ඡේදය ගෙවිලා යනවා. පළවෙනි පරිච්ඡේදය තමයි මේ උතුරෙන් එන දකුණට පොලිස් සේවය සඳහා හඩවසන්ද්‍ර විද තරුණී. ඔහු මෙහෙදි සිංහල තරුණියක් එක්ක ප්‍රේම සම්බන්ධයක පැටලෙනවා. දෙපාර්ශ්වයම විරුද්ධයි. තමිල තරුණයාගේ පැත්තෙන් සම්පූර්ණයෙන් විරුද්ධයි, සිංහල තරුණියගේ පැත්තෙන් සම්පූර්ණයෙන් විරුද්ධයි. නමුත් අවසානයේ උන් විවාහ වෙලා අර යුදගිනි ඇවිලෙන කාලේ ඔහු මාරුවක් හදාන ඔහුගේ පළාතට යනවා. ඔහුත් එක්ක තමන්ගේ දෙමව්පියන් හිත මිත්‍රු යාළුවෝ ඔක්කොම දැරලා ඇයත් යනවා. ඒ තමයි ආදරේ. ඒවට වර්ග බේද, උස්මිටිකම්, දනරින මෙවන්නේ. ඉතින් මෙන්න මේ ආදරය වෙනුවෙන් දෙපාර්ශ්වයම කරපු මහා පරිත්‍යාගය, ඒ කාලේ තිබුණු සමාජ දේශපාලන පසුවිමත්තේ ගලපල රත්නශ්‍රී මහත්තයා හරි ලස්සනට ලියලා තියෙනවා. සිංහල සින්දු කියන නළලේ තිලක තියෙන කිරිල්ලි, තුඩින් හදවතත් අරගෙන ගිනිගත් තල් අරඹට ආවාදෝ කිරිල්ලි. ඇයි කිරිල්ලියක් තන් ඇගේ තුඩින් ඇගේ හදවත අරගෙන මේ යුද ගිනි ඇවිලෙන තල් අරඹට ඇයා. එතමයි ආදරේ ආශ්චර්ය කියලා කියන්නේ. දිව නුහුරු වසින් පෙම් කවිකි කුරුල්ලාට වසීවි. හරියට සිංහල භාෂාව කතා කරන්න බැරි අර තරුණයත් එක්ක බැඳුන වශී වුණා. ගිනි මලින් සැදුණු මල් පොකුරක් අතට ගත්ත මනාලිය. ඇයට මේ නෝරෙලි බණ්ඩාරවල මල් නෙමෙයි ඇගේ අතට ලැබිලා තියෙන්නේ. මහා යුද්ධයක් තියෙන පරිසරයක ගිනි මල් පොකුරක් තමයි ඇයට තුරුලට ගන්න වෙලා තියෙන්නේ. මදු සමේ මදුර කටු අතරේ පිපි වෙනුණු ස්වරූපී. ඇගේ මදු සමේ සුන්දරම මදු සමයක් වෙන්නේ නැහැ. දෙමව්පියෝ නෑ, දෑව කවුරුත් නැතු යුද්ධයක් තියෙන තැනක ස්වාමි පුරුෂයාගේ පාර්ශවයෙන්ුත් කිසිම සහයෝගයක් නැතුව මදු සමයේ කටු යහනක් බවට ඇයපත් කර ගන්නවා. ඒ තමයි ඇගේ උරුමය. ගිනි අවි

එක්ක පෙමින් බැඳුණු විහඟ සෙනගාඩායි. ඒ පැත්තේ ඉන්න කුරුල්ලු දැන් අය දකුණෙන්ගේ කිරිල්ලියක්. ඒ පැත්තේ ඉන්න කුරුල්ලු ගිනි අය වලට ආදරේ කරන්නේ. උන්ටත් උඹ ගැන දුක හිතෙයි. ඒ කඳුළු සිංහලට නගන්න නුඹට හැකිය ප්‍රියාවි. දකුණේ අය නොදන්න එහෙ ඉන්න කුරුල්ලන්ට තියෙන ප්‍රශ්න උඹට තේරුණොත් ඒක සිංහලට නගලා කියලා දීපන්. ආදරේ නුඹට බාරයි රැකගනින් දේවතායි. ඒ තමයි රචකයා ඇගෙන් කරන ඉල්ලීම. ඒ මහඟු කැපකිරීම අගේ කර. ඒ තමයි පරිණි පරිච්ඡේදය. දෙවනි පරිච්ඡේදය තමයි ඒ යුද සමයේ ඒ වෙනකොටත් මේ තරුණයා විමුක්ති කුටි සංවිධානයේ සාමාජිකයෙක් ඒ කාලේ හැදිනි. ඔහු පොලිස් සේවයේ හිටපු නිසා LTT පොලිසිය ඉහළටම නගිනවා. ඔහු LTT සංවිධානයේ පොලිස් ප්‍රතිවවට පත් වෙනවා. ඒ තමයි නඩේසන්. මේ නඩේසන්ගේ ප්‍රේම කතාවේ මුල් පරිච්ඡේදය තමයි අපි ගීතයෙන් ඇහුවේ. යුද්ධයේ අවසාන අවස්ථාවේ ඔවුන් අන්දිකඩාර කලපුවෙන් පලා යනකොට දරුවොත් ඇයත් ඔවුත් ජීවිතක් සිට පත් වෙනවා. ඒ තමයි ප්‍රේමයක අවසානය. කවුරු හරිද කවුරු වැරදිද කියන එක තක්සේරු කිරීම අපේ අයිතියක් නෙමෙයි. මෙහෙම දේවල් ආදරය ඇතුලේ සිද්ධ වෙනවා. තව සිනුන් 10ක් වුණත් කතා කරන්න පුළුවන්. නමුත් ඔබටත් නිදිමතයි මටත් දුර යන්න තියෙනවා. ආයෙත් දවසක අපි හම්බෙමු. සුබ දා.

0: ත්‍රීකුල්හයි විනාඩි 18යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: මේ දෙකක් දාගෙන එන්නද?
1: ඇයි කන් දෙක පුරවලා කන්නද?
0: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
1: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක පැය දෙකක් එක දිගට.
2: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
0: නෑනේ අරේ වා
3: සින්දු සියතය.
2: ගියත් සැපයි දවලේ
4: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල්.

0: කාලට තාලට ගැලපෙන ඩිසයින් එක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන් ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්
1: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහැණුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000 යුනිසෙක්ස් බ්‍රේස්ලට් එකක්
0: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න දැන්ම ලන්සු තියන්න KW හිස්තනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47 SMS කරන්න
2: Theater Crazy Van Desi. Heta Havasa Pahata.
3: Powered by Bid to Win.
4: Buddha Rashmi. Jatika Visak Kalapaya. Dita Has Visihaya.
5: Buddha Saranam
6: හොනු පිටිය ගංගාරාම විහාරස්ථානය ජනාධිපති ලේකම් කාර්යාලය අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍යචාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
4: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 මැයි මස 30 වනදා සිට ජුනි මස 2 වනදා දක්වා කොළඹ හොනු පිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
6: අලංකාර වෙසක් තොරණ වෙසක් පහන් කූඩෝ ප්‍රණීත දන්සල් සමගින් මෙවරත්
4: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න
6: බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව
7: මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද
8: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ
9: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා
10: දිමෝ වෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක් දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම වැඩි විස්තර සඳහා අදම අමතන්න 0.76 844 97 97 කුන්දේසි සහිතයි

0: වස්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: ගියසතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සෝකට දිනාගත්තේ මහබාගේ කසුන් රොඩ්‍රිගෝ.
2: මම කාලයක් ගුඩ් කරන්නේ නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිස්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියට ගුඩ් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
3: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ආවිජි හිස්තනක් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
4: සියතර ක්‍රේසි වෙන්දේසි.
3: හෙට හවස 5ට සියත අහන්න.
5: Powered by Bid to Win.
6: සෙනසුරාද උදේ 8ට
7: අක්කට තාම

0: කොල්ලෙක් නෑනේ බා.
1: කොල්ලෝ කී දෙනෙක් නම් අපේ අක්කගේ පස්සෙන් ආවද බා? වැඩක් උනේ නෑ. එකේ කුටුවක් බැරිුණා අපේ අක්කා වල්ලකට.
0: එහෙමකෝ ඒ?
1: උන් සේරම පයින් යාවි. එකේ කුටුවක් වාහනයක් නෑ.
0: ඈ?
2: ජින්තු පිටියේ මොවෙනෝ? ජින්තු පිටියේ මොවෙනෝ?
3: අනුවටයි දශම දෙකෙන්. අනුවට

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා.

සදහම් සියත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට ශාන්තියක්ම උදාවන්නේය.

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි හදිසි අනතුරු නිවාරණය වන්නේය.

சதகம் சேத බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරුවන්නේය.

එතවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින් ආරක්ෂා

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන්

සදහම් සියත රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ ආනුභාවයෙන්

සුළු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

තම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම උද

භාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යාපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රජතුමාණන් විසින් රන් පතිකලියා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණ දෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණ දෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මීති

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා සියත පොකට් මනී

0: දස්සන පහයි විනාඩි 22යි හරියටම වෙලාව. Good morning Maashi.
1: Good morning Ravishka.
0: දැන් අද සිකුරාදා මේ සතිය අවසාන දවසට ඇවිල්ලා ඉන්නේ. සිකුරාදා කියනද 29 වෙනිදා. උන හෙට හරියටම වෙසක් දවසනේ.
1: ඔව් දැන් පාරේ ලොකු ලොකු වෙනස්කම් ටිකක් අපිට බලා ගන්න පුළුවන්. දැන් සැල් තියෙනවා. එතකොට වෙසක් සැරසිලි තියෙනවා. ගොඩක් දේවල් අපිට බලා ගන්න පුළුවන්. හැමදේම වෙනස් වෙලා තියෙන්නේ.
0: රයිට් මේ අපි සමරන්නේ 2570 වෙනි අපේ වෙසක් මංගල්‍ය. බලමු නේද ඉතින් මේ වැඩ කටයුතුත් එක්ක කොහොමද වීකෙන්ඩ් එක වෙනස් විදිහට ගෙවිලා යන්නේ කියලා හැමෝම ප්ලෑන් කරගෙන ඉන්නේ. අපිත් ඉතින් ලස්සන වැඩ ගොඩක් ක්ලාස් කරලා තියෙනවා සීතින්. එන්න පුළුවන් මේ පැත්තට මේටනේ.
1: ඔව් ඒ වගේම අපි පොකට් මනිත් අරගෙන ඇවිල්ලා තියෙනවා කියලා මතක් කරන්න ඕන. ඉතින් අපිට මෙසේජ් කරන්න 0714 151 151 තමයි අපේ WhatsApp නම්බර් එක. මේ වෙලාවේ පොකට් මනි අහගෙන ඉන්න නංගිල මාලිලා 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මේ චාන්ස් එක අනිවාර්යයෙන්ම තමන්ගේ කරගන්න පුළුවන්.
0: රයිට් එහෙනම් අපි ලෑස්ති මේ සින්දු අහලා අපි පළවෙනි තරඟ කරුවත් එක්ක කතා කරන්න. මම රවිෂ්ක.
1: මම ආශි.